බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුතුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත් මේ පින් බරව දැසන ඔබේ සිත් අවදි කරන්නේ
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
2: Wake up. Satutu Hormones Alpha Studio.
3: දවසටම ඕන කරන vitamins Alpha Studio.
2: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
5: ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා බෝධින වැඩසටහන තේ පැන් දන්සැල මහිලා මුක කතා වස්තුව සහිත තොරණ Net FM පුසුන් කලාපය නරඹන්න සංවිධානය Net FM සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
3: අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
3: අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුප ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2787 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසොන් පොහෝදා.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා.
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී.
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා.
0: පුසන් පොහෝදා අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි.
0: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිට් ප්‍රකාශකයෝ වෙතින් සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
1: මේ පින් බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
1: කවදත් අලුත් කා

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ආදරණීය දරුවෙනි, අපේ පාපය මොනතරම් ප්‍රබල වුණත්, අපේ පාපය මොනතරම් ගැඹුරු වුණත්, ඔබ හිතනවාද දෙවිඳුන්ගේ ආදරයෙන් තඹ දොයිතුවක්වත් අඩුවේවිය කියලා? නෑ, උන්වහන්සේගේ ආදරය කොන්දේසි විරහිතයි. එහෙත් අපිව ඒ ආදරයෙන් සමහර විට වෙන් කරනවා. දේව තාත්තා නැති අඩුව අපිට දැනෙනවා. එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ වෙන කිසිවක් නිසා නොවේ, අපගේම පාපේ නිසා. පාපයයි අපව උන්වහන්සේගෙන් ඈත් කරන්නේ. උන්වහන්සේත් එක්ක ඇති සබදකම අපෙන් ඈත් කරන, අපෙන් වෙන් කරන එකම යථාර්ථය පාපයයි. එබැවින් ආදරණීය දරුවනි, පාපයට වග කියන්න ඕන දෙවියන් නෙමෙයි. මගේ නිදහස් කැමැත්තෙන් මම ගන්න තීන්දුව, එහෙනම් මමයි වග කියන්න ඕන. මගේ වැරැද්දට මම වග කියන්න ඕන. මගේ ආදරණීය දරුවනි, අප සංවිධානන් වහන්සේ මගේ වැරැද්දට මම වග කියන මම කෙනෙක්ව බලාපොරොත්තු වෙනවා. එයයි අත්‍යවශ්‍ය. වැරදුනා නම් වැරදුනා කියන්න, සමාව වෙන්න කියන්න ඕන තැන සමාව වෙන්නේ ඇයි කියන්න, සමාව ගන්න ඕන තැන සමාව ගන්න. I am sorry. මේ තරම් ලස්සන වචනයක් මට සමාව වෙන්න කියනවා තරම් ලස්සන වචනයක් තවත් නැහැ. ජීවිතේ ජය ගන්න ඕන නම් වැරදුණු තැන් වලට සමාව අරගෙන ඔබට වරද්දපු තැන් වලට සමාව දෙන්න තීන්දුවක් ගන්න. ඔබට ජේසු පිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරිනි, දෙමව්පියනි, දවසක් එක් නීති පෙරවරයෙකු උසාවියට යන්න නැහැස්ති වෙලා හිටියා. එතකොට වයස 3ක් ඇති තමාගේ පුතා අඬ අඬ කෑ ගහන්න පටන් ගත්තා. බලන්න අක්කා මට මගේ ක්‍රීඩා භාණ්ඩය දෙන්නේ නැහැ කියලා. එතකොට වෙලට වැඩට යන ඒ නීතිපතිවරයාට තරහ ගියා. ගිහිල්ලා ඒ දුවට කිව්වා, ඇයි මල්ලිට මේ ක්‍රීඩා භාණ්ඩ දෙන්නේ නැත්තේ කියලා. කණේ පහරක් දුන්නා, ගැහුවා. ඒ වෙලාවේදී කිව්වා මේ භාණ්ඩය මල්ලිට දෙන්න කියලා. එතකොට දුව අඬලා කිව්වා, තාත්තේ මේ භාණ්ඩය කැඩිලා තියෙන්නේ, මේකේ ඇණයක් එළියට ඇවිල්ලා තියෙනවා. මම මේක මල්ලිට දුන්නොත් මල්ලි ඒ ඇණය ඇඟේ ඇනගෙන ලේ එන්නට පුළුවන්, සීරිමක් වෙන්නට පුළුවන්, තුවාල වන්නට පුළුවන්. එනිසා තමයි මම දුන්නේ නැත්තේ. ඔයා කිසිම දෙයක් විමසන්නේ නැතුව මට ගැහුවා, කමක් නෑ තාත්තේ. නමුත් ඔබ නීතිපතිවරියෙක්, ඒ උසාවියට ගියාට පස්සේ ඔබ තීන්දුවක් ඒ සඳහා කතා කරන විට නිර්පරාදී කෙනෙකුට දඬුවමක් ලැබෙන විදියට කිසිම දෙයක් විමසන්නේ නැතුව තීරණ ගන්නට එපා. හැම වෙලාවෙම විමසලා තීරණයක් ගන්න කියලා ඒ දුව තාත්තට කිව්වා. තාත්තා උඩ බලාගෙන හිටියා. මේ වගේ ගෞරවනීය සහෝදරවරුනි, අපිට යම් දේවල් කනට ඇහුවොත්, ආවොත්, ප්‍රවෘත්තියක් ආවොත් ඒක හරියට විමසලා තීරණයක් ගන්නට අවශ්‍යයි. ඒ සඳහා දෙවියන් වහන්සේ අපිට වාග්ය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන්, හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM Alpha Studio with Cousin and Leah.

0: NetFM Alpha Studio with Cosini and Lehansa.
1: මේ මේ ලෙහන්සා, ඔයාට මාව ඇහෙනවද? ඔයාට මං කියන එක ඇහෙනව නේද?
2: ඔව් ඔව් කියන්නකෝ.
1: ඔයා දන්නවද මේ ලෝකේ තියෙනවා ලස්සන අපිට පේන්නේ නැති අමුතු බලවේගයක්.
2: ලස්සනයිත් එක්ක අපිට පේන්නෙත් නැහැ. මොකක්ද අනේ ඒ අද්භූත බලවේගේ?
1: ඒ තමයි අපේ වචන. ඉතින් ලෙහන්සාව දන්නවද මේ වචනවලට පුළුවන් මනුස්සයෙක්ට පිහිත් උඩකින් අනිනවට වඩා රිදීමක් කරන්න. ඒ වගේම මේ වචනවලින් සම්පූර්ණයෙන්ම හොඳින් ඉන්න මනුස්සයෙක්ව පල්ලෙහාට මැදලා දාන්න පුළුවන් වගේම මනුස්සයෙක් වැටිලා ඉන්නකොට එයාව ලස්සනට නැගිටවන්නත් පුළුවන්.
2: අනිවාර්යම. ඉතින් මට හිතෙන්නේ වෙනුකි, අපි අපේ ජීවිත ලස්සන ආදරණීය කරුණාවන්ත වචනවලින් ලස්සන කරනවා වගේම අපි ගාවින්න හැමෝටම ඒ ආදරය බෙදන්න ඕනේ. ඉතින් දැන් ඔය ලස්සන වචන ලස්සනට අපිත් එක්ක කතා කරනවා කිව්වම මගේ ඔළුවට කීප දෙනෙක් එනවනේ. ඒ අතර උඩින්ම ඉන්න කෙනෙක් තමයි අපේ කසුනියක්කි. ගුඩ් මෝර්නින් කසුනියක්කි.
3: හරිම ලස්සන වචනයක් නේ ගුඩ් මෝර්නින් කියන්නේ. ගුඩ් මෝර්නින් දෙන්නටම.
1: ගුඩ් මෝර්නින්.
3: එක්කම වගේ කටහඬවල් අනේ. අර අර මේ මල් වත්තක ඉඳලා කතා කරනවා වගේ. මල් දෙකක් එක්ක කතා කරන ගහක්. හරි. ඉතින් ලස්සන වචන කොච්චර තියෙනවද? ඒක ඇත්ත. හරිම ලස්සන මැසේජ් එකක්. ගුඩ් මෝර්නින් කියලා කියන්නේ හරිම ලස්සන වචනයක්. ඉතින් ඒ වගේ වාසනාව වේවා, සශ්‍රීක වේවා, සරුසාර වේවා නේද? මේ වගේ උදේම ලස්සන විශ් එකක් දෙන්න පුළුවන් කියලා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද? ඇල්ෆා ස්ටුඩියෝ කියන්නේ ඒ වගේ හොඳම මෝර්නින් වයිබ් එකක්. ඔයා කියන්නේත් ඒ වගේ හොඳම වයිබ් එකක්. හරියට ඉතින් මේ දෙන්න වගේ තමයි. ඉතින් ඔයත් අන්න එහෙම වයිබ් එකක් වෙලා ඔයාගේ ලස්සන ඇස් දෙකෙන් ලස්සන බලන්නකෝ. ඔයාගේ ලස්සන කටහඬින් ලස්සනට ආදරේ බෙදන්නකෝ. ඔයාගේ ඔය හොඳ කන් දෙකෙන් හොඳට දේවල් අහන්නකෝ. එතකොට ඔයාට ලස්සන දේවල් දකින්න, අහන්න, බලන්න ලස්සන දේවල් කරන්න පුළුවන්නේ.

0: ෆම් ස්ටඩියෝ දෙහයයි විනාට දහයයි වෙලාව බර්ධය කේකත් කපන්න බලාගෙන ඉන්න ඉතිංවාගේ බර්ධය විශෂ සපේ දෙන ලැස්ති වෙලා ඉන්නවා හැමෝට මැහෙන්න එවන් එවන් ඉක්මනට මේ වන්න උදේ හයහමාරට කලින් අද ඉන්න එකම ඉස්කෝලික දෙන්නෙක්. ඉතින් මේ හරි ශෝක දැන් මේ මෙහෙමයි ලෙහන්සාට මම මුලින්ම කිව්වේ නැහැ ඉතින් වෙනු කියන බව. පස්සේ ඉතින් කිව්ව දැන් බොරු කියන්නත් බෑනේ නේද? නිකාම මේ කිව්වහමත් ඒක හොඳත් නැහැ. ඉතින් ඒ නිසා පොඩි සර්ප්‍රයිස් එකක් මුලින් දීලා ඊට පස්සේ ඉතින් කිව්වා ඔගලන්ගේ ස්කෝලේ ඔයාගේම යාළුවෙක් තමයි එන්නේ කියලා. හරි, දැන් අවස්ථාව තියෙනවා මම ටිකක් වැඩිපුර අද කතා කරන්නේ නැහැ. ලෙහන්සටයි වෙනුකිටයි වැඩේ කරගෙන යන්න පුළුවන්.
1: දැන් අපේ FB ලයිව් එකකින් අපි ඇවිත් ඉන්නේ. ඉතින් කසුනියා කියා මගෙන් ඇහුවානේ වෙනුකි කියන්නේ මේ වගේම කාම් කැරක්ටර් එකක්ද කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මෙහෙම කාම් නෑ. එයා කාම් වෙනවාට අපි ආසත් නෑ. ඉතින් මේ අපි වෙනුකිටම කියමු එහෙම කියන්නේ ඇයි කියලා කියන. එතකොට මම ඒකට තව එකතු කරන්න.
0: දැක්කා මෙහෙම හිතන්න පුළුවන්ද?
2: කලින් කිව්වා වගේ මං ඇත්තටම එහෙම කියන්නේ හරිම එක්ස්ට්‍රවර්ට්. හැමෝමත් එක්ක කතා කරනවා, හැමෝමත් එක්ක විහිළු කරනවා. ඉතින් මේ මට එහෙම අමාරුයි චුට්ටක් අර ඉන්ට්‍රවර්ට් වෙලා ඉන්න. ඒකින්ද තමයි මේ එහෙම කියන්නේ.
0: හැබැයි දැක්කාම එහෙම හිතන්න පුළුවන්ද කතා කරන්න අර කූඹි පැංචියෙක් වගේ? හරි, achievements ගැන අපි කතා කරමු.
2: මම චූටි කාලින්දං චෙස් කලා, චෙස් වලින් අචීව්මන්ට්ස් තියෙනවා. ඒ වගේම මම 2025 අවුරුද්දේ ශ්‍රී සුසිලිය දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායිකා විදිහට වැඩ කරලා තියෙනවා.
0: මොකද දහම් පාසල?
2: ශ්‍රී සුසිලිය දහම් පාසල.
0: ඒ කොහෙද?
2: ඒ කඳුබඩ.
0: හා හා.
2: ඒකේ ප්‍රධාන ශිෂ්‍යනායිකා විදිහට වැඩ කරලා තියෙනවා.
0: මම හිතන්නේ FB live එකෙන් ඔය බැජස් ද පේන්නේ දැන්.
2: ඔව්, ඒක තමයි. ඒ වගේම 2474 මුතුහැර ළමා සමාජයේ ප්‍රධාන ලේකම් විදිහට වැඩ කරලා තියෙනවා. ඒ වගේම ස්කෝලේ ඩිබේටින්, ඇක්ටිං, අනවුන්සින් වලින් achievements අරගෙන දහම් පාසලේ මුතුහැරේ achievements අරන් තියෙනවා.
0: අපිට ඇක්ට් කරන බව නම් පේනවා දැක්කම. මොකද ඔළුව කරකව කරකව, ඇස් කරකව කරකව කතා කරනකොට තේරෙනවා හොඳට ඇක්ට් කරන්න පුළුවන් කියලා. අපි FB live එකේ ඇක්ටිං පාරක් පෙන්නලම් තව ටිකකින්. හාද, හරි. තව මොනා හරි achievement එකක් ගැන මට දැනගන්න ලැබුණා අර debating කියලා කියවනේ. ඒ නිසා මන්ට ටිකක් ආසයි චුට්ටක එක කරලා පෙන්නන්න පුළුවන්ද පොඩි කොටසක් දෙන්නත් එක්කම? මොකද topic එක?
2: This house believes that homework should be banned.
0: ගෙදර වැඩ කරන්න හරි මකමැති වගේ. හා, කියමුකෝ බලන්න.
2: Good morning, ladies and gentlemen. I am Venuki Gihansa, the third speaker of proposition team. And today our motion is that this house believes homework should be banned. And I totally agree with this moment. My first argument is that homework causes stress to students. Homework causes deep stress because it steals the time you need to breathe and just be a human being. Imagine a student sitting alone at a desk at 11 p.m. Their eyes are burning. Next to him is a heavy history book and a pile of maths papers. According to my point of view, when kids stay up late to finish their homework, so they lose their deep sleep, so their brain cannot work properly. So I guess homework should be banned because it causes stress.
0: The concept of homework makes sense at first glance, okay? why is homework bad? Why is homework bad? කියන්න බලන්න ලෙහන්සා, මොකද එහෙම කියන්නේ?
1: අනේ මන්ද නේද හෝම්වර්ක්. අපි ඉතින් අර හෝම්වර්ක් කරන හොඳ ළමයිනේ. අපි ඉතින් මෝෂන් එකට ඇග්‍රි වෙනවා. There are no reasons.
0: හරි, හොඳයි. දැන් ඉංග්ලිෂ් වලින් තමයි ඩිබේට් කරන්නේ නේද?
2: ඔව්.
0: ආස එහෙමද?
2: නෑ, දෙකම කරන්න ආසයි.
0: කතික තරඟ වලට යනවද?
2: ඔව්, කතික තරඟ වලට ගිහිල්ලා තියෙනවා.
0: කොහෙද? ඉස්කෝලෙන්ද දහම් පාසලෙන්ද?
2: දහම් පාසලෙන් ගිහිල්ලා තියෙනවා, සහ අපේ ඉස්කෝලෙනුත් ගිහිල්ලා තියෙනවා.
0: හොඳයි නේද ලෙහන්සා? කවුද කියලා ඉතින් ඔයාගේ කටහඬින්ම කියන්නකෝ.
1: ඉතින් මේ තමයි කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ වෙනුකි ගෙහන්සා.
0: නැතෙ FM Facebook live එකෙන් එන්න කෝපිය බලන්න.

0: ඔයාට ආසයි නේද හොඳ වයිබ් එකක් වෙන්න? මං එක නිතරම ඔයත් එක්ක බෙදා ගන්න දෙයක් නේ ලෙහන්සා.
1: ඒකනේ
0: නෙත ෆිම් ඇල්ෆා ස්ටුඩියෝ දෙහයයි විනාඩි 19යි. එහෙම මෙහෙ දුවන ගමන් වැඩ ටික කරගන්න ගමන් මම හැමතිස්සෙම කියනවා උදේ කියලා කියන්නේ. හරිම කාර්ය බහුල වෙලාවක්. ඔගලංගෙ ගෙදරත් එහෙම නේද වෙනුකේ?
1: අනිවාර්යයෙන්ම.
0: හොයනවනේ උදේ ටිකේ කිව නැත්නම් කලින් දවසේ හොයලා තියනවද?
1: නෑ නෑ හොයනවා උදේට.
0: මොනවා හරි දෙයක් හොයන අඩු ගානේ ස්කෝලේ අර දාගෙන යන මේ බූල් බෑන්ඩ් එකක් හරි හොයනවා. කොණ්ඩ කට්ටක් හරි හොයනවා. ඒක තමයි ස්වභාවයේ උදේ හැම ගෙදරකම. ඉතින් අම්මා උයනවා, තාත්තා වැඩට යන ලෑස්ති වෙනවා, යතරේ උදව් කරගන්නවා. ඉතින් ස්කූල් වෑන් ඇවිල්ලා හෝන් කරනවා, බුදු පහන තියනවා, ප්‍රේ කරනවා කට්ටිය. හැමෝම මේ හැමෝම අපි ගොඩක් ආදරෙන් ගෞරවයෙන් මේ වෙලාවේ මතක් කරනවා. ලෙහන්ස කියන්න ඕන දැන් Facebook live එකෙන් අපි එනවනේ හැම තිස්සෙම කතා කරන්න අපිව බලන්න කට්ටිය. එතකොට ගොඩක් අය මේ අපිව අහන අය කියන දෙයක් තමයි අනේ මට තේනේ චූටි ෆෝන් එකක් නැත්තම් මම මට මේ වෙලාවේ බලන්න වෙලාවක් නැහැ පස්සේ තමයි මම බලන්නේ. මං රේඩියෝ එක කුස්සියට වෙලා සද්ද වැඩි කරගෙන උයන ගමන් තමයි අහන්නේ කියන්නේ. ඉතින් ඒ නිසා අපි live එකේ කියන සමහර හොඳ දේවල් ඒගොල්ලන්ට අහන්නත් කියන්න ඕනනේ.
1: අනිවාර්යයෙන්ම. ඉතින් අපි ලයිව් එකේ හරි ලස්සනට ලොකු කතාබහක් කර කර හිටියා. මම ඒ ප්‍රශ්නෙම වෙනකෙගෙන් ආය අහන්න. දැන් මේ අවුරුදු 16ක්නේ වයස අපි දෙන්නටම. ඉතින් ඒ අවුරුදු 16 පුරාවටම ඔයා ඔයාගේ ජීවිතේ ඉගෙනගත්ත ලොකුම සහ ඔයාට වැදගත්ම කියලා හිතන පාඩම මොකක්ද?
2: අද වෙනකන් මම්මගේ ජීවිතේ ඉගෙනගත්ත ලොකුම පාඩම තමයි ජීවිතයේ ගෑනු ළමයෙක්ට පිරිමි ළමයෙක්ට තමන්ගේ පවුල අංක එක වෙන්න ඕනේ කියන එක. උදාහරණයක් විදිහට අපේ ජීවිතයේ අපිට ගොඩාක් ප්‍රශ්න එනවා. ඇත්තටම කියන්නේ අභියෝග එනවා. ඒවත් එක්ක අපි හිතනවා කියන්නේ ඒ අභියෝග වෙන වෙලාවට අපේ අම්මා තාත්තා කියනවා පුතේවා මේකට මෙහෙම මුහුණ දෙන්න, මේක කරන්න, මේ තීරණේ ගන්න. හැබැයි සමහර වෙලාවට මේ වයසේදී ගොඩක් වෙලාවට අපි ඒක ගණන් ගන්න නැහැනේ. අයියෝ අම්මනේ කියන්නේ කියලා. හැබැයි අපි සමහරට යාළුවෝ කියන එක අහනවා අම්මා කියන එක අහන්න නැතුව. හැබැයි අන්තිමට තේරෙනවා අපිට ඒ කාටත් වඩා අම්මයි හරි කියන එක. ඒ කියන්නේ අපිට ප්‍රශ්නයක් වුණාම කියන්නේ දැන් මට ප්‍රශ්නයක් වුණොත් මටත් වඩා අම්මා සමලට අඬනවා. අම්මට දුකයි, මට හිතා ගන්න බෑ මට වඩා අම්මටද එහෙම කොහොමද මිනිස් ජීවිතයකට දැනෙන්නේ කියන එක. මට ඒකෙන් තේරුණා අම්මා තාත්තා කියන්නේ ඒක දෙවියන්ටවත් සමාන කරන්න බෑ. මං කියන්නේ ජීවිතේ කොච්චර ඉස්සරහට ගියත් තමන්ගේ අම්මා තාත්තට ඒ තියෙන තන කවුරු නිසාවත් රිප්ලේස් කරන්න එපා. එයාලව සතුටු කරන්න පුළුවන් උපරිමෙන් ඉගෙන ගන්න ඉස්සරහට යන්න ගිහිල්ලා දවසක එයාලගේ ඇස් දෙකට සතුටු කඳුරක් දෙන්න පුළුවන් නම් ඔයා දුවෙක් විදිහට පුතෙක් විදිහට ඔයා ඇචීව් කරගන්න ඕන දේ අරගෙන ඉවරයි.
0: Achievements. අපේ achievements කියලා සමහර වෙලාවට දකින්නේ ලැහන්සා එක සර්ටිෆිකේට් එකක් විදිහට. එහෙම නැත්නම් වෝඩ් එකක් විදිහට, මෙඩල් එකක් විදිහට. එච්චරද අපේ ජීවිතයේ achievements?
1: කොහෙත්ම නැ. මේ යහපත් ගුණධර්ම තමයි මට හිතෙන්නේ කසුණියක්කි මිනිස්සෙක්ට ජීවිතේ තියෙන පුළුවන් ලොකුම achievement එක.
0: ඔයා quality කෙනෙක්ද? Quality vibe එකක්ද?

0: NetFM Alpha Studio with Kasani and Lehansa.
1: NetFM Alpha Studio වෙලාවුදේ 6යි විනාඩි 26යි. අද බර්ත්ඩේ විෂස් අපි කියන්න බලාගෙන ඉන්නේ නේ. එවන්න එවන්න ඔයාගේ විශ් එකත් අපිට එවන්න.
2: FM 95.8 NetFM.
1: ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 73 36.
3: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට් ඔබත් අදම රස බලන්න.
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
4: මාරයිනේ.
1: අද තැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
6: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න අනුකරණ වලින් ප්‍රවේශ සම්බන්ධ අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර.
7: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
8: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
7: ප්‍රබෝධවත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
8: ඔබගේ ජීවිත කාලයත් දෙක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
7: නොවිනස්වන රසවත්ම රසය.
8: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
7: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
5: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
1: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0766 716 3672.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පොහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා.
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී.
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවර මුවින් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා.
0: පුසුන් පොහෝදා, අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද නාහිමි.
0: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද, නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. සංවිධාන සවිය, බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකො.
2: මොනරාගල නක්කල ගන්නේ තියෙන ආරච්චිගේ තුන්තිලක් ඉස්ලාම් පපිය මාරු හැදුන ඉස්පිතාලේ අරන් ගිහින්ද පරීක්ෂණ වගේක් කරාට පස්සේ මට කිව්වා හાર્ට් ඇටැක් ඇවිල්ලා කියලා. ඉන්ජෙක්ෂන් වගේක් එහෙන් විත්තයි. පස්සේ සෙවනගල වෙද මාත්‍ය හොයාගෙන ගියා. ගාගෙන ගිහලා හය ගමනක් විතර බෙහෙත් ගත්තා. මට හොඳනම හොඳ වුණා. පේෂන්ට් එක්ක යන තිබ්බ ලෙඩක් මේක. වෙද මාත්‍ය දෙකින් ගොඩක් පිං.
0: කතා කරන්න 0777 300 940.
3: FM 95, FM 94.8, Net FM.
4: Net FM Alpha Studio with Kasumi and Lehansa.
0: කතකාර හැඩකාර දඟකාර යෝන් වේ පසුවන කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ වෙනුකේ තමයි අද ඇවිත් ඉන්නේ. ඇයට හොඳට කතා කරන්න පුළුවන්. ලස්සන කටහඬකුත් තියෙනවා. වෙන විදිහකට හිතන්නේ. ඉතින් ඒක හොඳයි. ඒ වගේම අපි දෙන්න වගේම එයත් පවුලේ එකම දරුවා.
5: ඒකනේ එකම වගේ තුන් දෙනෙක් තමයි ඉන්නේ.
0: හරි, ලෙහන්සා.
5: ඉතින් මම කසුනියා කී අපි දෙන්නම යන්නේ ගර්ල් ස්කූල් එකකටනේ. එතකොට අපිට පිරිමි යාළුවෝ, පිරිමි ළමයි ආශ්‍රය කරන්න තියෙන ප්‍රමාණය ඇත්තටම අඩුයි. ඉතින් එතකොට වෙනුකි යනවා දහම් පාසල්. එතකොට වෙනුකි හැමදාම මාත් එක්ක සාමාන්‍යයෙන් දැන් ඉස්කෝලේ අපි පැය 6ක් විතර එකට කතා කරලා ඇවිල්ලා ආයේ ගෙදර ඇවිල්ලත් පැයක් දෙකක් අනිවාර්යෙන් විනාඩි 5 කෝල් එක ඇදෙනවා. ඉතින් එතකොට එයාගෙන් මං අහන්න කැමතිම දෙයක් තමයි එයාගේ දහම් පාසල ඉන්න ඔය මල්ලිලා සෙට් එකක් එහෙම. ඒ වගේම එයාගේ වයස යාළු. එයාලා හරිම ඒ බොන්ඩ් එකට මං හරි ආසයි. එයාලා මේ ළඟදි දහම් පාසලෙන් අවුට් වෙලා එයා ඇත්තටම වෙනුකිට වඩා මට දුක හිතුණා මේ දහම් පාසලෙන් අයින් වෙච්ච එක ගැන. ඒකත් මතක් කරන්න.
6: අනිවාර්යෙන්ම ලෙහන්සා, ඒ ප්‍රශ්නෙට කලින් මම චුට්ටක් දහම් පාසලේ ගුරුවරු ගැන මතක් කරන්න ඉන්නම්. මට මගේ ජීවිතේ හම්බෙච්ච දෙවනි අම්මලා තාත්තලා හම්බුනේ මගේ දහම් පාසලෙන්. ඇත්තම කතාව කිව්වොත් ඒ කියන්නේ අපි කියනවා ගුරුවරු දෙවිවරු වගේ එහෙමයි කියලා. නමුත් මට මගේ හදවතටම දැනුණා ගුරුවරයෙක්ට පුළුවන් අපේ අම්මෙක් වෙන්න, ගුරුවරයෙක්ට පුළුවන් අපේ තාත්තෙක් වෙන්න. මට ඒක හොඳටම දැනුනේ මගේ දහම් පාසලෙන්. ජීවිතේට ආයේ හම්බෙන්නේ නැති ගුරුවරු පිරිසක් මට එතනින් හම්බුණා. ඒ වගේම යාළුවෝ ගැන මතක් කරොත් ඇත්ත, අපි ගර්ල්ස් ස්කූල්ස් වලට යන්නේ අපිට එහෙම එක්ස්පීරියන්සස් අඩුයි. අපි දන්නේ ඩීල් කරන්න පිරිමි ළමයි එක්ක. හැබැයි මට ගොඩාක් ලස්සන එක්ස්පීරියන්ස් තියෙනවා. මට හම්බුණා, මට ග්‍රේට්ෆුල් වෙන්න පුළුවන් ලස්සන යාළුවෝ ටිකක්. ඒ වගේම නංගිලා මලිලා හරිම ආදරෙයි මට. මං හිතන්නේ දහම් පාසලේ මං ගොඩාක් එක්ස්පීරියන්සස් ගත්තා, විශේෂයෙන්ම ලීඩර්ෂිප් එක හින්දා. මුතුහරත් එක්ක හැපි ගොඩක් තැන්වල ගියා. කියන්නේ දහම් පාසලක් කියන්නේ අපි හිතන්නේ දහම් පාසලේ අච්චු පොතේ තියෙන පාඩම් 40 නම් ඒ 40 උගන්වනවා. නෑ, ඇත්තටම ඒක ඒක ඒක
0: ඇත්තට ධර්මාචාර විභාගයට ලැස්ති වෙනවා. ඕකනේ.
6: ඒක එතනින් එහාට මානව ලස්සන ජර්නි එකක්. අපි ගොඩාක් තැන්වල ගියා. අපි කියන්නේ ගොඩාක් එක්ස්පීරියන්සස් ගත්තා. අපිට තේරුණා අපේ අවුරුද්දේ දහම් පාසලේ ඉන්න නංගිල මලිලාගේ අපි දන්නේ නැති මාරම ටැලන්ට්ස් තියෙනවා. මම මාර සතුටුයි, මොකද අපිට පුළුවන් වුණා ඒ ටැලන්ට්ස් එළියට ගන්න. එයාලව ස්ටේජ් එකට ගෙනල්ලා නංගියා මෙහෙම කියන්න කියලා එයාලගේ ටැලන්ට්ස් එළියට ගන්න පුළුවන් වුණා. මට ඇත්තටම ඒ ගැන හරි සතුටුයි. අදටත් මං හිතනවා මගේ ජීවිතේ ලස්සනම චැප්ටර්ස් වලින් උඩින්ම තියන්නේ දහම් පාසල කියන.
0: දහම් පාසලේ නම
6: දහම් පාසල කඳුබල ශ්‍රී සුසිලෝදය දහම් පාසල.
5: කලිනුත් කිව්වා ආය කියනවා. මොකද වෙනුකි ගෙහන්ස තමයි ප්‍රධාන ශිෂ්‍යනායකයා දහම් පාසලේ නේද? ඉතින් වෙනුකි හොඳ ලීඩර්ෂිප් ක්වලිටීස් තියෙන කෙනෙක්, ඒක අපිට පේනවා. දැන් මෙතන තියෙන සර්ටිෆිකේට්ස් වලින් ඔයාට හදවතටම වඩාත්ම ලං වුණ සර්ටිෆිකේට් එක මොකක්ද?
6: මට හම්වෙච්ච ලස්සන සර්ටිෆිකේට් එක තමයි අපේ ස්කෝලේ ඉම්පීරියම් එක, කියන්නේ ඉංග්ලිෂ් ඩේ එකේ අපි කියන්නේ කම්පිටිෂන්ස් තිබ්බා. ඒ වගේම ඩිබේටිං, අපි ඩ්‍රාමා එකක් කළා, පොලිටිකල් ඩිබේට් එකක් කළා. ඒ හැම එකම එක කියන්නේ ඉංග්ලිෂ් ඩේ එකෙන් මට හම්බෙච්ච සර්ටිෆිකේට්ස් වලින් තමයි මං හිතන්නේ ඒ සර්ටිෆිකේට් එකට තමයි මං ගොඩාක් මාස ඩිබේටිං වලින් හම්බෙච්ච සර්ටිෆිකේට්ස් තියෙනවා. ඒක කියන්නේ ඒ සර්ටිෆිකේට්ස් වල තියෙනවා අපි ගත්ත මෙමරිස්. මං හිතන්නේ ඒක තමයි මං ආසම.
5: කොළඹානන්ද බාලිකා විද්‍යාලයේ වෙනුකි ගෙහන්සා ලෙහන්සගේ යාළුවෙක්. හරි, උදේ 6:34 වෙලාව අපි බර්ත්ඩේ කේක් එක කපනවා. 3 දෙනාත් එක්කම එකතු වෙලා මේ සින්දුවෙන් පස්සේ

0: අපි දැන් බර්ත්ඩේ කේක් එක කපන්න යන්නේ. අද උපන්දිනය සමරනවා හේෂාන් කලුතරින්. අද තව උපන්දිනය සමරනවා පත්මා මංගලික ආදරණීය මවට සුබ පතනවා. ඊට පස්සේ අපිට එවලා තියෙනවා අද අපේ මගේ 30 වෙනි උපන්දිනයක් කියලා එවලා තියෙනවා. මගේ දෝනිගේ උපන්දිනය අද මගේ දෝනිගේ නම කුසු චමල්කා. ඉතින්
1: එයාට
0: කුසු.
1: හයි කුසු.
0: ඒ වගේම අද 16 වෙනි බර්ත්ඩේක සමරනවා කෑගලු බාලිකා විද්‍යාලයේ ඉගෙන ගන්න චතුර්යා ජයසිංහ. අපිට එවලා තියෙන අද අපේ ලොකු අම්මගේ 57 වෙනි බර්ත්ඩේක ලොකු අම්මගේ නම චම්පා ලියන ගේ වෙන්න ඕනේ. ඉතින් සනරි තමයි අපිට මේ විශ්වයක එකතු කරන්නේ.
1: ප්‍රියන්ත අපිට මේ කවි නිසදැස් එහෙම නිතරම එවනවා කියන්න වෙලාවක් නැති නිසයි කියන්න නැත්තේ. ප්‍රියන්ත කියලා තියෙනවා කස්සී ලෙහන්සී එතකොට ගෙහන්සී තුන් දෙනාටම හරිම ආදරේ කියලා බොහොම ස්තුතියි. ඉතින් ඒ ආදරේට අපි හරි ආදරේ. අද අපි බර්ත්ඩේ කේක් එකට ඔන්න සුබ පැතුම්. බර්ත්ඩේ කේක් එකට නෙමෙයි බර්ත්ඩේ එක සමරන ඔයාට සුබ පැතුම් එකතු කරනවා. ජූනි 24 වෙනිදා උපන්දිනය සමරන හැමෝටම ආසිරි සුභාසිරි. දැන් මම යනවා මහනුවරට. මොකද කියන්නේ ගෙහන්සිවත් මට හොඳයි. ගෙහන්සත් හොඳයි එක්කගෙන යන්නනේ.
0: එයත් මේ පොත් කියවනවා කසුනියකි.
1: අන්තිමටම කියවපු පොත මොකද්ද වෙනුකේ?
2: අන්තිමටම කියවේ ලෙවන් කියලා පොත.
1: ඒකේ මොකක්ද මොන වගේ අයිඩියා එකක්ද තියෙන්නේ?
2: ඒක ඩිටෙක්ටිව් අර හූනියන් සම්බන්ධ පොත.
1: හොඳයි. දැන් මේ දවස්වල කළු කුමාර කතාව තියෙනවනේ නේද? ලෙවන්නේ මොකද්ද?
2: ලෙවන්.
1: ඉතින් ඒවකේ අපි ආස කරන එක එක පොත් තියෙනවා. දැන් ඔය හූනියම් පැත්තට ගොඩක් ආසයි. ඊළඟට අපි ඔය ලීඩර්ෂිප් ක්වලිටීස් ඉගෙන ගන්න තව පොත් පරිහරණය කරනවා. තව ඔය විශ්ව ආකර්ෂණයේ වගේ ගොඩක් පොත් කට්ටිය කියවනවා. ලා ඔෆ් ඇට්‍රැක්ෂන්. ඊළඟට මියුසික් සබ්ජෙක්ට් එක එක එකව හිස්ට්‍රි. දැන් ඔය රාජ් සෝමදේව සර් එහෙම මතක් වෙනවා. සර්ගේ එහෙම තියෙනවා හොඳ පොත්. ඒ වගේම තව ගොඩක් පොත්. ඔය මාටින් වික්‍රමසිංහන්, කුමාරතුංග මුනිදාසයන්, ටී බී ලංගරත්න සූරීන්, ඊළඟට කේ ජයතිලක සූරීන් මේ වගේ. දැන් ලෙහන්සට වෙනුකිලට ඉස්කෝලේ විෂය නිර්දේශයට අදාළ වුණු පොත් ගොඩාක් තියෙනවා. මේ හැම පොතක්ම අපිට බලන්න පුළුවන් ගන්න පුළුවන් තැනක් තමයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමේ 19 වෙනි වරට සංවිධාන කරන මහනුවර පොත් දැක්ම. අපිත් යනවා. මං හැමතිස්සෙම කියන්නේ වයිබ් එක මරු. මහනුවර කියලා කියන්නේ ඒක මරු. ඉතින් කන්ද උඩරට මහනුවර පොත් දැක්ම පටන් ගන්නේ ජූනි 29 වෙනි. තව වැඩි දවසක් නෑ අද 24. පොය සතිය. හරි. ඒ නිසා ඒකේ ඉතින් අර පොය වයිබ් එක, පොත් වයිබ් එක, මහනුවර වයිබ් එක ඔය ඔක්කොම එකතු කරගන්න පුළුවන්. මම කැමති ඔයාට කියන්න මහනුවර පොත් දැක්මට ගිහිල්ලා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සංවිධාන කරන කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයට ගිහිල්ලා පොත් අරගෙන පොත් බලල වට්ටම් එක සතුට වෙලා විනෝද වෙලා නැත් FM අපිවත් මුණ ගැහිලා කතා කරලා ඔයාට පුළුවන් එහෙමම බණ්ඩාර වෙලා යන්න. පොඩක් දුරයි ඉතින්. හැබැයි කමක් නෑ. ඒක ට්‍රිප් එකක් කරගන්න පුළුවන්. මොකද බණ්ඩාර වෙල පොසොන් කලාපේ තියෙන නිසා, අපිත් එහෙ ඉන්න නිසා, පුෂ්පාරාම විහාරස්ථානේ. ඉතින් ඒවත් මතක් කරලා අපි ටක් ගාලා බ්‍රේක් එකක් කරන් එමුද?
3: NetFM Alpha Studio with Kasuni and Lehansa. FM 95 FM 94.8 Net FM.
4: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: තැඹිලි තෙල්, කුකුම් පොතු, සුදු හඳුන්, වෙනිවැල්, අරූද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
6: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතොස, සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා. අපේ රටේ අපේම දෙයක්.
1: අලුතැන කටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මාදල අතුරකිරිය මුල් ේරියාව ආරම්මල ගනි මුලකම් පොල කසාගල ග්‍රීන් සුප ඒ විතරක් නෙවෙයි ඔබ අත ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120777 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
1: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනව විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
8: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
5: නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30

0: සැල මහිලා මුක කතාවස්තුව සහිත තොරණ net fm පුසුන් කලාපය නරඹන්න සංවිධානය net fm සමගින් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
1: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
2: Net FM Alpha Studio with Cosini and Lehansa.
1: පටලව ගන්න එපා හොඳේ බණ්ඩාර ගමනේ මේ බණ්ඩාර වෙල නැත්තං එහෙම හිතන්නකෝ ආයි නෝරට ගිහිලා ආයි මෙහෙට එන්න වෙනවනේ බණ්ඩාර ගමට එන්න එහෙම පැටලෙන එකක් නෑ කට්ටියට නෑ නෑ නෑ බණ්ඩාර වෙල පුෂ්පාරාමයට තමයි පොසොන් කලාපයට එන්න ඕන අපි එහෙ ඉන්නව නෝර වගේම අපි එහෙත් ඉන්නවා ඉතින් දැන් අපිට යන වෙලාව ඇවිල්ලා තියෙන්නේ
3: අද වෙලාව ඉක්මනට ගියා දැනුනේවත් නෑ
1: කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ වෙනුකී ගහන්සා මොනවද යන්න කලින් කියන්න තියෙන්නේ ඉක්මනටම
3: කලින් අපි ඩිබෙට් එක ගැන කතා කරා අත්‍යව මේ ඩිබෙට් එකරණේ හෝම්වර්ක් එපා කියලා කිව්වේ ඇත්තටම අපිට හෝම්වර්ක් ඕනේ අපි ස්කෝල් කරන දේවල් රිවයිස් කරන්න අනිවාර්යයෙන්ම අපිට හෝම්වර්ක් ඕනේ කියන එක කියන්න ඕනේ
1: ඩිබෙට් පොයින්ට් එකට නේද තේරෙද
3: ඒ වගේම අද මට මේ ඔපෂුනිටි එක දුන්නට කසිරි නැන්දිට ගොඩාක් තැන්කියු ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගත්තා ඒ වගේම අද මේ තැනට එන්න උදව් කරපු ස්කෝලේ ටීචර්ස්ලා අම්මා තාත්තා යාළුවෝ හැමෝටම දහම් පාසලේ හැමෝටම ගොඩාක් තැන්කියු කියලා කියන්න කැමතියි.
1: හරි එහෙනම් ඉතින් ඔයත් කැමති මෙහෙම වයිබ් එකක් වෙන්නනේ නේද? කටකාර දඟකාර හැඩකාර ඕන තැනක වතුර වගේ ඉන්න එහෙම කෙනෙක් වෙන්න. එතකොට ලස්සන අත්දැකීම් ගොඩක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන ලෙහන්සා ඩෙන්ගු වැඩි. ඒ නිසා වෛරස්සුත් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ හැමදේම අපි පරිස්සමින් විමසිල්ලෙන් කරගෙන යන්න ඕනේ. හැමෝටම ජය වේවා. මම කසුනි.
3: මම ලෙහන්සා.
1: මේ ගෙහන්සා.
4: FM 94.8 Net FM.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
6: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
1: උදැසන 6:45 දැන්.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලේ
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: ආයුබෝවන් අද 2026 ජූනි 24 වනදා බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය Net News සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය
7: සිරස්තල චමරිගේ සුපිරි ශතකය ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු දල්වයි ඇඟිල්ලේ තීන්ත නීතිය ඉවත් කිරීම හොඳද නරකද පැෆ්‍රල් උත්තර දෙයි අමරිකාවෙන් ලංකාවට තෑග්ගක්

0: බිඳ දෙමූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඉතිහාසයට එක්වෙයි. පෘතුගාලයේ සුපිරි පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අද තවත් වාර්තාවක් තමන් නමින් ලියාගත්තා. ඒ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ උස්බෙකිස්තානයට එරෙහිව පැවති තරඟයේදී මේ අතර කාන්තා T20 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටය ගැන බලාපොරොත්තු අලුත් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඊයේ රාත්‍රියේ සමත් වුණා. අද පළමු සත්‍ය අනාවරණය ඒ ගැනයි.
1: ක්‍රිකට් පිටියේ කාන්තා ආක්‍රමණය.
2: ICC Women's T20 World Cup 2026.
0: චමරි අතපත්තුගේ විශිෂ්ට පිතිහරමේ හේතුවෙන් 2026 කාන්තා 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවදුරටත් රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ අයර්ලන්තයට එරෙහිව කඩුලු 9ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමින් එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී පැවති මෙම තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසානයේ කඩුලු 5ක් දැවි ලකුණු 130ක් රැස් කළා. අයර්ලන්ත ඉනිම ශක්තිමත් කළ නායිකා ගැබි ලුවිස් පන්දු 50කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 59ක්. ලකුණු 131ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන් නායිකා චමරි අතපත්තු පළමු පන්දුවේ සිටම ආක්‍රමණය ආරම්භ කළේ තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම 45ක් එල්ල කරමින්. පන්දු 29කදී සිය අර්ධශතකය සපුරාගත් චමරි සිය ශතකය වාර්තා කළේ පන්දු 58කින්. මෙම ශතකය ඇය 2020 ලෝක කුසලාන තරඟාවලියකදී ලබාගත් පළමු ශතකය වන අතර ඇයගේ ජාත්‍යන්තර 2020 දිවියේ සිව්වැනි ශතකයයි. ඒ අනුව පන්දුවාර 15යි පන්දු 3කදී එක් අඩුල්ලක් පමණක් දැවී ලකුණු 134ක් රැස් කරගනිමින් මෙම තරඟයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ වන විට චමරි අතපත් වූ පන්දු 61කදී නොදැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 106ක්. ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාවෙන් 179ක්ම චමරිගේ පිත්තෙන් වාර්තා වීම විශේෂත්වයක්. චමරිගේ මෙම සුපිරි ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් පන්දු 27ක් සහ කඩුලු 9ක් ඉතිරිව තිබියදී තරඟයේ ජයග්‍රහණය තහවුරු කරගත්තා. ඒ සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය -1කට වඩා අඩුවගයක් දක්වා ඉහළ නංවා ගැනීමටද හැකි වුණා. ඒ හේතුවෙන් මෙම තරඟාවලියේ අවසන් පූර්ව වටේ බලාපොරොත්තු තවදුරටත් රඳවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිව තිබෙනවා. මෙම තරඟාවලියේ පළමු වටේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරඟය අනිද්දා ස්කොට්ලන්තය සමග පැවැත්වීමට නියමිතයි. අවසන් පූර්ව වටේ බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟයේද අනිවාර්යෙන් ජයග්‍රහණය කළ යුතු වන අතර දෙවන කාණ්ඩයේ අනෙකුත් තරඟවල ප්‍රතිඵල සහ දළ ලකුණු වේගය මත එය තීරණය වනු ඇති. මැතිවරණවලදී නොමැකෙන තීන්ත භාවිතා කර ඡන්දදායකයා සලකුණු කිරීම පිළිබඳ නීතිමය ප්‍රතිපාදන ඉවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවීම සාධනීය තත්වයක් බව පැෆ්රල් සංවිධානය පවසනවා. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ එමගින් මැතිවරණ සඳහා වැයවන විශාල මුදලක් ඉතිරි කරගත හැකි වන බවයි.
3: 2006 අවුරුද්දේ පැෆල් සංවිධානය අධිකරණයේ ඉදිරි කරුණු දක්වලා ජාතික හැඳුනුම්පත අනිවාර්ය කිරීමත් සමගම ඡන්දදායකයාගේ අනන්‍යතාවයේ තහවුරු කිරීම ඒ මැතිවරණයෙන් ආරම්භ වුණා. ඒ වගේම 2008 වර්ෂයේ නැවත වරක් අධිකරණ නියෝගයක් ලබාගෙන සියලුම මැතිවරණවලට මේ අනන්‍යතා පත්‍රය අනිවාර්ය වීමත් සමග අනන්‍යතාවය නැත්නම් එක පුද්ගලයෙක් දෙතැනක ඡන්දය පාවිච්චි කිරීමේ ඉඩකඩ අහිමි වෙන්නට ඒක විශාල රුකුලක්. ඒ වගේම මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායක ලැයිස්තු පරිගණකගත කිරීම හරහා ද්විත්ව ලියාපදිංචිය අවස්ථාවත් අහිමි කරලා තිබෙනවා. ඒ නිසා මේ වෙනකොට එක පිරිසිදු ඡන්ද නාම ලේඛනයක් පවත් ගන්නට මැතිවරණ කොමිෂන් සභාව සමත් වෙලා තිබෙනවා. ඉතින් මේ தත්ත්වය තුළ විශාල මුදලක් මේ තීන්ත සඳහා පාවිච්චි කිරීම අවශ්‍ය කාරණයක් හැටියට අපි දකින්නේ නැහැ. ඒ වගේම තීන්ත ආලේපනය කිරීම සඳහා සෑම මධ්‍යස්ථානයකටම නිලධාරී කෙදවීම සිදු වෙනවා. ඡන්ද නිලධාරීන් 14,000කට ආසන්න ප්‍රමාණයක් සෑම ඡන්දයකදීම මේ තින්තාලේපනය කිරීම සඳහා යොදවන්නට මැතිවරණ කොමිසමට සිද්ධ වෙන නිසා විශාල ලෙස මැතිවරණයට යන වියදම් අවම කරගන්නට මේ ක්‍රියාවලිය හරහා ඉඩකඩ ලැබෙන බව අපිට පෙනී යනවා. ඒ නිසා මේක ඉතාම සාධනීය තීන්දුවක් හැටියට අපි අගය කරන්නට කැමතියි.
0: ඡන්ද මධ්‍යස්ථානවල සිදු කරනු ලබන රාජකාරියන්හි කාර්යක්ෂමතාව වැඩි කිරීමද මෙමගින් අපේක්ෂා කෙරෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ඇමරිකා එක්සත් ජනපදයේ විසින් පරිත්‍යාග කරන ලද TH-57 සී රේන්ජර් වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යාන 10ක් නිල වශයෙන් බාර දී තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පැවති උත්සවයකදී මෙහිදී ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තැබීමද සිදු කෙරෙනු අතර ගුවන් හමුදාපති එයා මාෂල් බන්දු එදිරිසිංහ මහතා සහ ඇමරිකානු පැසිෆික් ගුවන් හමුදා ආඥාපති ජෙනරාල් කෙවින් ෂ්නයිඩර් යන මහතුරුන් විසින් ඊට අත්සන් තැබුවා. මෙම TH-57 සී රේන්ජර් යානා සතු බහුකාර්ය හැකියාවන් හේතුවෙන් ඉදිරියේදී ඒ වාශේෂ්ත්‍ර කිහිපයක් ඔස්සේ මෙහෙයුම් සඳහා යොදවා ගැනීමටද අපේක්ෂා කෙරෙනවා. මෙම යානා මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමු පුහුණු ධාරිතාවය සහ ගුවන් හමුදා මෙහෙයුම් පුළුල්වන අතර මෙම TH-57 බලඇණිය මගින් ආපදා සහන සේවා සෙවීම් සහ මුදවා ගැනීම මෙන්ම හදිසි මහජන සේවා කටයුතු සඳහාද විශාල සහයක් හිමිවනවා. ඇමරිකාවේ සිට විශේෂ භාණ්ඩ ප්‍රවාහන පහසුකම් ඔස්සේ ඉකුත් පළමුවන දින ශ්‍රී ලංකාවට රැගෙන මෙම යානා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිහිටි ගුවන් ඉංජිනේරු අංශයේදී එකලස් කෙරුණු අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් සීමාවට සහ දේශගුණයට ගැලපෙන පරිදි සිදු කෙරෙන සියලුම තාක්ෂණික පරීක්ෂණ සහ අත්හදා බැලීමේ පියාසරි අවසන් කිරීමෙන් පසුව නිල මෙහෙයුම් සඳහා යොදා ගැනීමට නියමිතයි. දැන් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය.
4: අදත් කණින් කොණින් ඇසුණු කතා. ක්‍රිකට් ගැන කතා කරද්දී කවුරුත් දන්න ලෝකෙම දැනනවත් තියෙනවා. ඒ තමයි ජේෂා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ජේෂා හදිස්සි ලංකාවට ආවා. ඇවිල්ලා කෙලින්ම හම්බුනේ ජනාධිපතිවරයාව. ජනාධිපති අනුර කුමාර දිසානායකත් එක්ක තිබිච්ච මේ හමුව ගැන කාගේත් අවධානය යෙමු වුණා. එකපාරටම ජේෂා ඇවිල්ලා කොහොමද ජනාධිපතිවරයා හම්බෙලා මොකද්ද මේ එකපාරට කරපු සාකච්ඡාව කියලා. වාර්තා වෙන විදිහට මේ හමුව තිබිලා තියෙන විනාඩි 8යි. මේකෙදි කතා කරලා තියෙනවා කියලා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ ගැන. ජේෂා මෙම හමුවෙන් පස්සේ කෙලින්ම ගිහිල්ලා තිනවා ෂම්මි සිල්වාව හම්බ වෙන්න. සුපිරි හෝටලයක මේ හමුව තිබ්බා කියලා තමයි වාර්තා වන්නේ. මේකට මුත්තයා මුරලිදරණුත් ඇවිල්ලා හිටියා කියලා වාර්තා වෙනවනේ. ඔය අතරතුර එද්දි ජේෂා ලංකාවට එන්න කලින් අහමදාබාද් වලදී සනත් ජයසූරිය හම්බුණා කියලා තොන්න වාර්තා පළ වෙනවා. කොහොම හරි ඒකෙදි ක්‍රිකට් ගැන නම් කතා කරලේ නැහැ කියලා කියන්නේ. හැබැයි මොනවද දෙන්න කතා කළේ කියලා කවුරුත්ම දන්නේ නැහැ කියලා වාර්තා වෙනවා. ක්‍රිකට් ගැන ක්‍රිකට් හදන්න පහුගිය කාලේ අලුත් අලුත් පත්වීම් ලැබිච්ච අය, ඒ වගේම අලුතෙන් තොරතුරු ලැබිච්ච අය, මේ කට්ටිය ඒ වගේම ක්‍රිකට් ගැන හදන්න ක්‍රිකට් හදන්න ඕනි කියලා දඟලන්න කතා කරන අය පහුගිය දවසක මුණ ගැහිලා තිනවා. මේකෙදි අපේ ක්ලබ් ක්‍රිකට් ගැන, ස්කූල් ක්‍රිකට් ගැන ලොකුවට කතා වෙලා තිනවා. මුලින්ම කතා වෙලා තියෙන ස්කූල් ක්‍රිකට් ගැන. මුලින්ම මේ ස්කූල් ක්‍රිකට් හදන්න ඕනි. තඹ සත පහකට වැඩක් නැහැ. ඔහේ ගහනවා කිසිම තේරුමක් නැහැ. ඒ හින්දා මේකෙන් තමයි මුලින්ම පටන් ගන්න ඕනි. ඊට පස්සේ ඩිවිෂන් 3. ඩිවිෂන් 3 වල මේ නාකි මිනිස්සු ගහන්නේ. ඒ කට්ටිය වයින් කරන්න ඕනි. වයස ගවා අයින් කරලා අලුත් ඇට තැන දිලිවෙලා පිළිවෙලකට මේ වැඩේ පටන් ගන්න ඕන. අනික ඩිවිෂන් 1 උනත් ක්ලබ් ගහන්න ඕනාවට පාවට. නිකන් නමට විතරයි. මේවා ඔක්කොම වෙනස් කරන්න ඕනේ. වෙනස් කළා තමයි මේ වැඩ පිළිවෙල හදා ගන්න ඕනේ. එහෙම හැදුවේ නැත්නම් අපේ ක්‍රිකට් වලට දෙයියන්ගෙන් පිටයි කියලා කට්ටිය එතනදී කතා වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ඊයේ උණුසුම් තත්වයක් ඇති වුණා. කාලෙකට පස්සේ විපක්ෂ කට්ටිය ආයෙ පාරක් සෙන්කෝලේ උසන්දුවන් ට්‍රයි එකක් දුන්නා කියලා තමයි හැමතැනම වාර්තා වුණේ. විවාදයක් ඉල්ලලානේ මේ ප්‍රශ්නේ මතුවුණේ. කොහොම හරි විපක්ෂ කට්ටිය මේ විවාදේ ඉල්ලලා හදිසි විවාදේ ඉල්ලලා කරන ලද ඉල්ලීම මුලින්ම ගිහිල්ලා කථානායකවරයාට කියලා දිනවා. කථානායකවරයාට කියපු ගමන් කථානායකවරයා සභානායකවරයාගෙන් ඇහුවා කියලා තමයි විපක්ෂ කට්ටිය කියන්නේ. බලන්න කියපු ගමන් සභානායකවරයා බැහ් කිව්වා විතරයි. කථානායකවරයාත් බැහ් කියලා කිව්වා. විපක්ෂ කට්ටිය එහෙමයි පස්සේ කතා වුණේ. වැඩේ කියන්නේ මේ හදිසි යෝජනාව ගෙනාවට පස්සේ ඒකයට අත්සන් කරන ඔක්කොම ටික සභාවේ නැකිරලා මේක ඉල්ලුවොත් එහෙම එක දෙන්න ඕනේ. ඒක තමයි මේ ස්ථාවර නියෝග වල තියෙන්නේ. හැබැයි වැඩේ උනේ නැහැ කියලා තමයි විපක්ෂ කට්ටිය කිව්වේ. අපි දැන් මාල් ට්‍රයි එකක් දුන්න කෑ ගහලා හරි ගන්න වැඩේ හරි ගියේ නැහැ කියලා විපක්ෂ කට්ටිය පස්සේ කිව්වා. බලන්නකෝ කට්ටිය එක එක දේවල් නේ කිව්වේ. සජිත් එක පැත්තෙන් කෑ ගහනවා පොයින්ට් ඔෆ් ඕඩර් පොයින්ට් ඔෆ් ඕඩර් පොයින්ට් ඔෆ් ඕඩර් කියලා. තව මන්ත්‍රී කෙනෙක් මොංගල් දෝයි මොංගල් දෝයි මොංගල් දෝයි කියනවා. තව මන්ත්‍රී කෙනෙක් කොමට් ලයිටර් එක දෙන්න ලයිටර් එක දෙන්න කියලා. එහෙන් තව එක කෙනෙක් මට මයික් එක දෙන්න මයික් එක දෙන්න කියලා. කිසිම තේරුමක් නැතුව අපේ කට්ටියත් එක එක දේවල් තැන් තැන් වල එක එක විදිහට කියන්නේ කියලා තමයි වැඩේ පොඩ්ඩක් අනාගන්න සිද්ධ වුණේ කියලා සමහර විපක්ෂ කට්ටිය මේක උඩින් නම් බලාගෙන ඉඳලා කිව්වා කියලා තොන්න අපිට වාර්තා වෙනවා. ආයෙත් මොන ගැසෙමු කණින් කොණින් ඇසුණු කතා සමග.
5: කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා.
1: පන්දුවේ මහා මංගල්‍යය.
2: FIFA World Cup 2026.
0: ලෝක කුසලන තරගාවලි හයකදී ගෝල රැස්කළ ලෝකයේ පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වීමට පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අද සමත් වුණා. ඒ උස්බෙකිස්තානය සමග පැවති තරගයේදී විශිෂ්ට ගෝල ද්විත්වයක්ම ලබා ගනිමින්. අමරිකාවේ හූස්ටන් නුවර පැවති මෙම තරගයෙන් උස්බෙකිස්තානය පරදා ගෝල 5-0 දැවැන්ත ජයක් ලබා ගැනීමට පෘතුගාලයේ සමත් වුණා. තරගේ 6 මිනිත්තුවේදීම ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තම පළමු ගෝලය වාර්තා කරමින් මෙම ඓතිහාසික වාර්තාව පිහිට වූ අතර ඒ සමගම ඔහු ලෝක කුසලාන ඉතිහාසයේ ගෝලයක් රැස් කළ දෙවැනි වයස්ගතම ක්‍රීඩකයා ලෙසද ඉතිහාසයට එක් වුණා. 41 වියේ පසුවන රොනාල්ඩෝට ඉදිරියෙන් සිටින්නේ 1994 වසරේදී වයස අවුරුදු 42කදී ගෝලයක් රැස් කළ කැමරුන් රාජ්‍යයේ රොජර් මිලා පමණයි. පෘතුගාලයේ වෙනුවෙන් නුනෝ මෙන්ඩෙස් 17 මිනිත්තුවේදී 5 මගින් දෙවැනි ගෝලය වාර්තා කළ අතර 39 මිනිත්තුවේදී බ්‍රුනෝ ෆර්නැන්ඩස් ලබා දුන් දක්ෂ පන්දු යොමු කිරීමකින් රොනාල්ඩෝ සිය දෙවැනි ගෝලය වාර්තා කළා. මීට අමතරව උස්බෙකිස්තාන දැල් රකින්නා අතින් සිදු වූ අත්වැරදීම් ගෝලයක් සහ ආදේශක ක්‍රීඩක රෆායෙල් ලෙආවෝ තරගේ නිමාවීමට සුළු මොහොතකට පෙර රැස් කළ ගෝලය හේතුවෙන් පෘතුගාලය ලකුණු පුවරුව 5-0 ලෙස සන්නද්ධ කරගත්තා. පළමු තරගයේදී කොංගෝ රාජ්‍ය සමග සමවීම හේතුවෙන් දැඩි විවේචනයට ලක්ව සිටි රොනාල්ඩෝ මෙම තරගයෙන් පසු කැමරාව දිසට හැරි "මම නැවතත් පැමිණියා" යනුවෙන් පවසමින් සිය සතුට පළ කර සිටි ආකාරයද දැකගත හැකි වුණා. මේ අතර පසුගිය සඳුදා ඔස්ට්‍රියාවට එරෙහිව ගෝල ද්විත්වයක් රැස් කළ ආජන්ටිනාවේ ලියොනෙල් මෙසි ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝලලාභියා බවට පත් වුණා. කෙසේ වෙතත් මෙසි ලෝක කුසලාන තරගාවලි 6 ක්‍රීඩා කර තිබුණද ඔහුට ගෝල රැස්කිරීමට හැකිව තිබෙන්නේ ඉන් තරගාවලි 5 පමණයි. මෙම ජයග්‍රහණයත් සමග පෘතුගාලය ලෝක කුසලාන තරගාවලියේ කේ කාණ්ඩේ පෙරමුණ ගැනීමටද සමත්ව තිබෙනවා. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12 එතෙක් පැන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. වැඩිතොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
5: ඔබ වෙත ගෙන ආවේ
6: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
7: සුපිරිමව තහවුරු කරගන්න, දියවැඩියාව පරද්දන්න, ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
8: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන,
9: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 01112863 076 716 1672
10: FM 95 FM 94.8 Net FM.
11: Good morning. දැන් වෙලාව 07:01.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM. I'll go down.
2: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
3: Melwa box bar wala nama ganakama mimma gahala tiyana nisa vishwasen ganna puluwa. Rawattannat ba.
4: Melwa eka Lankawa eka.
5: The Palace Gampaha Avasana Nivasa 25. Denma katha karanna. 01.01.666.222. Prime Residences.
6: Rupiyal 3000 kata wadiyen Kiehl's ekka shopping karanna. Nexus app ekek QR ekak scan karanna. Spin karanna. Hita ganna beri watina tayage rasak win karanna. Kiehl's enna. Spin karanna. Win karanna.
7: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසෙල්ලේ ගමන යන්න වැඩි විස්තර සඳහා 01112 125 125 මතන්න
8: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
9: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි
10: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 01122 200
11: ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.

0: Good morning. Velavu de hatai vinadi hatai.
1: Hatai hatai. Lucky seven.
0: Hatai hatai. Labas ritas.
1: මොකක්ද ඒ භාෂාව?
0: Labas ritas කියන්නේ Lithuanian වලින් good morning කියන විදිහ.
1: Good morning කියන විදිහ.
0: ඔව්. Labas ritas. අජි Labas ritas.
2: ඒ මොකක්ද ඒ?
1: එයා Lithuanian ගිහිල්ලා.
0: Lithuanian ගිහිල්ලා.
1: ඔව් මේ සාර දාන්න පහක්.
0: පහක්.
1: පහක්. දාන්න ජී පහක්.
2: දාමු පහක්. දැම්ම පහක්.
0: මේ
1: මම සතුටුදායක කාරණයක් කියන්න තියෙනවා. අලුත්ම සමීක්ෂණ වාර්තාවලට අනුව ඉන්ෆෝටේන්මන්ට් කියලා තියෙනවා ලෝකේ මේ මීඩියා කැටගරි එක. ඒව පැත්තකින් තියන්නකෝ. ලංකාවේ වැඩිම පිරිසක් අහන උදෑසන රේඩියෝ වැඩසටහන බවට මේ නගරය පත් වෙලා තියෙනවා. මං හිතන්නේ අපි වහන් ඉන්න අයටත් අපිටත් ඇත්තටම සන්තෝසයි. අහන් අහන්න නැති කට්ටියට තමයි ඉතින් ඉතින් ඒකින්ද ඕගොල්ලන්ට පුළුවන් යාළුවෝ ඉන්නවන කියන්න ලංකාවේ වැඩිම පිරිසක් අහන රේඩියෝ වැඩසටහන නෙත් FM එකේ ඇල්ගොටවුන් උදේ 7 ඉඳන් 10 වෙනකන් හරිය නැත්තම් පුළුවන් වෙලාවක් හරි මේ අහන්න කියලා.
0: ඔව් යන්නේන ගමන් අහන්න.
1: හරි ගෙදර ඉන්න ගමන් හරි අහන්න කියලා කියන්න තරහකාරවම ඉන්නවනේ. විශේෂයෙන් කෝල් කරලා කියන්න. අහන්නේ මේපා.
2: අහන්න දෙන්න එපා.
1: ඔව්.
2: අහන්න දෙන්න හොඳ
1: නැහැ. ඔව්. තරහකාරයෝ එහෙම ඉන්නවනම් උදේ 7ත් 10ත් අතර ඇල්ගොටවුන් නේම අහන්න. ඊර්ෂ්‍යාකාරව ඉන්නවනะ. කියන්නේ තමන් ගන්න වාව් එක තව කවුරු හරි ගන්නවට අකමැති කෙනෙක් ඉන්නවනะ.
2: ඔව් කියන්න එපා.
1: වෙලාවත් එක්ක කියන්නේ. FM මුදේ 7:10 ඇල්ගොටවුන්. අනේම නැහැ.
2: අනේම නැහැ.
1: ඔව් එහෙම කියන්න. ඉතින් අපි අර බ්ලැක් ඇන් වයිට් දෙපැත්තම ඕගොල්ලන්ට මේ කිව්වා මේ කරන්න ඕන විදිය.
2: අනිවාර්යෙන්ම.
1: හැබැයි මේ ඔය කොහොම වුණත් ජීවිතය කියලා කියන්නේ හරි පුදුමාකාර දෙයක්. මිනිස්සුන්ට මේ පුදුම දේවල් හිතෙනවා. මේ සමහර ලාවට ලෝකේ සමස්ත මිනිස් සමූහයාට හිතනවට වඩා වැඩි දේවල්. දැන් අපේ මේ ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් බිහි වෙන විදිය හරිම පුදුමාකාරයි. මම දැක්ක මේ ළඟදී ඔය කොහේ හරි කඳුකර ප්‍රදේශයක මේ බොහොම පෞද්ගලික ලස්සන තැනක් පොඩි වීඩියෝ එකක් වෛරල් වෙලා ඉතින් අපේ කට්ටිය අම්මේ යන්න ගත්තා. මතකනේ දොළු කන්දෙත් ගියේ
2: විදිය අපි.
1: ඒ වගේ යන්න ගත්තා. නිකවරටිය පැත්තෙන් ගහක මූලක් මොකක්ද කියලා යන්න ගත්තා.
2: කට්ටිය සෙට් එලා.
1: ඔව් ඔව්. ඉතින් අපේ කට්ටිය ගියාම අපේ රෝග ලක්ෂණ අපි ඒ තැන්වල මේ ශ්‍රී ලාංකිකයෝ තමයි ඇවිල්ලා ගියේ කියලා අපි ටග් ගාලා හොයාගන්න පුළුවන් ලෝකෙ කොහෙ ගියත්.
2: ඔව් මං සලකුණු ඉතුරු කරලා.
1: ඔව් ඔව් ඔව් මං සලකුණු. අර අපි ඉස්සර කස්සලෙන් බාරකට ගහලා යන එකේ
2: පුද්ද
1: තාම තියෙනවා නේ. දැන් ඒවට කරන්නේ බිස්කට් පැකට් ප්ලාස්ටික් බෝතල් ඔය තමන්ගේ දානි පාරක්ෂක ද්‍රව්‍ය ඔක්කොම මග දිගට දාලා එන්නේ. වැඩි දවසක් ගියේ නෑ ඒ පෞද්ගලික වතුයායේ කට්ටිය තීරණය කරා. මීට පස්සේ දේශීය සංචාරකයන්ට මේක ඇතුල් වීම තහනම් මේ විදේශිකයන්ට පමණයි කියලා. මේ ඊයේ පෙරේද වුණේ මේ තීරණ ඒගොල්ලෝ අරගෙන තිබුණේ ඊයේ පෙරේද. මම දැක්කා ඒගොල්ලෝ සමාජ මාධ්‍යයට ඒ පෞද්ගලික වැවිලි සමාගම ලස්සන තැනක් මේ තහනම් කරලා තිබුණා.
2: බේරගන්න බැහැ නැත්තම්.
1: ඔව් ඔව්. ඉතින් ඒ ලංකාවේ කට්ටියනේ පිටරට සමහර කට්ටිය ඒ තැන් ඒ වගේ මගසලකුණු තියලා විනාශ කරනවා වෙනුවට සමහරලාට හිසරදයක් වෙන මට්ටමටම සමහර සංවේදී කලාපවලට යන්න හොයා ගන්නවා. සමහර වෙලාවට මේ වෙන පොඩි සිදුවීමක් මත. මෙන්න මේකයි සිද්ධිය. ඇමරිකාවේ NASA ආයතනයේ මේ වැඩ කරපු ව්‍යාපාරිකෙක් හිටියා. එයා ඇවිල්ලා මැක් කැන්ඩල්ස්.
0: හරිද?
1: ඔව්. ඉතින් එයාගේ පුතා තමයි ක්‍රිස්ටෝබ මැක් කැන්ඩල්ස්. අපි ක්‍රිස් කියලා කියමුකො. ඉතින් දැන් මෙයාට සල්ලි බාගෙ තියෙන එහෙම ඉහෙම් බහින රෝගයක් නැති හැන්ඩි කොල්ලා මං වගේ මේ ඉතින් එයා ඇයි
2: මොකද
1: මම කිව්වා නිහෙම් බයින් රෝගයක් නැහැ කියලා. ඒක හරි ආගොල්ලන්ට තියෙන එක වෙනම කතාවක්.
0: ඒක මේකනේ
1: 1990 වසරේදී මෙයා මේ එමෝරි විශ්වවිද්‍යාලයෙන් ඉතාමත් ඉහළ උපාධියක් ලබා ගන්න.
0: රයිට්.
1: ලබාගෙන අවුරුදු දෙකක් යනකොට ක්‍රිෂ්ඨ හිතෙන්ද ගන්න මොකද්ද මේ ජීවිතය කියලා. අපිට හිතනවානේ
0: එහෙම
2: හිතනවා.
1: ඊයේ පෙරේදාත් එහෙම එක්කෙනෙක්ට හිතුණා මේ ඊයේ. මේ මැරයින් ඩ්‍රයිව් එකේ තමන්ගේ ත්‍රී විලරේට ගිනි තියලා
2: ඕනේ
1: අපි දැක්කනේ ගිහිල්ලා මේ එතන හිටිය පොලිස් නිලධාරීන් සහ ජනතාව එකතු වෙලා ඒක තමයි සමහරවිට දැන් හැබැයි ක්‍රිෂ්ඨ දැන් මෙයාට නම් මේ ආර්ථික පීඩනයනේ දරා ගන්න බැරි වෙලා තිබුණා. දැන් ක්‍රිෂ්ඨ එහෙම ආර්ථික පීඩනයක් නෑ. ඉතින් ඕනතරම් සල්ලි තියෙන නා තාත්තා නාසයකේ කොල්ලට ස්පෙෂල් ඩිග්‍රියක් තියෙනවා.
2: ඒත් ප්‍රශ්න කොල්ලට. ඒත් ප්‍රශ්න.
1: ප්‍රශ්න නෙමෙයි.
0: ඇකඩමික් ප්‍රෙෂර්.
1: නෑ නෑ නෑ. එහෙම ප්‍රෙෂර් එකකුත් නෙමෙයි.
2: මොනවටද
1: මේ? ඔව් මොකද්ද මේ ජීවිතේ?
2: අරමුණ.
1: දැන් අපේ සිද්ුවත් කුමාරයාටත් ඕක හිතුණානේ. අභිනිෂ්ක්‍රමණය කරන්න හිතෙනවා. ඕන කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඉතින් ක්‍රිසුත් එක්තරා ආකාරයක අභිනිෂ්ක්‍රමණයකට සූදානම් වෙලා එයාගේ බැංකු ගිණුම තිබ්බ ඩොලර් 24,000ක්. ඒ 24,000 අර ඔක්ස්ෆර්ම් කියන මේ මොකද්ද පුණ්‍යායතනයට පරිත්‍යාග කළා. ඊළඟට තමන්ගේ පර්ස් එකේ තිබ්බ ඐඩෙන්ටි කාඩ් එක මේ ඔක්කොම අරගෙන කීතු කෑලි කපලා හතර අතේ විසි කරලා දැම්මා. තමන්ගේ පර්ස් එකේ තව ඩොලර් නෝට්ටු කීපයක් තිබ්බ ඒවා පුච්චලා දැම්මා. මෙයා බෑග් එකකට පොත් කීපයකුයි දිනපොතකුයි රයිෆල් එකකුයි උණ්ඩ කීපයකුයි කෑම බොහොම පොඩි ප්‍රමාණයකුයි අරගෙන මෙයා ඇලස්කාවේ කැලෑවකට ඇතුල් වුණා. ඇතුල් වෙලා ටික දුරක් යනකොට මේකේ පාරවල් හදන්න ගෙනත් දාලා තිබිච්ච මැජික් බස් 142 මැජික් බස් 142 කියලා ඔය කැරවෑන් වගේ තියෙන පාර හදන සේවකයෝ එහෙම පාවිච්චි කරන මේ ඉතින් එහෙම බස් රථයක් හම්බුණා. මෙයා හිතාගත්ත මම මේකේ ජීවිතේ පටන් ගන්නවා කියලා. ඉතින් ඒක නිවහන කරගෙන මෙයා දවස් 113ක් සතුන් දඩයන් කරනවා. පුංචි කැමරාවකුත් අරන් ගිහිල්ලා තිබුණා. ඇල්ෆෙක්ස් කැමරාවක් ඒකෙන් පින්තූර ගන්නවා. දිනපොතේ තමන්ගේ සටහන් ලියනවා. දඩේ මක්කල්ලා කෑම හොයා ගන්නවා. ඊළඟට ඔය පළවැල හොයාගෙන ඒවා බුදිනවා. කැලෑවේ තියෙන මේ බෙරිස් වර්ග ආහාරයට ගන්නවා. ඔහොම දවස් 113ක් මේ එයාගේ සටහන් වලිනුත් තේරෙනවා පුදුම සාන්තෘෂ්ටික ජීවිතයක් ගත කරා.
0: රයිට්.
2: එයාට අනුව එයා හොයපු ජීවිතය.
1: ඔව් ඔව්. මේ 113ක් හිටියන් පස්සේ මෙයාට හිතුණා ආපහු වනගත ජීවිතෙන් එළියට
2: එන්න. එළියට එන්න.
0: ඕකේ.
1: ඊට පස්සේ දැන් හැබැයි මෙයා ගාව අඩුම ගානේ මාලිමාවක්වත් තිබුණේ
0: නැහැ. අමුකුත් නැහැ.
1: මේ දවස්වල තිබ්බනම් අපිට ඕන තරම් දෙන්නක් තිබ්බා.
2: දෙන්නක් තිබ්බනේ.
0: ඔව් නේද.
2: මේ කාලේ.
1: මේ කාලේ කොහොමත් 1992 වෙනකොට ඕවා හිතලා තියෙන්නත් නැතුව
0: ඇතිනේ.
1: මේ කෙසේ වෙතත් ඉතින් දැන් හැබැයි අර දඩේමේ ගිහිල්ලා අර වනමන් පෙත් දන්නවනේ. එහෙම එහෙම කිලෝමීටර් ගානක් ගෙවාගෙන එනකොට දැන් ගිම්මහන කාලේ පටන් අරන්. හරිද? මෙයා මේ සරත් ඍතුවේ වගේ තමයි ගියේ. ගිම්මහන කාලේදී අර සීත ඍතුවේ මිදිලා තිබිච්ච අයිස් දිය වෙලා ටෙක්ලනිකා කියන ඇලස්කාවේ තියෙන ගංගාව කට කපලා පිරිලා. දැන් මෙයා මේ යාන්තම් ගලින් ගලට පැනලා තමයි වනගත වුණේ. හැබැයි දැන් එන්න ගියහම ගංගේ එනවා තියා හිතන්නත්
0: බෑ.
1: දැන් මෙයා බැලුවා හරි වැඩේ කියලා ආයේ හැරිලා ගියා අර 142 බස් එකට. ගිහිල්ලා මේ කොහොම හරි ඔය ආයේ අර ජීවිතේ පටන් ගත්ත. හැබැයි ඒ වෙනකොට එයාගේ රයිෆල් උණ්ඩ ඉවර වෙලා ඊට පස්සේ ගඩා ගෙඩි කකා තමයි ඉන්න උනේ. මේ ඔහොම ඉන්නකොට ඉතින් දැන් මෙයා මේ ආහාර පිළිබඳ විශේෂයක් ඉන්නේ මේනේ හවු වෙන දෙයක් කනවනේ. මෙයා කාපු එක්තරා වයිල් පොටේටෝ එක. ඒ කියන්නේ මොකක්ද මේ වල් අර්තාපල් එකක් මෙයාට විෂ වුණා.
3: විෂ වුණා.
1: විෂ වෙලා මෙයා සෑහෙන්න ලෙඩ වුණා. ඊට පස්සේ මෙයාගේ ඇඟ පණ නැති වුණා. මේ මෙයාට කෑම හොයාගෙන යන්න බැරි වුණා. මෙයා අර බස් එකට එකතැන් වුණා. සෑහෙන්න උත්සාහ කරා මෙයා ආයි රිකව වෙන්න. හැබැයි මෙයාට තේරුණා මට ආයේ යන්න හම් වෙන්නේ නැහැ. ගඟත්තාම මේ වෙනස් වෙන්න පාටක් නැහැ කියලා දිනපොතේ හැබැයි මෙයා අකණ්ඩව මෙයාගේ සටහන් ලියන්න ගත්තා. ඔහොම ලියලා ලියලා ලියලා එකතරා දවසක තේරුණා දැන් නම් මට ගැළවීමක් නැහැ කියලා. ඒක නිසා මෙයා තමන්ගේ කැමරා එකේ ටයිමර් එක තියලා පින්තූර ගන්න පුළුවන්. ඒ ටයිමර් එක තියලා මෙයා ඒ වාසය කරපු තැන පසුබිමේ තියලා බොහෝම සිනාමුසු මූණෙන් මෙයා පින්තූරයක් ගත්ත පුංචි සටහනකුත් එක්ක. Happiness is only real venture කියලා තමයි ඒක ලියලා තිබුණේ. සන්තෝෂය බෙදා ගන්න තරමට තමයි දැනෙන්නේ කියලා ලියලා මෙයා මේ පින්තූරේ අරගෙන ඔහොම වුණා. ඊට පස්සේ දවස් 19කට පස්සේ මේ පින්තූරේ අරන් හිතන විදිහට දවස් 19කට පස්සේ කැලේ දඩේ මේ ආපු පිරිසකට මේ ක්‍රිස්ගේ සිරුර හම්බ වෙනවා. වෙන එකක් තියා මෙයා මේ කැලේට වැදුනේ ක්‍රිස් මැක් කන්ඩල්ස් කියලා නෙමෙයි. ඇලෙක්සැන්ඩර් සුපර් ටෑම්ප් කියලා. මේ සුපර් ට්‍රෑම්ප් කියලා තමයි නම වෙනස් කරගෙන මෙයා මේ සටහන් ලියලා තිබුණෙත් ඒ විදියට. ඉතින් කෙසේ හෝ මෙයාගේ සිරුර හම් වෙනවා. මේ වෙනකොට එයාගේ මේ බර කිලෝ 30ක් විතර අඩු වෙලා කියලා ඒ සටහන් අනුව වෛද්‍යවරු හොයාගන්නවා. මේ අනිත් එක එයා ඒ පින්තූරේ ඉන්නේ මේ අතවනමින් සමාජයට අතවනමින්. අපි තව පොඩ්ඩකින් net fm facebook එකට මේ ක්‍රිස්ගේ ජීවිතයේ අන්තිම self shot දාලා ගත්ත පින්තූරේ අපි මුදාහරිමු. ඒ අර එයා පුංචි සටහනක් මේ පේන විදිහටනේ මේ අන්තිම පින්තූරේ ගත්තේ. මම ඉතාමත් සතුටු ජායක ජීවිතයක් ගත කළා. දෙවියන්ට ස්තුති වෙනවා, සමුගන්නවා, දෙවි පිහිටයි හැමෝටම කියලා මේ කියලා අරක තමයි අවසාන සටහන විදිහට ලියලා තිබ්බේ. සතුට වඩා දැනෙන්නේ බෙදා ගැනීම තුළ. ඒ කියන්නේ සතුට තව කාට හරි කිව්වම තමයි මේ ඒක අපිට වැඩියෙන්ම දැනෙන්නේ කියලා මේ ඔහු ඒ අවසන් සටන් වල ලියලා තිබ්බා. දැන් හෙලිකොප්ටර් එකක් යවලා දැන් මෙහාව ගෙනල්ලා ඔක්කොම කරලා ඒ අවසන් කටයුතු සිද්ධ වුණාන් පස්සේ මේක ලැබුගින්නක් වගේ ගියා. ඊට පස්සේ මේ මැජික් 142 බස් එක හොයාගෙන මිනිස්සු වැල නොකඩී යන්න ගත්ත, එතන ගිහිල්ලා පින්තූර ගන්න ගත්තා. ඒ විතරක් නෙමෙයි, ඉතාමත් කීර්තිමත් චිත්‍රපටයක් Into the Wild මේ ජෝන් ක්‍රැවර් 2007 මේ ගැන චිත්‍රපටයක් නිෂ්පාදනය කළා. ඉතින් ලෝකේ පුරා උණු කැවුම් වගේ විකිණෙන මෙයාගේ කතාව ඇතුළත් විවිධ උදවිය ලිව්ව පොත් තියෙනවා. අපේ කැන්ඩි බුක් ෆෙයර් එකට ගියාම ඕනනම් ගන්න පුළුවන්. කොහොම වුණත් ඔහු ලියපු දැන් ඊට පස්සේ අර බස් එක දැන් මේක මේ කැලේ විනාශ වෙන්න ගත්තානේ මේගොල්ලෝ වෙන්න කරගෙන
2: මැජික් බස් එක
1: අවසානයේදී ඒ ප්‍රාන්ත රජය බස් එක ආයෙ හෙලිකොප්ටරයක් යවලා උස්සලා වෙනල්ලා කැලෙන් එළිය තියලා දුන්න තිබ්බා. ඇත්තටම ඇවිල්ලා බලලා තෙල්ටි ගහලා අනේල්ලා කියලා දැන් ඒක තියෙන්නේ කැලෙන් එළියේ. කණුගාටුම දායක කාරණේ තමයි යව් අර ගඟෙන් එතර වෙන්න එනකොට ඊට මීටර් 200කට එහා ගඟෙන් මීටර් 200කට එහා තව ටිකක් ඇවිදන් ගියා නම් ඒ ගඟෙන් එතර වෙන්න ඔහුට වැල්පාල කම්බෙන්. හැබැයි ඔහු අහපසු හැරිලා ගිය හින්දා ඒ වල්පාලම හම්බුන්නේ නැහැ. කොහොම වුණත් ජීවිතේ සමහරලාවට අන්තිම අවස්ථාවලට ආවම තව පොඩ්ඩක් එහාට මෙහාට හොරවලා ඔළුව හරවලා බලන්න ක්‍රිස්ට බැරි වුණාට අපිට අර වගේ එතර වෙන්න වැල්පාලම් හමු වෙන්න පුළුවන්. මේකේ ලස්සනම දේ සතුට දැනෙන්නේ තව කෙනෙක් එක්ක බෙදාගත්තොත් තමයි. ඉතින් අපි දැන් පෑ තුනක් තිස්සේ ඔබත් එක්ක සතුට බෙදාගන්න අදත් ඇල්ගොටවුන් මේ විදිහට පටන් ගන්නවා. හිස්ටින් එකක් වාගේ වුණ ජීවිතේ.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura.
1: Udah hatai minat visi hayai dan.
2: Gintara
3: Yaka
2: Handeva
3: Dagi
4: Dagi Yaka Navatat Gintara Handeva Ata hita pirenna Dagi pita Dagi bedapu Dagi Yaka Navatat Alutvena Gintara Handeva Langadima Langadima
2: Salli Kandag Umma Vessa Inga Inga Inga
1: කොහෙන්ද මේ JBL එක?
5: කීල්ස් එකෙන්
6: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සම්ියම යන දලවේ.
7: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවිනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරව ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අවතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
9: හැමෝම බහගන්න රත්ති 3-in-1 බොන්න රත්ති 3-in-1 විතරයි
10: මල්ලි ඒ රත්ති 3-in-1 එකම බොන්න කියන්නේ
9: කිරි තේ සීනි එක පැක් එකේ නේද කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි අපිට ඉක්මනට යන්නත් පුළුවන් නේ කාලේ හරි වටිනවනේ සර්
10: රත්ති 3-in-1 පැක් එක තුන බෑග් එකේ තියාගන්න එක වටිනවා
9: ඇයි කේතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්
11: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
7: SLT Mobitel fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel fiber.

0: Serendip Green Plantation Private Limited.
1: Mobitel roaming plan එකක් activate කර දින 5කට නොමිලේ නවතන් පහසුකම් සහිත ගුවන් ටිකට් පත් දෙකක් දිනා ගන්න. Activate කිරීමට #999# අමතන්න. වැඩි විස්තර www.saltmobitel.lk වෙතින්.
2: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
3: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-786-7000ට WhatsApp කරන්න.
4: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25. මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 071-666-222. Rhyme Residences.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසෙල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. වැඩි විස්තර සඳහා 01121-125-125 මතන්න. BYD ගරුසරු. සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.

0: උදේ 7යි විනාඩි 32යි අල්ගොටාවමේ වෙලාව. රයිට් අපි
1: ඔව් මොනාගෙනද අපි ඉස්සෙල්ලම කතා කරන්නේ.
0: කියන්න දේ බොහෝයි.
1: බොහෝයි.
0: කොහෙන් පටන්
2: කියන්න කියන්න
1: පවසන්න පටන් ගන්න.
2: පවසන්න.
0: කොහොම පටන්ගෙන කොහොම ඉවර කරන්නද කියලා තේරෙන්නේ
1: නැහැ. හරි. අපි එහෙනම් උදෙන්ම FD එකක් දාලා පටන් ගමු. මොකද කියන්නේ?
0: FD එකක් දාලා පටන් ගමු නේද? හොඳ දේවල් වලට අත තියන්න උදේ පාන්දර හොඳයි කියලා කියනවනේ
1: නේද? මොන මොන ආයෝජන වලට යන්න කලින් වුණත් ඉස්සෙල්ලම FD එකට ගාණක් පොඩ්ඩක් එහෙම හේ කරලා තියාගන්න ඕන.
0: අනිවාර්යයෙන්.
1: ඒ කියන්නේ FD එකක් කියලා කියන්නේ සාමාන්යයෙන් මෙතනින් අවුරුදු 3ක් අවුරුදු 5ක් නැත්නම් අවුරුදු 10කට මෙහා අනාගතයේදී අපිට මූණ දෙන්න පුළුවන් මූල්‍යමය අවශ්‍යතාවයන්ට ෆයිනෑන්ෂියල් රික්වයර්මන්ට්ස් කියන දේවල් ඕන වෙලාවක එක එක විදිහට අපේ ජීවිතේ එන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ සාරා ලෝකයේ මේ මූල්‍ය විශේෂඥයින් නිතරම කියන දෙයක් තමයි ආර්ථික විද්‍යාඥයින් FD එකක්. ඉගෙන අපි කොහෙවත් හොලවන්නේ නැති යම් මුදලක්.
2: ඒ කියන්නේ පදනමක් අපි දානවනේ ඕනම ගොඩනැගිල්ලක් හදන්න කලිනුත් නේද?
1: අන්න හරි. ඉතින් සාමාන්‍යයෙන් FD එකක් කියලා කියන්නේ low risk. බය වෙන්න ඕනේ නැහැ. මොකද LB Finance වගේ ආයතනයක් එක්ක එකතු වුණාට පස්සේ අවුරුදු 55ක විශ්වාසය ඊට පස්සේ රුපියල් බිලියන 400ක් ඉක්ම වූ වත්කම් තියෙනවා. රුපියල් බිලියන 150ක තැන්පතු සංඛ්‍යාවක් තියෙනවා. තැන්පතු වටිනාකමක් තියෙනවා ඩිපොසිට් වල. ඒ වගේම තමයි මේ වෙනකොටත් මිලියන හරිද මිලියන වලින් හරිද මේ කියන්නේ 1.5ක විතර පාරිභෝගිකයන් ප්‍රමාණයක් ගනුදෙනු කරනවා. ඒ කියන්නේ ලක්ෂ 15ක් විතර. එතකොට ඒ විශ්වාසනීයත්වය ගැන ආය අපිට සැක තියාගන්න ඕනේ නැණි. ඉතින් ඒ වගේ තැනක ගිහිල්ලා FD එකක් දාද්දී ඔය මේ බය වෙන්න හේතු නැහැ. ඒකයි රිස්ක් එක හරි අඩුයි කියන්නේ.
2: අඩුයි කියලා කියන්නේ. අර දැන් අපි මේ තව පොඩ්ඩකින් කැන්ඩි බුක් ෆෙයර් ගැන කියනවානේ. මේ කැන්ඩි බුක් ෆෙයර් ගියාම මේ අර කාල්ද මේ රොබර්ට් කල්සාකි නේද? ඩැඩ් ඇන් ටුවර් ඩැඩ් පොතලිව් ඔව් මනුස්සය මෙහෙත් ආවා. මේ මං හිතන්නේ රොටිත් කාලා ගියාද? ඔව් මම දැක්ක හැම පින්තූරයක්. ඔව් කීප පාරක් ආවා. මේ ඔහු කියලා දෙනවා හරි අපූරු කතාවක්. පොසත් මිනිස්සු හැමදාම කරන්නේ තමන්ට තවත් සල්ලි උත්පාදනය කරලා දෙන වත්කම් මිලදී ගන්න එක. හැබැයි දුප්පත් සහ මධ්‍යම පාන්තික මිනිස්සු කරන්නේ තමන්ගේ සාක්කුවෙන් සල්ලි ඇදලා ගන්න එක. ඉතින් ඒක හින්දා ෆික්ස් ඩිපොසිට් එකක් කියලා කියන්නේ ඇත්තටම හොඳ වත්කමක්
1: නේද? හොඳ ඇසට් එකක්.
2: මේ ඉතින් මොනවද කැන්ඩි බුක් ෆෙයාකට ගියාම rich dad and poor dad පොත පුළුවන් නා සිංහලෙන්නුත් මං හිතන්නේ ඒක පරිවර්තනය වෙලා තියෙනවා. මේ හොයාගෙන කියවන්න මේ කියවන්න කලින් තමන්ගේ අතේ මිටේ සැලකිය යුතු මුදලක් තියෙනවා නම් ඔය පෙට්ටගම් වල දාගෙන ඉන්නා වගේ කරන්න නැතුව පරණ පුරුදු විදියට හොඳ තැනක ගිහිල්ලා ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න. අපිට කියන්න තියෙන හොඳම තැන තියෙන්නේ අකුරු දෙකකින්.
0: අකුරු දෙකයි. LB Finance.
1: ඒ තමයි LB Finance කියලා කියන්නේ. ඉතින් ඔන්න අපේ ජේෂ්ඨ පුරවැසියන්ට දින 400ක ස්ථාවර තැන්පතුවක් දැන් දාන්න පුළුවන් හැකියාව
0: තියෙනවා.
1: 11.79 පොලියකට. ඒ වගේම තමයි ජේෂ්ඨ පුරවැසියන් නොවන ඔයා වෙන්න පුළුවන් මම වෙන්න පුළුවන් ඕනම පුරවැසියෙක්ට පුළුවන්කම තියෙනවා දින 200ක ස්ථාවර තැන්පතුවක් දාන්න 9.79 පොලියකට. එතකොට මේ FD එකක් දාද්දි සාරා හැම වෙලේම අපි මේ ඉන්ට්‍රස්ට් රේට් එක ගැන සැලකිලිමත් වෙන්න ඕන පොලි අනුපාත ගැන. ඉතින් ඔයාට ලබා දෙන්න පුළුවන් ඉහළම පොලි අනුපාතය තමයි මේ විදිහට LB Finance වට අරගෙන අවිල්ල තියෙන්නේ. ඉතින් ඒ වගේ ලොකු අංක කියද්දි බය වෙන්න ඕනේ නැහැ. මොකද අපි අර කලිනුත් කිව්වා විශ්වාසනීයත්වය. මේ ශාස්ත්‍රීය අවුරුදු 55ක් පුරාට පවතින ආයතනයක්. ඒ වගේම තමයි ජාත්‍යන්තර ෆිච් රේටින් සංග්‍රහ වගේ සංග්‍රහ වලින් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම ලබා දුන්නු ආයතනයක්. ඉතින් බය වෙන්න නැතුව ඔයාට පුළුවන් ගිහිල්ලා වගේ FD එක දාන්න. LB SIM map එක ඩවුන්ලෝඩ් කරගත්තොත් දැන් ඔයාට ආය යන්න ඕනේ නැහැ. ඒ කියන්නේ බැංක් එකට බ්‍රාන්ච් එකට යන්න ඕනේ නැහැ. ඔයාට ගෙදර ඉඳලම ඔයාගේ ඇප් එකෙන් අලුතෙන් FD එකක් පටන් ගන්න. එහෙමත් නැත්නම් FD එකක් තියෙනවා නම් ඒක දැනටමත් තියෙන එකක් නම් මැනේජ් කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න ඕන නම් කෝල් එකක් දෙන්න LB Finance එකට මෙන්න මේ නම් එකෙන් 0112200 0112200
0: right දැන් ඒ විදිහට දැන්වත් යන්න
1: දැන් යන්න දැන් යන්න
0: දැන් යන්න මෙම් අපිට බැනලා හරි කමන්න යන්න මොන වදයක්ද මේ හැමදාම කියනවා කියලා එහෙම හරි කියලා යන්න මොකද අපිට පස්සේ ඒගොල්ල thank you
1: කියයි. ඒ කියන්නේ මේ FD එක වටිනාකම ඔයාට දැනෙන්නේ අපි හැම වෙලෙම කියනවනේ හිතන්න නැති වෙලාවක
0: අනිවාර්යයෙන්
1: මෙතන සල්ලි ටිකක් තිබ්බනේ සහායකට පොලිය ওই විදිහට එකතු වුණාට පස්සේ අවුරුදු 5ක් 3ක් යද්දී ලොකු ගාණක් එකතු වෙලා තියෙනවා සැලකිය යුතු තරමේ ඒක ඔයාට නොහිතන වෙලාවක ආශිර්වාදයක් වෙනවාමයි
0: රයිට් අපි ඊට පස්සේ යනවා
1: කොහෙද
0: මේ ගම්පහ පැත්තට
1: ගම්පහ පැත්තට
0: මොකද දන්නවද තාම අපාර්ට්මන්ට් 25ක් විතරක් ඉතුරු වෙලා තියෙන
1: අපේ ද පැලස්
0: ද පැලස්
1: අපේ මාලිගාව මාලිගාව ගැන මේ ඔයාට කියන්න තමයි යන්නේ. ඉතින් ඇත්තටම සාරා කිව්වා වගේ තව තියෙන අපාර්ට්මන්ට් 25ක් විතරයි. 25යිද? 25. දැන් ඉතින් කලබල වෙන්න ඕන.
0: කලබල වෙන්න ඕන.
1: කලබල වුණේ නැත්තම් ඔයාට ඉතින් මේ චාන්ස් එක මිස් වෙලා යන්න පුළුවන්.
0: මේ මෙහෙමයි රාචි අපේ ලංකාවේ කට්ටිය අනවශ්‍ය දේවල් වලට
1: කලබල වෙනවානේ.
0: මෙන්න මේ වගේ වට කලබල වුණාට කවන්නේ.
1: අන්න ඒකයි. මේ වගේ චාන්සස් ආවම කලබල වෙන්න ඕන. අපි මේ කියන්නේ the prime lands residencies ඔයාට අරගෙන එන the palace ගම්පහ ගැන. ඉතින් ගම්පහ ඉදි වෙන අලුත්ම apartment project එක මේනකොට වැඩේ ඉවර වෙලා තියෙන ඔක්කොම හරි ඉතින් ආයේ වෙනවාට බලාගෙන ඉන්න එපා කියලා අපි කියන්නේ අන්න ඒකයි. Reservations පටන් ගත්තා සෑහන කාලෙ කට කලින් ඉඳන් නිදන කාමර 2 සහ නිදන කාමර 3 කියන ඔන්න ඔය මේ විදි දෙකටම නිදන කාමර 2ක අපාර්ට්මන්ට් එකක් නම් හොයන්නේ එහෙමත් තියෙනවා 3ක නම් හොයන්නේ එහෙමත් තියෙනවා ඔයාලට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් රුපියල් මිලියන 25 ඉඳලා ඉහළට රුපියල් ලක්ෂ 250ක් වෙද්දී ඔයාලට අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන් ගම්පහ ගම්පහ කියන්නේ දැන් එහෙම එසේමසේ ටවුන් එකක් නෙමෙයි හරිද ඕනේ කරන ඔක්කොම තියෙනවා
2: ඉස්සරහට පහක් නේ ඉහළගම පහළගම මැදගම ඔහොම තියෙනවනේ
1: ඔව් ඒ කියන්නේ ගම්පහක් නේ ලේසි නෑ
0: මම වගේ ආලෙක් හිටියා හරිද මම විහිළු කර කර හිටියා මේ කොළඹ කිව්වට ගම්පහ
2: කුරුණෑගල දිස්ත්‍රික්කේ මායිම එක්කෝ අනුරාධපුර දිස්ත්‍රික්කේ දෙක යාවෙන තැන ඔය මේ කොහෙන්ද ගල්නෑව බුල්නෑව ඒ පැත්තෙන් එනකොට හම්බ වෙනවා මේ හරි ලස්සන ගමක්
1: අවුනේ හරි. ඉතින් අපි මේ වාට කිව්වේ ගම්පහ ගැන.
2: මේ ගම්පහ අර අපි දන්න ගම්පහ.
1: ඔව්. සියනෑ කෝරළේ. හරිද? ඔයාලට පුළුවන්කම තියෙනවා ද පැලස් වාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. ඉතින් බොහොම සුවපහසු ඒ වගේම සැහැල්ලු ජීවන රටාවක් අරගෙන යන්න පවුලයත් එක්ක බොහොම ආදරෙන් එකමුතුව කල් ගෙවන්න පුළුවන් තැනක් තමයි මේක. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ දැන් පහුගිය ඔය ස්වාභාවික ආපදාවන් ආපු අවස්ථාවන් වල පවා මේ ද පැලස් එකට ඔය ගම් වතුරෙන් එහෙම හානි සිද්ධ වුණේ නැහැ. ඒ කියන්නේ ගම් වතුරේ රීච් කරේ නැහැ. ඉතින් එයා ඒ වගේ අවස්ථාවක පවා වාට බොහොම පරිස්සමෙන් ඉන්න පුළුවන් තැනක් තමයි ද පැලස් කියලා කියන්නේ. ඉතින් කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර් එකෙන් ප්‍රයිම් ගෲප් එකට 0810 613 2 613 0810 666 222. නෝකින් කෝල් එකක් දීලා වාට පුළුවන් වාගේ අපාර්ට්මන්ට් එක දැම්ම වෙන් කරගන්න. හැබැයි 25යි
0: තියෙන්නේ. ඒ කියන්නේ ෆැමිලිස් 25කට විතරයි chance එක
1: තියෙන්නේ.
0: මේ ඒ වාසනාවන්තයින් 25 දෙනාගෙන් කෙනෙක් ඔබටත් එන්න පුළුවන්. මේ දැන් කෝල් එකක් ගත්තා.
2: ඔයා ගත්ත කටින් පුංචි වැරදි කතාවක් කියුණා. ෆැමිලිස් 25ක් කියලා කිව්වනේ. සමහරලාට උතන ඔයා දන්නේ නැහැ මේ වාසියේ ඉඳ සමහර ෆැමිලි ගෙවල් දෙක තුන ගන්නවා.
0: ආව්.
1: එහෙම වෙන්න පුළුවන්.
2: එහෙම වෙන්න පුළුවන්. මොකද දැන් තමත් එහෙම වෙලා තියෙනවා.
1: වෙලා තියෙනවා.
2: මම දන්නේ කෙනෙක් ගෙවල් දෙකක් අරන් දැම්මා.
1: ආ ඒකනේ.
0: ඔව් මෙහෙම එකක් මට ඉන්න අනිත් එක රෙන්ට් කරන්න ඒ වගේ
1: කරන්නේ. එහෙම පුළුවන් නේ නැත්නම් එකම් පවුලේ දුව පුතා
2: ඉන්නවනේ. අපි අර කිව්වේ අර මේ කවුද කල්සාගේගේ මේ ධර්ම වාක්‍ය නේද? සල්ලි තියෙන මිනිස්සු වත්කම් තමයි
1: මිලදී ගන්න. assets. ඒ කියන්නේ ඒවයි වටිනාකම් වැඩි වෙනවා. දැන් මේ ප්‍රොජෙක්ට් එකත් එහෙමම තමයි. තව අවුරුදු 5කින් විතර බලන්නකෝ. ඔයාට රුපියල් මිලියන 25කට ගන්න පුළුවන් වේද කියලා ගම්පහෙන් අපාර්ට්මන්ට් එක.
0: Yes. ඒකින්ද මේ chance එක මිස් කරගන්න එපා. ඔන්න අපි නොකියුව කියන්න එපා නේද?
1: අන්න ඒකයි. අන්තිමට අපිට දොස් කියන්නේ.
0: Right. ඊට පස්සේ අපි යනවා මේ සදාහරිත පැත්තට.
1: ඔව්. ඉතින් දැන් ඔය මොන දේ කරන්නත් නේ? අතේ සල්ලි ගැවසෙන්න ඕන.
0: අතේ සල්ලි ගැවසෙන්න ඕනේ.
1: ඇසට්ස් වල අපි ඉන්වෙස්ට් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපි ගාව සල්ලි තියෙන්න ඕන.
0: Yes.
1: ඉතින් ඒකට අපි ඊට ඉස්සෙල්ලා අර ෆික්ස් ඩිපොසිට් විතරක්ම නෙමෙයි තව අපිට පුළුවන් විවිධාකාරයේ ආයෝජන ක්‍රමවල අපි ගාව තියෙන ඉතුරු කිරුම් ආයෝජනය කරන්න. මුදල් ටික දාලා බලන්න. ඉතින් එහෙම තැනක් තමයි මේ සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඉතින් මේ 2026 අවුරුද්දට අවුරුදු 24ක් සපුරන වාණිජ වනවගා ශේෂ්ත්‍රයේ අවුරුදු 24ක් කියලා කියන්නේ දශක දෙකකට වැඩි කාලයක් කියලා කියන්නේ.
0: ලේසි නෑ සාරා.
1: හරිද? ඒ විශ්වාසනීයත්වය රැකගත්තේ නැත්නම් ඒ පොරොන්දුණු විදිහට පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ දුන්නේ නැත්නම් ආයතනයකට අවුරුදු 24ක් පවතින්න කිසිසේත්ම බෑ. අපිත් අවුරුදු 20ක් හිටියනේ. ඒකෙන්ද අපි දන්නවා. ඒ කියන්නේ විශ්වාසනීයත්වය දිනාගත්තේ නැත්නම් net අවුරුදු 20ක්. ඔගලන් ගෙවල දාන්න නෑනේ
0: රැඳෙන්නේ නෑනේ
1: රැඳෙන්නේ නෑනේ අන්න ඒ වගේ තමයි ඉතින් රුපියල් බිලියන 316ක් ඉක්ම වූ වත්කම් සමුදායක් තියෙන ආයතනයක් තමයි සදාරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ ඕක ඇමරිකානු ඩොලර් බිලියන් වලින් පවා ගණන් හදන්න පුළුවන් ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියනයක වත්කම් තියෙන ආයතනයක් ඉතින් ඒ වත්කම් වල ශක්තිමත් භාවය නිසාම තමයි අපි අර දවසකත් කිව්වනේ ඇසට්ස් ප්‍රමාණය වැඩි ලයබිලිටීස් වලට වඩා ඒ කියන්නේ වත්කම් ප්‍රමාණය වැඩි වගකීම් වලට වඩා ඉතින් ඒක නිසාම තමයි ඔයා කරන ආයෝජන වලට කලට වෙලාවට ඔයාට ප්‍රතිලාභ ගෙවන්න පුළුවන් වෙන්නේ සමහරවිට ඔයා හිතන්න පුළුවන් දැන් මේ ගස් වවන්න නැත්නම් වාණිජ වන වගාවක මම ආයෝජනය කරාට මෙච්චර ඉක්මනින් ගහක් වැවෙයිද මට ප්‍රතිලාභ දෙන්න තරම් එහෙම බය වෙන්න ඕනේ නැහැ මොකද මේ ප්‍රතිලාභ දෙන්නේ අර ඔයා වවන ගහෙන් නෙමෙයි මේ වෙනකොට තියෙන වත්කම් සමුදායි ඒ කියන්නේ

0: දැන් අපි ෆැක්ස් ගොඩක් කිව්වා. ඔව්. අර දැන් සමහරුන්ට හිතෙනවනේ මේ සාමාන්‍යයෙන් ප්‍රශ්න තියනවනේ නේ අචි මේ මෙතන සල්ලි තියන්න පුළුවන්ද? මේ අවුරුදු ගානක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි. දැන් මේ ආචි කියපු ටික අහගෙන හිටියනම් මේ ඊළඟ පැයෙම ගිහිල්ලා දානවා සල්ලි ටික. එච්චරට ඔයාට විශ්වාස කරලා ආගේ සල්ලි ටික දෙන්න පුළුවන් ඔන්න. සදා හරිතලා ළඟට රයිට්.
1: මේ අපිට කීල්ස් එක තියෙනවද මතක් කරන්න ඕනේ?
0: කීල්ස් එක තියෙනවා.
1: කීල්ස් එක පැත්තේ යන්න ඕනේ.
0: කීල්ස් එක තියෙනවා. කීල්ස් එක පැත්තේ යන්න ඕනේ.
1: හා අපි මේ අර ස්පින් වීල් එක පොඩ්ඩක් අරගවලෙමු.
0: ඒයි
1: දන්නවද? ඔයාගේ බිල් එක රුපියල් 3000ක් හරි ඊට වැඩි හරි වුණොත් අපි ඔයාලට කියලා තියෙනවා ස්පින් වීල් එකක් වර්චුවල් ස්පින් වීල් එකක් හම්බ වෙනවා.
0: රයිට්.
1: ඒක කරකවන්න ඕනේ. උදෙන්ම කියන්න ඕනේ කියලා හිතුවේ ඒකයි නැත්තම් දැන් ඕපන් කරද්දිම යන්න. ඉස්සෙල්ලම උදෙන්ම ගිහලා නැතක පරක්කුණත් ප්‍රශ්නනේ.
0: ප්‍රශ්න ප්‍රශ්න.
1: ඒකෙන්ද මේ කරකවන්න තියෙන කාලේ. කරකවන්න පුළුවන් තරම් කරකවලා මේ දිනුම් අවස්ථාවන් දිනා ගන්න. ඔයාලට යන්න පුළුවන් ළඟම තියෙන කීල්ස් එකට ගිහිල්ලා වාගේ බිල් එක රුපියල් 3000ක් ඊට වැඩි වුණොත් කීල්ස් නෙක්සස් ඇප් එක තියෙනවානේ. ඒක ඕපන් කරන්න.
0: ඒක
1: QR කෝඩ් එක ස්කෑන් කරන්න. ඒක ස්කෑන් කරාට පස්සේ virtual spin wheel එකක් ඔයාගේ app එකේ
0: මතුවෙනවා
1: pop up වෙනවා ඒක
0: පාර pop up වෙනවා
1: හරි ඊට පස්සේ ඔයාලා තියෙන කරකවන්න එක කරගෙවුවට පස්සේ ඔයාලට MacBook Neo ඊට පස්සේ Samsung Galaxy අලුත්ම smartphones air fryers JBL speakers ඊට පස්සේ JBL wireless headphones hotel vouchers shopping vouchers සහ more කියලා තියෙනවා
0: තව
1: ගොඩාක් තැහැකි ඔයාලට දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් යන්න කේල්ස් කර කියලා උදේම මතක් කරනවා

0: Det här tar vi när det här tar lisa tajden.
1: Dagyaka navatat gindra handevata. Atahita pirena tagi pita tagi bedapu. Dagyaka navatat alutvena gindra handevata langadima. Langadima.
2: Salli kandak umma besa.
3: සදා හරිත ප්ලාන්ටේෂන් කාන්තා ඔබටම සරිලන රැකියා අවස්ථාවන් රසක් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ක්‍රියාශීලීමත් නොසැලෙන ශක්තියෙන් පිට දකින කාන්තාවන්ට ගෞරවාන්විත රැකියාවක නියුතු වීමට අවස්ථාව, සුදුසුකම් වලට සරිලන වැටුප්, විදේශ සංචාර සමග තවත් අවස්ථා රැසක්.
0: WhatsApp කරන්න 0674421648, ඊමේල් කරන්න careers@sadaharita.com. හරිත සමග බැඳෙන්න.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: සින්දරෙල්ලා යව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit.
7: Mobitel within Samsung Galaxy A06 smartphone එක රුපියල් 15,160කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබා ගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17,17 අමතන්න. කොන්දේසි සහිතයි.
8: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
9: Coca-Cola රසද නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ෙන් ඉන්න. අපි එන්නේ ජුනි 23 කැබතිගොල්ලෑම. ජුනි 24 පරාක්‍රමපුර.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
10: Meltol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol. Paracetamol විශේෂයකි.
11: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම් නම්බර හිමිකරුවක වන්න. දැන්ම කතා කරන්න 0712 666 222. රයිම් රෙසිඩෙන්සිස්.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
12: BYD C-Line 87 seater SUV රතය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
13: ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672 013 36.
14: සුපිරිමව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට කරගන්න.
11: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවක වන්න. දැන්ම කතා කරන්න 0712 666 222. Prime Residences.
13: අලුතැන කඩම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදල අතුර කිරිය මුල් ේරියාවන අරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුප ඒ විතරක් නෙවෙයි ඔබ අත ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින් විෂන් කියා කලුතර ශාකාව විසින් සංවිධානය කරනු ලබන නොමිලේ අක්ෂි සහ ශ්‍රවණ සායනය දින 28 වෙනිදා උදෑසන 9 සිට විෂන් කියා කලුතර ප්‍රධාන ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව අක්ෂි පීඩන ශ්‍රවණ ඇසේ සුද හඳුනා ගැනීම ඇස් කන්නඩි සඳහා සුවිශේෂී දීමනා නොමර 271 ගාලපාර කලුතර උතුර කලුතර අමතන 076 591 2365
4: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
15: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල් වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
16: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
17: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
18: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
19: ඔබ අඳින ප්‍රියතම ඇඳුම වල කුලයේ සහාත්‍යයට දහඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මියක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේ වරුවේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකද්ද කියලා අහනකොට ඔබත් දීවා සෑෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් ඒ වෙලේම ඔබට මුදල් තැගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න.
20: ජූනි 24 ගම්පහ රතනැවතුම් පොලේදී
21: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
22: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
21: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077 406 43 97.
23: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
24: FM

0: උදේ 7යි විනාඩි 56යි අල්ගටාව මේ වෙලාව. අපි යන්න හදන්නේ දම්රෝයික පැත්තට. මොකද දන්නවද? දැන් අපි හැමතිස්සෙම කියනවානේ නුවා මේ ගෙදර අප්ග්‍රේඩ් කරගන්න, ලිවිං ස්පේස් එක පොඩ්ඩක් ලස්සනට තියාගන්න කියලානේ. ලස්සනට තියාගන්න අපිට ඉතින් අර මොඩර්න් කන්සෙප්ට් එකේ අලුත් සෝෆා එකක්, වාගේ බෙඩ්රූම් එකේ අලුත් නිදන කාමර කට්ටලයක් මැච් කරලා පොඩ්ඩක් ලස්සනට තියෙන්න ඕනි. මේකට ඔයා යන්න ඕන හොඳම තැන තමයි දම්රෝයික කියලා කියන්නේ. ඔන්න දැන් දම්රෝයික අපි හැමදාම කියනවාගේ වර්ගඩි 50,000 මෙගා ෂෝරූම්, මෙගා ප්‍රදර්ශනාගාරය.
1: ගෘහ භාණ්ඩ අතර අතරමං වෙන්න සුදුසුම තැන තමයි දම්රෝ ෂෝරූම්
0: එක කියලා කියන්නේ අනිවාර්යෙන්. මෙගා ප්‍රදර්ශනාගාර උගහට හොයාගන්න පුළුවන් කොල්ලු පිටිය, නුගේගොඩ, කටුබැද්ද, රාජගිරිය, වත්තල, මහනුවර, කුරුණෑගල, ගාල්ල, ලංකා වටේම තියෙනවා. ඕන තැනකින් හොයාගන්න පුළුවන්. එහෙනම් යන්න දම්රෝ එකට මේ ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි නෝ, ගෘහ විදුලි උපකරණත් තියෙනවා. වොෂින් මැෂින්, ෆ්‍රිජ්, මයික්‍රෝවේව්, ඔය
1: සියල්ලම
0: තියෙනවා. ඒක නිසා ඔන්න දම්රෝ එකට යන්න. ඔයාගේ ගෙදරට ඕනම දේවල්, ඕනම දෙයක් ඔයාට ඔන්න ගන්න පුළුවන් දම්රෝ එකෙන්. රයිට්. ඊට පස්සේ අපි යන්න ඕනේ අලුත් පැයට. ඊට කලින් අපි කසාගල පැත්තට යනවා. අද වෙන්ස්ඩේනේ, අද බදාදා. සතියේ මැද හරියටම කට්ටියට අර අමතක වුණ බඩු ටික ඒ ටික ගන්න.
1: ඒක ගන්න හොඳම තැන තමයි කසාගල සුපර්
0: මාකට් එක කියන්නේ. මොකද ඔයාට ඕන දේවල්, ගෙදරට අවශ්‍ය දේවල් අඩු මිලට සහ නැවුම් බවින් ඔයාට ගන්න ඕන නම් ඔන්න කසාගල සුපර් මාකට් එකට යන්න පුළුවන්. මතක් කරන්නම් තියෙන තැන් ටික. කොළඹ ගත්තොත් ඔයාට අතුරුගිරියේ මුල් ඒරියාව තියෙනවා, ගම්පහ ගත්තොත් ගණේ මුල්ලේ තියෙනවා, කුරුණෑගල ගත්තොත් නාරම්වල තියෙනවා. ඒ වගේම තමයි නුවරට ගියොත් ගම්පල ශාඛාවට යන්න පුළුවන්. ඒ වගේම රට මැද ඔන්න මාතලෙත් තියෙනවා කසාගල සුපර් මාකට්. තියෙන ගිහිල්ලා අර එක එක කඩෙන් එක එක බඩු ගන්න ඕනේ නැහැ. එකම තැනකින් ඔක්කොම දේවල් ටික ගන්න පුළුවන්. රයිට්. අපි මතක් කරන්න ඕනි අද ඔයාට ඔළුවේ කැක්කුමක් එහෙම ආවොත් අපි හැමදාම කියනවා වගේ මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගෙන ඉන්න. අර මේ වෙන්ස්ඩේ අපිට හිතනවානේ අයියෝ සතියේ තාම ඉවර නැද්ද කියලා, පොඩි
1: ස්ට්‍රෙස් එකක් තියෙනවා වගේ කියලා හිතනවානේ.
0: තාම ෆ්‍රයිඩේ උනේ නැද්ද කියලා හිතනවානේ. එහෙම හිතනකොට මෙල්ඩෝල් බොන්න එපා. හිතෙද්දි ස්ට්‍රෙස් එනවානේ. එතකොට ඔළුවේ කැක්කුම් එනවා, ඇඟපතේ අමාරු වෙනවා, පොඩි පොඩි ලෙඩ ටිකක් මතක් වෙනවා. මේ ලෙඩ ටික මතක් වුණාම මෙල්ඩෝල් කාඩ් එකක් ගන්න. එතකොට ඔයාගේ ප්‍රශ්න ටික ඔක්කොම ඉවර වෙයි.
2: විසඳිලා යනවා.

0: උදේ 8 විනාඩි 9යි අල්ගටාම වෙලාව. අචි.
1: ඔව් කියන්න. අචින් ප්‍රසන්.
0: ප්‍රසන්. නුවා ප්‍රසන්ද?
2: ප්‍රසන් ප්‍රසන්
1: ප්‍රසන්. මේ උගල දන්නවද?
0: මේ
1: අපි දැන් AI ගැන නිතරම කතා කරනවානේ.
0: ඔව්.
1: නෝවේ රාජ්‍ය. ස්කැන්ඩිනේවියන් රටක්නේ. නෝවේ රාජ්‍ය අලුත්ම තීරණයක් අරගෙන තියෙනවා. මේ ජෙනරේටිව් AI ටූල්ස්. ඒ රටේ මේ පුංචි ළමයින්ට භාවිතා කරන්න දෙන එක සම්පූර්ණයෙන්ම තහනම්.
2: කොයි රටේද?
1: නෝවේ නෝවේ.
2: නෝවේ.
1: ඉතින් ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රම තියෙන රටවල් නෝවේ ස්කැන්ඩිනේවියන් රටවල්.
0: ෆින්ලන්ඩ්
1: නෝවේ. ඩෙන්මාර්ක් නෝවේ. උඩින්ම ඉන්න කට්ටියනේ. ඉතින් අවුරුදු 6ක් 13ක් අතර දරුවන්ට ඒගොල්ලන්ගේ විදියට නම් මේක මේ 7th grade වෙනකන් කියලා කියන්නේ.
0: රයිට්.
1: ඉතින් අපිට වඩා ටිකක් වෙනස්. දැන් අපේ 7th grade එක මේගොල්ලන්ගේ එහෙම පටලගන්න එපා. ඒක ඒගොල්ලන්ගේ විදිය.
0: විදිය.
1: ඒගොල්ලන්ගේ අධ්‍යාපන ක්‍රමවේදයන් අපිට වඩා වෙනස්. ඉතින් අවුරුදු 6ක් 13ක් අතර දරුවන්ට තමයි මේ විදියට සම්පූර්ණයෙන්ම AI tools භාවිතා කරන එක තහනම් කරලා තියෙන්නේ.
0: රයිට්.
1: ඒගොල්ලන්ට ඒ කියන්නේ පන්ති කාමරවල සම්පූර්ණයෙන්ම තහනම් assignment කරන්න, මොන හරි ඉගෙන ගන්න කිසිම දෙයකට AI tools බෑ. ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් ඔක්කොම පොත්පත් කියවලා සෝත්සහයි. ඕන දේවල් රිසර්ච් කරලා හොයාගන්න කියලා කියලා දීලා තියෙනවා. සහ ගුරුවරුන්ටත් කියලා තියෙනවා. දරුවෙක් එක්ක කතා කරලා, දරුවෙක් එක්ක හොඳ සංවාද පවත්වලා ඒගොල්ලන්ට අධ්‍යාපනය ලබා දෙන්න නැචරල් විදිහට මේ ටූල්ස් පස්සේ යන්න දෙන්න එපා කියලා. ඊට පස්සේ අවුරුදු 14ක් 16ක් අතර දැන් අරකට උඩ කට්ටියට ඔන්න ඒගොල්ලන්ට පුළුවන් AI ටූල්ස් භාවිතා කරන්න. හැබැයි ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ.
0: ඒගොල්ලන්ටත් තියෙන රෙස්ට්‍රික්ෂන් එක.
1: අන්න රෙස්ට්‍රික්ෂන් ටිකක් දාලා තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ටීචර්ස්ලා කියන විදිහට තමන්ගේ ඉගෙනුම් හවුල්කරුවෙක් විදිහට.
0: ඕකේ.
1: ඒ කියන්නේ මොකක් හරි ෆැක්ට් එකක් තියෙනවා නම් ඒක තහවුරු කරගන්න AI tools භාවිතා කරන්න පුළුවන්. නැත්තම් මුළු ඔක්කොම ඒකෙන් අරගෙන assignment කරනවා වගේ අපි copy paste කරන්න බෑ.
0: කාටද කියන්නේ ඔය අචි?
1: අපි කියන්නේ ඉතින් ඔය දන්නේ නැද්ද ඉන්නවා ඒ දන්නවා මේගොල්ලෝ අපි මෙහෙම කියද්දි. හරිද ඊළඟට අවුරුදු 17ක් 19ක් අතර කට්ටියට
0: අන්න
1: මේගොල්ලන්ට ස්කෝල ඇතුලේ AI පාවිච්චි කරන්න පුළුවන් AI tools පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේගොල්ලෝ හරියට prompting ඉගෙන ගන්න ඕන.
0: ඒක නම් අපිට කියලා දුන්නා නම් හොඳයි.
1: අන්න හරි. අපිත් ගිහිල්ලා නිකන් හායි කොහමද ජෙමිනි එහෙම නෑනේ.
0: Good morning.
1: එහෙම නෙමෙයි. AI tools එක ගනුදෙනු කරන විදියක් තියෙනවා. Prompt languages තියෙනවා. ඒව ඒ විදිහට හරි prompt එක දීලා හරියට ගනුදෙනු කරන විදිය ඉගෙනගෙන තමයි ඒගොල්ලන්ටත් ගනුදෙනු කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලොකු කට්ටියට හරිද? අවුරුදු ඔය 17 19 range එකේ ඉන්න කට්ටියට. දැන් මෙහෙම කියද්දි අපිට හිතෙන්න පුළුවන් Norway කියලා කියන්නේ හරි outdated රටක් නෙමෙයි මොනවාද මේ?
0: මොකද්ද මේ AI එපා කියන්නේ?
1: ඔයාලා දන්නා මේක නෙමෙයි AI tool එක තියෙන බෑ නේ Gemini ChatGPT DeepSeek ඔය ආදී නේ Claude AI Grok AI අර මේ තියෙන කට්ටිය යන ගොඩක් තියනවාද නේ අපිට දැනෙයි මතක් වෙන දින හරිද මේ හැබැයි නෝවේ රාජ්‍ය කියලා කියන්නේ නෝවේ ඇතුළ ඉස්සෙල්ලම පාසල් වල AI tools භාවිතා කරන්න. ඒ කියන්නේ AI වල මේ පරීක්ෂණ අවධියේදී AI tools භාවිතා කරන්න වගේම මේ පරිගණක තාක්ෂණය කියන එක පාසල් ඇතුළට අරගෙන එන්නේ 1990 අවුරුද්දේ.
0: 1990.
1: 2005 දී විතර තමයි ලංකාවේ ලෝක බැංකුවේ ආධාරත් එක්ක ලංකාවේ රාජ්‍ය සේවයට computer networks කියන එකත් අරගෙන ඉන්නේ. ඊට අවුරුදු 15කට විතර කලින් තමයි නෝවේ ස්කෝල ඇතුලේ computers භාවිතා කරලා තියෙන්නේ. ඊට පස්සේ 2010 තමයි iPad එක ඉස්සෙල්ලම ලෝකයට එන්නේ. ඒ ආපු ගමන් iPads ඔක්කොම නෝවේ පාසල්වල දරුවන්ට හම්බ වෙනවා පාසල් ඇතුලේ භාවිතා කරන්න. අපිට තිබ්බනේ pad iPad මතකයිනේ?
0: අපිට තිබ්බා.
1: අපිට හම්බුණානේ.
0: මට හම්බුණා එකක්
1: ඉස්සෙල්ලා. ඒක තියෙනවා තාම. ඒකයි laptop එකයි. හරිද? ඉතින් ඒ වගේ රටක් තාක්ෂණයත් එක්ක ඒ වගේ කාලෙක ඉඳන් ගනුදෙනු කරන රටක් AI ගැන ඔන්න මෙහෙම තීරණයක් අරගෙන තියෙනවා. ඒ වගේම තමයි අවුරුදු 16 වෙනකන් social mediaත් පාවිච්චි කරන්න සම්පූර්ණයෙන්ම තහනම්.
2: ඒකට හොඳයි මේ. හැබැයි අපිට iPad දීම කෙසේතත් අපේ ස්කෝල වලට අර වැලි pad එක හරි දෙන්න හරි වෙලාවක්
0: නැහැ. ඔව් නේද? අපුරුලියන ළමයින්ට.
1: හරි. ඉතින් ඔය වගේ තීන්දුව తీරන කියලා කියන්නේ සාරා රටක් වෙනුවෙන් මේ රටේ රාජ්‍යයන් මැදිහත් වෙලා දරුවෝ වෙනුවෙන් ගන්න හොඳ investments.
0: රයිට්.
1: දරුවෝ ටික පරිස්සම් කරගන්න මේ හැමදේම කරන්නේ.
0: ඔව් youth එකනේ පොඩි ළමයින්ගින් මේ අපිට වෙනස් කරන්න පුළුවන් නම් වෙනස් කරන්න බලලා එතන.
1: ඔක්කොම පටන් ගන්න එතනින්නේ. ඉතින් අන්න ඒ වගේ ඔයාට ඔයාගේ ජීවිතේට කරගන්න පුළුවන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි BYD එකක් ගන්නවා කියලා කියන්නේ.
0: අනිවාර්යයෙන්.
1: ඒක ඔයාගේ පර්ස් එකට විතරක් නෙමෙයි මුළු ලෝකයටම කරන ලොකු ආයෝජනයක්.
0: ආයෝජනයක්.
1: ඉතින් ඒක නිසා තමයි ඔන්න BYD එක ගැන කතා කරද්දී මේ BYD ගරුසරු ඇවිල්ලා තියෙනවා. අපේ රාජ්‍ය සේවකයින්ට මාසික වාරිකයේ විදිහට රුපියල් 68,000ක් ගෙවලා ඔයාගේ BYD එක දැන් ගෙදර අරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් BYD Atto 1 එකෙන් පටන් ගත්තම Shark 6 වෙනකන් මේ range එකේ ඕනම වාහනයක් ඔයාට මේ විදිහට මාසික වාරිකයක් ගෙවන්න ගන්න පුළුවන් ඔයා රාජ්‍ය සේවක කේක් නම් ඉතින් වාහනේ මිලදී ගන්න දිනේ ඉඳලා වාට පළවෙනි සර්විසස් පහ නොමිලේ හම්බෙනවා ඒ වගේම තමයි අතේ සල්ලි නැත්තම් වාට ශ්‍රී ලංකා බැංකුව මේ ලංකා බැංකුවත් එක්ක BOS එකත් එක්ක වාට පුළුවන්කම තියෙනවා ලීසින් වාරිකයකට යන්න කතා බහ කරලා ඒ වගේම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකත් එක්ක එකතු වෙලා වාට පුළුවන්කම තියෙනවා රක්ෂණ ආවරණ පහසුකමක් ලබා ගන්න වාහනේ ඔව් ඉන්ෂුරන්ස් එක ගන්න පුළුවන් වාහනේ රෙජිස්ට්‍රේෂන් එක වගේම නොමිලේම හෝම් චාර්ජින් යුනිට් එකකුත් හම්බෙනවා ඉතින් මේ ඔක්කොම රාජ්‍ය සේවකයන්ට කෝල් එකක් දෙන්න 0112125125 නම්බරයකට 0112125125 කෝල් එකක් දීලා වාඩ පුළුවන් ගිහිල්ලා වාගේ BYD එක ගන්න.
0: රයිට්. දැන් අටි මේ අපි දැන් කතා කරන්නේ childhood education ගැනනේ. ලංකාවේ පොඩ්ඩක් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. ඒතකොට අපි ගොඩක් දන්නේ නැහැ අර responsible citizen කෙනෙක් විදිහට ඉන්නේ කොහොමද කියලා. අපේ carbon footprint එක පොඩ්ඩක් අඩු කරගෙන. එහෙම ඉන්න විදිහ දන්නේ නැහැ. ඒක අපි මේ BYD වගේ options වලට යන්න ටිකක් සමහරු බය. ඒ වගේම තමයි අර මූල්‍ය විනය කියන එකත් අපිට කියලා දෙන්නේ නැහැ නේ අපි කොහෙන් හරි ඉගෙන ගත්තොත් මිස.
1: අනිවාර්යයෙන්. මේ කියන්නේ financial discipline කියන එක සහ මේ finance කියන්නේ finance engineering කියලා තියෙනවනේ විෂය සාරව අහලා ඇති. ඒ කියන්නේ මූල්‍ය ඉංජිනේරු කරන්නේ. ඒ කියන්නේ ඉංජිනේරින් වැඩක් මේ මුදල් එක්ක කරන ගනුදෙනුව. ඉතින් ඒක නිසා තමයි අපි වාට නිතරම දැනුවත් කරන්නේ සදාහෘත plantation වගේ ආයතනත් එක්ක එකතු වෙලා මේ ආයෝජන අවස්ථා try කරලා බලන්න. ඒවා අනාගතයේ වෙනුවෙන් කරන හොඳ ආයෝජන කියලා අපි නැවත නැවත මතක් කරනවා. ඉතින් දැන් එහෙම ආයෝජනය කරන්න කිව්වට නිකන් කිව්වට බෑනේ. ඒ ආයතනවල විශ්වාසනීයත්වය කියන කාරණාව සැහැන්න වැදගත්. ඉතින් සදාහෘත plantation කියලා කියන්නේ මේ වෙනකොට රුපියල් බිලියන 316ක් ඉක්මවු වත්කම් සමුදායක් තියෙන ආයතනයක්. ඒ වගේම තමයි මේ වෙනකොටත් ගනුදෙනු කරුවන් ආයෝජකයින් 50,000කට අධික පිරිසක් සදාහරිත ප්ලාන්ටේෂන් එක ගනුදෙනු කරනවා. ඒ වගේම තමයි ගෝලීය මේ වනවගා ශේෂ්ත්‍රය නැත්නම් වාණිජ වගා ශේෂ්ත්‍රය සහ අගාවුඩ් කියන කාරණාවන් ගත්තට පස්සේ ඉස්සරහින් ඉන්න ආයතනයක් තමයි සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඉතින් අගාවුඩ් විතරක් නෙමෙයි තේක්ක, මහෝගනි, රබුටන් ඊට පස්සේ වැනිලා වගේ වගාවන් මේ වෙනකොට ලංකාව විතරක් නෙමෙයි ලංකාවෙන් එහා කටාර් රාජ්‍ය, එමීර් රාජ්‍ය, යුරෝපය වගේ රටවල් එක්කත් සිද්ධ කරනවා, ගනුදෙනු කරනවා. ඒ රටවල්වලත් මේගොල්ලන්ගේ ඉඩම් තියෙනවා, ඒවයි වගා කරලා තියෙනවා. ඉතින් මේ හැම දෙයකම ඔන්නවට පුළුවන්කම තියෙනවා ඔයාගේ ආයෝජනයන් දැන් කරන්න.
0: ඕකේ. ඒ නිසා පරක්කු වෙන්නේ නැතුව දැන් මම සදාහරිත එක එකතු වෙන්න ඔයාගේ ලයිෆ් එක අප්ග්‍රේඩ් කරගන්න.
1: අප්ග්‍රේඩ් කරගන්න. අන්න අප්ඩේට් නෙමෙයි අප්ග්‍රේඩ්.
0: අප්ග්‍රේඩ්.
1: වචන දෙක තේරුම් දෙකක්.
0: තේරුම් දෙකක්. හරි අපි වෙසක් එකට ওই පැත්තටද ගියේ?
1: අපි වෙසක් එකට ගියේ කූරගල.
0: කූරගල හරිම සාර්ථකව ඒ වැඩේ අපි නිම කරලා ආවා.
1: ඔව් දැවැන්ත
0: සෙනගක් ආවා.
1: අනිවාර්යයෙන්ම දැවැන්ත සහ සාර්ථක ලෙස අපිට පුළුවන්කම ලැබුණා කූරගල අපේ නේත්‍රාලෝක ඒ වෙසක් සමරම් කටයුතු සිද්ධ කරගන්න. ඉතින් වෙසක් වලින් පස්සේ මොනවද ඉන්නේ?
0: වෙසක් පොසොන්.
1: ඇසල එහෙමනේ දෙන්නේ නේ වෙසක් පොසොන් ඇසල. හරි ඉතින් පොසොන් එකට ඔන්න net fm රේඩියෝ වේ අපි එනවා බණ්ඩාරවෙලට. බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමයේ සහ බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානයේ සමග එක්ව නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානයේ මෙවර පැවැත්වෙනවා. ඉතින් ජූනි මාස 26 ඉඳලා 30 වෙනකන් ඔන්න දවස් හතරක් පුරාවටම මේ වැඩේ සිද්ධ වෙනවා. ඉතින් ආමිස පූජාවන්, ප්‍රතිපත්ති පූජාවන් මේ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන උතුම් බක්කුල මහා සෑයේ මහා සෑයෙන් වැඩම කර සර්ව ධාතුන් වහන්සේලා වගේම මහරහත් ධාතුන් වහන්සේලා ඔබට දැක බලා වැඩපුදා ගැනීමේ ඒ මහර්ග වාසනාව උදා වෙනවා. ඒ වගේම තමයි බැතිගී සරණියන් පැවැත්වෙනවා ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල සේවක මහත්ම මහත්මීන් ඊට පස්සේ පාසල්වල දහම් පාසල්වල දූදරුවන්ගේ සහභාගීත්වයෙන් ඊට පස්සේ පහන් කූඩු තොරන් මේ හැමදේම තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන ශ්‍රී ලංකාවේ දැවැන්තම සමාගමක් වන කසාගල සමූහ ව්‍යාපාරය තමයි අපිට අනුග්‍රහකත්වය ලබා දෙන්නේ මේ පොසොන් උදානය වෙනුවෙන්. ඉතින් දැන් මේ තේපැන් දන්සලකුත්
0: තියෙනවා.
1: එදාට එන කට්ටියට. ඒ කියන්නේ 28 29 පොසොන් දවසේ වගේම ඊට කලින් දවසේ.
0: ඒ වැඩ ගොඩක් තියෙනවනේ.
1: වැඩ ගොඩක් තියෙනවා, බලන්න දේවල් ගොඩක් තියෙනවා, සහභාගී වෙන්න දේවල් ගොඩක් තියෙනවා. සම්පූර්ණ පොසොන් කලාපයක්
0: වාවේ මේ තියෙනවා. ඒකට තේකක් ඕනේ අනිවාර්යෙන්.
1: එතකොට තේ එකක් නොබී
0: බෑනේ.
1: ඉතින් තේපැන් දන්සලකුත් ඔන්න net fm අපි දෙනවා ඔයාට.
0: රයිට්.
1: ඉතින් එන්න කියලා මතක් කරනවා කූරගල ගියා වගේ අපිත් එක්ක බණ්ඩාරවෙල යන්න.

0: FM. Anu hatırayı da şuma ata. Ne FM.
1: Velava oba beta gene enne.
2: Saheli. Happily කියන්නකෝ ඔයාලගේ cashback කතාව fabricator quotation එක Swiss Tech එකට WhatsApp කරා.
3: මිලියන 2000ක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swiss Tech aluminum quotation එකත් 076 780 7000ට WhatsApp කරන්න.
2: උදේ 8යි විනාඩි 23යි දැන්.
4: මෙල්වා box bar වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
5: මෙල්වා එක ලංකාවේ එක. කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
6: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace Gampaha අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0712 0666 222 Prime Residences
9: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.

0: බයිසිකලෝ තරංග.
1: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
2: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
3: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන
4: Coca-Cola රසදේ නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 23 කැබතිගොල්ලෑම. ජුනි 24 පරාක්‍රමපුර
2: AAT අදියර 1 සහ AAT අදියර 2 එකවර හදාරා. වසරක් තුළ AAT වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘත්තීය ගමන ෆාස්ට් ට්‍රැක් කරගන්න. අමතන්න 01122 559 669. NVQ Level 5 පිළිගැනීම සහිත පාසල් කාලය තුළදීම අඩු කාලයකින් අඩු පිරිවැයකින් නිම කළ හැකි AAT වෘත්තීය සුදුසුකම සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 01122 559 669.
5: Net FM, I'll go down.

0: උදේ 8යි විනාඩි 27යි අල්ගටවුනේ වෙලාව. දැන් අචි.
1: ඔව්.
0: මේ අපි පොත් ගැන කිව්වනේ ගොඩක් නේද?
1: පොත් ගැන කිව්වා. හැම වෙලේම අපි පොත් ගැන වට මතක් කරනවා, ෆිල්ම්ස් ගැන මතක් කරනවා. සමහර ෆිල්ම්ස් පොත් වලින් හැදලා තියෙනවා.
0: ඔව්.
1: ඒ කියන්නේ ඔව් එහෙම ෆිල්ම්ස් තියෙනවා.
0: පොත්
1: ෆිල්ම්ස් බවට පත් වෙලා තියෙනවා. ෆිල්ම්ස් අනිත් පැත්තට පොත් බවට පත් වෙලා තියෙනවා. ඉතින් කොහොමනත් අපි උදේම කිව්වනේ අපි වට මේ ඉන්ෆෝටේන්මන්ට් වැඩක් දෙන්න කියලා.
0: ඔව්.
1: ඒක නෝ අපිව අහන්නේ. අපිව විශ්වාස කරන්නේ. අපි වට දෙන්නේ ෆැක්ට්ස්, තොරතුරු.
0: තොරතුරු.
1: ඒ කියන්නේ ඒව තමයි වටින්නේ. ඒක තමයි ඕකේ අද වෙනකොට වැඩිම ඉල්ලුමක් තියෙන දේ බවට පත් වෙලා
0: තියෙන්නේ.
1: ඔයා දන්නවද කවුරු හරි කෙනෙක් ගාව ইনফরমේෂන් තියෙනවා නම්,
0: ඩේටා
1: තියෙනවා නම්, එයා මාර පොරක්.
0: ඇත්තටම මේ ගර්ල්ස් අතරෙත් මේවා ආටිකල් එකක් කියවා. මෝ ඇට්‍රැක්ටිව් men කියලා කියන්නේ දැන් දැනුවත්.
1: ඒක වෙලා තියෙනවා. ඔයාලට තේරෙනවා නේ?
0: ඔබට මේ
1: අවට වෙන දේවල් බලන්නකෝ.
0: ඔයාලට
1: තේරෙනවා මේ
0: පොඩක් ඉස්සරහ බලනනම් හරි නේද?
1: ගර්ල්ස් ලා කොච්චර ඇට්‍රැක්ටිව්ද කියලා ඒ වගේ මේ පිරිමි.
0: ඔව්.
1: කට්ටියට.
0: හරි. මම මුකුත් කියන්නේ නැහැ මේවට.
1: ඒකින්ද අපි මේ කොල්ලන්ට කියන්නේ.
0: ඔව්.
1: කොල්ලන්ට
0: කියන්නේ.
1: ඔන්න ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් 19 වන වරටත්.
0: Right.
1: 19 වන වරටත්.
0: 19 වන වරටත්.
1: කලබල වුණා
0: පොඩ්ඩක්. පොඩාර කවර. පොඩා ඔලුව
1: දැන් පොඩ දරා ගන්න බෑ. හරිද? 19 වන වරටත් සංවිධානය කරනු ලබන මහනුවර පොත් දැක්ම 2026 කන්ද උඩරට මහා පොත් මංගල්‍ය මෙවරත් පැවැත්වෙනවා. ඉතින් ජූනි 29 ඉඳලා ජූලි 5 වෙනිදා දක්වා තමයි පැවැත්වෙන්නේ මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී
0: KCC
1: එකේදී. ඉතින් මෙවර මහනුවර පොත් ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකයා වන්නේ සුසර ප්‍රකාශන ආයතනය.
0: ඒ
1: වගේම තමයි ප්ලැටිනම් අනුග්‍රාහකයින් විදිහට අකුර ප්‍රකාශන, ආශිර්වාද ප්‍රකාශන, ගොඩගේ ප්‍රකාශන, එමිත් ගුණසේන ප්‍රකාශන, සමුද්‍ර ප්‍රකාශන, සුභා ප්‍රකාශන යන ආයතන කටයුතු කරනවා. ඉතින් මේ හැමෝම එදාටත් ඉන්නවා. ඉතින් ඔයාලට ගිහිල්ලා ඕන තරම් පොත් මිල දී ගන්න පුළුවන් කියලා අපි කියන්නේ. ඒකයි මේ සියලු ප්‍රකාශකයන් එදාට ඉන්නවා. ඉතින් ගැහැණු ළමයි, පිරිමි ළමයි හැමෝම විතරක් නෙමෙයි අම්මලා තාත්තලා දුවලා පුතාලා අරගෙන ගිහිල්ලා පොතක් අරන් දෙන්න. ඕගොල්ලෝ හැමෝටම ගැළපෙන විදිහට පොත් තියෙනවා. පොතක් කියවන්න. දැන් දැක්කනේ සාරා කිව්වා. කොච්චර මේ පොත් කියවන දේවල් වල ඒවයේ වටිනාකම් තියෙනවා.
0: ඒක තමයි. ඒක නිසා ඔන්න යන්න ජූනි 29 නේ.
1: ජූනි 29 ඉඳලා ජූලි 5 වෙනිදා වෙනකන් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේ තමයි මේ පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. ඉතින් නිල රේඩියෝ අනුග්‍රහකත්වය නැත් FM අපි.
0: රයිට්. ඒතික මතක කරන්න ඕනේ අපිට වැදගත් වැඩකට යන්න තියෙනවා. ඊට කලින් ඉක්මනට මතක් කරන්නම් විජය ප්‍රොඩක්ට්ස් ගැනත්. විජය කියන්නේ තින් අවුරුදු ගානක් ආව ඔයාගේ මගේ හැමෝගෙම විශ්වාසය දිනාගත් බ්‍රෑන්ඩ් එකක්
1: නේ.
0: ඊයේ අපේ අම්මා ඇවිල්ලා මට චිකන් කරී එකක් හදලා දුන්නා. මේ විජය මස් කරී 3/5 දාලා තමයි හදලා දුන්නේ. ඒක තමයි දවස් දෙකක් විතර තියාගෙන කනවා ෆ්‍රිජ් එකේ දාගෙන. මාර රසයි තින්. ආය අමුතුවෙන් වැඩකට දාන්න ඕනේ නැහැ. විජය ප්‍රොඩක්ට්ස් නම් පාවිච්චි කරන්නේ. ඒක නිසා මතක ඇතුව නම බලලම WP ලාංචනේ බලලම විජය ප්‍රොඩක්ට්ස් ගන්න කියලා මතක් කරනවා. ඒත් එකම
1: තව මොනවද තියෙන්නේ? තව තියෙනවා.
0: තව අපි වැල්ඩින් පැත්ත ගැන කිව්වහම අපිට මතක් වෙන්නේ මොකද්ද?
1: මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි අපිට මතක් වෙන්නේ. ඉතින් ඉදිකිරීමක් කරනවා නම් ඔයාගේ gedara වෙන්න පුළුවන්, නැත්නම් වෙන වාණිජ ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන් ඕනම construction එක.
0: Right.
1: වැල්ඩින් වැඩවලට නම් SLS සහතිකයෙන් එන මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූරම භාවිතා කරන්න අමතක කරන්න එපා.

0: අනුපහ 94.8 net fm දිවයින පුරා
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: උදේ 8 විනාඩි 33යි දැන්.
3: ගින්දර
4: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
3: සල්ලි කන්දක් මබස්සා
5: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0712 666 222 Prime Residences
6: මාතර ෆ්‍රීලැන්ස් චීස් රස සෝයාකක රස බලමුද මාතර ෆ්‍රීලැන්ස් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 99.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112 222 222.
9: දම් රෝවෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් plastic පුටු මාදිලි රසක්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
10: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
11: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
12: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112 122 125 125 මතන්න.
13: මාළු කන්න කැමති කිරටද පිරිසටද
14: කැමති විදියකට
13: විජය කිරි මාළු 3.5 කුඩු හා විජය මිරිස් මාළු 3.5 කුඩු
15: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
16: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
12: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න 0112 125 125 මතන්න. BYD ගරුසරු කොන්දේසි සහිතයි.
17: Heels within the nobata bed itriyak Astra Fats spread gram 500 sandaha 125 ka wattamak manchi inguru biscuit gram 400 sandaha 125 ka wattamak obat adama Heels Nexus app ekak download kara pratilabha rasak dina ganna kondisi saitai
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
18: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
19: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit.
2: උදෑසන 8:37 දැන්.
3: ගින්දර යකා
14: දෑගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
2: සල්ලි කන්දක් මබෙස්සා
20: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
21: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
22: හරියට
23: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
2: ඒයි ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
24: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
25: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
26: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
2: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනව විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
27: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0-7-1-0-662-222 රයිම් රෙසිඩෙන්සිස්
2: අලුතැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2-7787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
28: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
29: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
30: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න Nexus app එකේ QR එක scan කරන්න spin කරන්න හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න කීල්ස් එන්න spin කරන්න win කරන්න
31: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363 0776-7672

0: ස්කාරය
1: ජුනි 27 28 29 බණ්ඩාර වෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
2: Go

0: උදේ 8 විනාඩි 41යි අල්ගටාම වෙලාව. දැන් අපි කලින් කතා කරද්දි කිව්වා වැදගත් සාකච්ඡාවකට යන්න තියෙනවා කියලා නෝ.
1: ඔව්, ඉතාමත් වැදගත් සාකච්ඡාවක් මේ එළඹීමෙන් තියෙන්නේ අපේ පොසොන් සමය. අපි විශේෂයෙන් බණ්ඩාරවෙල කේන්ද්‍ර කරගෙන, කියන්නේ අපි කූරගල හිටියා. එහෙම සබරගමු පළාතේ පොඩ්ඩක් එහාට මේ බලංගොඩින් චුට්ටක් එහාට බණ්ඩාරවෙල පැත්තට අපි කඳුරටම තමයි, කඳුකරේම තමයි අපේ වෙසක් සහ පොසොන් සිරිය අපි සමරන්නේ. ඉතින් අපිට වෙසක් වලදී වගේම මේ පොසොන් අපේ පොසොන් උදානයටත් නොමසුරුව දායකත්වය ලබා දෙන්නේ කසාගල සමූහ ව්‍යාපාරේ. ඉතින් මාසකට සැරයක් අපිත් එක්ක ජීවිතය ගැන කතා කරන්න එනවා අපේ කසාගල සභාපතිතුමා ආචාර්ය රංජිත් නන්ද පීරිස් මහත්මයා. ආයිබෝන් සුබ උදෑසනක් ඔබට.
2: ආයිබෝන් සුබ උදෑසනක්.
1: ඉතින් මේ දැන් ඔබතුමා අපි දැක්කා අපි ඌරගල පොසොන් මේ වෙසක් වැඩසටහන කරනකොට ලංකාවේ තවත් විශාල ප්‍රදේශ කීපයක මේ මෙසක් උදාන සඳහා ඔබතුමා දායකත්වය ලබා දුන්නා. දැන් පොසොන් වලට ගත්තම පොසොන් කූරගල විතරක් නෙමෙයි තියෙන, අපි කූරගල එන්න කියලා මේ අපි බණ්ඩාරවෙල විතරක් නෙමෙයි තියෙන්නේ, ලංකාවේ හැම කෙනාව පුළුවන් විදියට පොසොන් උත්සවය සමරන්න සූදානම් වෙනවා. මිහින්තලේ ඉඳන් ලංකාවේ සියලුම පළාත්වල සියලුම තැන්වල අපිට බණ්ඩාරවෙල උදව් කරනවා වගේම අනිකුත් තැන් කීපයකත් කසාගල සමූහ ව්‍යාපාරයේ මේ පොසොන් සඳහා අනුග්‍රහක දක්වන බව අපි දැනගන්න, ඒ කියන්නේ

0: එතකොට අපි ඒක රකින්න ඕනේ නැද්ද? අපි ඒක අනිවාර්යෙන් රකින්න ඕනේ. මොකද දේවානම්පියතිස්ස රජතුමා මහින්දාගමණයට පෙර සතුන් දඩයම් කරමින් අර වනාචාරී විදියට ජීවත් වෙච්ච සංස්කෘතියක් තමයි අපේ රටේ තිබුණේ. හැබැයි මහින්දාගමණයෙන් පස්සේ මේ සියල්ල වෙනස් වුණා. අපේ රටේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ආකල්ප වෙනස් වුණා. සමාජයක් හැටියට උන් ජීවත් වෙන්න ඕනේ කොහොමද කියන එක මහින්දාගමණයෙන් අපිට ලැබුණා. එහෙනම් මහින්දාගමණය තමයි මේ රටේ ආරම්භය සහ සංස්කෘතිය. අපි ඒකට ප්‍රමුඛතාවය දෙන්නට ඕනේ. දැන් ඒ නිසාම තමයි මේ සැරේ මිහින්තලාවේ ආලෝක පූජාව මිහින්තලේ පෙරහැර අපි ඉතාමත් සාරවත් විදියට මේ සැරේ කරන්න සූදානම් කරලා තියෙනවා. මොකද ලංකාවේ පළවෙනි පෙරහැර තමයි මිහිඳු පෙරහැර. මිහිඳු
1: පෙරහැර.
0: ඉතින් අද ඒකට උදව් කරන්න උපකාර කරන්න කෙනෙක් නැහැ. මේ අපේ සංස්කෘතිය මේ ඔක්කොම ඈත් වෙලා ගිහිල්ලා තියෙනවා. මේව අපි රකින්නට ඕනේ. ඉතින් අපි ඒ සඳහා පෙරට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක කවුරුත් දොස් කියලා වැඩක් නැහැ. අපේ රටේ සංස්කෘතිය, අපේ ආගම අපි රැකගන්න ඕනේ. එහෙනම් අපේ යුතුකම ඒක තමයි. ඉතින් කසාගල සමූහ ව්‍යාපාරයකට අත දෙනවා. ඒකට දායකත්වය දෙනවා. ඉතින් ඒකට මිනිස්සු බැනලා කෑ ගහලා වැඩක් නැහැ. ඒකට හේතුව තමයි රටක් හැටියට, ජාතියක් හැටියට, ආගමක් හැටියට අපි ඒක රකින්නේ නැත්නම්, අපි ඒක ඉස්සරහට ගෙනියන්නේ නැත්නම් කවුද මේක ගෙනියන්නේ?
1: දැන් මේ රංජිත් පිරිස් මහත්මයා, මේ අපි කසාගල ව්‍යාපාරයේ දැකපු දෙයක් තමයි, දැන් හැම ව්‍යාපාරයක්ම අපි කරන්නේ ලාභ ලබන්නනේ. එහෙම නැහැ කියලා හිතනවා නම් එහෙම ව්‍යාපාර කළා වැඩකුත් නැහැ. මේ අපි මාධ්‍ය ව්‍යාපාරය කරන්නේ, එතකොට ඔබතුමන්ලා සමූහ ව්‍යාපාරයක් කරන්නේ ලාභ ලැබීමේ අරමුණින්. හැබැයි අපි දකින දෙයක් තමයි මේ කසාගල ව්‍යාපාරය මූල්‍යමය ලාභ හරි ලබා ගන්න ලාභ ව්‍යාපාරයේ තුල තියාගන්න නැතුව සමාජයට විශාල වශයෙන් මුදා හරිනවා. ඒ කියන්නේ ආයේ රටටම විවිධ ව්‍යාපෘති හරහා අපි මුදාහරණ බව දකිනවා. මෙහි තියෙන විශේෂත්වය මොකද්ද?
0: මේ විශේෂත්වය තමයි ආයේ මොකුත් නැහැ. මේක බොහොම හරි සරල දෙයක් තියෙන. අපි ඉන්නේ වගා ශාස්ත්‍රයේ. එතකොට ඕනම කෙනෙක් දන්නවා වගාවක් කරුවහම ඒකේ කොච්චර ප්‍රතිලාභයක් ගන්න පුළුවන්ද කියලා. ඒක හරියට කරනවනම්
1: අපි ඇත්තටම මේ එහෙම ගන්න පුළුවන්ද? මොකද පහුගිය දවස්වල ඔය ගැන ලොකු සාකච්ඡාවක්
0: ගියානේ. ඔව්, දැන් ගොඩක් කතා වෙන දේ තමයි ඕගොල්ලෝ කොහොමද 130 ගෙවන්නේ, 40 ගෙවන්නේ, 48 ගෙවන්නේ කියලා. මේක ගෙවන්නේ මාසෙට නෙමෙයිනේ. මේක ගෙවන්නේ මේ අවුරුද්දට ගෙවන ගාණ තමයි 140. දැන්
1: මේක 12න් බෙදන්න ඕනේ.
0: මේක 12න් බෙදුවම උපරිම යන්නේ 104යි. එතකොට රුපියල් ලක්ෂයක වගාවක් කරලා අපිට මාසෙට ඒකේ රුපියල් 4000ක් ගන්න බැරි නම් ඒ වගාව කරලා වැඩක් නැහැනේ. ඒක බොහොම සරල දෙයක්.
1: බලමු මොකටද කියලානේ
0: අහන්නේ. නේ නේ, බොහොම සරල දෙයක් නේ. අපි නිකන් හිතන්නකෝ, අවුමිරිස් රුපියල් ලක්ෂයක වැව්වොත් අපිට රුපියල් 4000ක් මාසෙට හොයන්න බැරිද? ඒ වගේ 4-5 ගුණයක් හොයන්න පුළුවන්.
1: ඇත්තටම ලංකාවේ තියෙන කෘෂිකර්මයේ ප්‍රශ්නෙත් ඕක නේද? දැන් අපේ වීගෝවිතන ගත්තොත්, අපි වීගෝවිතනට දෙන්න තියෙන සහනාධාර පුළුවන් තරම් හැම රජයක්ම දෙන්න බලනවා. හැබැයි ඒ දීලත් වීගෝවිතන ආර්ථික වශයෙන් ලාභ ලබන්න බැරි තැනකට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඔබතුමාගේ සංකල්පය ඔස්සේ හිතුවොත් ඔය වීගෝවිතන උනත් ලාභ ලබන්න බැරි කමක්
0: නෑ. අනිවාර්යෙන් මේක ලාභ ලබන්න පුළුවන් දෙයක් තමයි. එකම දේ තමයි ඒ මිනිස්සුන්ට පහසු මිලට බීජ. දැන් මේ අපිට තියෙන බීජ නිෂ්පාදනයේනේ, මේකට විශාල මිලක් අපි ගෙවනවා. එහෙනම් අපි මොනවද කරන්න ඕනේ? වැඩි වැඩියෙන් අපි බීජ නිෂ්පාදනය කරන්නට ඕනේ. අපි ඔක්කොම පිටරටින් තමයි ගේන්නේ. ඒකට විශාල මුදලක් ගෙවනවා. අපි මෙහි බීජ නිෂ්පාදනය කළා, අපි මේක බෙදා හරලා කරනවා නම් අපිට ලාභ ලබන්න පුළුවන්. අනිත් එක තමයි අපි ඔක්කොම දැන් රසායනික පොහොරවලට හුරු වෙලා, දැන් ඒක අපිට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. අපිට කාබනික පොහොරවලට යන්න විදියක් නැහැ. දැන් මොකද පස මේ ඔක්කොම මේකට හුරු වෙලා ඉවරයි. මේක එහෙම කරනවා නම් අපි ක්‍රමානුකූලව තමයි අපි ඒක කරන්න ඕනේ. මොකද පස්සේ ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ඔක්කොම නැති වෙලානේ තියෙන්නේ මේ රසායනික පොහොරත් එක්ක. එතකොට අපිට ඕගනික
1: පස මරලා,
0: ඔව්, එතකොට අපිට ඒක කරන්න අමාරුයි. අපි කෘතිමව තමයි වගා කරන්නේ. හැබැයි ඒකත් වගා කරන එක අපි ක්‍රමානුකූලව පිළිවෙලකට කරන්න ඕනේ.
1: දැන් මේ මම ආදුරු ප්‍රශ්නයක් අහන්නම්. දැන් ඔබතුමා සමග ඔබතුමත් මේ චෝදනාව දැන් ඔය කරමින් ඉන්නවා. අපේ රටේ බොහෝ දෙනෙකුත් කරනවා මේ කෘෂිකර්මයට මේ රසායන ද්‍රව්‍ය සහ ওই දේවල් දාලා අපි මේක හරිම සංකීර්ණ කරගෙන ඉන්නවා කියලා. හැබැයි අර මීට අවුරුදු 10කට කලින් ලියද්දේ වී වගා කරපු විදිහටමද, භෝග වගා කරපු විදිහටමද කුඹුරේ අපි වගා කරන්න ඕනේ නවීන තාක්ෂණයත් එක්ක අපි යන්න ඕනේ නැද්ද
0: නෑ ටෙක්නොලොජි එක අපි ගන්න ඕනේ ඒකෙන් ගම්මේ වෙන්නේ රසායනික පොහොර යොදන්න කියලා හැබැයි ටෙක්නොලොජි එකේ තියෙන ඊට වඩා හාත්පසින් දෙයක් ඒ කියන්නේ වේගෙන් වැඩ කිරීම සහ අපිට වේගෙන් අස්වැන්නු නෙලීම වේගෙන් පස සකස් කිරීම

0: මේ සියලු දේ ඉතාමත් කාර්යක්ෂම කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් අපි එදා ගොයම් කපනකොට අපිට ගොයම් කයියකට 15ක 20ක විතර පිරිසක් ඕනේ. එතකොට ඒගොල්ලන්ට කෑම් බීම දෙන්න ඕනේ, හැමදේම දෙන්න ඕනේ, වැටුප් දෙන්න ඕනේ. අද මැෂින් එක දැම්මම පැහෙන් ඉවරයි.
1: ඔව් සුනාමිය කියලා නේද?
0: ඔව්. ඉතින් එතනට ගිහිල්ලා තියෙනවා. එතකොට අස්වැනු නෙලීමත් එහෙමයි.
1: මේ කාටද තර්ක කරන්න පුළුවන්? ඉතින් මේ කකාගේ රස්සාවට තමයි මේ බඩේ පාර ගැහුවේ කියලා.
0: නෑ, එහෙම වෙන්න බෑ. මොකද අපි දැන් ජීවත් වෙන්නේ හතරෙනි කාර්මික විප්ලවේ. අපිට සම්ප්‍රදායික විදියට ගොවිතැන කරන්න බෑ. අපි ටෙක්නොලොජි එකත් එක්ක යන්න ඕනේ. එහෙම ගියොත් තමයි අපිට රටක් හැටියට ඉදිරියට යන්න පුළුවන්, ලෝකෙ දියුණු රටක් හැටියට අපිට යන්න පුළුවන්. දැන් මෙන්න මේ සම්ප්‍රදායික ක්‍රමවල අපේ මිනිස්සු යෙදිලා ඉන්න නිසා තමයි අපිට ඉදිරියට යන්න බෑ.
1: යන්න බෑ. දැන් ඔබතුමා ජපානෙත් එක්ක විශේෂ ගනුදෙනුවක් තියෙන ඉඳ අහන්නේ. මේ දැන් ජපානේ මිනිස්සු ওই විදියට හිතුවනම් මේ මිනිසුන්ට මේ කෙතේ රස්සාවල් නැතුවයි කියලා හිතුවා නම් අර ජපන් මහා යන්ත්‍ර සූත්‍ර මේ තාක්ෂණය බිහි වෙන්නේ නැහැ නේද?
0: ඔව් එහෙම වුණයි කියලා ජපානි මිනිසුන් රස්සාවල් නැති වෙලා
1: නැහැ. නැතුව ගිහිල්ලා නැහැ. ජපානේ අපිටත් රස්සාවල් දෙනවා.
0: එනවනේ. ඉතින් එතනට ඒගොල්ලෝ එක හදාගෙන තියෙනවා. ඉතින් අපිත් එහෙම අපේ මිනිසුන් තියෙන ලොකුම බය තමයි ආ ටෙක්නොලොජි එකවත් අපිට රැකියා නැති වෙයි. එහෙම එකක් නැහැ. ඒක ටෙක්නොලොජි එක ඩිවලොප් වෙනවා කියන්නේ තව රැකියා උත්පාදනය වෙනවා. ඒවට
1: අලුත්
0: රැකියාවන් එනවා. ඉතින් ඒකත් එක්ක අපිට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් අපි ටෙක්නොලොජි එක යූස් කරන්න ඕනේ. දැන් ජපානේ ගත්තොත් ඒගොල්ලෝ ඉහළම විදියට තාක්ෂණය භාවිතා කරනවා. ඇමරිකාවත් එහෙමයි. ඇමරිකාව කොච්චර යුද තාක්ෂණය අතින් දියුණු වුණත් ඒගොල්ලෝ කෘෂිකර්මාන්තයේ පැත්තනොත් විශාල වැඩක් කරගෙන යනවා. හෙක්ටයාර් 10 ගානක් ඒගොල්ලෝ වගා කරනවා. ඉතින් ඒ විශාල වශයෙන් ඒගොල්ලෝ එක්ස්පෝර්ට් එක කරනවා. අනිත් කොත් රටවලට ඒගොල්ලෝ නිෂ්පාදනය කරනවා. කැනඩාවත් එහෙමයි, චීනයත් එහෙමයි. ඉතින් අපි
1: එතනමුත් ඔන්න යුද්ධ තියන ඉරානය තමයි ලෝකේ වැඩියෙන්ම එලෝලු දෙන පස්සෙනි රට.
0: ඒක තමයි. ඉතින් ඒ නිසා මොකද ඒගොල්ලෝ එතනට ඒක හදාගෙන තියෙනවනේ. ඉතින් ඒගොල්ලෝ ටෙක්නොලොජි එකත් එක්ක යන්නේ. ඉතින් අපි එතනට යන්න ඕනේ. දැන් අපේ ගන්නකො අපේ කෙසෙල් ගෙඩි ගත්තොත් දවස් 3න් 4න් ඔක්කොම නරක් වෙනවා.
1: ඔවුනේ.
0: එතකොට
1: විසිකරන්න වෙනවා.
0: ඔව්. එලවලු ගත්තත් එහෙමයි. හැබැයි එහෙම නෙමෙයි. දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන ප්‍රභේදත් එක්ක අපි ගත්තොත් ඒවා තියාගන්න පුළුවන්. එතකොට අපි එතනට යන්න ඕනේ. එහෙම භාණ්ඩ නිෂ්පාදනය කරන්න අපි එතනට යන්න ඕනේ. අපි නිතර මේ ලාභදායි විදියට යමක් ගෙනල්ලා හිටවන එක නෙමෙයි වැඩේ. අපි මිලෙන් ඉහළ වුණත් හොඳ ප්‍රභේදයක් ගෙනල්ලා හිටවුවොත් අපිට ඒක ප්‍රතිලාභේ ගන්න පුළුවන්. කාලයක් තියාගන්න පුළුවන්. ටෙක්නොලොජි එක එකතු කරාම ඒක තවත් තියාගන්න පුළුවන්. ඉතින් එතනට යන්න ඕනේ. ගියොත් අපිට කුෂ්කර්මාන්තයෙන් ගොඩක් ඉහළට යන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් අපි තමයි ලෝකෙට මේ වාරි තාක්ෂණය කියන එක හඳුන්වලා දුන්නේ. එහෙම රටක් මේක අපි. ඉතින් එහෙම තාක්ෂණයක් තියෙන අපිට ඇයි බැරි මේක කෘෂිකර්මාන්තයෙන් ඉදිරියට යන්න පුළුවන්? ඇත්තටම ගොවියෝ කෑ ගහන එක උද්ඝෝෂණය කරන එක සාධාරණයි. මොකද ඒ මිනිස්සුන්ගේ හඬට අපි සවන් දෙන්න ඕනේ. ඒ මිනිස්සුන්ට අපි උදව් කරන්න ඕනේ. මොකද ඒ මිනිස්සුන් ලොකු උනන්දුවක් තියෙනවනේ කෘෂිකර්මාන්තයෙන්. ඒ මිනිස්සුන්ට මොකද ඒගොල්ලෝ දන්නවා ඒකේ තියෙන ලාභේ. නැත්තම් ඒ මිනිස්සු ඒක ඇතහැරලා වෙන ජොබ් එකකට යනවනේ. යන්නේ නැත්නම් මොකොත් නෙමෙයි ඒකේ ගන්න පුළුවන් ලාභාංශ ප්‍රමාණය කොච්චරද කියලා දන්නවා. ඒ වගේ මේකේ තියෙන ෆ්‍රීඩම් එක, නිදහස. දැන් ඒක වගා කෙරුවා, ඒකට වතුර ටික දැම්මා, ඒකේ අස්වැන්න එනකන් ඒගොල්ලන්ට බලාගෙන ඉන්න පුළුවන්. ඒගොල්ලන්ට බොහොම නිදහසක් තියෙනවා, ෆ්‍රීඩම් එකක් තියෙනවා. දැන් අර වෘතියකට ගියොත් එයා හැමදාම උදේ ඉඳලා රෑ වෙනකන් එතන ඉන්න
1: ඕනේ.
0: වගා වෙහෙම ඉන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට ඕන තරම් නිදහස තියෙනවා, ඕන තරම් ඇවිදලා විනෝද වෙල. දැන් බලන්නකො පිට රටවල, දැන් අපේ රටට එන ගොඩක් සංචාරකයෝ අරන් බලන්නකො, ඇහුවොත් කියන්නේ I'm a farmer.
1: බොහොම අභිමානෙන් කියනනේ.
0: අභිමානෙන් කියනවා. ඉතින් මේ මිනිස්සු එහෙ වගා කරලා අස්වැන්න අරගෙන ඒක විකුණලා දරුපවුල් පිටින් එනවා නිවාඩු ගත කරලා.
1: ඒක තමයි. දැන් I am a farmer කියලා කියනවා. හැබැයි අපේ තරුණයෝ තමන්ගේ තාත්තා ගොවියෙක් කියලා කටහැරලා කීයෙන් කී දෙනාද කියන්නේ?
0: ඔව් ඒක තමයි. ඒකට අපේ සමාජාකල්ප වෙනස් වෙන්න ඕනේනේ. දැන් මේ කියන්නේ මෙහෙමනේ. දැන් අපි කියනවා ඔයා ඉගෙන ගත්තේ නැත්නම් ඔයාට වෙන්නේ කුඹුරු කොටන්න. එහෙම නෙමෙයි සමාජයේ හැදිලා තියෙන. එතකොට එයා ජීවිතේට කැමති වෙන්නේ නැහැ කෘෂිකර්මාන්තයට යන්නේ. එහෙම නෙමෙයි ටෙක්නොලොජි එකත් එක්ක ඒගොල්ලෝ අපි ඉහළට ගේන්න ඕනේ.
1: ඉගෙනගත් කුඹුරු කොටන්න පුළුවන්.
0: ඔව් එතකොට තාක්ෂණයත් එක්ක යනකොට ඒගොල්ලන්ට ජීවිතේ ලොකු ගමනක් යන්න පුළුවන්. විශේෂයෙන්ම තරුණේ ඔක්කොම මේ රැකියාම හොය හොය ඉන්නවට වඩා දැන් එහෙම ඉන්නවා. මේ පශ්චාත් උපාධි ගත්තා කෘෂිකර්මාන්තය කරන්නේ.
1: ඉතමත් හොඳයිනේ. අනිත් එක මට පහුගිය දවස්වල දැනගන්න ලැබුණා මේ අජිත් පීරිස් මහත්මයා ලංකාවේ වැඩිම PhD හෝල්ඩර්ස්ලා ඉන්නේ ඇග්‍රිකල්චර් සම්බන්ධ
0: අනිවාර්යෙන්.
1: හැබැයි අපිට තාම හරියට කන්න දෙක වගා කරගෙන මේ බත්තිකවත් හරියට සපයා ගන්න බැරි වෙලා තියෙනවා මිනිසුන්ට ගන්න පුළුවන් මට්ටමින්
0: නෑ ඒකට හේතුව තමයි දැන් අපි හැමම හැමදාමත් කියන දේ තමයි අපි කුෂ්කර්මාන්තයෙන් දිනු වෙන නම් ඒකට ස්ථිර වැඩපිළිවෙලක් ඕනේ ජාතික ප්‍රතිපත්තියක් ඕනේ මොනවද කෘෂි කලාප වලට අපි වෙන් කරගන්න ඕනේ එතකොට ඒ කලාපේ වගා කරන්න පුළුවන් ඒක විතරයි වෙන මොකුත් වගා කරන්න බෑ එතකොට ඒකට ඉල්ලුමක් තියෙනවා මිලක් තියෙනවා දැන් අපි වගා කරන්න ගියාම ඔක්කොම වට්ටක් කරන වට්ටක් වගා කරනවා. තක්කලි නම් ඔක්කොම තක්කලි. එතකොට අපිට ඒකට මිලක් නැහැ. එහෙම නෙමෙයි අපි කලාප වලට වෙන් කරගෙන අපි වගා කරන්නේ මේ ටික කියලා කරගත්තොත් අන්න ඒකට මිලක් තියෙනවා. ඉල්ලුමක් තියෙනවා. එහෙම අපි කෘෂි කලාප වලට වෙන් කරගන්න ඕනේ. සහ අතිරික්තය අපි ඒක ස්ටෝ කරගන්න
1: ඕනේ.
0: ඒක අපි ශීතාගාර කර අරගෙන එහෙම නැත්නම් ටෙක්නොලොජි යූස් කරලා වැලියු ඇඩිෂන් වලට ගිහිල්ලා අතිරික්තේ අපි ස්ටෝ කරගන්න අපි වැඩසටහනක් ඕනේ අපිට. දැන් ඉන්දියාව බලන්නකො ඒගොල්ලෝ ගිය මාසේ හදපු අලලුණු තමයි මේ මාසේ ලංකාවට
1: එන්නේ.
0: ඔව්. ගිය මාසේ ඒවා. ඒවා ශීතාගාර වල තියෙන්නේ ලංකාවට එනකනොත් අලගෙඩිය ලුණු ගෙඩිය තියෙන කූල් එකේ. වෙයාරවුස් වලට එනකන්. පෙටා මාකට් එකට ඇවිල්ලා බැස්සට පස්සේ තමයි කූල් එක යන්නේ.
1: හ්ම් එච්චර සීතකල්ල එවන්නේ නේ
0: එච්චර සීතකල්ල එවන්නේ දැන් ඇපල් ගන්න රුද්දරස් පලම් ගන්න කඩපු ගමන් ඒව කෙලින්ම ෆ්‍රීසර් වලට යන්නේ ඒ ඉඳලා ලංකාවට එනකම් තියෙන කූල් එකේ ඒව මාස ගානකට කලින් අස්සනු නෙලා ගත්තේ ඒවා ඉතින් එතනට අපි යන්න ඕනේ දැන් අපිට එහෙම ක්‍රමවේදයක් නැහැ නේ ඒ නිසා අපි විශාල වශයෙන් එළවලු පළතුරු කොච්චර අහක යනවද කොච්චර දැන් අපි ඒ නිසා වැලිය ඇඩිෂන් කරලා තියෙනවා මේ අඹ පුළුවන් විජනලේ කරලා යවන්න.
1: උට
0: අහක යන්නේ නැහැ. එළවලු වලත් පුළුවන්. ඉතින් මේව අපි දැන් මේ වැලියු ඇඩිෂන් එකට තමයි යන්නේ. මොකද දැන් ජපානයේ කිව්වෙත් ඒගොල්ලෝ කිව්වත් අපිට ලෝකේ තියෙන හොඳම ස්පයිසි තියෙන්නේ
1: ලංකාවේ.
0: ඒ නිසා අපි මේක ගන්න කැමති. හැබැයි අපිට ඕනේ වැලියු ඇඩිෂන් එකත් එක්ක.
1: නිකන් අමු වෙන්නේ මේ.
0: එකක් එපා. ඒ නිසා ඒගොල්ලෝ කිව්වා අපිට වැඩි ඔක්කොම තියෙන්නේ ඉන්දියාවේ කුළුබඩුවේ. නමුත් ඒක නෙමෙයි ගෝ ක්වොලිටි එක නම්බර් 1 තියෙන ශ්‍රී ලංකාවේ. ඒ නිසා ඕගොල්ලෝ අපිට වැලියු ඇඩිෂන් එකත් එක්ක මෙන්න මේ නිෂ්පාදන ටික හදලා දෙන්න. දැන් අපි ඒක තමයි
1: පටන් ගන්න ඉල්ලීමක්
0: නේ. දැන් අපි ඒක තමයි නුවර අපි විශාල දෙවන්ත කර්මාන්ත ශාලාවක් හරින එක අක්කර 3ක ප්‍රමාණයක ඒ වගේම මාතලේ අක්කර 10ක භූමි ප්‍රමාණයක ඉතිකලා තියෙන විශාල මේ කර්මාන්ත ශාලා දෙකම තව සති කිහිපයකින් ආරම්භ කරනවා. ආරම්භ කළා අපි අපනයන වෙළඳ පොළට මේවා නිෂ්පාදනය කරන්න තමයි වැඩ කටයුතු කරන්නේ.
1: මේ දැන් ආරම්භ කරනවා ගොම මම මේ මේ අහන්නම හිටියේ ප්‍රශ්නයක්. මේ වෙලාව ඉවර වෙයි කියන බයට ඉක්මනටම අහන්නම්. දැන් අපි කසාගල සුපර් මාකට් එක ගැන මේ කියනවනේ දැන්ට බ්‍රාන්චස් 6ක් තියෙනවා. දැන් එතෙන්ට ගිය අය දන්නවා බොහොම ලාභයට කසාගල සුපර් මාකට් එකෙන් බඩු ගන්න පුළුවන් කියලා. අනිත් පළාත්වල අය අපිට WhatsApp කර කර අහනවා. කවද්ද අපිට කසාගල සුපර් මාකට් එකක් එන්නේ කියලා. ඔන්න සභාපතිතුමාම උත්තර දෙන්නකෝ මේකට.
0: ඔව්. දැනට අපි අලුතෙන් ලොකේෂන් 25ක් හඳුනගෙන තියෙනවා. මම හිතන්නේ තව මාස 3-4ක් යනකොට අපිට
1: මේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සර අනිවාර්යයෙන්
0: මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් අපිට අනිවාර්යයෙන්ම සුපර් මාකට් 50කට යන්න පුළුවන් වෙනවා. අපි කොහොමත් අපි අවුරුදු 3 ඇතුළත 100 සම්පූර්ණ කරනවා. දැන් අපේ මාළබෙත් එකක් ළඟදී ඕපන් වෙනවා. ඉතින්
1: ඒ ළඟදීම ඕපන් වෙන එක මාළබෙත්
0: වෙනවා. අපි ඊයේ තමයි ගොඩනැගිල්ලට ගියේ. දැන් ඒකේ මේ වැඩකටයුතු පටන් ගත්තා. ඒක තව සතියකින් දෙකකින් වගේ අපිට ඕපන් කරන්න පුළුවන් වෙයි. ඒ වගේම අපි ගම්පහ එකක් බලලා තියෙනවා. ඒකත් අපිට ඉක්මනින් පුළුවන් වෙයි. ඒ වගේම කුරුණෑගල හැලියකොඩ මේ තැන් ඉක්මනින් පටන් ගන්න පුළුවන් වෙයි. ඉතින් කොහොමත් අපි ඉක්මනින් සුපර් මාකට් එක විවෘත කරන්න තමයි වැඩකටයුතු කරගෙන යන්නේ. අපිට අර තියෙන ප්‍රශ්නේ අපිට ඒ කියන්නේ පාකින් එකත් එක්ක ස්පේස් ටිකක් හොයාගන්න තමයි තියෙන පහසු. අනේක තියෙන ගැටලු ඉතින් ඒක තමයි අපි බලාගෙන යන්නේ. කොහම වුණත් අපි වසර 3ක් ඇතුළත අනිවාර්යෙන්ම අපි සුපර් මාකට් සීයේ යනවා. ඒ වගේම කියන්න ඕනේ අපේ රෙස්ටෝරන්ට් ෆුඩ් චේන් එකත් අපි ස්ටාර්ට් කරන්න යනවා පළවෙනි එක පස්යාලෙන්.
1: පස්යාලෙන්.
0: ඔව්.
1: නුවර පාරේ යන කට්ටිය
0: සුබ පණිවිඩයක් තියෙනවා. පස්යාලෙන් ඒ හින්දා ඒ කියන්නේ
1: හයිවේ එකට දාන්න ඉස්සෙල්ලා ඔන්න සප්පායම් ගලා යන්න
0: පුළුවන්. ඒ ඒකේ සියලුම ආහාර වර්ග ඒ කියන්නේ ඉන්දියන්, චයිනීස්, ශ්‍රී ලංකන්, ඉතාලියන් ඕනම ෆුඩ් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔක්කොමත් අපි එක තමයි මේ බොජුන්හල අපි විවෘත කරන්නේ. ඒ වගේම තමයි අපි හොස්පිටල් අපි දෙකක් පටන් ගන්න යනවා. එකක් ඕල්රෙඩි රාගම අපි ලැස්ති කරලා තියෙන්නේ. ඒක
1: සෞඛ්‍ය නගරයේ හැටියට සංවර්ධනය වෙන රාගම.
0: ඒකත් අපිට බොහොම ඉක්මනින්ම විවෘත කරගන්න පුළුවන් වෙයි රාගම. ඒ වගේම අනිත් එක අපි ගම්පහ කියන්නේ කඩවත. කඩවත තව අපි රෝහලක් ඉදි කරන්නේ ඒකටත් වැඩ කටයුතු සූදානම් කරගෙන යනවා. ඒ වගේම තමයි සුපිරි නිවාස සංකීර්ණ තුනක් අපි මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. එකක් තමයි මහර්ගම, අනිත් එක කටු බැද්ද, අනිත් එක ගල්කිස්ස. ඉතින් මේ වගේ දැවැන්ත වැඩසටහන් ගොඩක් අපි මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. තව මාස කීපයක් යනකොට මේවා රූප රාමුත් එක්ක අපිට මාධ්‍යයට
1: කතා කරන්න පුළුවන් වෙයි. හරි, එහෙමනම් ඔබතුමා රූප රාම ගැන කතා කරාට රාම පිට හිතන කෙනෙක් හැටියට කසාගල් සමෝ ව්‍යාපාරයේ ඉදිරියෙන් ඉදිරියට එගෙන යනවා. ඉතින් ආයේ අපි මේ වගේම හම්බෙලා කතා කරමු. බොහොම කාර්යබහුල කාලයක් ඔබතුමාටත් එන්නේ පොසොන් සහ වෙසක් කාලයේදී ඔබතුමා එතනින් මෙතෙන්ට යනවා, මෙතනින් එතෙන්ට යනවා. ඒ බොහොම ක්‍රියාශීලීව ඒ කටයුතු සංවිධානය කරන ආකාරය දැක්කා. ඉතින් ඉදිරි සතියත් එසේම වෙයි. එමනම් ආයේ දවසක ආචාර්ය රංජිත් පිරිස් මහත්මයා අපි හම්බ වෙලා කතා කරමු. ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
0: සුබ දවසක් ඔබටත්.

0: ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම ඇත්නියුස්.
4: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නියුස් සමග මම කේසර. පාස්කෝ ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ වැඩිදුර කරුණු විමසා බැලීම අද සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අභියාචනාධිකරණය හමුවේදී එම පෙත්සම සලකා බැලීම අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරු මඩුල්ල ඉදිරියේ පසුගිය 18 වනදා ආරම්භ වුණා. පෙත්සම්කාර පාර්ශවයේ කරුණු දැක්වීමෙන් අනතුරුව එම පෙත්සම සලකා බැලීම අද දිනේ දක්වා කල් තිබීමටයි අධිකරණය එහිදී නියම කළේ. මීළඟ net news පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

0: උදේ 9යි විනාඩි 9යි අල්ගොටාම වෙලාව මේ අද මං උදේ පටන් ගත්තේ උදේ 7යි විනාඩි 7යි කියලා
1: උදේ 7යි විනාඩි 7යි දැන් 9යි
0: 9යි ඔව්
1: يعني ටයිමින් ටයිමින්
0: ටයිමින් ආයි දන්නවනේ සාර වැඩක් කරොත් ඉතින්
1: අන්න ඒකයි වැඩක් කරොත් ඉතින් ඔව් ඒතරුට
0: එහෙම කියන්නේපා
1: නෑ නෑ වැඩක් කරොත් ඉතින් ආයි සාර එහෙම තමයි කෙල්ල වැඩක් කරොත් ඉතින්
0: දක්ෂයා මම්ම කියා ගන්නවා ඉතින්
1: ඔව් ගමන්නේ
0: හොඳයි මම හරි මං කියන්න හැදුවේ මේ අපි පොඩි කාලේ මේ මූවිස් බලද්දි girls ලා වැඩිපුර
1: පොඩි කාලේ මූවිස් බලද්දි එහෙම අපිට නම් එහෙම ඉතින් ප්‍රිවිලේජ් එකක් වරප්‍රසාදයක් තිබ්බේ නැහැ අපිට ඒ කාලේ ඉන්ටර්නෙට් නැහැ
0: ඒ වල CD වලින් බලුවේ නැද්ද
1: ඒ වල DVD ප්ලේයර්ස් නැහැ
0: මන්නම් බැලුවා
1: අපි හරි එහෙම
0: ඔයා වයසයිනේ ඒකයි
1: නෑ අපිට එහෙම ඩෙක් පවා තිබ්බේ නැහැ කාලේ
0: බොරු බොරු මේ අපි මේ ඊයේ කන්වර්සේෂන් එක මේක ගෙනිච්ච අයියේ මතකද කොහොම හරි මේ ඉස්සර CD වලින් ෆිල්ම් බලනනේ මේ ප්‍රින්සස් මූවිස්
1: ඔව්
0: ඔයානම් බලන්නද ඇති ප්‍රින්සස් මූවිස් ඉතින්
1: ඔව් එහෙම පස්සේ බැලුවා පොඩි කාලේ නෙමෙයි පස්සේ බැලුවා
0: පස්සේ බැලුවා නේද කොහොමරි ඒවයි තියෙනනේ පැලස්
1: මාලිගා
0: එදට අර කියන මමත් මාලිගාවක ඉන්න කවදාරි පස්සේ පස්සේ ලොකු වෙද්දි තේරෙනවා මේ
1: එහෙම ලේසි නෑ
0: ලේසි නෑ ඒක වඩා කමාරු වැඩක්
1: ඒක මාලිගාවක් තියෙන කුමාරෙක් හොයා ගන්න
0: ඕනේ අන්න හරි ඒක තමයි ලේසි වැඩේ කියලා
1: නැත්නම් මාලිගාවක් තියෙන කුමාරිකාවක් හොයා ගන්න
0: කුමාරිකාවක් හොයා ගන්න ඕනේ කියලා හැබැයි දැන් ඔන ප්‍රයිම් ලෑන්ස් ඉඳලා ඕගොල්ලන්ට ඇත්තටම පැලස් එකක ඉන්න බලුවා
1: අන්න හරි ඉතින් මේ පැලස් එක තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි ගම්පහ ඔයා දන්නවද මේ සාරා මේ ඇමරිකාවේ
0: ඔව්
1: තියෙනවා මේ new home owner penalty කියලා එකක්
0: new home owner penalty
1: කියලා එකක් ඒ කියන්නේ අලුතෙන්ම ගයක් ගන්නවා නම් ගොඩක් ලාට apartments නේ තියෙන්නේ
0: right
1: එයා තමන්ගේ මාසික ආදායමෙන් තමන්ගේ ගන්නක මොන හරි ව්‍යාපාරයක් කරලා වෙන්න පුළුවන් රස්සාවක් කරලා වෙන්න පුළුවන් ඒ උපයන මාසික ආදායමෙන් සැලකිය යුතු කොටසක්
0: right
1: ලොකු portion එකක් වියදම් කරන්න වෙනවලු මෙන්න මේ new home owner penalty එකට
0: okay
1: කියන්නේ හිතනවා නේද ඒකට තේරුම් ගන්න පුළන්නේ කොච්චර අමාරුද කියලා ඇමරිකාවේ තමන්ගේම කියලා ගයක් හොයාගන්න එක. ඉතින් ඔය 2019 ඊට පස්සේ 2024 කියන ඒ කාලේ 2019 ඉඳලා 2024 වෙනකන් කාලේදී ඇමරිකාවේ සාමාන්‍ය ගෘහයක ගෙදරක ආදායම වැඩි වෙලා තියෙන්නේ 100%ට වඩා අඩුයි.
0: 100%ට අඩුයි.
1: ඔව් يعني 0.1 ගානක තමයි ආදායම් වැඩි වීම මේ අවුරුදු 5ක කාලය තුල වාර්තා වෙලා තියෙන්නේ.
0: ඕකේ.
1: හැබැයි අලුතෙන් ගෙයක් ගන්න ඩවුන් පේමන්ට් එකක් කරන එක 130%කින් වැඩි වෙලා තියෙනවා. ඩවුන් පේමන්ට් එක 130%කින් වැඩි වෙලා තියෙනවා.
0: රයිට්.
1: හිතා ගන්න පුළුවන් නේ ආදායම 100.1 ගානකින් වැඩි වෙද්දී ගෙයක් ගන්න කරන ඩවුන් පේමන්ට් එක 130%කින් වැඩි වෙලා තියෙනවා.
0: පොඩි ගානකුත් නෙමෙයි 130ක්.
1: 130ක්. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් නේ සාර මේ ගෙයක් කියන එක ලෝකේ ගොඩාක් රටවල ඉන්න මිනිස්සුන්ට හීනයක්.
0: ඔව්.
1: හීනයක් වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ කාලයක තමයි ඔයාට පැලන්ස් එකක්.
0: ඔව්.
1: ඔයාට කෙලින්ම මාලිගාවක්.
0: මාලිගාවක්.
1: ගම්පහින්. වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ. ගම්පහ අපි
0: දන්නවා. වැඩි දුර යන්න ඕනේ
1: නැහැ. ඔව්. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඔයාට දැන් ද පැලස් ගම්පහ apartment residency එකෙන් වාගේ apartment එක වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් prime lands ලගේ වැඩක් මේක. දැනටමත් apartments 25ක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.
0: ඔකේ.
1: මිල. ඔන්නතරනේ ප්‍රධාන සාධකය වෙන්නේ ෆැක්ට් එක වෙන්නේ. මිල කියක්ද? රුපියල් මිලියන 25යි.
0: 25යි.
1: ලක්ෂ 250ක ඉඳලා ඔයාට පුළුවන්කම තියෙනවා ආගේ apartment එක වෙන් කරගන්න. මේක apartment එකක්. මෙතනින් ඇතුළට ගියාට පස්සේ මේක gated residential community එකක්.
0: ඕකේ.
1: gate to dala. එතනින් ඇතුළට ගියාට පස්සේ වෙනම ගමක්.
0: right
1: ඔයාට ආරක්ෂාව තියෙනවා ඒ ගම ඇතුළේ ඔයාට ඕන කරන හැම දෙයක්ම තියෙනවා නේ ඒ වගේම තමයි
0: කමියුනිටි එකක් ඉන්නවා
1: කමියුනිටි එක මොන දේ තිබ්බත් වැඩක් නැහැ හොඳ අසල්වාසීන් මේ නැතුව ඉතින් හොඳ කමියුනිටි එකක් තියෙනවා හරිම ආරක්ෂිත සුවපහසු වටපිටාවක දැන් ඔයාට පුළුවන්කම තියෙනවා ආගේ apartment එක වෙන් කරගන්න හැබැයි apartment 25ක් විතරයි තියෙන්නේ
0: ඉතින්
1: රුපියල් මිලියන 25 ඉඳලා ඉහළට ඔයාට පුළුවන්කම තියෙනවා ආගේ apartment එක මිලදී ගන්න ඕනනම් කාමර දෙක කාමර තුන මේ විදිහට ඔය කැමැත්ත අනුව ඔයාට වෙන් කරගන්න පුළුවන් මිලදී ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා
0: right
1: ඉතින් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න 0710-666-222 ඉතින් apartment එකක් කියලා කියන්නේ ගොඩ දෙනෙක්ගේ හීනයක් ඉතින් ඒ වගේ හීනයක් ඔයාට රුපියල් මිලියන 225කට රුපියල් මිලියන 25කට කියන්නේ ලක්ෂ 250කට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා
0: ඒ කියන්නේ ගෙයක් පැලස් එකක් තියා ගෙයක්වත් ඒ ගන්න හදන්න
1: බෑ ඒ ගන්න බෑනේ හිතන්නකො ඔයා ඉඩමක් අරගෙන ගෙයක් හදන්න ගියොත් ඔයාට මිලියන 25කින් ඒක නවත්ත ගන්න පුළුවන්ද කියලා ලක්ෂ 250කින් වගේ බෑනි. ඉතින් ඒක නිසා තමයි කියන්නේ ඉක්මන් කරන්න. මොකද තව apartments 25ක් විතරයි තියෙන්නේ. දැක්කනේ ඇමරිකාවේ මිනිසුන්ට ගෙවලුත් නැහැ.
0: ගෙවලුත් නැහැ. වා සතුට වෙනවා අර මිලියන 25කට පැලස් එකක්ම හම් වෙන නිසා.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න
1: උදේ 9යි විනාඩි 16යි දැන් ගින්දර
0: දැගියක නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියක නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
3: සල්ලි කන්දක් උම්මා
4: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
5: මෙල්වා එක ලංකාවේ එක.
6: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 011200200.
7: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයක සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රෙන්ත් ෆයිටර් තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
8: ජූනි 24 ගම්පහ රතනැවතුම් පොලේදී.
7: නව වැඩි දියුණු කළ Diva Fresh. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
10: වෙනස්ම රසයක්. වෙනස්ම විදියට. Veg instant noodles. රස හතරකින්.
11: අම්ම කියන දුන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩි ළමේත
12: නෑනි එයා ලොකු ළමෙක්
11: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න
12: එයා හිටියේ අවබේරගන්න කුමාරයෙක් කෙනකන් නේද?
11: මන්නම් ඉන්නේ අවබේරගන්න කවුරුත් වෙනකම්.
13: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
14: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 01112 125 125 මතන්න.
15: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් ඩම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් ඩම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
16: ඔබ ඔලෙවල් අවසන් කළායෙක්ද? ඒලෙවල් කරන අතරතුර සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනින්ම හැදෑරිය හැකි එකම වෘත්තීය සුදුසුකම AAT සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 011 2 559 669.
7: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
17: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජනශක්ති ලයිව් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 011 2 536 636.

0: උදේ 9 විනාඩි 24යි යල්ගටාවේ වෙලාව. දැන් අපි යන්න හදන්නේ
1: කොහෙද?
2: එකක් දාන්න.
0: FD එකක් දාන්න. හරියටම හරි. මගේ හිත කියවන්න පුළුවන් දැන් ඔය දෙන්නට.
1: පුළුවන් පුළුවන් පුළුවන්. ඒක හරි භයානක වැඩක්.
2: ඔව්.
0: එච්චරට මේ
1: දැන් මෙයා දැන් මේ වෙලාවට මේ අපිත් එක්ක බොහොම ආදරෙන් සෙනෙහසෙන් කතා කර කර හිටියට අනිත් වෙලාවට බැන බැන ඉන්නේ.
2: අන්න ඒකයි.
1: ඈ හිතෙන් බැන බැන ඉන්නේ.
2: 10න් පස්සේ කියව ගන්න පුළුවන් වුණොත්.
0: මං කිව්වේ දැන් චික මේ මගේ ආසම් පැය
2: කියලා. 10න් පස්සේ සහ 7ට කලින්.
0: ඔව්.
2: හිත කියව ගන්න පුළුවන් වුණොත්. අපිට කොච්චර නම්
0: ආයෙත් 7ට කලින් නම් කියවන්න එපා බුදු අම්මෝ. හරි අපි යන්නේ FD එකක් දාන්න LB finance එක පැත්තට. දැන් අපිට තියෙන options මොනවද?
2: ඔව් අපිට දැන් options කිහිපයක්ම තියෙනවා. ඒ කියන්නේ FD plans කිහිපයක්ම තියෙනවා. ඉතින් මේ දවස්වල ඔන්න වාගේ ස්ථාවර තැන්පතු සඳහා සවිශේෂී ඉහළ පොලියක් ලබා දෙන්න LB finance එක කටයුතු කරනවා. විශේෂයෙන් අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා දින 400ක තැන්පතු ස්ථාවර තැන්පතු ප්ලෑන් එකක් තියෙනවා, සැලසුමක් තියෙනවා.
0: රයිට්.
2: ඉතින් ඒකට 11.79 පොලියක් හම්බ වෙනවා. ඒ වගේම තමයි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇතුළු ඕනෑම කෙනෙක්ට,
0: ඒ
2: කියන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නොවන කෙනෙක්ට පවා ඔන්න දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 9.79 ඉහළ පොලියක් ලබා දෙන්නත් LB finance එක කටයුතු කරනවා.
0: ඉතින්
2: LB finance කියලා කියන්නේ මේ වෙනකොටත් පාරිභෝගිකයින් මිලියන 1.5ක් ගනුදෙනු කරන ආයතනයක්.
0: ඒ
2: වගේම තමයි බිලියන 150කට වැඩි තැන්පතු තියෙන ආයතනයක්.
0: ඒ
2: වගේම තමයි බිලියන 400 ඉක්ම වූ වත්කම් සමුදායක්. අපි කියවනේ assets තියෙනවා නම් තමයි ඔක්කොම කරන්න පුළුවන්.
0: ස්ටේබල් වෙන්නේ එතකොට.
2: අනේයි ස්ථාවර වෙන්නේ. يعني ආයතනයක් වැටිලා නැහැ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ආයතනයේ සතු වත්කම් සමුදායත් එක්ක.
0: ඉතින්
2: ඒ වගේ තැනක් තමයි LB finance කියලා කියන්නේ. ඒ වගේමයි ඔයාට අපකරුවන් රහිතව
0: වාගේ
2: FD එකෙන් ණය මුදලක් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
0: ඕකේ.
2: අපකරුව කවුරුත් ඕනේ වෙන්නේ නැහැ. ඔයාට LB SIM app එක හරහාම මේ වැඩේ කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. LB SIM app එක download කරගන්න Play Store එකේ තියෙනවා, App Store එකේ තියෙනවා. download කරගත්තට පස්සේ ඔයාට gedara ඉදන් ඕනම වෙලාවක ලෝකෙ කොහේ හරි ඉදන් ඔයාට පුළුවන්කම තියෙනවා LB finance එක වාගේ FD එක open කරන්න, manage කරන්න වගේම මේ වගේ ණයක් credit එකකුත් ගන්න.
0: ඕකේ. ඒක නිසා ඉතින් මෙච්චර දේවල් දෙන එකේ යන්න LB එකට නිකන් ගිහින් ඔළුව දාලා බලන්න ඕනනම් කෝල් එකක් දෙන්න පුළුවන් උගලන්ට. 01122200 කෝල් එකක් දීලා ප්‍රශ්න තියෙනවා නම් निराකරණය
2: කරගෙන
0: LB එකට ගිහිල්ලා ෆික්ස් ඩිපොසිට් එකක් ඔන්න ඕපන් කරන්න.
2: හරි. දැන් FD දැම්මා.
0: දැන්
2: ඔය සල්ලි කියන දේවල් එහෙම නෝ හැම වෙලේම ඉතින් බැංකුවේ දාන් ඉඳලාම හරියන්නේ
1: නැහැ. හරියන්නේ නැහැ
0: නේ.
1: සල්ලි කියන්නේ හුවමාරු මාධ්‍යයක්.
2: අන්න ඒකනේ.
1: ඒක ආර්ථික විද්‍යා වචනෙන් කියනවනම් විනිමය මාධ්‍යයක්
2: නේ. ඒ කියන්නේ එහෙම එහෙ වෙනවා. ඕක සර්කියුලේට් වෙනවා. වියදම් කරන්න ඕන අතර සල්ලි එන්නන.
0: එහෙම
2: එකක් තියෙනවා. හරිද? ඉතින්
1: ඒක සල්ලි විසි කරන්න ඕන කියලා තමයි ඕක හරියට
2: හරියටම කියන්නේ. සල්ලි බය නැතුව විසි කරන්න ඕන. එතකොට තමයි සල්ලි එන්නේ අතට.
1: අන්න මම සල්ලි විසි කරන්න කැමති කට්ටියට කියනවා මේ අපිට පොඩ්ඩක් WhatsApp message එකක්
2: දාන්න.
1: ලොකේෂන් එක පොඩ්ඩක් කියවන්න.
2: ඔව්. ඒ කියන්නේ විසි කරන්නේ වහුල ගන්න.
1: අපි මේ ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නවා.
0: තුන් දෙනෙක්ම ඉන්නවා.
1: හැබැයි මේවයි ඉතින් අපි මෙතන රුපියල් 3000ක් විතර වියදම් කරන් එයාගේ ලොකේෂන් එකට ගියාම එයා රුපියල් 100ක් විතර විසි කරනවා.
2: අන්න එතකොට ප්‍රශ්නයක්. ඒකින්ද ඔය මේ විසි කරන තැන් උනත් කල්පනාවෙන් බලලා විසි කරන්න ඕන.
0: ඒ
2: නැත්තම් ඔයාටත් ප්‍රශ්න. ඉතින් අන්න එහෙම ඔයාට බය නැතුව සල්ලි විසි කරලා ඒ සල්ලි වල වටිනාකමට වඩා සෑහෙන දේවල් ගන්න පුළුවන් තැනක් තමයි දම්රෝ එක කියලා කියන්නේ.
0: රයිට්.
2: ඉතින් අවුරුදු 40ක් දම්රෝ අපිත් එක්ක ඉන්නවා. මේ 2026 අවුරුද්දේ තමන්ගේ 40 වන සංවත්සරය සමරනවා.
0: ඕකේ.
2: ඉතින් ඔයාගේ කාර්යාලයකට ඔයාගේ ගෙදරට වෙන්න පුළුවන් ඕන කරන ෆර්නිචර්ස්, ඔෆිස් ෆර්නිචර්ස් පවා ගන්න පුළුවන්. හරිද? ගන්නවනම් යන්න ඕන තැන තමයි දම්රෝ කියලා කියන්නේ. මේ වෙනකොටත් ලංකාව පුරාම ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් තියෙනවා.
0: ඒ
2: වගේම තමයි වර්ගඩි 50,000 මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. දැන් ඔයාට ගෘහ බාණ්ඩ විතරක් නෙමෙයි ගෘහ විදුලි උපකරණ,
0: ඒ
2: කියන්නේ වොෂින් මැෂින් එක, මේ ෆ්‍රිජ් එක, මේ ඕන දෙයක් ඔයාට පැනසොනික්, ඉනෝවෙක්, Samsung වගේ ලෝ ප්‍රොගට බ්‍රෑන්ඩ් නේම්ස් වලින් ඉලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් වර්ගඩි 50,000 මෙගා ප්‍රදර්ශනාගාරයකට ගියොත් ඔයාට අර ටෙම්ප්ලේට්ස් බලලා කස්ටමයිස් කරලා ඔයාට කැමති විදිහට ගෘහ බාණ්ඩ මිලදී ගන්න පුළුවන්. ඉතින් වර්ගඩි 50,000 මේ මෙගා ප්‍රදර්ශනාගාර තියෙන්නේ කොහෙද කියලාත් අපි මතක් කරන්න.
0: මතක් කරමු. කොල්ලුපිටියේ තියෙනවා, නුගේගොඩ, කටුබැද්ද, රාජගිරිය, වත්තල, මහනුවර, කුරුණෑගල, තව තියෙනවා
2: ගාල්ල, රත්නපුර, අනුරාධපුර, මාතර, ගම්පහ, කිරිබත්ගොඩ කියන තැන්වල තියෙනවා. ඉතින් යන්න ළගම තියෙන දම්රෝ එකට ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ඔන්න ඔයාට පොලි රහිත සීරෝ ඉන්ට්‍රස්ට් රේට් එකටත් මාස 60ක් දක්වා භාණ්ඩ මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඕකේ. අපේ නුවාගේ කණ්ණාඩි දෙක කැඩිලාද?
2: එහෙම නේද?
0: ඔව් දුක්කසේ බලාගෙන ඉන්න අර
1: මම බලන් ඉන්නත් බැරිනේ පේන්නේ
2: නැහැ නේ බලන් ඉඳලා පේන්නේ
0: නැහැ. ඔව් නේද කන්නඩේ දෙක දිහා බලන් හිටියට ඒ පේන්නේ නැහැ. මේ දුකසේ බලාගෙන ඉන්න මම කල්පනා කරේ අර සල්ලි විසික් කරන්න මටත් සල්ලි තියෙනවා නම් මං කන්නාඩි දෙක කරන් දෙනවා දුක හිතෙනවා.
2: විසික් කරන්න තිබ්බනම්.
0: ඔව්.
1: නුවන් නුවන් දිහා බලන් ඉන්න.
0: ඔව් නුවන් නුවන්ගේ නුවන් දිහා බලන් ඉන්න.
2: නුවන්ගේ නුවන් පැහැදිලි නෑද? ඉතින් කන්නාඩියක් දෙන්න මේ පැත්තට කැමති කෙනෙක්ට ස්පොන්සර්ෂිප් එක ගන්න පුළුවන්.
1: පොසොන් වලට තියෙනවා මේක අක්ෂි කඳ වරු.
2: පින්කමක් කියලා හිතා ගන්න.
0: හරි. අපි යන්න හදන සින්දුවක් අහන්න. නැහැ කලින් මතක කරන්න ඕනේ කසාගල සුපර් මාකට් එක ගැන.
2: ඔව්නේ. දැන් අපි කතාව
1: සබවතුමා ඉඳලා ගියා විතරයි.
2: සබවතුමා අවිලා කතා කරා. ඉතින් කසාගල සුපර් මාකට් ශාකාවන් මේ වෙනකොට 6ක් තියෙනවා.
1: දැන් 7ක් වෙනවා.
2: 7ක් වෙන්න යනවා.
0: 7ක් වෙනවා. දැන් අර
1: මාළඹේ නේ කිව්වේ.
0: ඔව්. මේ තව මේ ගොඩක් එන්නත් තියෙනවා කියලා
1: අර එක දේවා. 100ක් මේ අවුරුදු 3 ඇතුළත එනවා. මේ අවුරුද්ද වෙනකොට 50ක් දක්වා ශාකාවන් වැඩි වෙනවා කියලා තමයි කිව්වේ.
2: ඔව්. ඉතින් මේ වෙනකොට මුල් ඒරියාවේ තියෙනවා, අතුරුගිරියේ තියෙනවා, මාතලේ තියෙනවා, නාරම්මල, ගනේමුල්ල, ගම්පල තියෙනවා. ඉතින් මේ ඕන තැනක තියෙන කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාකාවකට ගිහිල්ලා වට පුළුවන්කම තියෙනවා. වෙළඳ පොලේ මිලට වඩා අඩුවෙන් වට ඕන කරන අත්‍යවශ්‍ය භාණ්ඩ, ග්‍රොසරි අයිටම්ස් මේ ඕන දෙයක් මිලදී ගන්න. ඉතින් ළගදි මහත්වනි ශාකාවක් තියෙනවා ඔන්න සාරා කියපු විදිහට. මාළබේට තමයි එන්නේ. ඉතින් ඒ වගේ තව ලංකාව පුරාම ශාකාවන් අලුතෙන්ම විවෘත වෙන්න නියමිතයි.
0: රයිට්.
2: ඊට පස්සේ තින් ළගම කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ඔයාට යන්න පුළුවන්.
0: යන්නයි තියෙන්නේ.

0: FM Anupaha 94.8 Net FM Divainapura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: උදේ 9යි විනාඩි 36යි දැන්.
3: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කුලයකේ සහ අත්‍යයට දහඩි සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙක් හෝ මහත්මියක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් ඒ වෙලේම ඔබට මුදල් තැගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානමින් ඉන්න
5: ජූනි 24 ගම්පහ රතනැවතුම් පොලේදී
6: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
7: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD ගරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
9: දින ආර්ජීක ජේෂ්ඨ පුරව ස්ථාවර තැන්පත් සඳහා 111.79 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112 200 20 LKA
10: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber.
11: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්.
12: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න.
13: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
14: ඒදී නන්දනී තෙල්වත්ත පිස්කඩියේ ඩොක්ටර් මේ කීවේ තියෙනවා කියලා බොක්කදා. ඊට පස්සේ කිව්වා ඩයි එක යවන්න ඕනේ කියලා. මම බෑ ඒකට. ඊට පස්සේ තමයි මේ මහත්ය ගැන කිව්වේ අපේ මාළිගෙනේ. ඊට පස්සේ ගිහින් බෙහෙත් ගත්ත දෙසට එන්නුම් ගත්තා. මට ඊට පස්සේ හස්ටි ගැටියා ඉදින්නේ ඒක සේරෝම පුළුවන් වුණා ඒව නැතිව.
13: කතා කරන්න 0777 300 940.

0: Happening, been a bit of me. Happening, been a bit of me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයිදන් දවල් එක වෙනකන්.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.

0: අපි කරන්න සාමාන්‍ය සුපුරුදු වැඩවල් අපි
1: යන්න බෑනේ. එදිනෙදා
0: පාරතුලන්න යන්න ඕනේ මම. එතකොට ආචි ට්‍රැක්ටරේ යන්න ඕනේ. මම
2: කොහෙද යන්නේ?
0: මම ඔය අර අර මේ වාහනේට කුණු මේ ඩස්මින් ටික හලන්න
1: හලන්න යන කෙනා.
2: මම විතරයි මෙතන ඉගෙන ගන්න යන්නේ ටවුමෙන් පස්සේ. වැඩගත් වැඩකට යන්නේ.
0: අපිට කියලා යන්නේ නම් එහෙම.
2: ආඩම්බරයි නේද?
0: ඔය අපි කරන දේවල්ම කරනවත් දන්නේ නැහැ වෙන.
1: වා
0: පොඩ්ඩක් කොළඹ හතර කරනකොට මම කොහොමද එකේ දෙකකින් කරනවත් දන්නේ නැහැ.
1: ඔයා පොඩ්ඩක් පාරට බහලා බලන්නකො සාරා කොච්චර ඉගෙන ගන්න දේවල් තියෙනවද
0: කියලා.
2: අනිවාර්යයෙන්ම.
1: ඔය වැඩක ගිහිල්ලා බලන්න ඕන.
2: ඔව්. පාරේ යයි ඉතින් අපේ ටවුමේ ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවනේ.
0: නැත්නම් ගිහිල්ලා මේ බාල්දි පවා උපයෝගී කරගන්න જાතියක්. මේ පේන්නේ නැද්ද?
1: ඔව්.
2: අපේ ලයිව් එකෙන් බලන නම් මේ බාල්දිය
0: බලාගන්න පුළුවන්. බාල්දිය දැන් ගස් ඇවිලා මලුත් ඇවිලා.
1: ඩස්පින් වල අපි මල් වවලා.
0: මල්වන්නේ.
2: ඩස්පින් වල.
0: ආයේ පරණ ඩස්පින්.
1: ඔව් අර ඒ ආකෘතිය එකක් නේද?
2: පරණ ඩස්පින් වල මල් වවන්නේ කියලා කිව්වහම මම මතක් වුණේ වෙන රටවල් වල ළමයි ඉන්නානේ ඉගෙන ගන්න ළමයි. ඒගොල්ලෝ බලන්නේ හැමතිස්සෙම අර අඩු දේවල් වලින් ලොකු දෙයක් කරගන්න.
1: ඔව්. තේන දෙයි.
2: ඔය ගලන්ට කියලා දීලා තියෙන ඉදී කියන්නේ අර ලෝකෙට බරක් නොවී ජීවත් වෙන්න කියන්නේ. ඇත්තටම මම මීලුවක් නෙමෙයි කියන්නේ. මේ එනවාට අපිට ඒක දැනෙන්නේ නැහැ නේ වැඩි. කියන්නේ ලංකාවේ ළමයි විදිහට අපිට වැඩි ඒක දැනෙන්නේ නැහැ. ඒක දැනෙන්න ඕනේ.
0: ඒ කියන්නේ ඒගොල්ලෝ ලෝකෙට බරක් නොවී ඉන්නවා කියන්නේ ගස් සතු වල ළමු දාලා එහෙම එල්ලලා දින්නේ.
1: බර නැහැ නේද කොට?
2: නෑ නෑ අර මං කවාගේ රෙස්පොන්සිබිලිටි අර චීන් ගම්මේ කරන ඩස්පින්
0: දා. මං කල්පනා කරා ඉතින් කොහොමද ලෝකෙට බරක් නොවී ඉන්නවා ඉතින්.
2: හොඳට වර්ක්අවුට් කරලා හිටියාම බරක් නැති වෙනවා.
1: බර අඩු කරගන්න.
2: බර අඩු කරන්න. කොහොම හරි මං කියන්න හදන්නේ BYD ගැන. මේ රවුමින් ඇවිල්ලා. ඔයත් ලෝකෙට බරක් නැතුව. ඔයාගේ අර මේ පොලියුට් කරන්න නැති කෙනෙක් විදිහට අර ස්ට්‍රෙස්
0: දූෂණය.
2: අන්න හරි. දූෂණය කරන්න නැති කෙනෙක් විදිහට අවාගේ වටපිටාව මේ හරි chill එකේ ඉන්න පුළුවන්. මම හරි වගකීම් සහගත පුද්ගලෙක් කියලා BYD එකක් පදිනවනම්.
1: අනිවාර්යයෙන්ම.
0: අපි අර උදේ කිව්වේ මේ ක්‍රිස් ගැන ක්‍රිස්ටෝ ගැන නේද? කොච්චර chill එකේද මිනිස්සු අන්තිම ගමන උනත් ගියේ නේද?
2: අන්න
1: ඒකනේ.
0: ඒකනේ.
1: ඔව්. ඒ කියන්නේ යාටත් ඕනුනේ ඒකනේ. මේ අර
0: ලෝකෙන් නිදහස් වෙන්න chill එකේ ඉන්න නෑ.
1: chill එකේ ඉන්න නෑ. අර සංකීර්ණ වටපිටාවෙන් පොඩ්ඩක් නිදහස් වෙලා ගිහිල්ලා නේ Tamanට අර නිෂ්කලංක භාවය නේ සබා సౌందර්යයට බොහොම කිට්ටුවෙන් ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් තමයි ආ හොයාගෙන ගියේ. ඉතින් අපි වුණත් එහෙමයි අපේ දැන් මේ නාගරික ජීවිතය ඇතුලේ නේ අපි ඒ වගේ හොයනවා. ග්‍රීන් කන්සෙප්ට් පිටිපස්සේ අපි සෑහෙන්න යනවා
2: නේ.
1: ඉතින් BYD කියලා කියන්නේත් අන්න ඒ වගේ මේ හරිත සංකල්පයක් ග්‍රීන් කන්සෙප්ට් එකක්. ඉතින් BYD එකක් ගත්තට පස්සේ ඔයාට පුරවැසියෙක් විදිහට රටට වගේම මේ පෘථුවි වාසියෙක් විදිහට පෘථුවියට කරන්න පුළුවන් මෙහෙවර සෑහෙන්න විශාලයි. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාට කියන්නේ මේ EV වාහන වලට මාරු වෙන්න කියලා. ඒ අතරිනුත් BYD වගේ වාහනයක් තෝරගන්න කියලා. මොකද BYD කියන්නේ මේ වෙනකොට මුළු ලෝකයේ මෝටර රථ වෙළඳපොළවල් හැම එකම වගේ ආක්‍රමණය කරපු නම BYD කියලා කියන්නේ Build Your Dreams කියන්නේ ඒකනේ.
2: Build Your Dreams.
1: සෙහින ගොඩනගන වාහනය. ඉතින් ඔන්න දැන් අපේ වැඩිහිටියන්ට විතරක් නෙමෙයි අපේ දැන් රාජ්‍ය සේවයේ ඉන්න කට්ටියට.
2: ඒගොල්ලෝ
1: දැන් වැඩිහිටි රාජ්‍ය සේවයේ ඉන්න බොහොම වගකීම් දරන නේ එහෙම කට්ටියනේ. ඒ වගේ අයටත් දැන් ඔන්න පුළුවන්කම තියෙනවා මේ BYD එකක් තමන්ගේ කරගන්න. ඉතින් හරිම ලේසි. BYD ගරුසරු වෙතින් තමයි මේ විදියට ඔයාට BYD වාහනයක් ක්‍රය කරගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් අපේ රාජ්‍ය සේවකයින්ට මාසික වාරිකේ විදියට රුපියල් 68000ක් ගෙවලා ඔයාට පුළුවන්කම තියෙනවා ඕනම BYD මාදිලියේ වාහනයක් ගෙදර අරගෙන යන්න. ඉතින් ඒ ගන්න වාහනේ මුල්ම සර්විසස් පහ ඔයාට නොමිලේ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ලංකා බැංකුවෙන් ඔයාට විශේෂ ලීසින් වාරික සැලසුමක් හම්බ වෙනවා.
2: ඔයාට
1: ඕනනම් ඒ වගේ සැලසුමකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් වෙතින් රක්ෂණාවරණයකුත් ලැබෙනවා. ඊට පස්සේ නොමිලේ හෝම් චාර්ජ් එක වගේම වාහනේ රෙජිස්ට්‍රේෂන් එකත් නොමිලේම කරගන්න පුළුවන්. ඉතින් රාජ්‍ය සේවකෙක් නම් ඔයා කතා කරන්න මෙන්න මේ නම්බරකට 01 112 125 125 0122 125 125 කෝල් එකක් දීලා ඔයාට පුළුවන් ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට යන්න.
2: ඕකේ. හරි. අපි කියවනේ අපි එක එක වැඩවලට යනවා කියලා. දැන් මේ වැඩේ ඉවර කළා. අපේ ටවු මේ රාජකාරිවලද ඔය මොනවා කරන්නත් කලින් අපි යන්නේ කීල්ස් එකට.
1: කීල්ස් එකට.
2: කීල්ස් එකට ගිහිල්ලා කෑම මොන හරි ටිකක් අරගෙන, ගෙදරට ඕන බඩු ටික අරගෙන තමයි අපි ඉතුරු රාජකාරිවලට යන්නේ.
1: යන්නේ. මොකද අපි නොකා නොබී තමයි. මේ වැඩේ ඉන්නේ උදේ
2: පාන්දර. මයික් එකේ හතේ හතට කලින් හිත කියවන්න එපා කියලා. මේ කොහොම හරි අපි කීල්ස් එකට ගිහිල්ලා අපි 3 දෙනා ගන්නවා 3000ට වඩා බඩු. 3000ට වඩා ගන්න ඉතින් අපි 3 දෙනාට ගොඩක් දේවල් ගන්න වෙනවා.
1: ගන්න පුළුවන්.
2: 3000ට වඩා ගතතර පස්සේ යනවාගේ Kiehl's Nexus app එකේ තියෙන QR code එක scan කරාම ඔයාට එන වාසනා චක්‍රයක්. spinning wheel එකක්. මේක spin කළා වට win කරන්න පුළුවන්. MacBook Neo එකක්, Samsung Galaxy phones, air fryers, JBL speakers, JBL wireless headphones,

0: coupons,
1: தா மனது
0: ஹோட்டல் வவுச்சர்ஸ் තියෙනවා, ஷாப்பிங் வவுச்சர்ஸ் තියෙනවා, සහ மெனிமோ
1: කියලා තියෙනවා. மெனிமோ කියලා තියෙනවා.
0: තව තෑගි ගොඩක් ආවෙනුවෙන් සෝදානම් කරලා තියෙනවා. ඉතින් යන්න ළඟම තියෙන කීල්ස් එකට ගිහිල්ලා ඔයාගේ Nexus app එකේ තියෙන QR code එක scan කරලා මේ spin wheel එක කරකවලා ඔයාගේ luck එක try කරලා බලන්න.
1: Okay, gedara inna kattiya කෑම හදන්න නම් ready වෙන්නේ. මතක තියාගන්න විජය මස්කරි 3-5 දාලා ඔයාට අද වගේ chicken curry එක හදාගන්න පුළුවන්.
0: ඔව්.
1: ගෙදර අනිත් කට්ටිය කිය ඒ කවදාවත් නැති රසක් නේ කියලා.
0: දැන් මේ වෙලාවේ අපේ ගෘහණිය අපි වහගෙන ඉන්නේ.
1: වහගෙන ඉන්නේ.
0: ඔන්න අපි ටිප් එකක්. රහසක් කිව්ව ඔය රහස දන්නව ඔක රහසක් නෙමෙයි
1: ඒගොල්ලෝ දන්නව. ඔව් රහසක්.
0: ඔව් WP ලාංඡනේ.
1: WP.
0: ඒ කියන්නේ මේ වෙස්ටර්න් ප්‍රොවින්ස් නෙමෙයි.
1: විජේ
0: ප්‍රොඩක්ට්ස්.
1: විජේ ප්‍රොඩක්ට්ස් නිල් පාටයි කහපාටයි
0: ලෝගෝ එක. ඒක දන්නවා ඉතින් අපේ ගෘහණිය. ඉතින් දන්න උනට අපි ආයෙ මතක් කරා.
1: ආයෙ මතක් කරා එන්න. ඔන්න මතක් කරා. මතක් කරේ නැහැ කියන්න එපා. ඒක දාලාම වගේ chicken curry එක හරි නැත්නම් මාළු curry 3-5 දාලා වගේ මාළු curry එක හරි හදා ගන්න පුළුවන්.
0: හරි.
1: හරි.
0: එහෙනම් ඔයගොල්ලෝ මස් කරිය හදා ගන්න, මාළු කරිය හදා ගන්න. අපිට යන්න වෙලාව. අපිත් මොන හරි කරියක් හොයාගෙන බඩට මොන හරි දාගන්න.
1: දාගන්න ඕනේ නේ. අපි ගිහින් එන්නම් එහෙනම්.
0: අපි ගිහින් එන්නම් එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා. මම මාචින්.
1: මම සාරා.
2: මම නුවා. අපි මතක් කරනවා. සතුට කාත් එක්ක හරි බෙදා ගන්න. එතකොට සතුට ඩබල් වෙනවා.
1: සතුට ඩබල් වෙනවා.

0: Lift FM, Algo Town.
1: Brought to you by
2: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyav Naramala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
3: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
4: The Palace ගම්පහ අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 01.1.666.222 Prime Residences.
5: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න.
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න වැඩි විස්තර සඳහා 01112 125 125 මතන්න
7: සදා හරිත විවසායක සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්
8: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
9: දින හර්සියක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා 11.79 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අවතන්න 01.1.2.2.2 20A-LKA Outlook Stable ලියාපදිංචි මුලි සමගමකි
10: ඕනෑම තරාතිරමකට ගැලපෙන සුව පහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරම් සිතින් ගන්න පුළුවන්
11: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්
12: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
13: Dagiyaka නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු Dagiyaka නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
14: සල්ලි කන්දක් උමබෙස්සා
15: Coca-Cola රස දෙන්නෝ දිනන්නෝ. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 23 කැබිතිගොල්ලෑම. ජුනි 24 පරාක්‍රමපුර
16: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
17: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
2: අලුතෙන කාටම මිල කසාගල green super ශක මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලකම් පොළ කසාගල green super ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල plantation 1 1 1 2 7 7 7 8 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
18: එන්න

0: ශ්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා පෝදින වැඩසටහන තේ පැන් දන්සැල මහිලා මුක කතාවස්තුව සහිත තොරණ නෙත් FM පුසුන් කලාපය නරඹන්න සංවිධානය නෙත් FM සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
1: අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
2: FM 95.8 Net FM Divaina Pura
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: හොඳම මිලට quality 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
5: Good morning වේලාව උදේ 10යි

0: සත්‍ය ඔබ වෙතගෙන එන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න crib ශ්‍රී ලංකා
3: බයෙන් බය අලුත් වන අලුත් බය දිවස්ම ඇත්නියුස්
4: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර රුපියල් 35 කෝටි 26 ලක්ෂ 50 දහසක් වටිනා හෂීස් මද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපළ හරිත මාවතෝස්සේ පිටකරගෙන යාමට තැත් කළ විදේශීය තරුණියක් රේගු මද්‍රව්‍ය පාලනංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හැවිරිදී කැනඩාවේ ටොරන්ටෝ විශ්වවිද්‍යාලයේ හෙද පුහුණු පාඨමාලාවක් හදාරන ශිෂ්‍යාවක්. ඇය විසින් රැගෙන විත්ති වූ ගමන් මලු දෙකක පැකට් 140ක් තුල සුරා තිබී සොයාගෙන ඇති හෂීස් මද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 35යි ග්‍රෑම් 265ක්. ඇය එම හෂීස් මද්‍රව්‍ය තොගය කැනඩාවේ ටොරන්ටෝ නුවරින් රැගෙන ඩුබායි වෙත පැමිණ එතෙන් සිට එමිරේට්ස් ගුවන්සේවයේ ගුවන්යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකාර තරුණිය සහ ඇය විසින් රැගෙන මද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපළ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත බාර දීමට පියවරගෙන තිබෙනවා. මේ අතර සැකකාර තරුණිය සහ මද්‍රව්‍ය තොගය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මීළඟ net news පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු

0: Kunu Mavata.
1: Brought to you by
2: Atunulake Namahubabana Ratapuram Rasaganayana. Aule Sama Rasakarakana. Mather Freela Noodles. Taste ke Trustika.
3: හදරෝග ස්නායිරෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.

ഗുഡ് മോർണിംഗ് സുബുദാസനാക്വേവ വെലാവുദേ ദഹയായി വിനാദിയാഠായി അഭിപട്ടങ്കർണ ഹദന്നേവാട്ട സുപുറുതു ദേദുണുമാവത് വെലാവുദേ ദഹയ പഹു എന്നകൊട്ട ബലാഗണിന്നെ ദേദുണുമാവത പട്ടങ്കർണ കങ്കിലം അന്താണ് ഗെതറ തീയണ വെടപ്പൊളിയെ തീയണ ഹെമ വെടാക്കുമ തേരളതാള ദേദുണുമാവത തമായി പലവേനി വെടയെ ഒയാകി കറകണ തീയണ കിലാത് മബദാണ് ഇരിങ് ഹെമ ഒയാ കറകണ തീയതി മങ് ഒയാട്ട മേ പെത്തെങ് ഒയാ ഹെമത്തിമ സിന്ധു തിന്ന ബന്ധിലായിട്ടു හරේ ඉතින් දේදුරු මාවත පටන් ගන්නකොටම අද ඉතින් අපිට දවස පටන් ගන්නකොටම හොඳ ආරංචි ටිකක් හම්බ වුණා. චමරි අතපත්තු බටහිරින්දිය කොදෙව්දූපත් එක්ක කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ශතකයක් වාර්තා කරලා ශ්‍රී ලංකා කණ්ඩායමට තාමත් ලෝක කුසලාන තරඟයේ ඉදිරිය පිළිබඳව බලාපොරොත්තු තියාගන්න පුළුවන් විදිය ජයග්‍රහණයක් වාර්තා කළා. ඉතින් ඒකත් එක්ක ක්‍රීඩාව පැත්තෙන් අපිට සුබ ආරංචි ලැබෙනකොට තව දෙයක් මතක් කරන්න තියෙනවා. දැන් ඉතින් අර වැහිබර කාලගුණය කලින් දැන් දවස් දෙකකට විතර කලින් හොඳටම වැස්සනේ. දැන් පොඩ්ඩක් වැස්ස අඩු වෙලා තියෙන. හැබැයි වැස්ස අඩු වුණා කියලා ඔයාගේ ගෙදර ගෙදර අහල පහල පාරේ වතුර පිරීලා තියෙන තැන් නම් තාමත් වතුරින් පිරීලාමයි ඇත්තේ. මේ දවස්වල අපි හැමෝම බයෙන් කතා කරනවානේ ඩෙංගු අවදානම ගැන. ඉතින් එහෙම තැනක් දැක්කොත් ඒ දේවල් අස් කරලා පිරිසිදු කරලා වතුර පිරෙන්නේ නැති විදිහට තියලා යන්න මතක් කරගන්න ගමන් තමයි අද අපි දේදුරු මාවතේ වැඩ ටික දෙයඩේ කියලා පටන් ගන්න හදන්නේ. මේ පැත්තට කෝල් එකක් ගන්න පුළුවන් 0112 55 33 63 නැත්නම් අපිට WhatsApp මෙසේජ් එකක් දාන්න 0711 95 95 95ට. Facebook fan page එක පැත්තට මං ඉදින් සුපුරුදු පරිදි අදත් post එකක් දාලා තියෙනවා. අදත් දාලා තියෙන්නේ ඔළුව විකාර වෙන ප්‍රශ්නයක්. බලන්න ඔළුව විකාර කරගන්නේ නැතුව ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන් වෙයිද කියලා. දවල් එක වෙනකන් එක දිගට සින්දුවහම් මම ජනී.

සිංදු අහන්න යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ ඉතින් කෑම ගැන තමයි අපි මුලින්ම මතක් කරන්නේ. ඔය අපි කරන හැම වැඩේම කරන්නේ කෑම හොයාගන්නනේ. ඉතින් කන්නනේ නේද හැමදේම කරන්නේ. හැබැයි ඉතින් කෑම කියන දේවල් නිකන් මේ ඕනෙවට එපාවට කාලා හරියන්නේ නැහැ. ඒක හොඳට රසට දිවට දැනෙන්න අපි කන්න ඕනේ. අන්න එහෙම කනවනම් රසට සැරට ඕනි රසකට කෑම හදා ගන්නවා නම් ෆ්‍රීලන් නිෂ්පාදන තමයි අපිට මුලින්ම මතක් වෙන්නේ. ෆ්‍රීලන් නිෂ්පාදන අතර තියෙන සෝයා මීට් කියලා කියන්නේ මේ දවස්වල මම අනිවාර්යයෙන්ම ඔයාට මතක් කරන නිෂ්පාදනයක්. මොකද ෆ්‍රීලන් සෝයා මීට් රස වර්ග 13කින් ඔයාට අරගන්න පුළුවන් හන්දා. දවසක් ෆ්‍රීලන් සෝයා මීට් කෑවොත් මාසයක් ගේමක් නැතුව සෝයා මීට්ම කාලා ජීවත් වෙන්න පුළුවන්. හැමදාම සෝයා මීට් කෑවොත් සති දෙකක් සෝයා මීට්ම කන්න පුළුවන් එක එක රස වර්ගවල. රස වර්ග 13කින් ෆ්‍රීලන් සෝයා මීට් එන හන්දා එක එක දවසට එක එක විදිහ රසට ඔයාට සෝයා මීට්ම හදා ගන්න පුළුවන්. චිකන් රස, දැල්ලෝ රස, දේවල් රස, ඔය රස වර්ග ටික කොහොමද තියෙනවා. හැබැයි අර අපි කවදාවත් කන්න නැති අපිට නිතර කන්න හම්බ වෙන්නේ නැති රස වර්ග තමයි කොස්සට කළුපොල් මාළුව රස. ඊට පස්සේ තව කිව්වොත් එහෙම චීස් රස. ඇයි අනේ හාල් මැස්ස රසටත් අපිට ෆ්‍රීලන් සෝයා මීට් අරගන්න පුළුවන්. සෝයා මීට් අරගෙන ආවට පස්සේ සෝයා මීට් එක රසට හදාගත්තට පස්සේ හිස් දවටනේ විසි කරන්න එපා එලියට්. ඔයා ෆ්‍රීලන් හිස් දවටන තුනක්, ෆ්‍රීලන් සෝයා මීට් හිස් දවටන තුනක්, තැපැල් පෙට්ටිය පහ, මාතර කියන ලිපිනයෙන් ෆ්‍රීලන් ආයතනයට යවුවොත් ඔයාට පුළුවන් මාසිකටම ඇති වෙන ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු තෑගි මල්ලක්, බඩු මල්ලක් ඔයාගෙම කරගන්න. දැන් මං ඒ ඕගොල්ලන්ට හම්බ වෙන ෆ්‍රීලන් තෑගි මල්ල දැක්කා. ඒක ඇත්තටම සාමාන්‍ය බවුලකට මාසයක් නෙවෙයි මාස දෙකක් විතර කිසිම බයක් සැකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. කොච්චර ඉතිරියක්ද කියලා බලන්නකෝ. ඒ වගේම තමයි දැන් ඔයාට මතක් කරන්න හදන්නේ ආයුමා ආයුර්වේද වෙදමෙතුර ගැන. කමල් බන්දුල වීරප්පෙරම වෙදමහත්ය කියලා කියන්නේ ඉතින් අමුතුවෙන් ඔයාට මතක් කරලා දෙන්න අවශ්‍ය කෙනෙක් නෙවෙයිනේ. සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහාන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙතුර කියලා කිව්වම දැන් ඉතින් නෙත්තහන අපේ හිතවතුන් ගෙදර වගේ දන්න තැන. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම අනෙක් හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහාන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙතුර. යන්න කලින් වෙලාවක් වෙන් කරගන්න කියලා කියන්නේ ලංකාවේ හතර වටෙන්ම වැඩි දෙනෙක් කමල් බන්දුල වීරප්පෙරම වෙද මහත්තයා හොයාගෙන සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරට එනහන් 0777 300 940 හරි 0773 273 540 හරි කෝල් එකක් ගන්න තමයි තියෙන්නේ. යන්න කලින් වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න ඔයන්ට පුළුවන්. ජනි මල්ලි ගුඩ් මෝර්නින් බෝලේ. අම්මෝ ඔයාව අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ ඉතින් දේදුරු මාවතෙන් අපිවත් ලස්සන සින්දු ගොඩකට එකතු කරගන්න එකක් මදිද ගොඩක් ඉල්ලන්නේ. ඒව කියන්නේ අපේ කඩවත ලක්මාලි. එයා කියනවා ඉතින් කුමාරි මිස් දුල්මි දිමිඳු ගයන් එක ඔෆිස් එකේ වැඩ කරන හැමෝම එකතු කරගන්න. රාගමට ගියාට පස්සේ දැන් ඉතින් ගෙදර වගේ යාළුවෙක් තමයි අපේ රෝසි හිමාෂ නංගි කියලා කියන්නේ. එයාටයි එයාගේ නයි කොච්චි කරලටයිනේ සින්දුවක් ඉල්ලන්නේ. එයාගේ නම පොළොන්නරුවේ ජයන්තිපුරේ ඉන්න අපේ චතුරංගමල්. දෙන්නටම ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා මේ සින්දුවට. මගේ මැසේජ් එකේ ඔක්කොම කියවන්න. ඔයා භාගයයිනේ කියවන්නේ අයියේ. ඔන්න මං හිතන්නේ මං අද ඔක්කොම කියෙව්වා. ඊට පස්සේ මං යනවා ගම්පහ DR ගාමන්ට් එකට. අපේ DR ගාමන්ට් එකේ ඉඳන් ප්‍රියාණි අක්ක අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ගුඩ් මෝර්නින් අපේ පණ. බලන්නකෝ ඉතින් මේ මන් නැතිනොත් එහෙම පණ නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අපේ EG අනුරයියා පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මහරගමඩ ගියාට පස්සේ අපේ දුලාණි අක්කා මැසේජ් එකක් දාලා තියෙනවා. එයා කියනවා එයාගේ දුවවයි පුතාවයි මහත්තයවයි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා. ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා.

0: FM Anubaha, FM Anu Hatarai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහේලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
3: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76787 WhatsApp කරන්න
4: වේලාව 10යි විනාඩි 22යි ගින්දර යකා
5: හැන්දෑව
6: දැග් යකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
5: සල්ලි කන්දක් උම්මා වැස්සක් ඉන්නා
7: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
8: ජූනි 24 ගම්පහ රතනවතුම් පොලේදී.
5: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම
9: ජූනි 22 සිට 28 දක්වා විෂන් කෙයාර් විත් ඉන්ස්පෙක්ටකල් සහ සන්ග්ලාසස් මිලදී ගන්න ඔබට කොමර්ෂල් බැංක් BOC සහ පීපල්ස් බැංක් ක්‍රෙඩිට් කාඩ් සමග 15%ක විශේෂ වට්ටමක් අද ඔබට ළඟම විෂන් කෙයාර් ශාඛාවට පැමිණෙන්න කොන්දේසිය අදාළ වේ
10: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
11: Coca-Cola රස දෙන්න නොදිනන්න. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ Net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 23 කැබතිගොල්ලෑම. ජුනි 24 පරාක්‍රමපුර
12: නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව Net FM

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසොන් පොහෝදා.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී.
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාරවිලයමු, අපි බණ්ඩාරවිලයමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි.
2: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: ඒලවල් පටන් ගන්නාතුරු කාලයේ නැනවත්ව ආයෝජනය කරන්න ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමිකර ගැනීමට AAT සමග ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූනි 30 අවතන්න 0112559669.
3: වෙලාව 10:26.
5: මේ වයිෆ්
6: මොකද හස්බන්ඩ්?
5: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංග පතෝල වැටකොළු වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා?
6: අයියේ
5: රිස්ක් එක වැඩිනේ.
6: ඒ කිව්වේ?
5: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
6: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලායි තියෙන මොකට කියලාද?
7: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේදුණු මාවත.
3: වෙලාව 10:27. අපේ ජීවිතේ අපිට හම්බ වෙන දේවල් කොයි කොයි විදිහට වෙනස් වෙනවද කියනවනම් අපේ ඇඳුම්වල ගෑවෙන පැල්ලම් පවා එක එක කාලට එක එක විදිහට වෙනස් වෙනවා. දැන් පහුගිය දවස් ටිකේ හොඳටම වැහැලා වැහැලා ගොඩාක් වෙලාවට අපි ඇඳුම් වල ගැවුනේ මඩ පැල්ලා. දැන් මේ දවස්වල වැස්ස පොඩ්ඩක් අඩු හන්දා ගැවෙන්නේ දාඩිය පැල්ලම් දූවිලි පැල්ලා. ඔය එක එක දවස් වලට එක එක විදිහට ගෑවෙන පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන ඉදිදිනදා පැල්ලම් වලට විසඳුම් හොයන අපේ ඉෂාන් කොල්ලා අද ගිහිල්ලා ඉන්නේ ගම්පහ පැත්තට කියලා ආරංචියක් ආව. ඇත්තද ඉෂාන්?
8: ආරංචි හරියටම හරි වෙනකොට ප්‍රශ්න වෙලා තියෙන දෙයක් තමයි මේ ජනි එදිනෙදා පැල්ලම් කියලා
3: කියන්නේ.
8: හැමෝම හොයනවා මේ දවස්වල එදිනෙදා පැල්ලම් වලට හොඳ විසඳුම් වර කිව්වත් වගේම වැහි කාට මඩ පැල්ලම් තියෙනවා, දැන් දූවිලි පැල්ලම් තියෙනවා, ට්‍රැෆික් එකේ ඉන්නකොට දුම් පැල්ලම් තියෙනවා නේද, දහඩිය පැල්ලම්. ඉතින් මෙන්න මේ එදිනෙදා පැල්ලම් වලට විසඳුම හොයාගෙන තමයි අපි අද දවසේ ගම්පහ නගරයට ඇවිල්ලා තින්නේ. ඉතින් මේ රට අපේ කණ්ඩායම අපේ වැඩ කටයුතු පටන් අරගෙන තියෙනවා. අපි දන්නවා මේ වැඩි දියුණු කළ ඩිවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම කියන්නේ අපි නිකන් නෙවෙයි ජනි, මේක තියෙනවා ට්‍රිපල් ඇක්ෂන් සංයෝගය. ඒ කියන්නේ මේක පැල්ලම් ඉවත් කිරීමේ තාක්ෂණයක් තියෙනවා, ස්ටේන් ෆයිටර් ටෙක්නොලොජි එක වගේම විතරක් නෙවෙයි ඇඳුම් වලට හොඳ දීප්තිමත් සහ නැවුම් බවක් එකතු කරන තාක්ෂණයකුත් ඔන්න එකතු කරලා තියෙනවා. වලන්ට හොඳ වටිනාකමක්
3: නෙවෙයි
8: අපි මේ කතා කරන සුවඳ හැමෝම කැමතින ජනි, ලස්සනට ඉන්න සුවඳවත් ඉන්න පිරිසිදු වෙන්න.
3: මෙන්න
8: මේ සුවඳ දිගු කාලීන පවතින ඔන්න තාක්ෂණයත් අන්තර්ගත වෙලා තියෙන නිසා තමයි කියන්නේ මේ ට්‍රිපල් ඇක්ෂන් සංයෝගය පිරුණු ඩිවා ෆ්‍රෙෂ්. ඔන්න අපි කතා කරනවා වැඩි දියුණු කළ ඩිවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම අරගෙන එනවා කියලා ජනි. මේක දිනව ජනි සුවඳ වර්ග පහක්.
3: රෝස
8: සුවඳ, ලැවෙන්ඩර් සුවඳ, ගාඩ්නියා සුවඳ, සමන් පිච්ච සුවඳ, සේපාලිකා සුවඳ, මෙන්න වගේ සුවඳ
3: දවස් පහකට සුවඳ පහකින් ඇඳගෙන ඉන්න පුළුවන් නේ.
8: අන්න හරි අපි ජනිට තේරුණා වැඩි. ඔන්න ඒ විදිහට තමයි සුවඳ වර්ග පහකින්. ඒ විතරක් නෙවෙයි අර ආර්ථිකයට ලොකු පොඩි හයියකුත් එකතු කරනවා නේ. රුපියල් 25කට අනිකුත් නිෂ්පාදන දෙන ජනි ග්‍රෑම් 50යි.
3: හැබැයි
8: මේ කතා කරන්නේ වැඩි දියුණු කළ නව ඩිවා ෆ්‍රෙෂ් ග්‍රෑම් 60ක්ම ලබා දෙනවා. ග්‍රෑම් 10ක් වැඩිපුර ලබා දෙනවා.
3: ඒ කියන්නේ ග්‍රෑම් 10ක් කිව්වම දැන් ඔය කුඩු නෙව්වා. ඔකේ ඉන්න ලොකු ප්‍රමාණයක් තියෙනවා ග්‍රෑම් 10ට නේ.
8: අනිවාර්යෙන්. ඒකත් ලොකු වාසියක් නේ ජනිත්. අපේ පාරිභෝගික හිතවතුන්ට ඔන්න මේ වගේ මේ වටිනාකම් කියන එදිනෙදා පැල්ලම් වල විසඳුම් මාර්ගන ගම්පහ නගරයට ඇවිල්ලා තියෙන වෙලාවේ මේ වෙලාවේ අපේ කණ්ඩායම යනවා වෙළඳසැලට ගිහිල්ලා ඉන්න වෙනකොත් නෙවෙයි එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම දෙන්න කියලා තමයි අපි මුදලාලි මහත්තයගෙන් ඉල්ලන්නේ. අපිට වෙළඳසැලෙන් දෙන්න ජනි මේ වැඩි දුණකල ඕනම ඩිවා ෆ්‍රෙෂ් නිෂ්පාදනයක් නම් එවෙලේම මුදල් තෑග්ගකොත් අපි ඔන්න මුදලාරි මහත්තයර දෙනවා. ඉතින් මේ වෙලාවේ කවදත් අලුත් කාගෙත් නෙත් අපේ ජනි එක්ක දේදුණු මාවත අහන් ඉන්න අපේ ගම්පහ අවට ඉන්න කෙනෙක් නම් ඔබේ වෙළඳ සැලකත් අපේ කණ්ඩායම එන්න පුළුවන් ඇවිල්ලා අපි මේ කතා කරන එදිනෙදා පැල්ලම්වලට හොඳම විසඳුම ඔබෙන් ඉල්ලන්න පුළුවන්. ඔබ අනිවාර්යෙන් අමතක කරන්න එපා වැඩි දියුණු කළ දීවා ප්‍රෙස් නිෂ්පාදනයක් ලබා දෙන්න. ඒ විතරක් නෙවෙයි අද හවස දෙකම ආරෙඳලා තවත් අපූර්ව වැඩ කටයුත්තක් අපි අර හැමදාම කියන වගේ ජනි මේක ඇත්ත කියලා පිළිගන්න නම්
5: මේක ඉෂාන් රෙදි හොදන වැඩි
8: අනිවාර්යෙන්ම රෙදි හොදලා මේක ඉදිරියට පැල්ලම් දෝවිලි පැල්ලම් දෝම් පැල්ලම් කුඩු පැල්ලම් හැම පැල්ලමක්ම යනවා කියලා අපි පෙන්වන්න ඉපයි. අන්න ඒ වගේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා දවස් දෙකම ආරෙදලා ඩීජේ සංගීතර සතුට විනෝදේ වගේ
5: වටිනා මියුසික් එකකට තමයි රෙදි හොදන්නේ නේ.
8: ඔව් මියුසික් එක පිට පස්සේ නෑ අපි රෙදි හොදලා වගේ ලස්සන වැඩක් තමයි අද දවසේ ඔන්න ගම්පහ හරියටම දොම්බරි පොලිස් ස්ථානයේ ඉඳලා තමයි අපි එකතු කරන්න සෝදානම් මෙදින හැම දිනක්ම ආරාධනා කරනවා මේ වටිනාකම එකතු කරගන්න එකතු වෙන්නේ. ඒ විතරක් නෙවෙයි හෙට දවසේ අපි ඉන්නවා මිනුවන්ගොඩ ප්‍රදේශයට එනවා. අමතක කරන්න එපා මිනුවන්ගොඩ වටින්න අයටත් ඔන්න වෙළඳසැලවට අපේ කණ්ඩායම එන්න පුළුවන් වටිනාකමක් හිමි කරගන්නත් පුළුවන්. බොහොම ස්තුතියි ජනි මාව සම්බන්ධ කරගත්තට.
5: බොහොම ස්තුතියි ඊශාන් විස්තර කියන්න මේ පැතරාවට.

හරි මේවාට මතක් කරන්න හදන්නේ සල්ලි කොහොමද හොයාගන්නේ වැඩ කරන ගමන් වුණත් අර අමතර ආදායමක් කොහොමද හොයාගන්න කියන දේ ගැන තමයි මතක් කරන්න හදන්නේ ගොඩාක් වෙලාවට අපිට ඉතින් හම්බ වෙච්ච ඉඩමක් කාර්ය තියෙනවා නම් පවුලෙන් එහෙම හම්බ වෙච්ච ඉඩමකින් ඉතින් අපි සල්ලි ටිකක් හොයාගන්නවනේ වැඩිපුර එහෙම හොයාගන්න එකත් හරි ප්ලෑන් එකකට කරන්න ඕනේ අන්න ඒ හින්දා තමයි ඔයාට මතක් කරන්න හදන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන දැන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක ඔයාට සින්නක් කර ඉඩමක් තියෙනවා නම් වගා සැලසුමකට යන්න පුළුවන්. ඔයාට අවශ්‍ය කරන උපදෙස් ටික, ඊට පස්සේ ඔයාට අවශ්‍ය කරන පොහොර වර්ග ටික, ඊට පස්සේ ඔයාට අවශ්‍ය කරන තමනද කෘෂි උපකරණ ටික, ඒ හැමදේම දෙන්න බලාගෙන තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ඔයා වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනේ දැන් ඉඩමක් තිබුණා කියලාම වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉඩමක් නැති වුණත් ඔබ වෙනුවෙන් සුවිශේෂී වගා සැලසුම් තියෙනවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ටීම් එක ගාව. ඒක හන්දා ඔයා දැන්ම කෝල් එක ගන්නකෝ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. එතකොට ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. 0111 437 1250 තමයි නම්බර් එක. 0111 437 1250. සල්ලි ටික හම්බ වුණාට පස්සේ ඔයා ඒ සල්ලි දාගන්න NSB බැංක් එකේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ. ඒගොල්ලන්ගේ දැන් ඩිජිටල් ඇප් එක තියෙනවානේ, අර NSB Pay ඇප් එක. මේ ඇප් එකත් එක්ක ඩිජිටල් ගනුදෙනු ආරක්ෂාකාරීව කරන්නේ කොහොමද කියලා පහුගිය දින කිහිපය පුරාම NSB බැංකුවේ කණ්ඩායම NSB ඩිජිටල් ඩ්‍රයිව් අරගෙන ඔයාගේ ගාවට මෙවිලා පැහැදිලි කරානේ. දැන් 3 වෙනි අදියර ඊයේ දවසේ නිමා වුණා කඩවත නගරයේදී. හැබැයි දැන් ඔයාට ඒ දැනුමත් එක්ක ඔයාගේ ආරක්ෂාකාරී ගනුදෙනු ටික කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අපේ වෙළඳ මහත්වරුන්ට, වෙළඳ මහත්මීන්ට QR කේතය පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ කඩේට එන, ඊට පස්සේ හાર્ඩ්වෙයාර් එකට එන පාරිභෝගිකයන්ට කොහොමද කෑෂ්ලස් පේමන්ට් කරගන්නේ හුරුවන් කියලා මේ වගේ දේවල් කියලා දීලත් නේ දැන් තියෙන්නේ. දැන් තියෙන්නේ ඉතින් ඒ දේවල් වලින් හරියට පේමන්ට් ටික කරගන්න තමයි. ඒක හන්දා NSB බැංකුවේ ඩිජිටල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න, NSB Pay ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න, ඒක හරහා ගනුදෙනු කරන්න දැන් ඔයාට පුළුවන් කියන කාරණය මතක් කරනවා. ඒ වගේම තමයි ඔයාට මතක් කරන්න ඕනි කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන. ගෙයක් හදාගන්නවා නම් දැන් සල්ලි ටික හම්බ වුණා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකෙන් සල්ලි හොයාගන්න. NSB බැංකුවේ දාලා සල්ලි ටික ඉතුරු කරගත්තා. ඊට පස්සේ දැන් ඔයාට තියෙන්නේ සල්ලි ටික එකතු කරලා ගෙයක් හදාගන්න එක තමයි. ගෙයක් හදාගන්නව නම් ඔයා කතා කරන්න ඕනි කැදල් එන්ටර්ප්‍රයිසස් එකට. මොකද අඩු මුදලකට ගේ හදලා දෙන්න සූදානමින් ඉන්නවනේ. ලංකාවේ කොතනක වුණත් කමක් නැහැ, ඔයා ගේ හදන්න ප්ලෑන් කරගෙන ඉන්නේ එතෙන්ටම ඇවිල්ලා ගේ හදලා දෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් සූදානම්. 150,000 වගේ කාමර දෙකක් තියෙන ගෙයක් හදාගන්න පුළුවන් කැදල් එන්ටර්ප්‍රයිසස් එකට වැඩේ බාර දුන්නොත්. මෙහෙමයි ඉතින්, කාමර දෙකක් නෙවෙයි, ඔයාට තට්ටු 7ක් තියෙන මාලිගාවක් හදන්න අවශ්‍ය වුණත් එහෙමත් ඔට්ටු ඊය කැදල් එන්ටර්ප්‍රයිසස් කොල්ලෝ ටික කතා කරන්න 0744-390-3250ට, එහෙම නැත්නම් 0744-390-3251ට. කැදල් එන්ටර්ප්‍රයිසස් ටීම් එකේ තියෙන වැදගත්ම දේ වෙන්නේ ඔයාට ගෙදර හදන්න යන වියදම එකපාර ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැති එක. ඒ වියදම වාරික වශයෙන් අවුරුදු 10ක කාලයක් අරගෙන හිමීට ගෙවන්න අවස්ථාවක් කැදල් එන්ටර්ප්‍රයිසස් ලබා දෙනවා. කටාන කෝන්ගස් හන්දි අරෝස් ටේලර්ස් එකේ සෙට් එක මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා. ප්‍රසන්න ඉන්නවා, ධම්මිකා ඉන්නවා, ශිවෝන් ඉන්නවා, තාරුක ඉන්නවා, බෙවෝන් ඉන්නවා, අරෝෂ් ඉන්නවා. කටියම එකතු කරගන්නවා. අම්පාරේ මුවන්ගල ඉඳන් අපේ රම්‍යක්ක මැසේජ් එකක් දාලා තිනවා. එයයි යාගේ හස්බන්ඩ් සරත් කුමාරවයි, පුතා ශෂීවයි, පොඩි පුතා සදෙව්වයි, දුව ඉන්නවා ගාල් ඉහළ කිහිඹිය සමාධි, එයාගේ දුව ෂනෝදි. ඒ වගේම තමයි යාලෑයේ ගෙදර අල්ලපු ගෙදර ඉන්නවා සෙනවිරත්න ආන්ටි, ඒ වගේම තමයි මාමා. මේ කට්ටියම එකතු කරගන්නවා සින්දුවට. ඊළඟට මහනුවර අම්පිටි ආර්ය ටේලර්ස් එකේ අපේ සෝමතිලක අයියා, ආදිත්‍ය මල්ලි කට්ටියවත් එකතු කරගන්න ඕනි. පස්සරේ ඉඳන් අපේ රමණි සුමේ දක්ක මැසේජ් එකක් දාලා තිනවා. දෙව්ලි, ශෂි, බාති, කළුතර ඉන්නවා තුසිත්, කල්හාරි එක්ක එවින් පැටිය, කැනඩාව ඉන්නවා චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන්, පුංචි සොෆියා. මේ කට්ටියම සින්දුවට එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhatarai Dashmaata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව දැන් 10:45.

0: අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුබොල් රස සෝයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
1: ඔබේ සිහිනයත් විවසායකයෙක් වීමටද මසකට අවම රුපියල් 6000 වාරික 60ක් වසර 5කින් ගෙවා වසර 25ක් දක්වා මාසික ප්‍රතිලාභ රසක් ලබා ගන්න. වැනිලා අපනයනයේ රන් සලකුණ වන සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් එක් වී සාඩම්බරණීය වෙළඳ කොටස්කරුවෙකු වන්න. අවුරුදු 23ක අකණ්ඩ විශ්වාසය දිනාගත් සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් හිමි පෙත්තට යන්න. අපිට කතා කරන්න 076411600
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: Bicycle ගන්න කොහමද? මූලික leasing මුදලත් වැඩි වෙලා.
2: බය වෙන්න එපා. වැඩිවුණු leasing බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077 406 43 97.
6: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250.
7: පුරා වීති සරණ පොසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා පෝදින වැඩසටහන තේ පැන් දන්සැල මහිලා මුඛ කතාවස්තුව සහිත තොරණ නෙත් FM පොසුන් කලාපය නරඹන්න. සංවිධානය net FM සමගින් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
2: අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
9: Cinderella වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්.
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
11: වෙලාව 10:49.
12: මේ හස්බන්ඩ්
13: මොකද වයි
12: දව දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
13: දන්නව.
12: මොකද්ද?
13: මගේ ඔළුව.
12: දැන් තමුන් හිතාගෙන ඉන්නේ එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
14: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
15: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
16: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ අදම කතා කරන්න 011 2 636 636.
17: හිනා වෙලා ඉන්න නම් නිරෝගීව ඉන්න ඕන. අපේ ඇස් ගැනත් ඒ විදිහටම තමයි අපි බලාගන්න ඕන. හැබැයි ඉතින් අපේ ඇස් ගැන අපි ඇස් වෙනුනේ ලොකු වටිනාකමක් දීලා තියෙන අපේ ඇඟේ තියෙන කොටස්වලින්. ඇස් ගැන බලාගන්නකොට අපේ ඇස් ගැන අපේ ඇස් වලටත් වඩා වටිනාකමකින් බලන කෙනෙක්ට තමයි අපේ ඇස් වල වගකීම් බාර දෙන්නේ. එහෙම කණ්ඩායමක් තමයි විෂන් කෙයා කියලා කියන්නේ. දැන් ඔන්න විෂන් කෙයා වෙතින් ඔයාලට අවස්ථාවක් දීලා තියෙනවා ලොකු අට්ටමක් ලබා ගන්න. ජුනි මාසේ 22 ඉඳන් ජුනි මාසේ 28 වෙනකන් ලංකාව පුරාම තියෙන ඕනිම විෂන් කෙයා ශාඛාවකට ගිහිල්ලා ඇස් කණ්ණාඩි හරි

සන්ග්ලාසස් හරි මිලදී ගත්තොත් ඔයාලට තියෙනවා නම් කමර්ෂල් බැංක් ක්‍රෙඩිට් කාඩ් එකක්, එහෙම නැත්නම් BOC ක්‍රෙඩිට් කාඩ් එකක්, එහෙම නැත්නම් පීපල්ස් බැංක් ක්‍රෙඩිට් කාඩ් එකක් 15%ක සුවිශේෂී වට්ටමක් ලබා දෙන්න විෂන් කෑ කණ්ඩායම සූදානම් වෙනින්නවා. ලංකාවේ තියෙන උසස්ම තත්වයේ අයිවැය සරගන්නවා නම්, අලුත්ම විලාසිතාවල තියෙන අයිවැය සරගන්නවා නම්, ඒකට තියෙන එකම තැන තමයි විෂන් කෑ කියලා කියන්නේ. ඉතින් මේ ඩිස්කවුන්ට් එක ලබා ගන්න ජුනි මාසේ 28 වෙනිදාට කලින් ඔයාලට ළඟම තියෙන විෂන් කෑ ශාඛාවකට යන්න.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura Thedunu Mavata Thedunu Mavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasaganayana Aulesavama Rasakarakana Mather Freela Noodles Tasteke Trusteke
3: හදරෝග ස්නාය රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බරතියන බොක්ස් බාර එකක් ගන්න හොඳම ක්‍රමය බාර එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර්වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
8: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
3: සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
9: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
10: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපලේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
11: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උළුහාල් කුරුඳු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම් නිපදවයි.
10: මුළු තැන් ගෙටම විජය
11: විජය තුන පහ අපේ රසය රටේ සැමට.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
12: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුව පහසුවට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුව පහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරම් සිතින් ගන්න පුළුවන්.
3: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 213 336.
13: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
14: මොකටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
15: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
16: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
17: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
18: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජනය අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ?
17: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
16: මේ අලුත් ඇපල් CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
15: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
17: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
1: Brought to you by
5: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
19: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
3: The Palace Gampaha Avasana Nivasa 25 Oba Tadama Sadambara Himikaruwaku Wanna Denma Katha Karanna 0.71 2666 222 Prime Residences
5: Sada Harita Vivasayika Sineeta Adalak Sada Kalika Ayojanayak
4: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
10: Net FM Algo Town.
20: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
21: හොඳම මිලට ක්වොලිටි 100%, 300% වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data, 40GB extra data, unlimited calls, SMS 1000ක්, රුපියල් 1598කට. Mobitel 1598.
22: වේලාව දැන් 11:01.

0: ආරෝග්‍යය ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crip.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crip sri lanka.
3: බයෙන් බය අලුත් වන අලුත් පැය විමසුම at news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. අමරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද මෙහෙයුම් තාවකාලිකව නතර කරන ලෙස එරට සෙනට් මණ්ඩලය යෝජනාවක් සම්මත කර තිබෙනවා. මෙම යෝජනාව වෙඩිචන්ද දෙකකින් සෙනට් මණ්ඩලයේදී සම්මත වූ බවයි විදෙස් වාර්තා පවසන්නේ. විශේෂත්වය වන්නේ පාලක රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන් හතර දෙනෙකුද විපක්ෂයේ ඩිමොක්‍රටික් පක්ෂය සමග එක්ව යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමයි. මෙමගින් අමරිකානු ජනාධිපතිවරයාට ඉදිරියේදී කිසිදු මිලිටරි ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කෙරෙන බවද විදෙස් වාර්තාවල සඳහන්. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

වෙලාව 11යි විනාඩි 8යි හරියටම වෙලාව කිව්වොත් දැන් අපි දෙතුණු මාවතේ ජයග්‍රාහී දෙවනි පැයට ඇවිල්ලා තිනේ. අපි දෙවනි පැයට විතරයි ජයග්‍රාහී දෙවන පැය කියලා කියත් තුන්වෙනි පැයට එහෙම කියන්නේ. හරි, අපි දෙතුණු මාවතේ ඉන්න අතර ඉතින් මට කලින් පැයේ පොඩි ඩාම් ඩූම් වීමක් වෙලා තියෙනවනේ. මං අර අපි කිව්වනේ ඊයේ අපේ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානේ ඊයේ තරංගයේ තිබුණේ බටහිර ඉන්දියා කොදෙව්දූපත් එක්ක කියලා. වැරදිලානේ මට. අයර්ලන්ත කණ්ඩායමත් එක්ක තමයි තිබිලා තින්නේ. අපේ මේ සූර්යාව ලිනාරච්චි අයියා කතා කරපු වෙලාවේ තමයි මාව පොඩ්ඩක් ට්‍රැක් එකට ගත්තේ. වැඩේ මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ කියලා කියලා. එහෙම තමයි ඉතින් ඩාම් වෙනවා ඩූම් වෙනවා. කෝල් කරපු කට්ටිය මම එකතු කරගන්නන්ට අග්ගාලා මේ පැය පටන් ගන්නකොටම මම යන්නේ මොනරාගල පැත්තට ගිහිල්ලා ඉන්නේ. මොනරාගල වැදි කුඹුරේ ඉඳන් අපේ මංජුලා කතා කරා. මං අර වැස්ස දවස් ටිකේ මංජුලාට වැස්ස ටිකක් එවුවනේ සොපින් කවර් එක දාලා තැපැල් කරලා. ඒක තාම මංජුලාලගේ පැත්තට හම්බ වෙලා නැහැ. තාම පායනවලු. බලමු අපිනේ කවදා හරි එයිනේ වැස්ස පොඩ්ඩක් නේද? ඒ ආව මං අර තැපැල් කරලා එවපු වැස්ස තමයි. හරිද? ශෂිනි දුව ඉන්නවා, චමාෂ පුතා ඉන්නවා, ඊට පස්සේ අල්ලබු ගෙදර ඉන්නවා අපේ සිත්මි දුව, ඊට පස්සේ අවිෂ්කදුව. ඒ දෙන්නගේ අම්මා ඉන්නේ මොනරාගල මොණික්කකට වෙලා විවාහගෙන අයිරාංගණී නං. මෙහෙමයි නංගි වෙන්නේ මංජුලාට, මට වෙන්නේ ඇන්ටි නෙවෙයි අක්කා. ඊට පස්සේ අපිට කතා කරා පොළොන්නරුව ඉඳන් අපේ රමණි අක්කා, බදුරළී ඉඳන් අපේ ඉන්ද්‍රාණි අක්කා කතා කරා. එයා කිව්ව කඹුරාවල ගමේ හැමෝමයි මොරපිටියේ ඉන්නවනේ රාණි අක්කා, අන්නයාවයි සින්දුවකට එකතු කරගන්න කියලා. කටියම ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. හරි, මං ඒ අතරේ ඔයාලට මතක් කරන්න හදන්නේ ත්‍රීලන් නිෂ්පාදන අතරේ තියෙන කුරක් කම්පියට ගැන. කුරක් කම්පියට කියලා කියන්නේ ඉතින් අපි හැමෝටම මේ දවස්වල ගොඩාක් වටිනා කියන දෙයක්. මොකද ඉතින් ලෙඩ ගැන නම් කියන්න ගත්තොත් ඉතින් එහෙම ලෙඩ කීයක් නම් අපිට තියෙන ලෙඩ ගැන කියන්න පුළුවන්ද නම් වශයෙන්? හැබැයි උදේ පාන්දරට හොද පෝෂ්‍යදායි ආහාර වේලා කරගන්න පුළුවන්. ඔය පිටි සීනි නැති ආහාර වේලා කරගන්න පුළුවන් නම් ඒක හදාගන්න හොඳම දේ තමයි කුරක් කම්පියට කියලා කියන්නේ. හැබැයි ඉතින් කුරක්කම් පිටි හොඳම ස්වභාවික කුරක්කම් පිටි හොයාගන්නේ කොහෙන්ද කියන ප්‍රශ්නෙත් එක්ක කුරක්කම් පිටි වලින් කෑම හදන එක අපි නතර කරලා දිනවා. දැන් ෆ්‍රීලන් කුරක්කම් පිටි තියන හන්දා ඔයාට එහෙම කුරක්කම් පිටි ස්වභාවික කුරක්කම් පිටිමද කියලා හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලින්ම ස්වභාවික කුරක්කම් පිටි ටික ෆ්‍රීලන් සන්නාමයේ යටතේ ඔයාගේ ගාවට එන හන්දා අපේම ගොවියෝ බොහොම ආදරෙන් වවන කුරක්කම් වලින් අරගන්න අස්වැන්නෙන් තමයි ෆ්‍රීලන් කුරක්කම් පිටි නිෂ්පාදනය කරන්නේ. ගල් ටික වැලි ටික අයින් කරලා තියෙනවා. ඉතින් ඔයාලට හොඳ පෝෂණයක් ලබා ගන්න නම් හදා ගන්න ෆ්‍රීලන් කුරක්කම් පිටි එක ගෙනල්ලා හොඳ රොටියක් හදා ගන්න, තලපයක් හදා ගන්න, ඉන්දියාප හදා ගන්න, ඔය ඕණි එකක් ඉතින් හදා ගන්න පුළුවන්, කැඳත් හදා ගන්න පුළුවන්. ඒකනත් මතක් කරන ගමන් තමයි අපි දේදුණු මාවතේ දෙවනි පැයේ වැඩ ටික පටන් ගන්නෙ. මේ පැත්තට කෝල් කරන්න පුළුවන් 0112255363. WhatsApp message එකක් එවන්න පුළුවන් 0711959595. ඔළුවට සමනල් ගැටේ වැටිලා ආයෙත් පාරක් සමනල් ගැටේ වැටෙන ප්‍රශ්නයක් මම Facebook fan page එකේ අහලා තියෙනවා. ඒ පැත්තටත් ගිහිල්ලා comment එකක් දාන්න.

එහෙම ඉතින් තවත් කෙනෙකුට මා වෙනුවට පැමිණෙන්න මං ඉඩ දෙන්නේ නැහැ. මම නම් මමම තමයි. හරි, සින්දුවට යන්න කලින් කටි එකතු කරගන්න ඕනි. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න දෙයක් තියෙනවා. ඒ මතක් කරන්න හදන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන පණිවිඩය. දැන් ඉතින් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන පණිවිඩය කිව්ව ගමන් ඔයා දන්නවා ඔයා කරන රාජකාරීට, ඔයා කරන ජොබ් එකට අමතරව ආදායමක් එකතු කරගන්න විදිහක් ගැන තමයි මේ ජනියා කියන්න හදන්නේ කියලා. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක ඔයාට ඉඩමක් තිබුණත් නැතත් වගාවෙන් සල්ලි හම්බ කරගන්න ඔයාට පුළුවන්නේ. දැන් ඉතින් ඔයා වගා කරන්න සූදානමින් ඉන්න ඉඩමක් කඩමක් තියෙන කෙනෙක් නම් ඒ ඉඩමෙන් වගා කරලා සල්ලි හොයාගන්නේ කොහොමද කියලා කියලා දෙන්න විතරක් නෙවෙයි, ඒ වෙනුවෙන් අවශ්‍ය කරන කෘෂි උපකරණ ටික, ඊට පස්සේක පොහොර වර්ග ටික, මේ හැමදේම ලබා දෙන්නත් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානම්. ඒ විතරකුත් නෙවෙයි, ඔයා වගාවට කැමති හැබැයි ඉඩමක් අහිමි කෙනෙක් නම් ඒ වෙනුවෙන් අවශ්‍ය කරන වගා සැලසුම් ලබා දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක සූදානමින්. 0111 437 1250 කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි සෙවනගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන පණිවිඩයත් ඔයාට මතක් කරන්න ඕනේ. ලෙඩක් දුකක් වෙන්නේ කොයි වෙලාවද කියලා අපිට හරියටම මෙහෙමයි කියලා කියන්න බෑනේ. ඒ හින්දා තමයි ලෙඩ වුණාට පස්සේ බෙහෙතක් කාර්ය කරගන්න යන්න ඕනි හොඳම තැන ගැන මං ඔයාට කල් තියාම පණිවිඩය කියලා තියන්නේ. මේ මතක් කරන්න හදන්නේ කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයා ගැන. කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයා කියලා කියන්නේ රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඉතින් කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයා ඉන්න සෙවනගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර සඳුද අඟහරුවාද පොය දවස් සරුණම් ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. ඒ කියන්නේ අද බදාද අදත් විවෘතයි. 0777 300 940 හරි 0773 273 540 හරි කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්න වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. දැන් මේ ඇවිල්ලා තියෙන පොසොන් මාසෙනි. පොසොන් මාසෙ කිව්ව ගමන් අපි හැමෝටම මතක් වෙන්නේ නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් කලාපය ගැන. පොසොන් කිව්ව ගමන් අපිට අවශ්‍ය කරන පොසොන් තොරණ බලන්න, ඊට පස්සේ භක්ති ගීත බලන්න අහන්න, ඊට පස්සේ පොසොන් කූඩු බලන්න, දන්සල් වඳින්න, මේ හැම දෙයකටම අවස්ථාව අරගෙන net fm අපි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් කලාපය අරගෙන අපි යන්නේ බණ්ඩාරවෙල නගරයට. බණ්ඩාරවෙල නගරයේම තියෙන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන තමයි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය වගේම විශේෂම දේ වෙන නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාරය අපි සිදු කරන්නේ. හරියටම කිව්වොත් එහෙම ජූනි 26 ඉඳන් ජූනි 30 වෙනිදා වෙනකම් මේ වැඩ කටයුත්ත සිද්ධ වෙනවා. ජූනි 28 29 දවස් දෙකේ විශේෂ වැඩක් වෙනවා. ඒ තමයි කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක net fm අපි සංවිධානය කරන තේ පැන් දන්සලත් එක්ක ඔයාලට එකතු වෙන්න අවස්ථාව හම්බවෙනවා. ඒක හන්දා ඉතින් මේ පාර පොසොන් එකට අපි යන්න ඕනි කොහෙටද? බණ්ඩාරවෙල. සින්දු අහන්න යන්න කලින් මං යනවා රිකිල්ල ගස්කඩ පැත්තට ගිහිල්ලා ඉන්න. රිකිල්ල ගස්කඩ පැත්තට කිව්ව ගමන් දන්නවා ඉතින් මේ සැලෝන් දිනේෂ් ප්‍රියකට තමයි යන්න හදන්න කියලා. හැබැයි ඉතින් මං ගියාට වැඩක් වෙන්නේ නැහැ, මගේ කොණ්ඩේ කපන්නේ මට ගහලා පන්නනෝ. අපේ නුවන්තිකා නංගි, සංදීපනී නංගි, ශාමා විජේසිංහ අක්කයි ඉන්නේ මේ සැලෝන් දිනේෂ් ප්‍රියකේ. රිකිල්ල ගස් කඩයි මයිල පිටියේ දෙපැත්තෙම තියෙනවා ඉතින්. දන්නේ ඉතින් ගහලා බන්නන එකක් නැහැ. ගියාට පස්සේ මොනවා හරි කන්න ටිකක් එහෙම දෙයි. හැමදාම නම් ටික කියන හන්ද. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඊළඟට WhatsApp එකේ අපිට මැසේජ් දාලා තියෙනවා කට්ටියක්. ගොඩ දෙනෙක් මැසේජ් දාලා තියෙනවානේ. හරි මං යන්න හදන්නේ අකුරැස්සට ගිහිල්ලා ඉන්න. අපේ යශෝ නංගි මැසේජ් එකක් දාලා තියෙනවා. ඔන්න කලින්ම මැසේජ් එකක් දැම්මා. අපේ අසා වගේ මැසේජ් එක කියවන්න යන්නේ නැතුව කියවන්නේ නැතුව යන්න එපා. බලන්න ඉතින් නේද මං කොච්චර හොඳයිද කියලා. අපිට වයින් වෙන විදිහේ හොඳ සින්දුවක් දෙන්න කියලා තමයි කියලා දෙන්නේ අපේ යචෝ. මන් දන්නේ නැහැ ඕගොල්ලෝ ඉල්ලන්නේ හරි අමුතු සින්දු. ඉසිවර ආයතනයේ වැඩ කරන අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපේ පද්මිනී අයිරාංගණී මැසේජ් එකක් දාලා තියෙනවා. පුෂ්පකාන්ති, මුතු, සඳරේඩු මේ කට්ටියව තමයි සින්දුවට එකතු කරගන්න කියන්නේ. වැඩේ තියෙන්නේ මේ ඉසිවර ආයතනයේ තියෙන්නේ කොහෙද? පරණ මැසේජ් එකකින් මං හොයාගත්තා. පැතුම් මොයනේ තමයි ඉසිවර ආයතනයේ තියෙන්නේ. එතන ඉන්න කට්ටියවත් එකතු කරගන්නවා. බරුදැල් පොළේ ඉඳන් අපේ SL ප්‍රනාන්දු අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මල්ලව පිටියේ ඉඳන් අපේ සුනෙත් වෙලඳ සැලේ නයනක්වත් මැසේජ් එකක් දාලා තියෙනවා. අම්මවයි පුතා තිසුන්වයි හස්බන්ඩ් සුනෙත්වයි ගල්ලේ ගෙදර හැමෝමයි අමිත් මල්ලිවයි ජනී මල්ලිවයි එකතු කරගන්නවා කියලා මැසේජ් එකේ දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කෝටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
3: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කෝටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න
4: වේලාව 11යි විනාඩි 22යි
5: පහේ ශිෂ්‍යත්ව නිසක ජය ගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත වෙනස වටහා ගන්න අනුකරණවලින් ප්‍රවේශම් වන්න අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර
6: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
7: Meltol, Hisaratya, Una, Sempratishava, Angapata Vedanava, Apasudina Sadaha, Ikman Sanaya, Meltol, Paracetamol Visheshaki.
8: Rasa Nahara Pinayana, My Cola, Vethin, My Guava, My Tamarind, My Blueberry, Atulu, Rasa Pella, Kills, Cargills, Apico, Satosa, Supiri Villan the Salvali, My Cola, Aperate, Apemadea.
9: SLT Mobitel Fiber එක ගැතරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
10: ඔබ අඳින ප්‍රියතම ඇඳුම් වල කුලයක සහත්යට දහඩි සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ප්‍රශ්නද? එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙක් හෝ මහත්මියක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් ඒ වෙලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න.
11: ජූනි 24 ගම්පහ රතනැවතුම් පොලේදී.
12: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම. නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්දෝඩ රට මහනුවර පොත් දැක්ම. ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net FM
13: Wake up Satutu Hormones Alpha Studio
14: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio
13: Yes Yes Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
14: රටේම දරුවන්ගේ දක්ෂතාව එක්ක සතුටින් දවස පටන් ගන්න.
15: Good morning.
13: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: ඕලෙවල් අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචි වන්න අමතන්න 0112 559 669
16: මේ හස්බන්ඩ්
17: මොකද වයිෆ්
16: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා
17: හරි
16: ඒකට මමයි තව ගෑල් ළමයිකු යනවා ඔයා කාටද දැන් උදව් කරන්නේ
17: වෙන කාටද වයිෆ් ඔයාට
16: අදත් පෙරද්දුවා වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ වයිෆ්ලා හැමදේම දන්නවා
18: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත

0: නොඹලට හොඳ කලක් කෙසේ වෙතත් මන්දන්නවා මේ දවස්වල අපේ කොකාකෝලා ටීම් එක යන පැතිවලින් අපේ වෙළඳ මහත්වරුන්ට වෙළඳ මහත්මීන්ට නම් හොඳ කතා කලක් අනිවාර්යෙන්ම උදා වෙනවා කියලා. මොකද අර වෙස්වලාගෙන යන අපේ දර්ශන යනවනේ පැති පැතිවල තියෙන හැම කඩේකටම ගිහිල්ලා ඉල්ලන්නේ ඉතින් කූල් බීම් එකක් දෙන්න කියලා. ඒ මිල්ලෝෙන් ඉතින් කවුරුත් දෙන්නේ කොකාකෝලා බ්‍රෑන්ඩ් එක යට තියෙන බීම් එකක් තමයි. එතකොට ඉතින් මුදල් තෑගි හම්බ වෙනවා නේ දර්ශන?
1: අයිබෝන් ජවි අයිබෝන්
0: අයිබෝන් අයිබෝන්
1: ඔයා කිව්වාගේම ඉතින් අපි ඉතින් තෑගි දීගෙන යන්නේ මේ
0: දවස්වල. ඒක තමයි
1: දැන් මේ ජනිත් මේ අද ඉන්නවා පදේ පරාක්‍රමපුර පැත්තේ. මේ පැත්ත පොඩ්ඩක් මේ ඇත්තම හරි ප්‍රශ්නේ මේ
0: ප්‍රශ්නේ අහහ
1: මේ අධිකයි.
0: හ්ම්.
1: එතකොට අර ඔයා කිව්වා වගේම අර බලට හොඳ කලක් ගෙන යන කියලා වගේ එකක් නේද? අපි අද දවසේ දොන්න අවස්ථාව තියෙනවා ජනිත් පරාක්‍රමපුර පුරවරේ ආදරණීය වෙළඳ මහතුරන්ටගේ මහත්මීන්ට වටිනා කියන මුදල් තෑගි දිනා ගන්න ඕන chance එක අද දවසේ කියනවා තියෙනවා. ඉතින් අපි නෙත් කොකාකෝලා ටීම් එක උන අද දවස පදවි පරාක්‍රමපුර ආවරණය කරමින් ඉන්නේ. මේ ළඟට ඉන්නේ එකතු වෙන්නේ ඔයාගේ වෙළඳ සැලට වෙන්න පුළුවන්. මොකද අපි ජනිත් අර හැමදාම කියනවානේ
0: වෙස්වලාගෙන යනවා.
1: ඔව්. එතකොට අදත් වෙස්වලාගෙන අපි නෙත් කොකාකෝලා ටීම් එක යනවා. ඉතින් ඔයාගේ කඩේටත් ගොඩ වෙලා ඉල්ලනවා කූල් බීම් එකක් දෙන්න කියලා. ඒ ඉල්ලන වෙලාවට කොකාකෝලා සන්නාමයට නිෂ්පාදනයක් ලබා දෙනවා නම් එවලේම වටිනා කියන මුදල් තෑග්ගක් අපි වෙළඳ මහත්තුරුන්ට මහත්මීන්ට දෙනවා
0: කියලා.
1: ඉතින් ජනිත් කැමති නැද්ද මේ පැත්තෙන් වටිනා කියන මුදල් තෑග්ගක් දිනාගන්න?
0: මම දැන් බැලුවේ මේ පැත්තේ ඇවිල්ලා කඩයක් දාගන්න. ඔයා මට කලින් කියන්න කොහෙට දෙන්න කියලා.
1: ඔව්. කතා කරලා වැඩි කරා. රයිට්. කොහොමද ජනිත් උන අද දවසේ අවස්ථාව chance එක තියෙන්නේ පරාක්‍රමපුර රැදමේ වෙළඳ මහත්තුරුන්ට මහත්මීන්ට.
0: ඉතින්
1: මේ ළඟට අපි ගොඩ වෙන්නේ ඔයාගේ වෙළඳ සැලට වෙන්නත් පුළුවන්. ඒක අර හැමදාම කියනවා gear කෝක් නැතුව කැමපා කියනවා.
0: මොකද
1: අර කොච්චර කෑවත් අර කෝක් එකේ ටේස්ට් එක නැත්තම් කෑවත් නොකෑවා වගේ.
0: අර ඒකත් එක්ක තමයි මේ ගතිය දැනෙන්නේ නේද?
1: ගතිය නේ අනිවාර්ය. මොකද අර කොච්චර කෑවත් අර අපරාදේ කෑවේ නේ වගේ එකක් අයිනෝනේ. එතකොට ඒක නිසා තමයි කෝක් එකක් පාවිච්චි කරන්නේ. ඒක නිසා අද දවසේ මේ වාසනාවන්ත අවස්ථාව තියෙනවා ඔය පරාක්‍රමපුර රජදෙනි මහත්වරුන්ට මහත්මීන්ට. මේනකොටත් සමහර විට ඔබේ වෙළඳසැලට ගොඩ වෙන්නත් ඇති.
0: මොකද සමහර විට වෙන වෙන එකක් දුන්නා නම් තෑගි අපරාධ නැති වෙන්නත් ඇති. නැති
1: වෙන්නත් ඇති. ඉතින් ගොඩක් අය අපිට හැබැයි කොකාකෝලා සන්නාමයට
0: දෙන්නේ ඒකනේ.
1: ඔව්. ඒකට හේතුව තමයි මේ පැත්තේ සද්දෙටම FM 95.4 රදේශ මට ඔන්න ජනිත් වහගෙන ඉන්නවා. අපි යන කොටත් අහගෙන ඉන්නවා.
0: ඒ කියන්නේ පණිවිඩය දන්නවා කලින්ම.
1: ඉතුයි එනකොට මම ජනිත් පංගුවනේ වරන් ගිහවගේ. ඕම ස්තුති මේ පැත්තට ජනිත් අවස්ථාවල.
0: ඕම ස්තුති දර්ශන විස්තර කියන්න ආවට.

විෂම් කයා කියලා කියන්නේ හැමදාම ඔයාගේ ඇස් ගැන ඔයාටත් වඩා හිතන කට්ටියක්නේ. ඒ හින්දාම තමයි නොමිලේම සංවිධානය කරන්නේ ඔබ වෙනුවෙන්ව නොමිලේම කරන අක්ෂි සායන මාලාවක්. ඒ විතරක් නෙවෙයි ශ්‍රවණ පරීක්ෂණ රැසකුත් ඔයා වෙනුවෙන් නොමිලේම මේ දින කිහිපය පුරාම විෂම් කයා කණ්ඩායම කරන්නේ. පහුගිය සතියේ හොරණ නගරයේ කේන්ද්‍ර කරගෙන මේ වැඩ කටයුත්ත සිද්ධ වුණා වගේම තමයි මේ සතියේ කියන්නේ ජුනි මාසේ 28 වෙනිදා කළුතර ප්‍රධාන ශාඛාවේදී තමයි නොමිලේම සංවිධානය කරන අක්ෂි සහ ශ්‍රවණ සායනය සිද්ධ වෙන්නේ. ඉතින් එදිනට ඔයාලට ගියොත් එහෙම මූලික අක්ෂි පරීක්ෂාවන් ටික, ඊට පස්සේ අක්ෂි පීඩන පරීක්ෂාවන් ටික, කන් ඇහෙනවද කියලා බලාගන්නත් පුළුවන්, ශ්‍රවණ පරීක්ෂාව සිද්ධ කරගන්න පුළුවන්. ඒ විතරකුත් නෙමෙයි, ඇසේ සුද හඳුනා ගැනීම පරීක්ෂාවනොත් සිද්ධ වෙනවා. විශේෂම දේ වෙන්නේ මේ වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ අපේ තරුණ වැඩිහිටි කටිය විතරක් වෙනුවෙන්ම නෙවෙයි, අපේ පුංචි දුව පුතා වෙනුවෙනොත් මේ දවසේදී ඒගොල්ලෝ වෙනුවෙන්ම වෙනුණු සුවිශේෂී අක්ෂි පරීක්ෂාවන් වගේම ශ්‍රවණ පරීක්ෂාවන් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි විනෝද ක්‍රීඩාවන් රසකුත් අපේ පුංචි බැටව් වෙනුවෙන් එදාට සූදානම් වෙනවා. මොකද එදාට පුංචි දුවල පුතාලා ගොඩකුත් කළුතර ප්‍රධාන ශාඛාවට එනවා කියලා අපි දන්නහන්. ඉතින් VR බොක්ස් තියෙනවා, බවුන්සර්ස් තියෙනවා, ෆේස් පේන්ටින් තියෙනවා. මේ ඇතුළු විනෝද ක්‍රීඩා රසක් පුංචි දුවපුතා වෙනුවෙන් සූදානම් වගේම තමයි විශේෂයෙන්ම ඒගොල්ලෝ වෙනුවෙන්ම පුංචි දුවපුතා වෙනුවෙන්ම සුවිශේෂී වුණු අක්ෂි පරීක්ෂණ වගේම ශ්‍රවණ පරීක්ෂණ සිද්ධ වෙනවා. ඒ විතරකුත් නෙවෙයි, ඔයාට එදාට කළුතර ප්‍රධාන ශාඛාවේදී ඇස් කණ්ණාඩි වෙනුවෙන් සුවිශේෂී වට්ටම් දීමනා ලබා ගන්නත් අවස්ථාව තියෙනවා. කළුතර ප්‍රධාන ශාඛාව තියෙන්නේ නොම්බර 371 ගාලුපාර කළුතර උතුර කළුතර කියන ලිපිනේ. ඒක හන්ද දැන් මේ ජුනි මාසේ 28 වෙනිදාට දවස වේලාව වෙන් කරලා තියාගන්න කළුතරවට ඉන්න කට්ටියට ඕගොල්ලන්ගේ පවුලේ හැමෝගෙම අක්ෂි සෞඛ්‍ය වගේම ශ්‍රවණ සෞඛ්‍ය වෙනුවෙන් තමයි මේ නොවිලේම පැවැත්වෙන අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂාවන් සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට මතක් කරන්න ඕනේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව. එහෙම කිව්වම නිකන් නුපුරුදුයි වගේනේ, NSB බැංකුව. NSB බැංකුව ඔයා වෙනුවෙන් සංවිධානය කරපු NSB ඩිජිටල් ඩ්‍රයිව් වැඩසටහන් මාලාවේ 3 වෙනි අදියර ඊයේ දවසේ නිමාවට පත් වුණා. කඩවත නගරයේ කේන්ද්‍ර කරගෙන මේ වැඩසටහන සිද්ධ වුණේ. ඉතින් දැන් මේ වෙනකොට ඔයා දන්නවා හරියටම ඩිජිටල් ගනුදෙනු ආරක්ෂාකාරීව කරන්නේ කොහොමද කියලා. සල්ලි උනත් දැන් අපි ගොඩාක් වෙලාවට අතේ තියාගෙන ඉන්නේ නැහැ. NSB බැංකුවේ NSB Pay app එක පාවිච්චි කරලා ගොඩාක් වෙලාවට සල්ලි අපි ඩිජිටල් ක්‍රමයන් හරහා තමයි ට්‍රාන්ස්ෆර් කරගන්නේ. ඒ වගේම තමයි අපේ වෙළඳ මහත්වරුත් දැන් ඉතින් QR කේතය පාවිච්චි කරලා තමයි කඩේට එන පාරිභෝගිකයන්ගෙන් සල්ලි ගන්න. ඉතින් මේ වගේ ඩිජිටල් විදිහට ගනුදෙනු කරනකොට ආරක්ෂාකාරීව ගනුදෙනු කරගන්න ඕනේ. ඒ විදිහ කොහොමද කියලා ඕගොල්ලන්ට පහුගිය දවස් කිහිපේ පුරාම අදියර 3ක් යටතේ NSB බැංකුවේ කණ්ඩායම NSB ඩිජිටල් ඩ්‍රයිව් හරහා කියා දුන්නා. දැන් ඉතින් මේ දේවල් ප්‍රායෝගිකව කරන්න තමයි තියෙන්නේ. සින්දුවට කටි එකතු කරගම් මුටක් ගාලා අපිට WhatsApp messages දාපු ගොඩ දෙනෙක් ඒගොල්ලන්ගේ නම් කියනකම් බලාගෙන ඉන්නවා. Good morning ජනී, අපි දෙහිවල ගල්කිස්සේ මහනගර සභාවේ කොල්ලෝ සෙට් එක. උපුල් කුමාර අයියා තමයි අපිට message එක දාලා තියෙන්නේ. නදීත් මහත්තයා ඉන්නවා, ලසා ඉන්නවා, චමින්ද ඉන්නවා, සමන්ත මහත්තයා ඉන්නවා, ක්‍රිස්ටෝපර් ඉන්නවා. මේ කට්ටියම සද්දෙට අහගෙන ඉන්න හන්ද ඒගොල්ලන්ට සද්දෙටම සින්දුවක් අහන්න සින්දුවක් දෙන්න ඕනේ. මේ සින්දුවට මම කටි එකතු කරගන්නවා. Good morning වරකාගොඩ අනුර ගාමන්ට් එකේ සෙට් එකත් ඔයාව අහගෙන ඉන්නේ. එහෙම කියලා අපිට message එක දාලා තියෙනවා. කටියට එකතු කරගන්නවා, සින්දුවට එකතු කරගන්නවා. ලක්ෂී, නදී, දේවි, රමණී, සඳුනී, කුමුදි, සාමාන්, තමන්මලි, ඊට පස්සේ රුමේෂ්, සම්පත්. මේ කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. බලන්න ඉතින් මේ කෙල්ලෝ ටික මැද්ද ඉන්නේ කොල්ල දෙන්න. අපේ රුමේෂ් මල්ලි, සම්පත් මල්ලි විතරයි. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මේ ගොල්ලන්ගේ බොස්ට සනීප නැති වෙලානේ. උණ හැදිලා. පරිස්සම් වෙන්න ඕනි හොඳද? ඉක්මනට සනීප වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරමු net FM team එක හැටියට. ඊට පස්සේ සඳ ලංකාව ඉඳන් අපේ කමල් ජයසිරි අයියා message එකක් දාලා තියෙනවා. ගම්පොළ ප්‍රියදර්ශනී අක්කා message එකක් දාලා තියෙනවා. සුපුරුදු විදිහටම අපි දේදුණු මාවත අදත් අහගෙන ඉන්නවා දවල් එක වෙනකම්. එහෙම කියලා message එක දාලා තියෙන්නේ කඩවත මනෝජ් ෆයිබර් ග්ලාස් එකේ සෙට් එක. එතන වැඩ කරනවා බොස් ඉන්නවා මනෝජ්. ඊට පස්සේ දීමුතු, නාවීන්, අමල්, පැතුම්, කෝසල, විහංග, පාසින්දු, ආමිල, නාදුන්, බෝධික්. මේ කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. තාමත් මේ පැත්තට කෝල් එකක් ගත්තේ නැත්නම් 0112 55 33 63 කෝල් කරන්න. WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට.

0: Anu Paha FM Anu Hatarai Tashuma Ata Net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව දැන් 11 විනාඩි 42.
3: ගින්දර
4: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
3: සල්ලි කන්දක් මබෙස්සා
5: Coca-Cola රස දෙන්නෝ දිනන්නෝ. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 23 කැබිතිගොල්ලෑම. ජුනි 24 පරාක්‍රමපුර.
6: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: Bicycle ගන්න කොහමද? මූලික leasing මුදලත් වැඩි වෙලා.
9: බය වෙන්න එපා. වැඩිවුණු leasing බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනම විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774064397. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
10: මෙඩිවික් එකට මාස්ක් වටා ගියා. මාස 3කට ඉඳන් ඉස්සෙල්ලා කපුගේ මාළුව ආවා. පස්සේ දෙවෙනිගලේ ආරංචි වුණා මාස් ගියා. දවස් 12ක් ගිහලා තිබුණේ ඉතින් දෙවෙනි වතාව වෙද්දීනාව. දෙවෙනි ගමනේ වෙද්දීනාව. ඊට පස්සේ මාස් එකකට වෙන්නලා ෆොටෝ පරීක්ෂණයක් කරලා බැලුවා. මොකුත් අරලීකයක් නැහැ කියලා කිව්වා. දැන් හොඳටම
9: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.
11: නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා බෝධින වැඩසටහන තේ පැන් දන්සැල මහිලා මුක කතා වස්තුව සහිත තොරණ net fm පුසුන් කලාපය නරඹන්න සංවිධානය net fm සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
9: අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
12: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
13: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.

0: நன்னத்து வாகன் ஜனி எக்க தேதுனு மாவத
1: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ අදම කතා කරන්න 0112 636 636
3: නෙතෙෆෙම් අපි මේ පොසොන් පොහොය වෙනුවෙන් ඔයා වෙනුවෙන් අරගෙන එන නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය එවර අපි අරගෙන ඉන්නේ බණ්ඩාරවෙල නගරේ. බණ්ඩාරවෙල නගරයට එන්නේ හරියටම කිව්වොත් එහෙම නගරයේම තියෙන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානේ. ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ මූලික කරගෙන තමයි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය වගේම විශේෂම දේ වෙන නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාරය අපි සංවිධානය කරන්නේ. FM රේඩියෝ වගේම බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගම ඒ වගේම තමයි බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානේ මේ තුන එකතු වෙලා තමයි ඔයා වෙනුවෙන් නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය අපි අරගෙන ඉන්නේ. ඉතින් සුපුරුදු විදිහටම භක්ති ගීත සරණිය ඒ වගේම තමයි පොසොන් තොරණ දන්සල් පහන් කූඩු මේ හැම දෙයක්ම ඔයා වෙනුවෙන් සංවිධානය කරලා තියෙන්නේ. වගේම තමයි මේ දන්සල් අතරේ තියෙනවා ජුනි මාසේ 28 වගේම 29 දවස් දෙකේ අපි පවත්වන කසාගල සමූහ ව්‍යාපාරයේ වගේම නෙතෙෆෙම් අපි සංවිධානය කරන තේපැන් දන්ස. දැන් පහුගිය වෙසක් එකට අපි කෝරගල පින්බිමේදී තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරේ. ඉතින් ඒ විදිහටම කිසිම අඩුවක් පාඩුවක් නැතුව මේ පාර පොසොන් පොයට බණ්ඩාරවෙලට එන ඔයා වෙනුවෙනුත් අපි සංවිධානය කරලා තියෙනවා නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය. ඒකනම් මතක් කරන ගමන් තමයි අපි ඊළඟ පැයට ගොඩ වෙන්න හදන්නේ. මේ සින්දු අහලා තව සින්දුවක් අහලා ප්‍රවෘත්ති අහලා අපි හැමීට ඊළඟ පැයේ හම්බ වෙමු. එතකොට ඉතින් මේ පැත්තට මැසේජ් කරලා තියෙන කෝල් කරපු හැමෝගෙම නම් ගම් ටික මම කියන. එතකන් කෝල් කරන්න 0112 55 33 63ට, WhatsApp කරන්න 0711 95 95 95ට

0: Anu Mavata.
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapurama Rasa Genayana Aulesama Rasa Karakana Mather Freela Noodles Tasteke Trusteke
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: ගින්දර
6: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
5: සල්ලි කන්දක් මබෙස්සා
7: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
10: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මිට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
11: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
12: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම් වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
13: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීව ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීව ෆ්‍රෙෂ්.
9: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
14: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගර්ස් තුලින් ඔබට දායාද කරයි රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි
9: විෂන්කයා කළුතර ශාඛාව විසින් සංවිධානය කරනු ලබන නොමිලේ අක්ෂි සහ ශ්‍රවණ සායනය දින 28 වෙනිදා උදෑසන 9 සිට විෂන්කයා කළුතර ප්‍රධාන ශාඛාවේදී මූලික අක්ෂි පරීක්ෂාව අක්ෂි පීඩන ශ්‍රවණ ඇසේ සුද හඳුනා ගැනීම ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා නොමර 271 ගාලපාර කළුතර උතුර කළුතර අමතන 076-591-2365
3: හද රෝග ස්නායු රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කර ගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
15: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
16: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non-stop data 40GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
17: සුබ දහවලක් වේලාව දවල් 12යි

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: අයිබෝන් අද 2026 ජුනි 24 වනදා බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යානාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරිය සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම සචිනි සේනවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර. සිරස්තල තෙල්දෙනියේ අභිරහස් මරණයට සම්බන්ධ සැකකරුවෙකු යාපනයේදී අල්ලයි. සැකකරුට එරෙහි නඩු වැලකුත් එළියට. 35 කෝටියක හෂීෂ් මෙරටට රැගෙන 18 හැවිරිදි තරුණියක් කටුනායකදී අතඩංගුවට. කොළඹ ඩෙන්ගු සොයන්න ඩ්‍රෝන මෙහියුම්. ඉරානයට එරෙහි යුද මෙහියුම් නතර කරන්න ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේදී යෝජනා සම්මතයක්. යල කන්නේ වී මිල ගැන තීරණයක් නැහැ ඇමති ලාල් කියයි. අති අවධානම් කලාප ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශවල ඩෙංගු මර්ධනය සඳහා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් අද ආරම්භ වුණා. එ අතර තෙල්දෙනියේ අබරහස් මරණයට සම්බන්ධ සැකකරු යාපනයේදී අතඩංගුවට ගැනුණා. අද පළමු සත්‍ය අනාවරණය ඒ ගැනයි. තෙල්දෙනියේ ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුල තිබී කාන්තා මලසිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු පොලිසිය විසින් අදාළියම අතඩංගුවට ගනු ලැබුවා. ඒ යාපනයේ ප්‍රදේශයේදී සකකරුගේ නීත්‍යානුකූල බිරිඳ බවට සැලකෙන කාන්තාවක්ද සකකරු සමග සිටියේදී අතනංගුවට ගෙන තිබෙනවා. වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ විසින් සකකරුවන් දෙදෙනා අතනංගුවට ගෙන ඇත්තේ වැල්ලවතේ සිට යාපනය දක්වා බස් රථයකින් ගමන් කරමින් සිටින බවට ලද තොරතුරක් අනුව සිදු කෙරුණු මෙහියුමකදී. අතනංගුවට ගෙනුණු සකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා නුවරඑළිය පොලිසිය වෙත බහර දීමට නියමිතව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුඩ්ලර් මහතා පැවසුවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අතඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදිවියේ පසුවන්නෙකු වන අතර සැකකාරීගේ වයස අවුරුදු 35ක්. ඔවුන් මහනුවර පල්ලිකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. සැකකරු සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ශනයේදී ඔහුගේ පෙර වැරදි කිහිපයක් සම්බන්ධව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී ඇති බවයි පොලිසිය පැවසුවේ. විවාහ වන බව පවසා රුපියල් 18,73,000ක මුදලක් වංචා කිරීම හා කාර් රථයක් නීති විරෝධී ලෙස භාවිත කිරීම හා වංචා කිරීම සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ සැකකරුට එරෙහිව නඩුවක් විභාග වෙමින් පවතින බවයි පොලිසිය පැවසුවේ. විවාහ වන බව පවසා රුපියල් 17,21,000ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අලුත්කඩේ අංක 5 ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ සැකකරුට එරෙහිව තවත් නඩුවක් විභාග වෙමින් පවතිනවා. විවාහ වන බව පවසා රුපියල් 13,76,000ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අලුත්කඩේ අංක 5 ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ තවත් නඩුවක් විභාග වෙමින් පවතින බවද පොලිසිය පැවසුවා. විදේශ රටවලින් වාහන ගෙන්වන බව පවසා රුපියල් 22,00,000ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසමාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ තවත් නඩුවක් විභාග වෙමින් පවතිනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම සැකකරුට එරෙහිව අලුත්කඩේ හොරණ හා කඩුවෙල යන ගරු මහේස්ත්‍රාත් අධිකරණවල පවරන ලද තවත් නඩු 4ක් විභාග වෙමින් පවතින බවයි පොලිසිය පවසන්නේ. විදේශගත කරන බව පවසා රුපියල් 42 ලක්ෂයක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අලුත් කඩේ ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ සැකකරුට එරෙහිව තවත් නඩුවක් විභාග වෙමින් පවතින බවයි පොලිසිය සඳහන් කළේ. රුපියල් 35,26,50,000ක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපළ හරිත මාවත ඔස්සේ පිටකරගෙන යාමට තැත් කළ විදේශීය තරුණයක් රේකු මත්ද්‍රව්‍ය පාලනාංශයේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හැවිරිදී කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ හෙද පුහුණු පාඨමාලාවක් හදාරන ශිෂ්‍යාවක්. ඇය විසින් රැගෙන වෙත් තිබූ ගමන් මලු දෙකක පැකට් 140ක් තුළ අසුරාතිබේදී සොයාගෙන ඇති හෂීෂ් මත්ද්‍රව්‍යතොගේ බර කිලෝග්‍රෑම් 35යි ග්‍රෑම් 265ක්. ඇය එම හෂීෂ් මත්ද්‍රව්‍යතොගේ කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් රැගෙන ඩුබායි වෙත පැමිණ එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. ඉන්පසුව කටුනායක ගුවන්තොටුපළ තුළ ක්‍රියාත්මක මීට් ඇන්ඩ් ග්‍රීට් විශේෂ පහසුකම් යටතේ ඇයගේ ගමන් මලු පතයෙන් රැගෙන ගුවන් තොටුපළ සේවිකාවන්ගේ මඟ පෙන්වීම යටතේ ගුවන් තොටුපළ හරිත මාවත ඔස්සේ පිටකරගෙන යාමට තැත් කරති බවයි අනාවරණ වී ඇත්තේ. ඇයට සිය අධ්‍යාපන කටයුතු සඳහා කැනඩියානු $12,500ක් සහ විදේශ සංචාරයක් ලබා දීමේ පොරොන්දුව මත එම විශ්වවිද්‍යාලයේ රේදුරුවරයෙකු එම මත්ද්‍රව්‍යතොගය මෙරටට රැගෙනීම සඳහා ඇය වෙත බාර දී ඇති බවයි අනාවරණ වී ඇත්තේ. සෙකකාර තරුණිය සහ ඇයි විසින් රැගෙන මත්ද්‍රව්‍යතොගය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් වෙත බාර දීමට පියවරගෙන තිබෙනවා. සෙකකාරී සහ මත්ද්‍රව්‍යතොගය මීකමුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙවර යලකන්නේදී වී අලවි මණ්ඩලය ගොවීන්ගෙන් වී මිලදී ගන්නා මිල ගණන් මෙතෙක් තීරණය කර නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය KD ලාල්කාන්ත මහතා පවසනවා. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරි දින කිහිපය තුළ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානිකම් රාසමාණිකම් මහතා යොමු කළ ප්‍රශ්නයකට අද පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. එහිදී මන්ත්‍රීවරයා විමසා සිටියේ රජය මගින් වීමලදී ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේද යන්න පිළිබඳවයි. ඊට අමාත්‍ය KD ලාල්කාන්ත මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
8: දැනට ගබඩා පිරලා තියෙනවා කියන එකත් හරි. ඒ ගබඩාවල දැන් පිරලා තියෙන වී අයින් කරමින් තිබෙනවා. දැන් මේ වෙනකොට අම්පාරේ සුළු වශයෙන් අස්වැන්න එනවා. වැල්ලවායේ පැත්තෙත් එනවා. උතුරේ ප්‍රදේශවල සුළු සුළු වශයෙන් එනවා අස්වැන්න. අපි දැන් වී අලෙවි මණ්ඩලයේ වී අලෙවි කරන්න වැඩ පිළිලොකුත් යොදලා තියෙනවා. ඒ අනුවත් ප්‍රමාණයන් අඩු කරමින් තියෙනවා. අපේ සැලැස්මේ තියෙනවා දැන් ගොයන් කැපෙන නිසා යල් කන්නේ වී අලෙ මණ්ඩලයෙන් වී මිලදී ගන්න. ඒ වගේම තාම තීරණය කරලා නැහැ. අපි දැන් නාඩු ගන්න 120ට, සම්බ ගන්න 130ට, තීරි සම්බ ගන්න 140ට මාස් කන්නේ ගත්තේ. යල් කන්නේ පිරිවැය වැඩි වෙලා තියෙනවා. ඇත්ත කරුණු දෙකක් නිසා විශේෂයෙන් එකක් ගොයන් කපන්න යන මිල වැඩි වෙලා තියෙනවා. දැන් තෙල් මිල වැඩි වීම නිසා කුඹුරු හාන්න ගිය වියදම වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා 137කට විතර වගේ ප්‍රමාණයකට හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතනය ගණන් හදලා තියෙනවා මේ වෙනකොට. නමුත් තාම අපි අවසන් තීරණයක් ගත්තේ නැහැ. ඒක හෙට අනිද්දා වෙනකොට ගන්න පුළුවන්. ඒ කියන්නේ වියලේ මණ්ඩලයේ වී මිලදී ගන්න මිල ඉහළ දමනවද, එහෙම නැත්නම් ඒ අයට වෙන සහනයක් ලබා දෙන ක්‍රමයක් හදනවද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා.
7: ඇතැම් කූට ගැනුම්කරුවන්ගෙන් පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීමටද කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
8: මොකද 150ට විතර ගෙනිච්චොත් ඔය පහුගිය දවස්වලත් පහුගිය කාලෙත් ටිකක් අඩුවට ගත මෝල් හිමියෝ සහල් මිල වැඩි කරන්න බලාගෙන ඉන්නවා. මේක 150කට විතර අපි ගෙනිච්චොත් 150යි කියලා සහල් මිල වැඩි කරන්න බලාගෙන ඉන්නවා. ඒතකොට පොදුවේ පාරිභෝගිකයන්ට බරපතල ගැටලුවක් මතු වෙනවා. ඒගොල්ලෝ සමහරලාට 195ට, 100ට, 105ට ගත්ත වී අපි දැන් වී අලි මණ්ඩලයෙන් 150යි වගේ කියන අගයකට ගියොත් එහෙම ඒක මත පදනම් වෙලා සහල් මිල වැඩි කරන්න ඒක පාවිච්චි කර ගන්නවා. ඒක ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ගොවියට දෙන සහන දෙනවා. ගොවියාව අපි බේරන්න ඕන අපේ ප්‍රතිපත්තිය මේක. පළමුව ගොවියාට පිරිවැයට සලිරන මුදලක් ගෙවන්න ඕන කියන ප්‍රතිපත්තිය ඉඳන් වැඩ කරගෙන යනවා. ඒ අනුව ඉදිරි කටයුතු කරනවා.
7: පසුගිය වසරේ යලකණ්ඩි මිලදී ගත් වීතොග තවමත් ප්‍රමාණවත් පරිදි වෙළඳපොළට යොමු නොවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුව තිබෙනවා. එම වීතොග තවමත් ප්‍රමාණවත් පරිදි වෙළඳපොළට යොමු නොවීම ගැටලුවක් බවත් වී ගබඩා නිදහස් කර ගැනීම වෙනුවෙන් ගෙන ඇති පේවර සහ ඒ සඳහාවන යෝජනා පිළිබඳවත් ජනාධිපතිවරයා වගකීතු පාර්ශ්වවලින් විමසා ඇති බවයි ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ. යලකන්නේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කරුණු විමසා ඇති බවද ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවා. මෙම යලකන්නේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙසද ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ගබඩාවල තත්ත්වය සහ ආරක්ෂිත තොග පිළිබඳව නිවැරදි දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම මගින් ඉදිරියේදී මතුවිය හැකි මෙවැනි ගැටලු මගහරවා ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය පීවර ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ. ඉදිරියේදී ඇතිවිය හැකි දේශගුණික තත්වයන් මත ආරක්ෂිත වීතොග පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත් ඒ සාමාන්‍ය ක්‍රියාවලිය තුළ නොව විශේෂ අවධානයකට ලක්වීතු කරුණක් බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා. කේ.ඩී. ලාල්කාන්ත, වසන්ත සමරසිංහ යන අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණරත්න, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්විසිරි බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේ ඉදිකරන ලද ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරූප ප්‍රතිමා වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට නිදන් කිරීමේ පුණ්‍යෝත්සවයේ සහ ධාතු මන්දිරයේ කොත පැළඳවීම වෙනුවෙන් පින්කම් මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ එළඹෙන 28 සහ 29 යන දෙදිනයි. ඒ සම්බන්ධයෙන් නෙත් නිවසට කරුණු දැක්වූ මාවිතර සිරි තිසරණ ධර්මායනාධිපති ශාස්ත්‍රවේදී ඇඹිලිපිටියේ රතන ජෝති නායක ස්වාමින් වහන්සේ.
9: පොසොන් මාසේ 28 වෙනිදා උදෑසන 8:30ට ශ්‍රී සර්වච්ච ධාතු වන්දනා පින්කම ශ්‍රී තිසරණ ධර්මායතන විහාරස්ථානයේදී සිද්ධ වෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන සදැහැති සීල දෙනාට ශ්‍රී සර්වච්ච ධාතුන් වහන්සේලා දැසින් දැකබලා වැඳපුදා පින් රැස් කරගන්න කටයුතු සංවිධානය කරලා තිබෙනවා. 28 වෙනිදා උදෑසන 8:30 වෙනකොට විහාරස්ථානයට පැමිණෙන්න කියලා අපි බැතිසිතින් ආරාධනා කරනවා. ඒ වගේම සර්වච්ච ධාතු අවුකන අනුරූප බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නිදානෝත්සවය සහ ධාතු මන්දිරයේ කොත් පැළඳවීම පොසොන් පොහෝ දවසේ 29 වෙනිදා උදෑසන 8:30ට යෙදෙන සුබ මොහොතින් ආරම්භ කරන්ට සියලු කටයුතු සංවිධානය කරලා තිබෙනවා. විශේෂයෙන්ම net fm බැතිබර මාධ්‍ය අනුග්‍රහක දායකත්වය ලැබලා දෙනවා. ඒ පිළිබඳවත් සිහිපත් කරමින් සර්වච්ච ධාතු වන්දනා පින්කමටත් ඒ වගේම විශේෂයෙන්ම සර්වච්ච ධාතු බුද්ධ ප්‍රතිමා වහන්සේ නිධානය කිරීමේ ඓතිහාසික වැදගත් දුර්ලභ අවස්ථාවටත් පැමිණෙන්න කියලා අපි net fm ශ්‍රාවක පිරිසට පොදුවේ ආරාධනා කරනු ලබනවා. තෙරුවන් සරණයි.
7: ඩෙංගු අධි අවදානම් තත්වයේ පවතින පළාත් 6ක අද සිට 26 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කෙරුණා. එයටතේ කොළඹ මහනගර සභාව සහ ශ්‍රී ලංකන් ගුවන් හමුදාව, කොළඹ නගර සභාව සහ ක්ලීන් ශ්‍රී ලංකා මහලිකම් කාර්යාලය එක්ව කොළඹ මහනගර සභා සීමාවේ ළඟා නොහැකි ස්ථානවල ඩෙංගු පරීක්ෂා කිරීමට ඩ්‍රෝන් තාක්ෂණ යොදා ගනිමින් විශේෂ වැඩසටහනක් අද ආරම්භ කළා. ක්ලීන් ශ්‍රී ලංකා අධ්‍යක්ෂ HPS ශාන්ත මහතා එහිදී මෙලෙස අදහස් පළ කළා.
10: ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මැදිහත් වෙලා පහුගිය 22 වෙනිදා ගරු නලින්ද ජයතිස්ස ඇමතිතුමා හා ජනාධිපති ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් රැසීමක් පැවැත්වුවා. ඒ රැසීම ඉදිරිගත තීරණයක් අනුව තමයි අද අවදානම් කලාපවල ඩෙංගු මදුරුවන්, ඩෙංගු කීටයන් බොහොම ස්ථාන පරීක්ෂා කිරීම සඳහා ළඟා විය නොහැකි තැන්වලට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහයෝගය ඇතිව සහ මේ කොළඹ නගර සභාව සමග සම්බන්ධ වෙලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න තීරණය කළේ. ඒකට අපිට සහයෝගය දැක්වුවා ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, ඒ සියලු මායතන අපට මේ වැඩේට සම්බන්ධ වුණා එදා 22 වෙනිදා තුන රැස්වීමට ඒ සියලු දෙනාක එකතාවයේ අනුව තමයි ගුවන් හමුදාවයි ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයයි ඊළඟට කොළඹ නගර සභාව සම්බන්ධ වෙලා මේ වැඩ කටයුත්ත අද දින සාර්ථකව සිදු කරන්න කටයුතු කරේ 22 වෙනිදා පැවති රැස්වීමේ දිගුවක් විදියට අපි 23 වෙනිදා උදේම සියලු මාධ්‍ය ආයතන ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවලා මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න මාධ්‍ය ආයතන වලින් ලැබෙන සහයෝගය තව අපට දෙන්න කියලා අපි ඉල්ලීමක් කරා ඒ ඉල්ලීමට හොඳ ප්‍රතිචාර ලැබුණා ඒකට අපි මේ අවස්ථාවේ ස්තුතිය ප්‍රකාශ කරන්න කැමතියි
7: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද මෙහෙයුම් තාවකාලිකව නතර කරන ලෙස එරට සෙනෙට් මණ්ඩලයේ යෝජනාවක් සම්මත කර තිබෙනවා. මෙම යෝජනාව වැඩි ඡන්ද දෙකකින් සෙනෙට් මණ්ඩලයේදී සම්මත වූ බවයි BBC ප්‍රවෘත්ති සේවයේ පවසන්නේ. විශේෂත්වය වන්නේ පාලක රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකුද විපක්ෂයේ ඩිමොක්‍රටික් පක්ෂය සමග එක්ව යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමයි. මෙමගින් ජනාධිපතිවරයාට ඉදිරියේදී කිසිදු මිලිටරි ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කරනවා. කෙසේ වෙතත් මෙම යෝජනාව නීතිමය වශයෙන් ජනාධිපතිවරයාට බලපෑමක් කළ නොහැකි සංකේතාත්මක පියවරක් පමණක් බවයි දේශපාලන විචාරකින් පවසන්නේ. මාස 5ක් තිස්සේ ඇදී යන යුද්ධයේ හේතුවෙන් ලෝකයේ සිසු රටවල මෙන්ම ඇමරිකාවේද තුල ඉන්ධන මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර එනිසා එරට ජනතාව තුළද පවතින්නේ යුද්ධයට එරෙහි ආකල්පයක්. මේ අතර ඉරානය සහ ඇමරිකාව අතර ඇතිකරගත් සටන් විරාම ගිවිසුමට අනුව දෙරටේම ජනාධිපතිවරුන් පසුගිය සතියේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා. ඒ අනුව ඉරානයේ නැෂ්ටික වැඩසටහන නතර කිරීම පිළිබඳව එදිරි දින 60 ඇතුළත පුළුල් මට්ටමේ සාකච්ඡාවට කිහිපයක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. net news nimava net news meelanga pradhana pravruti prakashaya savasahaya itihata etek pain pay pravruti bala poratwanna badi turuturu sandaha pivisenna netnews.lk apage webbadiyata net news youtube nalikawata saha net news facebook pituwata pivisenna net
11: news oba weta gena aave
2: dashaka gananawak pura vedanawan niyanda kala sama gedarakama sitiyutu weda mahatmaya siddhalepa
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලේ
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 011-263-363-076-716-3672
12: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540
13: සිලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 011-437-1250
14: ජනි එක දේ දුනු මාවත

වෙලාව 12යි විනාඩි 22යි. අපි දේදුණු මාවතේ අවසාන පැයට තමයි හෙමීට ඇවිල්ලා තියෙන්නේ. මේ පැය පටන් ගන්නකොටම ඉතින් ආයෙත් පාරක් මතක් කරන්න තියෙන්නේ. දැන් මේ දවස්වල අපි වැඩිපුර ඩෙංගු අවදානම ගැන කතා කරනවා. ඒක හන්දා ගෙදර ඊට පස්සේ කාර්යාලයේ වැඩපොලේ වටපිටාව ගැන අපි වෙනදට වඩා උනන්දුවෙන් ඒ පිරිසිදුකම ගැන තියාගන්න ඕනි, පරීක්ෂා කරන්න ඕනි. ඒ හින්දා තමයි වාට මේ පැයේ වැඩ ටික පටන් ගන්නකොටම මතක් කරන්නේ පරිසරය පිරිසිදුව තබා ගමු කියලා. පහුගිය දවස් ටිකේ හොඳටම වැස්සා. ඉතින් ඒ වැස්සත් එක්ක වෙනදට වතුර පිරීලා ඉතිරි වුණු තැන්වල කොහොමද වතුර පිරීලා ඉතිරි වෙලා ඇති, ඊට පස්සේ වෙනදට ඉතිරි නොවුණු එහෙම තැන්වල ගැන, එහෙම තැන්වලත් වතුර ඉතිරි වෙලා ඇති. ඒක හින්දා ටිකක් ඉතින් නිදහසේ ඉන්න වෙලාවට කෑම වෙලාවෙන් පස්සේ පොඩ්ඩක් ඉතින් ඉන්න තැන වටේ පිටේ පොඩ්ඩක් ඇවිදලා බලන්න වතුර එහෙම පිරීලා තියෙන තැන් තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් ඉතින් ඒ තැන් ටික සුද්ධ පවිත්‍ර කරලා අපි අනාගතය වෙනුවෙන් ලොකු ආයෝජනයක් ඉතින් ඒ කරන්නේ. ඩෙංගු මදුරුවන් බෝ වෙන ස්ථාන අපි අයින් කරලා දානවා කියන්නේ. හරි, එහෙම වැදගත් කතාවලට පස්සේ මං යන්න හදන්නේ WhatsApp එකේ අපිට ඇවිල්ලා ඉන්න කට්ටිය කවුද කියලා බලන්න. රයිට්, කොහෙටද යන්නේ මුලින්ම? පොඩ්ඩක් ඉන්න හොයාගන්න මුලින්ම කවුද අපිට මෙසේජ් කරලා තියෙන්නේ කියලා. මම මේ තාම 10යි 20ට විතර මට දාලා තියෙන මෙසේජ් තමයි කියවන්නේ. බලන්නකෝ ඉතින් එහෙම අපිට මෙසේජ් එක දාලා නම් කියනකම් බලාගෙන ඉන්න කට්ටියගේ ඉවසීමේ තරම. ජනේ බබෝ, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. බෝකුන්දර 10:90 පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක තමයි අපිට එහෙම මෙසේජ් එක දාන්නේ. මගේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. සාලිය, මංගලිය, ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත සෙට් එකම එකතු කරගන්නවා. ඊළඟට සඳලංකාවේ අපේ පූර්ණිමා සෙව්වන්දි, අහංගම පාංචාලි ඉඳන් අපිට මෙසේජ් කරන දිස්නක්ක, ඉරේෂා, සමන්ති, නිලන්ති, බොස් ඉන්නවා සාමානන්ද අයියා, මේ කට්ටියම එකතු කරගන්නවා. ත්‍රිකුණාමලයේ 5:90 අපේ පුංචි බණ්ඩායියායි පවුලේ කට්ටියවයි අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕනි. ඊට පස්සේ අපේ ගන්තුනේ ඉන්න කෞශල්‍ය නංගි, එයාවයි පවුලේ හැමෝමයි එකතු කරගන්නවා. කෞශල්‍ය ටෙක්ස් ඇන් ටේලර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. කලවානේ අපේ දිලුක්ෂ මල්ලි එකතු කරගන්න ඕනි. ඊළඟට අපේ ඇහැලියගොඩ රෝහලේ ඉඳන් අපි වහගෙන ඉන්න සෙට් එක. ලාලනියක්ක තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. කාර්ය මණ්ඩලයේ කට්ටිය, ඔපීඩී එකේ, ETU එකේ කට්ටිය ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. ජනී අයි, අපිට දෙන්න පුළුවන්ද වෙන ඕනි දෙයක් වෙච්චාවේ සින්දුව? එහෙම කියලා අපිට කියන්නේ ස්වර්ණමාලි නංගි. එයා කියනවා දෙමෝදර බැද්දේවෙල මහත්තයා. අනේ දෙමෝදර බැද්දේවෙල ඉඳන් තමයි මෙසේජ් එක දාන්නේ. මහත්තයා කුමාර, චූටි මැනික ආයුෂි, ඊට පස්සේ අම්මා ඉන්නවා නන්දාවති, ඇතුළු පවුලේ සියලුම දෙනාව තමයි එකතු කරගන්න කියන්නේ. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ මේ යන්න හදන්නේ මං ගොඩක් ආසාවෙන් යන තැනක්. මොකක්ද දන්නවද? මේ හම්බන්තොට කළු දොදොල් කඩේ. එතන ඉන්න අපේ ශානක, අමන්දා, නිලන්ත, මහීමා, සසීමා, රන්දිමා, අලි, මේ කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අලි කියන්නේ මේ ඇත්ත අලිද නැත්නම් අලි කියලා කවුරු හරි දන්නේ නැහනේ. ජනේ, ගුඩ් ආෆ්ටර්නූන්, මාත් අහගෙන ඉන්නේ. එහෙම කියලා අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. අර නම කියන්න බෑ කියලා අපිට මෙසේජ් කරන නම නැත්තා. අන්න අයියා. ඊට පස්සේ අපේ කුවේට් ඉන්න ප්‍රියන්ත අයියා එකතු කරගන්න ඕනි. වයිෆ් කාන්තිවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලානේ කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් ඕගොල්ලන්වත් මේ සින්දුවට මම එකතු කරගන්නවා. ඊළඟට ගුඩ් ආෆ්ටර්නූන් ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට යටියන්තොට අර අපේ ටයිටැනික් සැලොන් එක ඉස්සරහා තියෙන ත්‍රිවිල් පාක් එකේ කොල්ල සෙට් එක ලසා බෝයි තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. එතන ඉන්න කට්ටියමත් මම එකතු කරගන්න. අම්පාර බණ්ඩාර දූවේ මුතුහර බ්ලොග් ගල් ආයතනය දන්නව නේද? එතනින් තමයි මං ගෙයක් හදනවා නම් බ්ලොග් ගල් ගන්න. ඉතින් මට නිකන් අඩුවට අරගන්න පුළුවන් නේ බඩු ටික. එතනින් ඉන්න කට්ටියවත් මම මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මීගමුවේ ටවුන් එකේ ඔර්ලෝස් කණුව ගාව තියෙන ජයසිරි බතික් ෂොප් එකේ සෙට් එක. ඒ කට්ටියවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට මං එකතු කරගන්නවා. දැන් ඒ අතරේ වාට මතක් කරන්න ඕනේ අපේ net fm social media ටික තමයි follow කරලා subscribe කරලා නැද්ද? යන්න අපේ net fm youtube channel එකට. අපි දානවා ඉතින් රේඩියෝ එකෙන් ඔයා අහනවට වඩා දේවල් youtube channel එකේ දාලා තිනවා. ඒවා බලන්න. දැන් අදත් මං දාලා තිනවා අපේ අර library ඉන්නවනේ හරිත් මල්ලි. එයත් එක වැඩක් කරලා දාලා තිනවා. පිස්සු හැදෙන වැඩක් දාලා තිනවා. ඒකත් බලන්න. ඊට පස්සේ අපේ TikTok account එක follow කරලා තියාගන්න. Instagram account එක follow කරලා තියාගන්න. Facebook පිටුව follow කරලා තියාගන්න. එහෙම කරලා මතක ඇතුව අර Facebook fan page එකේ මමත් දාලා තිනවනේ post එකක්. ඒ post එකට පහලිනුත් comment එකක් දාන්න.

අරේ සින්දු අහන්න යන්න කලින් ඔයාලට මතක් කරන්න විශේෂ දේවල් ටිකක් තියෙනවා. දැන් අර කලින් සින්දු යක්කුත් පිටියට ආවා කියලා කිව්වනේ. යක්කු ටික පිටියට ආපු ගමන් මොකද්ද කරන්න ඕනේ? මන කඩාගෙන දුවන්න ඕනේ. හැබැයි ඉතින් එහෙම දුවන්න බෑ. ඔයාලට දනිස් වල අමාරු, කකුල් වල අමාරු, අර හැමෙහෙ තියෙනවනේ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? දැම්මම ඔය දනිස් වල අමාරු වලට, කකුල් වල අමාරු වලට, අතේ පයේ තියෙන අමාරු වලට හොඳ තැනකින් බෙහෙත් ගන්න. එහෙම හොඳ තැනක් තමයි මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ. දන්නවනේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනි වෙන්නේ නැහැ. සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දිය තියෙන ආජුමා ආයුර්වේද වෙදමැදුර කමල් බඳුල වීරපිරුම් වෙද මහත්තයා ඉන්නව දෙවි කෙනෙක් වගේ ඔයාව සුවපත් කරන්න බලාගෙන. දනිස්වල අමාරු, අත්වල අමාරු විතරක් නෙවෙයි, ඩයබටික්, ඊට පස්සේ කිඩ්නි වල තියෙනවනම් මොන හරි ලෙඩ, කැන්සර්ස්, ස්නායු රෝග, ගැස්ට්‍රයිටිස්, ඔය ඕනි ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා කමල් බඳුල වීරපිරුම් වෙද මහත්තයා. සඳුද අඟහරුවාද පෝය දවස් තුනේ යන්න එපා. ඒ දවස්වල වහලා ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. 0777 347 කතා කරලා හරි, 0773 273 540 කතා කරලා හරි ඔයාට වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්නත් අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි අපිට ඉතින් ඔය හැමදේම කරන්න සල්ලි තියෙන්න ඕනේ නේ. බෙහෙත් එහෙත් කරන්න උනත්, ලෙඩක් දුවක් ඇදුරම උනත් සල්ලි ටිකක් අතේ තියෙනවා නම් තමයි ඒ කාලේ ගෙවා ගන්න පුළුවන් වෙන්නේ අපිට. ඉතින් එහෙම සල්ලි හොයා ගන්න නම් මේ ජොබ් එකෙන් ඔයාට හම්බ වෙන පඩියෙන් විතරක් ඔය දේවල් කරන්න බෑ. එහෙනම් ඔයා කරන්න ඕනේ හොඳම දේ තමයි ඉන්වෙස්ට්මන්ට් කරන්න ඕනේ. සල්ලි හම්බ වෙන තව ප්ලෑන්ස් ඔයා එකතු කරගන්න ඕනේ. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන මම ඔයාට මතක් කරන්නේ අන්නේ හිඳ. ඔයාට දැන් ඉඩමක් තියෙනවා නම් පවුලෙන් හම්බ වුණු ඉඩමක් වෙන්න පුළුවන්, සල්ලි එකතු කරගරාගත්ත ඉඩමක් වෙන්න පුළුවන්. ඒ ඉඩමේ වගාව කර නැත්තම් තාම ගමේ කට්ටිය ක්‍රිකට් ගහන්න නම් ඒ ඉඩම පාවිච්චි කරන්න. සෑහෙන අපරාධයක් ඔයා කරගන්න. එහෙනම් ඔයා දැම්ම කතා කරන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. වාගේ ඉඩමේ වගා කරන්න අවශ්‍ය කරන උපදෙස් විතරක් දීලා නවතින්නේ නැතුව ඒ වෙනුවෙන් අවශ්‍ය කරන කෘෂි උපකරණ ටික, පොහොර වර්ග ටික, මේ හැමදේම දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානම්. ඊට පස්සේ වැඩේ කරාට පස්සේ හරි ප්ලෑන් එකකට ගියාට පස්සේ සල්ලිත් දෙනවයි. ඒ වගේම තමයි ඔයාට ඉඩමක් නැත්තම් සල්ලිත් ඕනි නම් ඒත් ඔයා කතා කරන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. ඉඩමක් නැති ඔයා වෙනුවෙනොත් සුවිශේෂී වගා සැලසුම් තියෙනවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකේ. දැන් කෝල් කරන්න කිව්වට නම්බර එක කිව්වේ නැහැ නේ. 0111 437 1250 0111 437 1250 තමයි නම්බර එක. දැන්ම කෝල් එකක් දාලා විස්තර දැනගන්නකො, පාඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ෆ්‍රීලන් නිවසින් හඳුන්වා දෙන හෙළ මසාලා ගැන මතක් කරන්න ඕනි. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් කියලා කියන්නේ ගෙදර හදන කෑම වේල විතරක් නෙවෙයි, ඔයාගේ කෑම කඩේ හදන කෑම වේල පවා ඉන්දියාවේ හදන මසාලා රහට රස ගන්නවා ගන්න තියෙන හොඳම රහස. එළවලු ජාති වලට නම් ගැළවෙන්නෙම ෆ්‍රීලන් ග්‍රීන් කරි මසාලයි. මාළු ජාති වලට රෙඩ් කරි මසාලා. මස් ජාති හදනවා නම් බ්ලැක් කරි මසාලා. පාවිච්චි කළා රස බලලා බලන්නකෝ. ඔයාට හිතා ගන්න බැරි වෙන රසයක් ඔයාගේ කෑම වලින් එනවා. ඒ වගේම තමයි විෂන් කෙයා පිළිබඳවත් මතක් කරන්න ඕනි. දැන් ලංකාව පුරාම තියෙන ඕනිම විෂන් කෙයා ශාඛාවකට ගියෝතින් 15%ක වට්ටම් ලබා ගන්න පුළුවන් ඔයා අරගන්න කණ්ණාඩි වලට, සන්ග්ලාසස් වලට. හැබැයි ඔයා ගාව තියෙන්න ඕනි කමර්ෂල් බැංක්, එහෙම නැත්නම් BOC, එහෙම නැත්නම් පීපල්ස් බැංක් ක්‍රෙඩිට් කාඩ් එක. ජුනි මාසේ 28 වෙනිදාට කලින් ලංකාව පුරාම තියෙන විෂන් කෙයා ශාඛාවකට ගියෝතින් මේ අවස්ථාව ඔයාට ලබා ගන්න පුළුවන්. උසස්ම තත්වයේ අයිවයා සරගන්නවා නම්, අලුත්ම විලාසිතාවල අයිවයා සරගන්නවා නම්, විශ්වාසයෙන් අපිට යන්න පුළුවන් එකම සහ හොඳම තැන තමයි විෂන් කෙයා කියලා කියන්නේ.

0: ஜானியே கதே துனு மாவதே தே துனு மாவதே
1: எஃப்எம் அனுபா எஃப்எம் அனுஹதராய் தஷ்ம அதா நே எஃப்எம்
2: வேலாவ ஒப வெத gene என்னே
3: சஹலி ஹேப்பிலி கியன்னுகோ ஓயாலගේ கேஷ்பேக் கதாவ ஃபேப்ரிகேட்டர்கே கோட்டேஷன் එක ஸ்விஸ் டெக்கேட வாட்ஸ்அப் කරා
4: மில்லியன දෙකහමාරක් දක්වා கேஷ்பேக் ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කෝටේෂන් එකත් 0.76780 වට්ස්ඇප් කරන්න
5: වෙලාව 12 විනාඩි 39 යයි
6: ගින්දර
7: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
6: සල්ලි කන්දක් උම්මා වැස්සක්
8: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
9: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයාක රස බලමුද? මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
10: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka
11: ජූනි 22 සිට 28 දක්වා විෂන් කියා ශාකා ජාලයෙන් ස්පෙක්ටකල් සහ සන්ග්ලාසස් මිලදී ගන්නා විට ඔබේ කමර්ෂල් බැංක් BOC හෝ පීපල්ස් බැංක් ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් 15%ක විශේෂ වට්ටමක් ලබා ගන්න. අදම ඔබට ළඟම විෂන් කියා ශාකාවට පැමිණෙන්න කොන්දේසි අදාළ වේ.
12: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳසැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ෙන් ඉන්න. අපි එන්නේ ජුනි 23 කැබතිගොල්ලෑම. ජුනි 24 පරාක්‍රමපුර

0: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
0: AAT අදියර 1 සහ AAT අදියර 2 එකවර හදාරා. වසරක් තුල AAT වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘත්තීය ගමන fast track කරගන්න. අමතන්න 0112 559 669.
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 536 636.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
6: වෙලාව 12:43.
7: මේ හස්බන්ඩ්
6: මොකද වයිෆ්
7: මගේ යාළුවෝ කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුවෝ කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
6: ආහා
7: මොකද කරන්නේ
6: ඔයා? ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකක් යමු.
7: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවොත් එක්ක. ඔයා ගෙදර ඉඳන් ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
8: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 536 636.
6: වෙලාව 12:44 යන්න වෙලාව කිට්ටු වෙන හන්දා ටග්ගාල කට්ටියව එකතු කරගන්න ඕනි. ඊට පස්සේ ඔයාලට මතක් කරන්න දේවල් තියෙනවා. දැන් ඉතින් අපි ගොඩාක් වෙලාවට බැංකුවට යන්නේ නැහනේ ගනුදෙනු කරන්නනේ. පහුගිය දවස් ටිකේම අපිට NSB බැංකුවේ කණ්ඩායම අපේ ගම්වලටම ඇවිල්ලා NSB ඩිජිටල් ඩ්‍රයිව් 3 අදියර හරහා ඩිජිටල් ගනුදෙනු ආරක්ෂාකාරීව කරන්න කොහොමද කියලා. ඒ වගේම තමයි වෙළඳ මහත්වරුන්ට වෙළඳ මහත්මීන්ට QR ක්‍රමවේදය ඔස්සේ කොහොමද ගනුදෙනු සිද්ධ කරගන්නේ කියලා අපිට කියලා දුන්නානේ. එහෙම කියලා දුන්න හන්දා දැන් අපි ගොඩාක් වෙලාවට බැංකු කටයුතු සිද්ධ කරන්න NSB බැංකුවේ Pay app එක ඩවුන්ලෝඩ් කරලා ඒ හරහා. ඒ වගේම තමයි වෙළඳ මහත්වරු මහත්මීන් ගාවත් දැන් QR ක්‍රමවේදය ඔස්සේ payment කරන්න පහසුකම් තියෙන හන්දා සල්ලි නැතුව ගියත් බැංකු ගිණුමේ සල්ලි තියෙනවා නම් අපිට payment එක කරලා බඩු ටික බොහොම ලේසියෙන් අරගන්න පුළුවන්. පහුගිය දවස්වල ඩිජිටල් ඩ්‍රයිව් NSB ඩිජිටල් ඩ්‍රයිව් තිබුණා වගේම තමයි දැන් මේ දවස්වල NSB ඩිජිටල් ඩ්‍රයිව් ක්‍රියාත්මක නොවුණත් ඔයාලට පුළුවන් NSB Pay app එක හරහා ඒ වගේම තමයි QR ක්‍රමවේදයන් හරහා බොහොම ආරක්ෂාකාරීව තමන්ගේ ගනුදෙනු සිද්ධ කරන්න. ඒ වගේම තමයි දැන් ඉතින් බණ්ඩාර වෙල යන්න වෙලාව දවස වෙන් කරලා තියාගන්න ඕනි ඕගොල්ලෝ. පවුල් පිටින්, ගම් පිටින්. මොකද NetFM අපි නේත්‍රා බී වන්දනා පොසොන් උදානය අරගෙන එන්නේ මේ පාර බණ්ඩාර වෙලට. නේත්‍රාලෝක ශ්‍රී ධර්ම විජය පොසොන් උදානේ, නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අපි මේ පාර අරගෙන එන්නේ බණ්ඩාර වෙල ටවුන් එකේම තියෙන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට. දැන් අපේ ධර්ම විජය පොසොන් උදානේ තියෙන විශේෂම දේ වෙන්නේ නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරයනේ. ඒ වගේම තමයි ඒ විතරකුත් නෙවෙයි, භක්ති ගීත තියෙනවා, ඊට පස්සේ පොසොන් තොරණ තියෙනවා, දන්සැල් තියෙනවා, පහන් කෝඩු තියෙනවා. පොසොන් කලාවයක තියෙනෝනේ මොනවාද අන්නේ දේවල් ඔයාට අවශ්‍යතාවයටත් වඩා අපි සංවිධානය කරලා තිනවා බණ්ඩාර වෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ. දැන් දන්සැල් කිව්වට පස්සේ මුලින්ම මතක් වෙන්නේ කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක NetFM අපි සංවිධානය කරන තේ පැන් දන්සල. මේක හරියටම කිව්වොතින් ජුනි මාසේ 28-29 දවස් දෙකේම බණ්ඩාර වෙල ශ්‍රී පුෂ්පාරාම විහාර භූමියේදී පැවැත්වෙන. ඒකටත් මතක් කරන ගමන් අපි යන්න හදන්නේ WhatsApp එකේ ඉන්න අපේ නංගිලා, මල්ලිලා, අයියලා, අක්කලා එකතු කරගන්න. Good afternoon.

සරච්චන්ද්‍ර දෙම අපිට මෙසේජ් එක දාලා තියෙන. දිනිත, විමුක්ති, හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති, කමල්, සන්ධ්‍යා, ඒක සරච්චන්ද්‍ර තමයි අපිට මෙසේජ් එක දාලා තින්නේ. හරි හරි, නම් කියව ගත්තා. හරි ජනී කොල්ලෝ, අද නම් අපිට අවුව වැටිලා. දවස් 3ක රෙදි ටික එකපාර හොදනවා, වේලනවා. එන හයියෙන් ඔයාව අහගෙන ඉන්නේ ජනී. සද්දෙට අහගෙන ඉන්න වෙලාවේ අර ලයිට් බිල් ලියන අපේ මහත්තයා ගෙවල් ගාවට ඇවිල්ලා ගේට්ටුවට ගහනවා ගහනවලු, ඒකත් ඇහිලා නැහැ. හෝකන්දර ඉඳන් රුක්මණී අක්ක තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. දයාසේන අංකල්වත් එකතු කරගන්න කියලා කියනවා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා කට්ටියම. ඊට පස්සේ යන්න හදන්නේ කළුතර පනාපිටිය පැත්තට ගිහිල්ලෙන්න. කළුතර පනාපිටිය ඉඳන් අපේ චාමර ස්ටෝස් එකේ චාමර සහ තනූජා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. කිරුළපන සෝමාදේවි ප්ලේස් එකේ අපේ රංගන මෙසේජ් එකක් දාලා තියෙනවා. කෑවද බිව්වද කියලා අහලා තියෙනවා. කාලා බීලා සතුටින් ඉන්නවා. ඊළඟට ජනී පැට්ටෝ, කොහොමද අදත් ඔයාව අහගෙන ඉන්නේ? අනුරාධපුරේ ඉඳන් අපේ නිපුණි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් අනුරාධපුරේ ගියාම බලන්න වඳින්න තියෙන තැන්වල ෆොටෝස් එහෙමත් ඉතින් නිපුණි අපිට දාලෙවනු. එන්න කියලා දන්නේ නැහැ කියන්නේ. උහන තිස්සපුරේ ඉඳන් අපේ නිලන්ත උල්ලුසේවාගේ අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. වයිෆ් ඉන්නවා සුමිත්‍රා, දුව ඉන්නවා සුරිශානිකා, කට්ටියම එකතු කරගන්නවා. සුබ සුබ දවසක් වේවා ජනී, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ගාල්ල චීන කරටු ඉඳන් අපේ යමුනාලාසන්ති මෙසේජ් එක දාලා තියෙනවා. හස්බන්ඩ් ප්‍රේමරත්න, පුතා පුබුදු ලක්ෂාන්, මේ වගේම තමයි මොට්ටේ නැන්ද ඇතුළු පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියනවා. මොනවද දන්නේ අප මේ කියන්නේ? මං හිතන්නේ මේ ටැමිල් වලින් මුට්ට කියලා කියන්නේ බිත්තරවලට. මං දන්න තරමින් වැරදි නම් නිවැරදි කරන්න. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා නිෂාක්යා අපිට මෙසේජ් එකක් දාලා දෙනවා. ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ අපේ කෑගල්ල ශාන්ත ටේලර්ස් එකේ ඉඳන් ශාන්ත අයියා, එයාත් මෙසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මකුල්ලොලුවේ රංජිත් දිසානායක මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපේ තංගල්ලේ අප්සරා, ඔයාවත් එකතු කරගන්නවා මේ සින්දුවට. Thank you ජනී, බ්‍රෝකන් ඒන්ජල් සින්දුව දුන්නට. කාලයක් ඉල්ලුවාට පස්සේ තමයි සින්දුව හම්බ වෙන්නේ. ඉතින් අපේ සුජා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ ජනී, මම ඔයා උදේ ඉඳන් අහගෙන ඉන්නේ, මට දෙන්නකෝ ලස්සන සින්දුවක් කියලා අපේ නිලු මිල්ලෑ විඳ මෙසේජ් එකක් දාලා තිනවා. යවත් එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට.

මේ කට්ටියව එකතු කරගෙන තමයි අදට දේදුණු මාවතෙන් ජනියා යන්න හදන්නේ. එහෙනම් අපි ආයෙත් හෙට උදේ 10ට දේදුණු මාවතෙන් හම්බවෙමු. එතකම් පරිස්සමෙන් සන්තෝෂයෙන් ඉන්න. පුංචි ආඩම්බරකාරී ඇවිල්ලා ඉන්නේ. ගිහින් එන්නම් මම ජනි.

යලි හමුවෙමු කියලා කියන්න තියෙන ඉතින් හැට උදේ 10ට තමයි. යන්න වෙලාව කිට්ටුවටම ඇවිල්ලා අපේ ගින්දර හැන්දෑව අරගෙන ගින්දර කියලා භාෂිත් මෙදිරියට ඇවිල්ලා හැබැයි ඉතින් වරකාගොඩ අනුර ගාමන්ට් එකේ ඉන්න සෙට් එක එකතු කරගෙන

0: Dunu Mavata.
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapuram Rasaganayana Aulesam Rasakarakana Mather Freela Noodles Taste Ke Trustaka.
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
3: අලුතැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනි මුලගම් පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
3: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
6: රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයික් වාවා, මයි චැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතොස සුපිරි වෙළඳ සැල් වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
7: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූපිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
8: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණයෙන් සමගෙන නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
9: නුවන දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්මා ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව නෙත් FM.
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
4: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 862 363 076 716 3672.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: මණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි,
2: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටකයිට් ප්‍රකාශකයෝ වෙතින්
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: හොඳම මිලට කොලිටි එක්ක 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data, 4GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට. Mobitel 1598.
5: Hi, වේලාව එකයි.
6: Hi.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
1: බෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම net news.
5: අයිබෝ ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබෙනවා. එය හලාවත් සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා සහ ගල් සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහායි. අද පෙර 11 සිට ඉදිරි පැය 24 දක්වා බලපෑත්වන පරිදි එම අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබෙනවා. එම ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 60 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී ඇතේ. මිලඟ net news පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
6: කින්දර හැන්දෑව
7: brought to you by
8: sumudu matu pitene sa endan innat pahasui leak wennet na
9: fems ayeka oyata oyawa mage arinne na
10: wadiyuna leasing bara sahallu karana kedi rice api gewenawa oyata rupiyal 50000 thawa kedi rice leader 125 bike ekata discount ekak rupiyal lakshayak 077 406 4997 kata karanna
11: FM 95 94.8

අද බදාද දවස සතිය මැද දවස අපි වැඩ කරන මැද්දකට ඇවිල්ලා තියෙන්නේ මේ සතියේ. ඉතිරි දවස් දෙකත් ඔගලන්ට කරගන්න තියෙන වැඩ කොහොම ඔළුව ඇතුලේ දැනෙනට මෑති ප්ලෑන් එකක්. හැබැයි මේ වෙලාවෙ නම් කිසිම ප්ලෑන් එකක් නැතුව ඇති බඩිගිනියදි. සමහර විට මේ ලන්ච් ගන්න ගමන් වෙන්න ඇති. එහෙම නැතාව ගෙදරට වෙලා ඉන්න අම්මෙක් නම් බබාල ඉස්කෝලේ ඇරිලා ගෙදරට වෙලා බලාගෙන ඉන්නව ඇති. එනකම් ඉගාවට ඔයා ඔෆිස් එකේ නම් අයෝතෝ පැයි චුට්ටයි චුට්ටයි වැඩ කරන්න තියෙන කියලා ඔර ලෝස දිහා බලාගෙන ඇති. ඕෆින වෙලාව කිට්ටු වෙනක ඔය මුකුත් නැතුව අපි හිතමු ටාගට්ස් කවර් කරනවා නන්නේ. ගවර්මෙන්ට් එකේ වැඩ කරන ගමන් එහෙම නැත්නම් ආගේ කඩේ වැඩ කරන ගමන් කොතන වුණත් අමාව වහගෙන ඉන්නව නයි. මං කියන්නේ උතු රන්න හරියන් ඩෝරි මහත්තයෝ. ඉතින් නදත් අහගෙන ඉන්න අහගෙන ඉන්නාත්‍රේ අපි ලගේ හොට්ලයින් නම්බර් එක තියෙනවා 0112 55 33 63 ඔගලන්ට කෝල් කරන්න පුළුවන්. සින්දුවකට හිතේන කොමලම්ම ඩෙඩිකේට් කරාම ඒ වගේම තමයි 0711 95 95 95 අපි ලගේ වට්ස්ඇප් නම්බර් එක තියෙනවා. චැට් එකට සෙට් වෙන ඒ වගේම තමයි ෆේස්බුක් ඉන්නවනම් තමනේ තිබෙම ඔෆිෂියල් ෆේස්බුක් ෆෑන් පේජ් එක ලයික් කරලා ෆලෝ කරලා නැත්නම් අයියෝ අපරාධි කියලා හිතේ. අදත් පුරුදු විදිහට ගින්දර හැන්දාව ෆේස්බුක් පෝස්ට් එක දාලා තිනවා. ඒකට ලයික් එකක් කමෙන්ට් එකක් ඕනිමයි. හරිද? අද මෙන්න මෙහෙම පොඩි එකක් අහලා තියෙන්නේ. ගල දානවනේ චූටි ජොලියක් ගන්න දාන්න මෙව්වා. ඉතින් ඒ හින්දා ඒ ජොලියට සෙට් වෙන්න කියලා තමයි කියන්නේ. අද අහලා තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. buy one get one free දෙනවා නං. Buy one, get one free දෙනවනම් ඔහෙට මොනෑ යෝනක්? දැනටම සෑහෙන කමෙන්ට්ස් ඇවිල්ලා තියෙනවා. ඔයාගේ කමෙන්ට් එකත් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ ඩ්‍රොප් කරගෙන යන්න. හතර වෙනකන් අපි ඉතින් ජලියක් කරන් යමු. හරිද? අර ඔගොල්ලෝ කියන විදිහට මං ඔහෙල්ලාගේ ගිනි දෙයියා. බාෂි දෙකක් ආදරියා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780 WhatsApp කරන්න.
1: වෙලාව එකයි විනාඩි 13යි.
3: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
1: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
4: සුබ දවස.
1: අලුත් වෙලා.
4: පහසු වෙලා.
1: තෑගි වැඩි වෙලා.
4: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් bike එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
7: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි.
8: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
9: නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී. බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය, ශ්වේත පූජා, පෝදින වැඩසටහන, තේ පැන් දන්සැල, මහිලා මුක කතා වස්තුව සහිත තොරණ, Net FM පුසුන් කලාපය නරඹන්න. සංවිධානය Net FM සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය. ප්‍රධාන අනුග්‍රහය
1: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
10: සිසුන්ගේ පළමු තේරීම AAT අඩු කාලයකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකම හිමි කර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
1: ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
11: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: දවල් එකයි විනාඩි 17යි විලම. අපි යන්න හදන්නේ කට්ටියක් වේ එකතු කරගන්න. මේ මගේ අතේ තියෙන පොඩි බඩුවක්. තාම මම මේ ටික කැඩුවේ නෑ. මම ස්ටෝරි එකට එන්නේ අනකොට භාෂාවට ලියුම් ගොඩක් ඇවිල්ලා තියෙනවා කියලා. මට මේ ටික අපේ රිසෙප්ෂන් එකෙන් දුන්නා. මම මෙව්වා තාම කැඩුවේ නෑ. Thank you ඔගොල්ලන්ගේ ආදරේ ලියලා එව්වට. මට මෙව්වා ගෙදර අරගෙන යන්න පුළුවන්. මේ අහන්නකෝ පොඩි බඩුවක් කියන්න තියෙනවා ඔගලන්ට. ගින්දර හන්දාව යස් අලුත් වෙනවා. ඒ අලුත් වීම ඔයා හිතන්නේ නැති විදිහකට වෙනවා. හරිද? එක මාරයි කක වෙනවා. එක මාරයි කියලා ඔයාට දැනෙන්න ගන්නවා. ඉතාම ඉතාම ඉතාම ළඟදී. ගින්දර හැඳෑවීමේ ලස්සන වෙනස, අලුත් වෙනස අහන්න ඔගල එකතු වෙයි කියලා මම ඉතාම ආදරෙන් හිතනවා. හරිද? ඉතින් ඒ හින්දම ඔගලන්ට මතක් කරනවා ගින්දර හැඳෑවේ නෙත් එක තෑගි යකා ඉන්නයි යන්නේ. තෑගි යකාගෙන් ඔගලන්ට යක්ෂ තෑගි දිනා ගන්න පුළුවන්කම තියෙනවා. මම මෙහෙම කියන්නම්කෝ, සල්ලි කන්දක් උම වැස්සක් එක්ක නෙතෙම තෑගි යකා ගින්දර හැඳෑවෙන්නේ නෝට. තෑගි යකා ඉන්නේ ගින්දර හැඳෑවෙන් විතරමයි දවල් එකේ ඉඳන් හතර වෙනකම්. හැමදාම ඔගලු මාව හං හිටියා වගේම FM 95.4 හැමදාම අහගෙන ඉන්න ඒ අතරේ තෑගි දිනා ගන්න. හරිද? එතකොට බලන්න පුළුවන් ගින්දර හැන්දාව කොච්චර වෙනස් වෙලාද, ලස්සන වෙලාද කියලා. හරිද? වැඩි විස්තර මම හිමින් හිමින් ඉස්සරහට කියන්න, කොහොම හරි අහගෙන ඉන්න. හරි, ඒ අතර මෙන්න මේ කටියව අපි එකතු කරගමු WhatsApp එකේ. හයි භාෂකේ, දිග ලස්සන මැසේජ් එකක් කියවලා තියෙනවා. කොහොම හරි මගේ හිනාවට කටහඬට ඔයා සෑහෙන ආදරේ කළාලු. දැරණියගලින් හැමදාම ඔයා වහන මම රන්දි කියලා කියනවා. තැන්ක් යූ. ඇත්තටම ඔගොල්ලෝ මාව දැකලත් නෑ නේද? මාව දන්නෙත් නෑ. හැබැයි ඔගොල්ලෝ මගේ වොයිස් එකට මාරම ආදරේ කළා. තැන්ක් යූ. ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ ගම්පහ DR ගවර්න්මන්ට් එකේ සෙට් එක මගේ ප්‍රියණියක් ඇතුළු කොමලම ආදරෙන් එකතු කරගන්නවා. මං ඉතින් ඔහෙලට දෙකම දෙකක් ආදරේ. හරිය? හලෝ හලෝ කොමද? දැරණියගල පල්ලේ බාගේ නිලු ගවර්න්මන්ට් එකේ චිල් එකේ අහගෙන ඉන්නේ ඈ කියලා පැතුම් සංජය කොමලා කියනවා. ඔහේවයි අර මේ ඔයාගේ සියලුම තාඩන පීඩ නිවසගෙන ඉන්න කෙල්ලොටි කොක්කුමයි දෙකම දෙකක් ආදරෙන් දාගන්න. ලෑස්ති කළ තියෙන සිංදු සේරම ටිකව අහන්න. ඉගාවට කන්නන්තොට ඉහළගම බේකරිය රසිකය රාජාය වැඩලුවාද නිලෝ ගවර්මන්ට් එකේ පැත්තා. ඊට පස්සේ පැලන් පිටේ හිරාණි අක්කා, කෙලිමඩලේ රේණු අක්කා, මත්තුමුගඩ සුනිල් කැඩිය අක්කා අය කැටියමයි යටි අන්තට ටයිටනික් සලූනික ඔක්කොමලා එකතු කරගන්න කියලා කියනවා. සිංදු ටික අහන්න. ජය වේවා ලක්ෂණ භාෂි කෙම්ලේ තුදු නෝනේ හබුන් කැටේ හකුරු කැටේ. කියනවා බත් කූට කූට කාල බෝල වගේ පෙරලි පෙරලි ඉල්ලෝල හලිද කියලා. සීතල බණ්ඩාර වෙල රංජන් රාමනායක නෙමේ රංජන් රත්නායක අයියා. පොඩ්ඩෙන් අමතක වෙනවලු අදත් නයිට හෙට මුදලට දෙන එවුවයින් එකක් දෙන්නලෝ. දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්නවා. හරිද? ඊට පස්සේ රම්පුතේ සුබ දහමලක්. ගින්දර හැඳාවට අපි තිනවා ඔබ තැන පූජෝ පිටිය පාරේ NSD ටේලර් ෂොප් එකේ නිරෝෂක්කගේ මැසේජ් එක. හෂිනී සුජීවා දමයන්ති අක්කා චම්ප මැඩම් කටියම එකතු කරගන්න කියලා කියනවා. සින්දු ටිකක් දෙන්න ආදරේ හතරා. ඔයා යද්දි අකා එනව නේද කියලා අහනවා. යස්! යකෙක්කෙනෝ යක්ෂ පෙරලියක් කරන්න එන්නේ. මට ෆොටෝ එකක් දෙන්නකෝ ආදරෙයි කියලා කියනවා. ඉන්න මම වට්සප් එකට ෆොටෝ එකක් දාන්නම්. හරිද? එන ඔය කට්ටියව එකතු කරගෙන අපි යමු ඔහෙලගේ ධෝනිගේ සින්දු අහන්න.

தவால் லிக்காய் வினாடி விசி ஹதாய் விலாவா பை ஒன் கெட் ஒன் ஃப்ரீ முனாதோ நீ அப்படி பலமோ அப்படி ஃபேஸ்புக் போஸ்ட் கிட்ட முனாத வில்லத்தேன்னு கமெண்ட்ஸ் கேலா ஹரபோ মনে মনটা মুখ গলাঙ্গি জলি খবিনস্টিকা করে ভালো মেয়ে খাটিয়ে মনে আদে খেয়ে নিখেলা অ্যাডমিন করে তা রম্পু তাও দেন না বেড়ে তো এটুকুটা বাসিও নিকাম্মা হম্বে নো অ্যান্ডে কল্ল আমেশা রঙ্গিকা ওয়াবো নে আন্দে කොමාරි අම්මගේ නම රෝස්ලු අනිත් ලස්සන නම අප්ප එයාට හොඳ ලස්සන විශේෂයක් දෙන්න කියලා කියනවා මම අමේෂනි ගම්බෝ හස්බන්ඩ් මදුශාන්ත ඒ වගේම දුවල තුන්දෙනා ආදේශා මොක්ෂා අහිංසා ලොකුමල්ලි අමිත එයාගේ වයිෆ් රුමේෂ දුව අකීෂා පොඩිමල්ලි අශේන එයාගේ වයිෆ් සුලෝචනා චූටි දුව කියෝෂි ඊට පස්සේ මගේ තාතා ක්‍රිස්ටෝෆර් මේ කුමලම එයාට ආදරෙන් විශ් කරා කියලා තමයි කියන්නේ කියන්නේ මිනපේ අම්මට ලස්සන විශේෂයක් දෙලෙම Happy birthday to you Happy birthday to you Happy birthday me වගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නිදුක් නිරෝගී සුව ලැබෙන නියම බර්ත්ඩේ එකක් වෙන්න කියලා මම ආදරෙන් විශ් කරනවා අම්මා හරිද මෙන්න මේක ඔයාට මගෙන් හරි ඊට පස්සේ උමයන්ට කියනවා හයි ගින්දරි එකපාරේ හිතාගන්න බෑ අප කන්ෆියුස් උංග බුංග වෙනවා නේද කවර පිටිය මාලවන්නේ ආරච්චි සුදු මැණිකේ මගේ දුව ශාම කුමාරි ප්‍රියදර්ශනී ආදයාගේ බර්ත්ඩේ එකේ හරි විශේෂයක් දෙන්න හස්බන්ඩ් සම්පත් පුතා තරුෂේ වගේම හිරෝෂෝ දුව සනුකි මම ආදරම්ම ඔයත් විශ් කරන්න කියලා කියනවා මම හිතන්නේ දුවගේ නම වෙන්නේ සනුකි කියන්නේ නේ Happy birthday to you Happy birthday to you Happy birthday Sanu ඔයාගේ හිතේ තියෙන ලස්සන ලස්සන හිනු කොහොම හැබෑවද සුබම සුබ පන්දිනයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා හරිද ඊට පස්සේ සඳුන් කුමාරා කොහෙද අනේ හිටපු ගමන් අතුරුදන් වෙන්නේ මේ ඉන්නෝ වන් ඉන්නෝ රෝහණ හෙටිය රචි අයබෝවන්නේ නිදුක් නිරෝගී සුන්දර දහවලා සින්දු තම ඕන එකට දෙකක් නෙවෙයි තුනක් මලෝ බයි වන් ගෙට් වන් ෆ්‍රී නෝ සින්දු දෝනේ ඊට වඩා එව්වා තියෙන්නේ අනේ මේ ලෝකෙ පොඩ්ඩක් හිතලා කියන්නකෝ ඊට පස්සේ අපේ කුමාරියක් ඇඉන්නෝ රත්නපුරේ දෙල්වල අසෙල් අයතිකෝ අවත ආදරෙන් එකතු කරගන්න ජීවනී ප්‍රදර්ශිකා තැන්ක් යූ ඔපා ස්ටිකර් කමෙන්ට්ස් වලට නමී දර්ශනාය කොල්ල තාම කන්ෆියුස් තාම හිතනවා ලලිත් සොයිසා මට දෙන්න ලෝකෙට මැහෙන්න කෝවක් පැටියෝ ආදරේ දෙකම දෙකක් කියලා කියනවා ඇත්තමයි මල්ල සමයන් ඊට පස්සේ කුමාරියක කියනෝ හයි ගින්දරියෝ මොනවා ඉතින් වෙන අපිලට ගින්දර තම ගින්දර හන්දාව තමයි ඕන ඉතින් දෙකෝ දෙකක් ආදරේ කියලා කියනෝ ආදරේ ආදරේ විමලයෝ ආවත් එකතු කරගන්න ශිරණි සඳ මාලි හයි තැන්ක් යූ පාස්ටික කමෙන්ට්ස් වලට ඊට පස්සේ මකුලොලුවේ රංජිතයි කියලා මාත අවහගෙන ඉන්නේ කියලා ඉරන්දි ලියනගේ එකට දෙකක් දෙනව නම් සින්දු තමයි භාෂිදුවේ කියලා කියනෝ එහෙනම් හා මේනක කුරුප්පෝ හයි භාෂි මාත අවහගෙන ඉන්නේ නැවිගල වරකපුල ආවත් ආදරේ නිකුත් කරගන්න පැතුම් සංජය කරකාර බඳින්නට කාලේ හොඳා බහ දුන්නෝ තාල හිති එකට දෙකක් දෙනව නම් භාෂිනී ආරියරත්නෝ මෙන්ෂන් කරලා දෙන්න හනේ හිතාගෙන ඇති හිතේ ඇති හන්නේ පැත්තෝ ආදරින් ඔගල කොම එකතු කරගන්නම් හරි ඊගාවට අර මට ලැබුණ ලියුම් වලින් මම දැනට දෙකක් කැඩුවා හරිද තම කියවන්න බැරි වුණා එකක් මට එවල තිනෝ පද්මසිරි ෆර්නාන්ඩෝ අනේ ආදරේ ආදරේ ආදරේ දෙකම දෙකක්
එකතු කරගන්නම් හොඳේ. බොහොම බොහොම බොහොම ස්තුතියි. වෙලාව වෙන් කරගෙන මට ලියුමක් ලියලා ඕට. ඊගවට යක්කලෝ බිරියානි කඩේ බියංකා අක්කා. අකුරු කැතයි ගලපලම බලන්න පැංචියේ කියලා වෙලා තියෙනවා. අයියෝ අයියෝ අයියෝ. එයාට දෙනවලු ප්‍රශ්නයක්. ඔයා ඔහොම උම්ම දෙනවට අම්ම කැමතිද කියලා. මං හිතන්නේ අපේ අම්ම මේ ප්‍රෝග්‍රෑම් එක අහලා තියි කියලා. ඇත්ත කතාවක් කියනවා. අනේ මං දන්නේ අපේ අම්මා රේඩියෝ වල මුලින්ම මම කතා කරපු දවසේ අහලා තිබ්බා. අනේ සාමාන්‍ය වෙන අම්මල නම් ඉන්නේ මගේ දරුවා මගේ දුව කියලා හෙන උදම් අනනවනේ. ඒව අපේ අම්මගෙන. අම්මේ නෑ යාහල නෑ. දන්නවනම් මට කියයි රටට විහිදුවක් නොවී ගෙදර ඉන්න ඕලමයෝ කියලා නේ. අපි මේ උම්ම එක අම්මට දෙවෝ. හරි මේ ගොඩක් කලා කියෝ. අපි යමු මේ සිංදු අහන්නේ. අතරි මම ඔයගලන්ට ෆෙම් සෑය ගැනත් මතක් කරගෙන යන්න. ගෑන් ළමයින්ට පීරියඩ්ස් දවස් කියලා කියන්නේ මෙන්ටලි වගේම ෆිසිකලි හරිම අමාරු දවස්. ඒ දවස් ගෙවා ගන්න නම් හොඳ සපෝටිව් පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනි. ඔයා අයියාගේ පාර්ට්නර් නම් අනිවාර්යෙන්ම ඔයාත් මේක දැනගෙන ඉන්න ඕනි. මෙව නොටි කතා නෙවෙයි. පෑඩ්ස් ගන්නවා කියලා කිව්වහම මේ දානේ මල්ලි මට පෑඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න කියලා අක්කාම කිව්වදී. අම්මා කිව්වත් කතා කළ පුතේ අක්කට පෑඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න කියලා ලැජ්ජාවෙන් අඹරන්නේ. හරිද දෙනෝ දෙකක්. අන්නක ඒවා නෝටි දේවල් නෙවෙයි. ඒව සමාජයේ තියෙන දේවල්. අපි ඒව දැනගන්න ඕනි දේවල්. අම්මට හරි නංගිට හරි අක්කට හරි එහෙම නැත්නම් ඔයාගේ වයිෆ්ට හරි ගර්ල් ෆ්‍රෙන්ඩ්ට හරි කඩේට ෆාමසිකට ගිහිල්ලා පෑඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න බැරි කමක් වෙන්න විදිහක් නෑ නේද? මේවා නෝටි දේවල් නෙවෙයි. හංගන්න ඕනි දේවල් නෙවෙයි. පීරියඩ්ස් කියලා කියන්නේ ස්වභාවික දේවල්. ඒක හරිම අමාරුයි ගෑන් ළමයින්ට දරා ගන්න. හරිම වියර්ඩ් ක්‍රේවිංස් එන ඩේ ටු ඩේ ලයිෆ් එකේ අපි වෙනදා කරපු දේවල් කරන්න කිසිම හිතක් දෙන්නේ නැහැ. අමුතු දවස් ටිකක් තමයි පහුවෙන්නේ පීරියඩ්ස් කාලෙට. එහෙම දවසට ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න පහසුව දෙන හොඳ සපෝටිව් පෑඩ් එකක් ඕනේ. ඒ නිසා තමයි මම ඔයගලන්ට කියන්නේ ගෙවන ගානට උපරිම සාධාරණයක් කරලා ෆෙම් සෑයම ගන්න කියලා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: අපි ලගේ ගින්දර හඳාවි චූටි බ්‍රේක් එකක් වෙලාව එකයි විනාඩි 37යි.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදනය.

0: වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයගේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රෙන්ත් ෆයිටර් තාක්ෂණය සමග එන නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
3: ජූනි 24 ගම්පහ රතනැවතුම් පොලේදී
1: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.

0: Happening, been a bit of me. Happening, been a bit of me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන්
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

දවල් එකයි විනාඩි 7 ලිහයි වෙලාව අපි ලැබෙන ගින්දර හඳාව අහගෙන ඉන්න මට කෝල් කරන කට්ටිය ගොඩම ගොඩක් ඉන්නවා සමහරු නම් මේ වෙලාවේ තනේ ගත්තොත් බිසි කෝල් කරන්න කියලා කියනවා බාරින් නෙපා රම්පුතා පව් මේ මෙන්න මේ කට්ටියව දාගමෝ හරිද යා කඩහපල KR ටේලර්ස් කියලා විරියංක කතා කළා දවසක් 88 වතාවක් try කළාද ඔබේ මිතු දුරකතන අංකේ කාර බහුල බවින් කරුණාකර පසුවම තත් එහෙම කිව්වද 88 වතාවක් ඇඟිලි රිදුනද අම්මා අනේ මම ආදරේ අනේ දෙකම දෙකක් ආදරේ හරිද එච්චර try කළ කොහොම හරි අද කෝල් එකක් ගන්න හම්බුණා හැබැයි සමහර වෙලාවට ගන්න බෑ කියලා දන්න නිසා WhatsApp message එකක් කියවල ඉන්නු මම WhatsApp messages කියවන උපරිම සමහර වෙලාවට ඒකත් කියව ගන්න වාසියට බැලාව මදි වෙනවනේ ඒකට ඉතින් ළඟම වාජනයට සමාව දෙන්නම් හරියනවා මහත්තයෝ අද ආදරෙන් එකතු කරගන්නවා husband වයි ඒ වගේම සනු මිනංගේ වයි එකම හරිද පොළොන්නරුවේ රමණී අක්කා දැයිතින් ගිහිල්ලා බයයන් චුට්ටක් කම්ම ආදරෙන් ඔවත් එකතු කරගන්න ජයලා ආරෙනින් බුක් ෂොප් එකේ මගේ අයිරක් අත අහගෙන ඉන්නු ක්විට් මංචනායක අයියත් එක්කම ඔවත් එකතු කරගන්නවා ලෑස්ති කරලා තියෙන සිංදු සේරම ටිකව අහන්න යස් කෝල් කරගෙන අහනවා ගින්දර හැන්දෑවෙන් ටැගිය කා ඉන්නද යන්නේ කියලා ඕ අත පිරෙන්න සල්ලි ඇති වෙන්න මදුන කියන ඕයි ඕගලන්ට දිනා ගන්න පුළුවන් හරියෝ නිසා ගින්දර හැඳවාලුත් වෙන්න යන්නේ අලුත් වෙන සකෙක් ඔක්කොම ටික අලුත් වෙන්න යනවා ඒ වෙලාවේ මම ඔගලන්ගෙන් ආදරෙන් මතක් කරන අවුරුද්දයි මාසයක් ගින්දර හැඳව භාෂිය කැහුවා වගේම මේ වෙනසත් අනිවාර්යෙන්ම අහගෙන ඉන්න අතමිට සරු කරගන්නත් පුළුවන්කම තියෙනවා හරිද ගින්දර හැඳව අනික ඔගලන්ට අමුතෙන් කියන්න ඕනේ හැබැයි තෑගි යකා ඉන්න ලෑස්ති වෙලා ඉන්නේ ගින්දර හැඳවෙන් විතරමයි තෑගි යකා පනින වෙලාව ඔගල දානවා SMS කළා තෑගි දිනා ගන්න පුළුවන් කියලා මතකනේ අපි ස්කූටර් එකක් තෑගි කළා ලක්ෂ ගාන තෑගි කළා නේද සල්ලි වලින් තෑගි දුන්නා ඒ හින්දා මේක අනිවාර්යෙන් try කරලා බලන්න හරි ඒතරේ මතක් කරන්න ඕනි NSB digital drive ගැන අපි හැමෝටම මේක වගේ digital apps use කරන්න දැනුම නැහැ නේද අයියෝ මං නම් දන්නේ නැති දේ දන්නේ නැහැ කියන බය වෙන්නේ නැහැ අප්පා එහෙම වුණා තිනවා කොහොම හරි දන්නේ නැති දේක් කෙනෙක්ගෙන් අහලා දැනගත්ත කියලා කිසි අවුලක් වෙන්නේ නැහැ නේද? ඒ හින්දා තමයි NSB Digital Drive අපේ ලංකාවේ මිනිස්සුන් ලංකාවේ ආදරණීයව පරිභෝගිකින්ව පුරුදු විදිහට බැංකුවේ පොලිමේ ඉඳලා රස්තිය අදු වෙලා ෆ්‍රන්ට් ඔෆිස් එකේ ෆ්‍රන්ට් ස්ටාෆ් එකට දොස් කියලා මොකද්ද කරන්නේ ස්ලොට්ස් ලා වගේ වැඩ කරන එහෙම කියලා බැනලා නේද? එහෙම වෙන්න ඕනේ නැහැ. වාගේ වෙලාවත් හිතිරි කරගෙන ඉන්න තැනක ඉඳලාම වාගේ ඩිවයිස් එකෙන් ඒ දේවල් කරගන්න පුළුවන් නම් FD එකක් ඕපන් කරන්න පවා ක්ලෝස් කරන්න පවා digital transaction කොච්චර ලේසිද කියන කාරණාව අපිට කියලා දෙන්න තමයි NSB digital drive තවනාදීරේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔයාට මේ වැඩසටහනත් එක්ක සහින දේවල් දැනගන්න පුළුවන්කම තියෙනවා අපි නොදන්න දේවල්. අද දවසේ කඩවත NSB බැංකුව පරිශ්‍රයට ආවුතින් ඔයාලට ඒ ස්ටාෆ් එකෙන් අහලා දැනගන්න පුළුවන් මේව කොච්චර ලේසිද ඒ වගේම විශ්වාසවන්තද කියලා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම මතක තියාගන්න කඩවත පැත්තේ වා ඉන්නවා නම් ජාතික ඉදිරි කිරීමේ බැංකුව පැත්තේ යන්න. ගිහිල්ලා NSB digital drive එකකට වෙලා digital banking ගැන නොදන්න දේවල් දැනගන්න. හරි. ඒ වගේම තමයි මං කියවනේ අර KD Rice Motor Company Private Limited වෙතින් ඔගලන්ට තිලින කරපු ලස්සන බයික් එකක් අපි තෑගියක එක දුන්න මතකයිනේ අන්නේ ආගෙන තමයි මේ කියන්නේ යන්නේ KD Rice අපිට අපේ කියලා කියන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් හැදුවා නම් ලංකාවේ ඒ KD Rice Motor Company Private Limited මේ තමයි ජපානයේ Toyota තියෙනවා ඉන්දියාවට Tata තියෙනවා ජර්මන් වලට Benz තියෙනවා ලෝකෙ හැම රටකටම ආඩම්බර වෙන මොකක්ම හරි බ්‍රෑන්ඩ් එකක් තියෙනවා හැබැයි අපිට තිබුණේ මොකද අපි දියුණු වෙමින් පවතින රටක් ඈ අපේ අම්මලගේ කාලෙත් එහෙම කිව්වා අපරාධ කියන්නේ බෑ අපිත් එහෙම කිව්වා අපේ ළමයින්ටත් ඕ එහෙමනම් කියන්න දෙන්න එපා හරිද ඊගාව પરම්පරාවට හරි ආදම්බරින් මෙව්වා අපේ කියලා කියන්න පුළුවන් දේවල් ටික අපි හදන්න ඕනේ අපිට හදන්න බැරි නම් අපිට දෙන්න පුළුවන් සපෝට් එක දෙන්න ඕනේ යන්නේ නිසා තමයි මම ඔයගලන්ට කියන්නේ made in sri lanka කියලා ආදම්බරින් කියන්න පුළුවන් KD Rice Motor Company Private Limited ඔයගලන්ට අරගෙන එන නිෂ්පාදන ඉගලෝහ ජාති තුනක් හදනවා දැනට ඉලෙක්ට්‍රික් බයික් එකක් හදනවා පෙට්‍රල් බයික් එකක් හදනවා ඒ වගේම තමයි කායිකක ෆීල් එක දෙන ත්‍රී වීල් එකක් හදනවා මේ වර්ග තුනම ලංකාව නිෂ්පාදනය කරන ප්‍රථම සහ එකම ආයතනය KD Rice Motor Company Private Limited ඉතින් ඒ නිසා
පිටරට බ්‍රෑන්ඩ්ස් ගන්න සල්ලි නාස්ති කරන වෙලාවේ, පිටරටවල් පෝෂණය කරන වෙලාවේ, අපේ සල්ලි පිටරට පටවන වෙලාවේ අපි අපේ සල්ලි අපේ රටේ මිතුරු කරමු. එතකොට පුළුවන් අපිට අපි දියුණු වෙච්ච රටක් කියලානේ අපේ ළමයින්ට ආඩම්බරින් කියන්න, අපි දියුණුයි හරිය කියලා කියන්න පුළුවන් තැනට වැඩ කරන්න පුළුවන්. අනිතක තමයි කියන්න ඕනි ළමයෝ, 796500ක් වෙන මේ පෙට්‍රල් බයික් එක මේ දවස්වල ලක්ෂක ඩිස්කවුන්ට් එකක් එක්ක ඔයගලන්ට ගන්න පුළුවන්. 6,96,500කට ලක්ෂයක් වාසි. ඒ විතරක් නෙවෙයි කියන්න ඕනි, මේ දවස්වල ලීස් එකක් දාලා වාහනයක් ගන්නවා නම් ඔයගල දන්නවා ලීසින් එකේ ඩවුන් පේමන්ට් ඔක්කොම වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ අගේ ඔළුවේ තියෙන ලීසින් සහල්ලු කරගන්න කැඩි රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් හිතාගන්න බැරි සුවිශේෂී සහන ගොඩක් දෙනවා. ඉතින් ලීස් එකක් දාලා බයික් එකක් ගත්තාත් ඔයාට වැඩේ ගොඩ දාගන්න පුළුවන්. අනිත් විශේෂම කාරණාව කැඩි රයිස් පෙට්‍රල් බයික් එකේ තියෙන විශේෂම දේ තමයි පෙට්‍රල් සුවඳට පවා දුවනෝ මහතයෝ. මොකද මේක හදලා තියෙන්නේ 1.5cc අධිබලත එන්ජින් එකක් දාලා, ඒ වගේම පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා. අනේ හින්දා පෙට්‍රල් සුවඳට පවා දුවන්න යාට පුළුවන්. කලස් ගොඩකින් එනෝ මාර හැන්ඩි ආට ගැලපෙන කෙනාව තෝරගන්න. දෙවයින පුරාම තියෙනවා අලෙවි ජාලයක් සේවා නියෝජිතයින් ඉන්නවා. ස්පෙයා පාර්ට්ස් ඕන තරම් තියෙනවා. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0777 46 43 97 0777 46 43 97. ඔගලන්ට වැඩි

එනකම් බලාගෙන ඉන්න හරිම ආසාවෙන් දෙකම දෙකක් ආදරේ කියලා සලෝන් ගිම්හානි එකේ කට්ටිය කියනවා. අවව් උතුරම් හරි යන්න ඕනි මහත්තයෝ.

0: Kinderhändeva mit Baschi.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: සතුනේ විනාඩි 52යි වෙලාව. අපි ලගේ ගින්දර හඳාවේ පළවෙනි පැයේ අන්තිම සින්දුව තමයි ඔයාට අහන්න දෙන්න යන්නේ. ඒ අතරේ මතක් කරන්න ඕනි ගින්දර හඳාව අලුත් වෙනවා.
5: 1 2 check.
4: දැන් නිතර නිතර කියනවා ඒක නේද? Yes. අලුත් වෙනවා ගින්දර හඳාව. ඒ net fm තෑගියක තිකම. මතකයිනේ ඔගලන්ට තෑගියක හිතාගන්න බැරි surprises දුන්න මේ දැන් last වෙන්නේ. තව ලස්සන surprise එකක් ඔගලන්ට දෙන්න.

ඉතින් ඒ නිසා සල්ලි කන්ද කොයි උම්ම වැස්සකුයි ගින්දර හැඳෑවෙන් අඩගන්න අතක තියාගන්න ලංග දීම පෑගියකා ගින්දර හැඳෑවෙන් ඉනවා හැබැයි ගින්දර හැඳෑවෙන් විතරයි විතරයි විතරමයි දවල් එක ඉඳන් හතර වෙනකම් පුරුදු විදිහට අහන්න ඕන හරියෝ හරි ඕකේ තව දෙයක් කියන්න තියෙනවා පොසොන් එකට මොකෝ කරන්නේ අපි යමුද බණ්ඩාරවෙල ටවුන් එකේම තියෙනවා පුෂ්පාරාම විහාරස්ථානය හරිදෝ බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානය කියලා කිව්වහම කවුරුත් දන්නවා ඉතින් නේත්‍රාලෝක ධර්ම විජය පොසොන්දානය අපි අරගෙන ඉන්නේ බණ්ඩාරවෙලට 26 වෙනි දිනන් ඒ කියන්නේ හෙට නෙවෙයි අනිද්දා දවසේ ඉඳන් අපි වැඩේ පටන් ගන්න 30 වෙනිද වෙනකම් හරීම අලංකාරවත්ව ආමිසෙන් ප්‍රතිපතියෙන් දෙයාකාරින්ම මුනිදු පොදන්න ඔබට අවස්ථාව හදලා දෙලා තියෙනවා හරිද ඉතින් ඒ නිසා සීතල බණ්ඩාර වෙලට මේ පාර පොසොන් එකට අපි යමු හරිද විශේෂෙන් කියන්නේ මේ නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් නුදානේ විශේෂම දේ තමයි නේත්‍රාභිවන්දන ධාතු නමස්කාරය උතුම් බක්කුල සෑයේ වැඩම කළ සර්වඥ ධාතුන් වහන්සේ මහරහත් ධාතුන් වහන්සේලා වැඳපුදා ගන්න ඔබට පුළුවන් ඒ වගේම ශ්වේත පූජා පොහෝදා වැඩසටහන් මාලාව පැවැත්වෙන්නේ මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන ඉන්න බැරි කෙනෙක්ට නිතරම අහගෙන ඉන්නකොට සජීවීව ඒ පින්කම් එක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම තමයි බැතිගේ සරණිය පුසුන් තොරණ දන්සල් පහන් කුඩු මේ සියල්ල බණ්ඩාරවෙල නේත්‍රාලෝක පුසුන් උදානයේදී තියෙනවා හරිද ඒ වගේම ලංකාවේ දමන්තම සමාගම කරන කසාගල සමූහ ව්‍යාපාරි ප්‍රධාන අනුග්‍රහයෙන් නිතෆෙම් එක සංවිධාන කරන තේපැන් දන්සල ජූරි මාසේ 28-29 දවස් දෙක පුරාම බණ්ඩාරවෙල පුෂ්පාරාම පූජා භූමියේදී පැවැත්වෙන ඉතින් මේ ඔක්කොම එකතු වෙන්න එන්න බණ්ඩාරවෙලට

0: අතර ශ්‍රී ලංකාල් මැසු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ශ්‍රී ලංකාල් මැසු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
1: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
2: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල් වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
4: අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලි අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
5: විෂන්කයා කළුතර ශාකාව විසින් සංවිධානය කරනු ලබන නොමිලේ අක්ෂි සහ ශ්‍රවණ සායනය දින 28 වනදා උදෑසන 9 සිට විෂන්කයා කළුතර ප්‍රධාන ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව අක්ෂි පීඩන ශ්‍රවණ ඇසේ සුදා හඳුනා ගැනීම ඇස් කන්නඩි සඳහා සුවිශේෂී දීමනා නොම්බර 271 ගාලපාර කළුතර උතුර කළුතර අමතන්න 076 591 2365
6: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
7: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
8: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්
9: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
10: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
11: ක්‍රිස්ටිනා කෝටිගේ හනයි තනියට වෙකම කාන්දා නියෝජනය ගහන ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
10: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
9: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
12: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
10: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algotown-ට tune වෙන්න
13: Brought to you by
4: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
14: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි
15: The Palace Gampaha අවසාන නිවාස 25 ඔබ තදම සඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71 0.666 222 Prime Residences
16: සදා හරිත විවසායක සීමේත අත්ලක් සදාකාලික ආයෝජනයක්
17: දම්රු වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්
18: FM Algo Town
19: පැටියෝ කොහොමද
4: සින්දුවක් අහනවද
0: ඉදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ එන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා
4: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non-stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
9: වේලාව දෙකයි එකයි

0: ඔබවෙත ගෙනෙන්නේ
1: අම්ම ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම ඇතනියෝ.
4: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. තෙල්දෙනිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුල තිබී කාන්තා මලසිරුරක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකරුවෙකු අතරංගුඩගෙන් තිබෙනවා. එම සිද්ධියේ ප්‍රධාන සැකරුට සැඟව සිටීමට සහ තෙල්දෙනිය රෝහල් පරිශ්‍රයේ සිට එම සැකරුව තම නිවස කරා රැගෙන ගියේ කොණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවි රේදුරෙකු එලෙස අතරංගුඩගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. නුරලේ පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කුණ්ඩසාලේ ප්‍රදේශයේදී එම සැකරුව අතනඟුඩගෙන් තිබෙනවා. මේ අතරම මරණයට සම්බන්ධ සිද්ධියේ ප්‍රධාන සැකරු සහ ඔහුගේ බිරිඳ වලාණ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අදාළුවේ අතනඟුඩගෙන් ලැබුවේ යාපනය ප්‍රදේශයේදී. මිලඟ නෙට් නිවුස් පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ගින්දර හැන්දෑවා.
2: Brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
4: ෆිම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: වැඩිවන ලීසිං බර සහල්ල කරන්න KDRIZE අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRIZE ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 0777-406-4497 කතා කරන්න.
6: FM 95.

0: Kinder Handava Vibashi.
1: අවසද කයි විනාඩි 6යි වෙලාව. අපි ලගේ ගින්දර හැන්දෑව හන දෙවෙනි පැය පටන් ගන්න. මේ පැයත් කෝල් කරලා WhatsApp එකේ chat එකට සෙට් වෙලා හිම නැතන්. Buy one get one free. chance එකක් කොහොමද දෙනව නම් අට මොනව දෝනි කියලා. Facebook එකේ comment section එකේ comment එකක් කොටාගෙන ගිහිල්ලා ඕනි විදිහකින් සින්දුවකට කටේ dedicate කරන්න chance එක තියෙනවා. හරිද? Buy one get one free නම් ඔහෙලට මොනෑ යෝන. අපි බලමු ඇවිල්ලා තියෙන comments මොනවාද කියලා. නෙළුම් පුෂ්පසිරි. ඔයයි මොනා හරි කියනවා නම් ඉතින් මයමකෝ දෙයනේ දෙන්නලෝ. ක්‍රිෂාන් ක්‍රිෂාන් අක්ක කෙනෙකුයි නංගි කෙනෙකුයි යෝනිලෝ. නියම්මේ ඉතින් අය කියන්නේ අක්ක ගන්නකොට නංගි දෙනවා නම් හොඳයි කියලාද කියන්නේ? මහමහා නෝටි කොල්ලෙක් අනේ. නිරෝෂා නිරෝෂා මට ඕනි ඔයාවම තමයිලෝ. Buy one, get one free na? ඊගාවට උදයන්ගේ නෙතුමි. අනේ ආදරේ අක්ක ආදරෙන් ඕව තකතු කරගන්න. පුෂ්ප කුමාර කෙනෙක් එක කියලා බෑ ඔයා නෑනි කියලා. මහේෂ් මදුශංක මට දෙන්න පවුම් පහක මාලයක්. ඔව්. එකක් ගන්නකොට එකක් නොමිලේ. ඇයි අප පවුම් පහ කියලා නැවතුනේ? ඌ ටිකක් පවුම් ගන්න වැඩි කරගන්න තිබ්බනේ. ගාලි ආටි අයියා මෙන්න මෙහෙම එකක් කියනවා. දවසක් මනුස්සෙක් සපත්තු කඩේකට ගිහිල්ලා දැකලු ගහලා තියෙන බෝඩ් එකක් buy one get one free කියලා. මිනිහා දුවවල ගිහිල්ලා මුදලාලිගෙන් අහවලු. අයියා මං දකුණු කකුලේ සපත්තුව සල්ලි දීලා ගත්තොත් වම් කකුල නොමිල දෙනවා නේද කියලා. ඒදෂරකට මම වගේ කෙනෙක් නැති. දිනේෂ් අනුරාධා ඔයා කැමති දෙයක් ඉතින් කියලා කියනවා. මේ කොල්ලා ඒක නම් කිව්වේ නෝනාරියලේ තියාගෙන නරකයා. වසන්ත පෙරේරා thank you අයියා hearts වලට. නිමල් නිමල් ආදරෙන් ආව තකතු කරගන්න. ඔහොමම ගොඩාක් කටේ ඉන්නවා. ඔය කොමලම ආදරෙන් දාගෙන යන්නම්. මේ පැය හන්න ලෑස්ති කියලා තියෙන පළවෙනි සින්දුව මහන්න. ඊට පස්සේ අපි යමු WhatsApp එක පැත්තට. hi භාෂමනික. අපි දෙහිවල ගල්කෙස මහනගර සභාවේ කොල්ල සෙට් එක මම උපුල් කුමාර්. නදීත් මහත්තයා ඉන්නවා. සමන්ත මහත්තයා ඉන්නවා. ලසා මල්ලි ඉන්නවා. ක්‍රිස්ටෝෆර් අය ඉන්නවා. අපි සද්දට මහගෙන ඉන්නේ. අපිලට හොඳ සින්දුවක් දෙන්න කියලා කියනවා. අමෝමෝ ඔබල කොහොමද දෙකම දෙක කාදරෙන් දාගන්න? පරිස්සමට ඉන්න ඕනේ ඉතින් අහනද? hi good afternoon රෝසමල. ඊයේ මගේ මැසේජ් එක කියද්දී අපිට කරන්ට් එක ගිහින්නේ ඉටි ඉහි ඉහි. අපිට වයිඩ් වෙලා යන සින්දු ටිකක් දෙන්න කියලා කියනවා. ඇයි ඉතින් ඔක්කොම වැඩනවත්තල මේ ගලඟ වයින් කරපල්ලකා. මා යමයි සද්දටම අදත් මේ සුන්දරීගේ කච කච අහගෙන ඉන්න කියලා අකුරැසි අශෝකේනෝ. thank you අමාරුවෙන් හරි අහගෙන ඉන්නාට ඉතින් ආදරේ ඉතින් හොඳේ. අපි උඩලමත සනස බැංකුවෙන් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. උඩලමත සනස බැංකුවේ මගේ ආදර මිස්ලා තුන්දෙනා දෙකම දෙකක් ආදරෙන් දාගන්න හරිද? ගින්දරණංගි බබා අපි වගේ කැන්ඩි බොයිස්ලා ප්‍රියන්ත යුකේ කුමාර ගවට සිල්වා ගයන් රහන්ත ලංකාවටම උම්ම නැව කෝණි කියලා කියනවා. බැබෑ ගේන එකෙන් චුට්ට චුට්ට තමයි වටේටම බෙදන්නේ. ටිකක් දෙන්නම් පිරිමහ ගන්න හන. ඔය ඇති පිරිමහ ගන්න. ඊට පස්සේ ගම්පලු ප්‍රියදර්ශනීයක් අයිනු ආදරෙන් ආවත් එකතු කරගන්න. භාෂි උත්තමාවිය මට ගුටියක් දෙන්න. රත්තරන් අතෙන්. අනේ අයියෝ මොකද කියන්නේ? ඇති අදට WhatsApp message ඇති.

ලස්ස දෙකයි විනාඩි 13යි වෙලම. අපිට තේ නම්බර් දෙකකටද ඔහොමින් අපි සින්දුව කියලා බීමු. Happy birthday to you. Happy birthday to you. Happy birthday. මේ කවුද නෝද? යශෝදා රුවන්ති අක්කා. අනේ ආගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන. නිදුක් නිරෝගී සුව ලැබෙන. නියම birthday එකක් වෙන්න කියලා මම දෙකම දෙක ආදරෙන් wish කරනවා. මෙහෙම කියන්නේ කියලා කිව්වේ ඔයාගේ ආදර මල්ලේ. මට හැමදාම Facebook එකට මොකද මගේ කැතවහල ඔක්කොම කළා ලස්සන post හදලා දෙන මගේ රත්තරන් අයියා. චන්දිව කරුණාරත්න. ඒගේ අක්කගේ birthday එක කියලා මැරෙන්න හදනවා call කර කර. බලන්න ඔයාට තියෙන ආදරේ. ඒකම ඇති අප්පා. අකා, ඔයර සුබම සුබ පන්දිරයක් එන්න කියලා මම දෙකම දෙකක් ආදරෙන් wish කරනවා මේ කොහාට මංගානේ. ඔක 10 වරි කළා ගන්න. හරි, ඒ වගේම තමයි මට කෝල් කරා අපේ පැලන් පිටියේ හිරාණි අක්කා. දැන් ටික ටික හිරාණි අක්කට සනීප වෙන ගමන් මම ඔයාට දෙකක් ආදරේ, උපාලි අයියටත් ආදරේ, දිනෙත්ටයි මගේ සුදු මහතයන් එතුමිනටයි ආදරේ, දිලිනී මාධවී ඔක්කොම ලම ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම තමයි කන්නන්තුටි හලගම බේකරි රසික කොල්ලත් එක වැඩ කරන ඔක්කොම ලයිකතු කරගන්න කියලා කිව්වෝ. මොල්ඩියුස් වල සංගීත් මල්ලිවත් එකතු කරගන්න කිව්වෝ. යටි අන්තර ටයිටනික් සලෝනිකේ තුෂාර අයියවත් දාගන්න කියලා කිව්වා. සින්දු ටික අහන්න. ඔක්කොම ලම එකතු කරගන්න. ඊට පස්සේ දඩි බිඩියේ අපි යන්න ඕනි WhatsApp එක පැත්තට. WhatsApp එකෙන් මෙන්න මේ කටියව එකතු කරගමු. හයි ආදරණීය භාෂිනාගේ සුබ සන්නවා. සතුටින් නේද කියලා අහනෝ. බයියන් කෑවද බණ්ඩිය පිරුණද කියලා අහනෝ. අයියස්. බිරියානි කඩේ මගේ බියංකකා. ලියුම ලැබුණානේ. Thank you. මහා වැඩ ගොඩාක් අස්සේ. ලියුමකුත් ලියලා එවුවට. ආදරේ මම දෙකම දෙකක් ඔයාර පැලෙන්න ආදරේ කියනවා වගේම. හරිද? Hi, good afternoon, Bashi Komada. අපි තව වහගෙන ඉන්නේ ලස්සන සින්දු ටිකක් දෙන්න. Wife Atsala දුව දෙහන්ස නවීන especially ඔවට ආදරේ නිකුත් කරගන්නවා ආදරේ දෙක අම්මාරා කියලා කියනවා. ඊයේ තමයි වටලප්පන් එක ඉවර කරේ අසංඛයි. ඔයා එවපු. ඒකේ රහ. Thank you. කේක් නම් තවම තියෙනව. හවසට කන්නම්. Hi Basha ka venada wage mada tahagin inne awas adetama igawa sinduwata apiwat ekathu kiregan boss Trishan eyage wife Ishanka Darshan Nishanthe wage ma me welawa shopping inne hamu maya kiyo wine tahara hamu maya ekathu kiregannawa kiyala Sohada Group Private Limited Bandarawelin message ekak kiyala thiyena Bandarawela inawai kiyala hanawa Kohida me golanta kisima danduwak naha apa mawa ekkan yanna ma thawasa yanna බලමු එකන් ආවත් අනිවාර්යෙන් මම කියන්නම්. මම සද්දට උම්ම එකක් දෙන්නම්. එතකොට එන්න නැත්තම් හුවක් තියන්නම්. හරිද? වාෂි වැනිකේ අදත් ගින්දර වගේ ගින්දර හඳාව සද්දට අහගෙන වැඩ අපිට ලස්සන සින්දුවක් දෙන්න කඩවත මනෝජ් ෆයිබර් ග්ලාස් ආයතනයේ සෙට් එක. ඔස් මනෝජ් දිමුතු නවී නමල් පැතුම් සඳක. ඈ සඳක කියලා කෙනෙක් නෑ. දිව හැපුණා. සෝරි. කෝසල විහංග පසිඳු අමිල නදුන් බුද්ධික කටිය මේකතු කරගම්. ආදරේ දෙකක් අපි නදුන්ට උම්ම දෙකක් දෙන්න කියලා කියනවා. නදුන් ඔන්න ඔයා විතරක්ම තියාගන්න වෙන අයට දෙන්න පාහරද?

0: FM 95 94.8. Kinder Handava with Bashi.
1: හවස දෙකයි විනාඩි 20යි වෙනවා. ගැන් ළමයි හොඳ පුරුදු ඉගෙන ගන්න ඕනේ. මම දන්නවා සමහර වෙලාවට අපි ඔළුවල එක එක ඒවා වැඩ කරනවානේ. අපි හැමෝම ඉන්නේ යුතුකම් වගකීම් එක. ඔයා බබාලා ඉන්න අම්මා කෙනෙක් නම් නේද මං අර කියනවා වගේ. හා උදේ රැට නිදාගෙන ගියන් පස්සේ කල්පනා කරනවා හෙට මොනාද යන්නේ. බබාලගේ ලන්ච් බොක්සස් වලට මොනාද දාන්නේ. ඉස්කෝල වලත් එක එක විකාර තියෙනවනේ නේ. උදේට එක එක දවසට ටයිම් ටේබල් එකකට කෑමා දාන්න ඕනි. ඇත්තටම මට නම් හිතාගන්න බෑ මං අම්ම කෙනෙක් වෙච්ච කාලෙක ඔයව කොහොම කරන්නද කියලා. මම නම් මගේ ළමයින්ට ඕම කර ටිකක් නෑ නේ. දුකයි ඒ ළමයි කියන නැවිලු නෙමෙයි. ඇත්තටම අම්ම කෙනෙක් කියලා කියන්නේ මාර කෙනෙක් අප්පා. එයාලා ඒ කරන කැපකිරීම නම් අපිට කවදාවත් කරන්න බැරුවේ කොහොම වුණත් ඔය අම්ම කෙනෙක් නම් ඇත්තට නිදාගන්න ගියාම බබාලගේ ලන්ච් බොක්සස් වලට දානේ වමුණාද ආෆ්ටර් ස්කූල් ඉන්නවා නම් ඒගොල්ලන්ට ඒවට මොනාද කන්න තියන්නේ. එයාලගේ බෑග්ස් හදන්න ඕනි නේද. ඒ ඔක්කොම කරන්න ඕනි. හස්බන්ට් මොනාද ගෙනියන්න හදන්නේ කියලා බලන්න ඕනි. ඒ අතරේ වාගාව හස්බන්ඩ්ගේ හරි ඔයාගේ හරි අම්ම තාත්තා ඉන්නවා නම් එයාලා කනබුන ජාති නැස්ති කරන්න ඕනි. විශේෂයෙන් ගොඩාක් අම්මලට තාත්තලට ෂුගර් තියෙනවා නේද. එතකොට එයාලට වෙනම කෑම හදන්න ඕනි. කොහොමද අප්පා ඔය ඔක්කොම කරලා සමහර වෙලාවට ඔෆිසොත් යන කෙනෙක් නම් ඔෆිසොත් යන්නේ. මගේ ඔළුවට නම් ඕක දරා ගන්න බෑ. හැබැයි කොහොම වුණත් ඔය අතරේ පා ලෙඩ වෙනවනේ. ඔයාට වැඩ කරගන්න පුරුදු ශක්තිය නැති දවස් එනවා. ඒ දවස් වලට තව මුණ දෙනවානේ. අන්න ඒ හින්දා තමයි මං කියන්නේ හැම වෙලාවම ඔයා මාරයි කියලා. ඔයාට තියෙන ශක්තිය මේ ලෝකේ කාටවත් නැහැ. ඔයාට කරන්න පුළුවන් දේවල් මේ ලෝකේ කාටවත් කරන්න බෑ. ඒ නිසා ඔයාට දවසක ඇතමයි ආ හිතන පතන කරන කියන හැමදේම උතුරන්න වගේ හරියන්න ඕනේ. ඒ හින්දම මං ඔයගලන්ට කියනවා පුරුද්දකට ඔය ඔක්කොම වැඩ කරන අතරේ පෑඩ්ස් එහෙම ඔයා ගැන හිතන්න අමතක වුණොත් පෑඩ්ස් එහෙම ගන්න අමතක වෙනවා. මොකද අනිත් ඔක්කොම ගැන හිතලා තමයි ඔයා ගැන හිතන්නේ. ඒ නිසා පුරුද්දට තියාගන්න. වැඩිපුර ගිනල්ල ස්ටෑන්ඩ් බයි තියාගන්න. හැබැයි අද කාලේ වැඩිපුර දෙයක් කරන්න අපි අතේ සල්ලි නෑනේ. අපි ඔක්කොම රෝලක් ගහන්නේ. හරිම අමාරුවෙන් ජීවිතය දුවන්නේ. ඒ නිසා මං ඔයගලන්ට කියනවා පුළුවන් වෙලාවට දරන්න පුළුවන් ගානකට එන ෆෙම්සයි වැඩිපුර ගිනල්ල තියාගන්න ගෙදරම. මේකේ ගාන සාධාරණ වුණාම අර ලාභ බඩුවේ හිලක් වගේ අපි හිතනවා මොකක් හරි අවුලක් ඇති නේද කියලා. අවුලක් තියෙනවා නම් SLS ISO තත්ව සහතික දෙනවද මහත්තයෝ? ඒ වගේම තමයි මේක පාවිච්චි කරපු කට්ටිය දන්නවා. ලීක් වෙන්නේ නැහැ, ඇඳගෙන ඉන්න පහසුව දෙනවා, ඇඳගෙන ඉන්නවද කියලා දැනෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අමාරුම දවස් ලේසි කරගන්න ෆෙම්සයි පාවිච්චි කරන්න.

0: හවස දෙකයි විනාඩි 25යි වෙලාව වගේ. කවදාහරි මම කසාද බඳිනවා නම් මගේ පාට්නර් මට සැහෙන සපෝටිව් වෙන්න ඕනේ. මම ඔෆිස් ගිහින් එනකොට නේද පරිප්පුවක් බතක් හදලා තියන්න ඕනි. වෙදි තියෙනවා නම් මොනා හරි සෝදලා තියන්න ඕනි. මං හිතන්නේ නිෂාන් අයියෝ ඔයා ඒවා ඔයා ටික ටික ක්වොලිෆිකේෂන්ස් කම්ප්ලීට් කරගන්නවා.
1: ඔක්කොම හදාගන්න ගමනක් ඉන්නේ මේ දවස්වල කරලා නැහැ. වෙදි හේදරේ හරියටම කරන්න එපැයි වාචි. නැත්නම් ඒකටත් වෙනුම් ගන්න එනවා. ඒක හරියට කොන ටික ගියේ නැහැ කියලා නේද?
0: දැන් ඔයා හොඳටම කරනවා නේද වැඩේ? අද ගම් පහටත් ගිහිල්ලා රෙදි හොදනවා නේද?
1: ආයි මොනවද ඕන තරම් දැන් එදිනේ තව පැල්ලම් ආයි නැහැ. අන්න එතකොට අපි අර කතා කරන සුවඳ වර්ග පහක් තියෙනවා. රෝස සුවඳ, ලැවෙන්ඩර් සුවඳ, ගාඩ්නියා, සමන් පිච්ච, සේපාලිකා මෙන්න වගේ සුවඳ වර්ග පහකුත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අර හැමදාම කතා කරන ආර්ථික වාසියත් අපේ ආදරණීය පාරිභෝගික හිත හොඳට ලැබෙනවා. ඒ තමයි රුපියල් 25කට ග්‍රෑම් 60ක්ම ලැබෙනවා. අනිකුත් නිෂ්පාදන ග්‍රෑම් 50ක් දුන්නට අපි මේ කතා කරන වැඩි දියුණු කළ නව ටීවා ප්‍රෙස් දෙනවා. ඔන්න ග්‍රෑම් 60ක්ම ග්‍රෑම් 10ක් වැඩි පුරක් දෙනවා. ඒකත් ලොකු වාසියක් අපේ පාරිභෝගික හිතවතුන්ට. මෙන්න මේ වගේ වටිනාකම් ගොඩක් තියෙන දීව ෆ්‍රෙෂ් එක තමයි අපේ වෙලදින අද ගම්පහ නගරේට අපු උදෑසන ගියා වාසිය වෙළඳසැල්ලට ගිහිල්ලා ඉල්ලන්න වෙනම කොත් නෙවෙයි. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම අපිට දෙන්න කියලා මුදලාරේ මාතුර අපිට දුන්නාම මේ වැඩි දිනකල නම් දීව ෆ්‍රෙෂ් හොඳම නිෂ්පාදනය ඒ වෙලේම මුදල් තෑගිත් අපි දුන්න වාසිය. ඉතින් අවස් කාලේ ඉන්නව ගම්පහ දුම්රිය පොළ ස්ථාන ඉදලා තමයි තව පුංචි වෙලාවක මේ ලස්සන වැඩ කටයුතු ආරම්භ කරන්නේ. අපි අර කියන කතාව ඇත්තද කියලා සජීවීව අපි මේ ස්ථාන ඉදලා පෙන්නනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම දැනට තියෙන වෙනත පොලේ මෙන්න මේ අපි කතා කරන දීවා ෆ්‍රෙෂ් ළඟ තමයි කියන එක අපි ඔප්පු කරලා පෙන්නන්න සූදානම්. අද හවස 6 වෙනකන් අපි ඉන්නවා දුම්රිය පොළ ඉදිරිපිට. හොඳ රතගාලින්ද මේ වෙලාවේ අපේ වාසියක ගින්දර හැන්දාවක අහගෙන හැමෝටම අපි ආරාධනා කරනවා මේ පැත්තට එන්න වටිනා කියලා තෑගි භෝගේ හැමත් හිමි කරගන්න පුළුවන්. හෙට දවසේ අපි ඉන්න වාසිය මිනුවන්ගඩ ඔබේ වෙළඳසැලට අපේ කණ්ඩායම වෙන්න පුළුවන්. ඇවිල්ලා ඉන්න වෙනමකුත් නෙමෙයි එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම අපිට දෙන්න කියලා ඔබ දෙන්නේ වැඩි දිනක නව දීවා ප්‍රෙස් නිෂ්පාදන නම් ඔන්නේ වෙලෙම මුදල් තෑගිත් අරගෙන යන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි වාසිය. ආයි හම්බෙමු හෙට දවසේ.
0: ආයි හෙටත් රෙදි සෝදමු. ජය වේවා.
1: වේවා වාසිය.
0: වෙලාව 2:28යි චූටි බ්‍රේක් එකක්.
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න.
4: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න අනුකරණ වලින් ප්‍රවේශම් වන්න අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර.
5: ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කුලයකේ සහ අත්‍යයට දහඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මියක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේ වරුවේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා අහනකොට ඔබත් දීවා සෑෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් ඒ වෙලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්.
6: ජූනි 24 ගම්පහ රතනැවතුම් පොලේදී
5: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න.
7: සින්දරෙල්ලාගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
9: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
10: A-level Vani Junction හදාරන සිසුන්ගේ පළමු තේරීම. AAT අඩු කාලයකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට අදම AAT සමග ලියාපදිංචිවන්න. අමතන්න 0112 559 669.
11: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
12: නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා පෝදින වැඩසටහන තේ පැන් දන්සැල මහිලා මුඛ කතා වස්තුව සහිත තොරණ Net FM පුසුන් කලාපය නරඹන්න. සංවිධානය Net FM සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය. ප්‍රධාන අනුග්‍රහය.
13: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
13: ඔබ A-level වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද? රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කළමනාකරණ දැනුම අතිශයින්ම වැදගත්. AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැදැහැ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112 559 669.
0: වේලාව 2:32.

0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636.
2: විනාඩි 33යි බලමු. මතකයිනේ සල්ලි කන්දයි උම්ම වැසයි ලංග දීමලතන ගින්දර හඳාවත් එක සල්ලි කන්ද කොයි උම්ම වැස කොයි ඔගලන්ට දිනා ගන්න පුළුවන් කම තියෙනවා. සල්ලිද උම්මද, උම්මද සල්ලිද? ඕන කෝලම කරගන්න කැයතේ හා මෙයහන්නක හැමදාම පුරුදු විදිහට FM 95.4 ගින්දර හඳාව අහගෙන ඉන්නා වගේම ඉස්සරහට තහගෙන ඉන්න මොකද තෑගි අකා ගින්දර හඳාවට පනින්නයි යන්නේ. හරිද? තෑගි අකා ඇල්ග ටවුන් එකට තමයි ආවේ, මතකයිනේ නේද? ඊට පස්සේ දේදුණු මාවතට ආවා. කවදාද ගින්දර හඳාවට එන්නේ කියලා ඔගල ඇඟිලි ගැන බලාගෙන හිටියා. ඔන්න එන්නයි ලාස්තිය. ඉතින් ඒ නිසා සල්ලි කන්දයි උම්ම වැස්සයි දිනාගන්න ලෑස්ති වෙලා ඉන්න ගින්දර හඳාවට තෑගියක් ආවහම. හරිද? හරි, ඒ ගැන කියන අතරේ අපි යමු කටියක් එකතු කර ගනුමට බොරුලන්දි කුසුමාවති අම්ම කතා කළා. අඟාට දෙකම දෙකම දෙකම දෙක කාදරේ මේගොල්ලන්ගේ පවුලට අලුතෙන් සමාජිකයෙක් එන්නන යන්නේ. ඉතින් excited අම්මටයි බබාටයි නිදුක් නිරෝගීව නේද? ඒ ලස්සන දේ හැබැයි කරගෙන එන්න ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. නිරෝගී දරු උපතක් වේවා. ආදරෙන් ඒ අම්මවත් එකතු කරගන්නවා කියලා කියන්න. හරි, ඊට පස්සේ අපි යමු WhatsApp එක පැත්තට. සුබ දහවල ගින්දරි, මටත් ලස්සන සින්දුවක් දෙන්න. රිකිල් ලගස්කර ලස්සන්ත බොහෝටසේගේ සුදර්ශන අය. ඒ මගේ ගානට හැදිලා තියෙන සින්දුවකට ඔබා ගන්නවා රිකිල් ගස්කඩේ ත්‍රිවිල් පාකේකේ කොල්ල ටික ඔක්කොමයි. අපේ ගරාජ් එකට ආපු ත්‍රිවිල් කොල්ල ඔක්කොමයි. අපි හැමෝටම ලොකු උම්ම එකක් ඕනි කියලා කියනවා. දෙන්නම් හැබැයි රණ්ඩු කරගන්න ඔට්ටු නෑ. හරිද? ඔය ඇති පිරිමහ ගන්න. Good afternoon, Aki. Mama Bandara Villa Nisha. Lassana Sindhuak Denni Kela Kino. Okay, Adhari Nekutu Kiriganna. Gindra Mani Kapiwa Tekutu Kiriganna. Haligudi Chamindu Motorsike Chamindu Sanatha. Rasindu Evagima Binti Malinda Tanusha Shakya Vihara Nilu Samantha Mandara Sharika Ruan Tarushi Meginanda Workshop Picket Bike Kadagana Pokamala Tekutu Kiriganna Kela Kino. සුදුබෝලේ ලස්සන සින්දු ගොඩක් මට තෝරි. මලෝපිටි සුනිත් ග්‍රසරිකේ නායනක අම පුතා තිසුන් හබි සුනිත් ගාලිගෙදර හැමෝමයි මාව එකතු කරගන්නවා කියලා කියන භාෂි අක්කේ මම දන්නවා අක නපුරුයි කියලා. ඒ වුණාට හිත හොඳයි කියලා. හරිම ආදරණීයයි කියලා. එක පාරක් ඔයා එක කතා කරත් හිතට මාර සතුටුයි. මම ආදරේ, මම නෝරා, අම්ම තෝට හරිම ආදරේ, ඔක්කොම හරි. ඇයි අප නපුරුයි කිව්වේ? හිත හදාගෙන කොහොමදෝම කිව්වේ. අයි මන් තරහයි යනේ. ගිනි දෙයෝ අපිවත් දාගන්නක ලස්සන සිංදුවකට අපි බෝකුද්දර 10:90 පාරේ මංගලී ෆැෂන් ඇන් ගාමන්ට් එකෙන් සාලිය මංගලී ශිරන්ති සංජීව මහේෂ් ලක්මතු මදවන්ත මැනිකේ අපේ ලෙටර් එක දාලා ඇති. ආපු ගමන් කියන්න අපි අහගෙන ඉන්නේ හාද කියලා අහනවා. තම ලියුම් කඩන ගම ඉන්න බලමු මෙතන සමාන විට ඇති. ඇත්තටම මට බයයි වගේ ලියුම් දෙකරින් ඉන්න බලල කියන්න.

හතලි හයි වෙලව මෙන මේ ට්‍රැක එක හඩයන කලේ මංගලන්ට මතා කරනවා ඉන්නස් මේ ඩිජිටල් ඩ්‍රයිව් ගැන අපි හමෝට මේක වගේ ඩිජිටල් ලැප්ස් යස් කරන්න නොලේජ් එකක් නැතිවෙන්න පුොළුවන්නේද හරිදි හැමදේම හැමෝම දැනගන්න ඕනි කියෙකක් නෑනි මහත්තයෝ කියලා පරණ වරුදු ඉදිහටනේ ඔහේ ගිහිල්ල බැංකු පෝලිං වල ඉඳලා රස්තියාදු වෙලා කොළපුරෝල ඉස්සරහින්න මිස්ලටත් බැනල රවල මුට වැඩ කරන්නෑ මෙතන කියලනේ අපිට එහෙම කියන්නත් බෑ ඇතර නිකං හිතන්නක අනුන්ගේ සල්ලියක වැඩ කරද්දී පුංචි පුංචි බින්දු ගණන් එක වැඩ කරන්දී කොච්චර එක රිස්ක එකක් ඇතිදනේ ඒ මිනිස්සුන්ත් කොච්චර රිස්ක එකක් දේක ඒක හැබැ අපිට තෙරෙන අපි බලන්න අපේ පැත්තේ මම ගොඩක් වෙලා පොලි මීඩිය මොකක්ද මේ කරන්නේ මන්ට කරන්නක කියන අයෝ දැංගෝව බැංකුවල පොලින් ගන්න රස්තියාදු වෙන්න ඕනේ නෑ හරිද අපි දන්නේ කියලා දෙකුත් නෑ ඉගෙන ගන්න බෑ කියලා දෙකුත් නෑ ඉතින් ඒ නිසා තමයි NSB Digital Drive ශ්‍රී ලංකාවේ ජනතාව ඩිජිටල් බැංකුකරණයට හුරු කරවන්න සමි බල ගන්නවන අරමුණින් NSB Digital Drive තෙවනාදීර ක්‍රියාත්මක කරන්නේ අද ඔන්න කඩවත NSB බැංකු පැතට යනවා නම් වාට පුළුවන් මේ මිසී ලව සර්ඩ් ලව හම්බ වෙලා ඩිජිටල් ඇප් එකක් යූස් කරලා කොහොමද ට්‍රාන්සැක්ෂන් කරගන්නේ ඒව කොච්චර ආරක්ෂිතද ඒවයි විශ්වාසවන්ත බව කොහොමද ඔන්නෝයි කියන දේවල් දැනගන්න හරිද ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම NSB කඩවත ශාඛාව පැත්තේ යන්න කියලා මතක් කරනවා

මේ ඔහොම ඉන්නකෝ කටියක් මංගල්ලික ගිහිල්ලා ගෙවන් වලට යන ගමන් ඉන්නවා. හරිද? ඒගොල්ල දැන් යන ගමන්ල මොනාද කියන්නේ පාටි වයිබ් එකට ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ වෙඩින් එකේ නටන්න එන්ජොයි කරන ටයිම් එකක් නැති වෙන්න ඇති. උතර ඉන්න අපේ ඩ්‍රයිවර් මහත්තයා ගෝක. ආ පාරවලාගෙන යන්න අම්මා. ඔයාව දෙකම දෙක කාදරින් එකතු කරගන්න. ඊට පස්සේ ඉස්සරහ සීට් එකේ ඉන්න හම්ද පැවෝගේ කෙලි පොඩ්ඩක්. හයි කවි. ඔයාවත් ආදරෙන් එකතු කරගන්න. ඊගාවට පිටිපස්සේ සීට් එකේ ඉන්න අපේ අමිත අක්කා. දන්නවද අමිත අක්කට තමයි මං හිතන්නේ ලස්සන්ටම සාරි ජැකට් මහන්න පුළුවන් මට. ඔයාවත් ආදරෙන් එකතු කරගන්න. ජය වේවා. පරිස්සමට යන්න. දෙකක් ආදරේ. Oh.

0: ඔයාලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ coca cola, sprite, fanta orange, fanta cream soda නැත්නම් portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 23 කැබතිගොල්ලෑම. ජුනි 24 පරාක්‍රමපුර.
1: අලුතෙන කඩම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල්ලේරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2787 87 කසාගල සමුග ව්‍යාපාරයේ වෙතින්

0: මෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. Serendi Green Plantation Private Limited.
3: ජූනි 22 සිට 28 දක්වා විෂන් කෙයාර් වෙතින් ස්පෙක්ටකල් සහ සන්ග්ලාසස් මිලදී ගන්න ඔබට කොමර්ෂල් බැංක් BOC සහ පීපල්ස් බැංක් ක්‍රෙඩිට් කාඩ් සමග 15%ක විශේෂ වට්ටමක්. අද ඔබට ළඟම විෂන් කෙයාර් ශාඛාවට පැමිණෙන්න කොන්දේසි අදාළ වේ.
4: Wake up. Subtitle hormones. Alpha Studio.
5: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
4: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
5: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
6: Good morning.
4: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: අවස දෙකයි විනාඩි 51යි වෙලාව. තෑගිය කාගෙන් තෑගි දිනන්න දාතකට වැදගෙන ඉන්න සල්ලි වැස්සකුයි සල්ලි කන්දකුයි උම්ම වැස්සකුයි හොඳ තාපඩින් වැස්සයි කන්දයි පැටලෙනවා එව්ව ගන්න ලෑස්තුවෙලා ඉන්න ළඟදී මාළුතන ගින්දර හඳාවත් එක තෑගිය කා එන්න නියමිතයි හරියෝ හරි ඒ අතරේ මංගුගලන්ට මතක් කරන්න ඕනේ KD Rice Motor Company Private Limited ඔගලන්ට මේ දවස්වල පෙට්‍රල් බයික් එකට දෙන මාර ඩිස්කවුන්ට් එක ගැන රුපියල් 796500ක් වෙන බයික් එක ලක්ෂක ඩිස්කවුන්ට් එකක් එක ඔගලන්ට ලැබෙනවා 6,96,500කට ඒ වගේම ඔය ලීස් එකක් දාලා බයික් එක ගන්නවා නම් වැඩි වෙච්ච ලීසින් බර සහල්ලු කරගන්න හිතා ගන්න බැරි සුවිශේෂී සහන ගොඩක් KD Rice Motor Company Private Limited එකෙන් දෙනවා හරිද ඉතින් ඒ නිසා මතක් කරලා මේ බයික් එක ගන්නකොට ඔළුවේ තියාගන්න ඕන ලොකුම කාරණාවක් තියෙනවා මේක ඇවිල්ලා අනිත් ඒවා වගේ නෙමෙයි පෙට්‍රල් ක්‍රයිසිස් එකක් තියෙන වෙලාවේ පෙට්‍රල් සූදට පවා දුවන්න හදපු බයික් එකක් 1500cc අධි බලති එන්ජින් එකක් දාලා තියෙනවා ඒ වගේම පෙට්‍රල් ඉතිරිකරණ EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා තියෙනවා ඒ හින්දා මේකෙද තියෙන ඉල්ලුමත් වැඩි මහතයෝ තොග අවසන් වෙන කලින් මේ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකටම බයික් එක ගන්නව නම් වැඩි විස්තර දැනගන්න මේ දැම්ම කෝල් එකක් ගන්න 077 46 43 97ට

බිඳු අයි හැත හතයි හරිසිය හයයි හතලිස්තුනයනු හතෙන් ඔගලන්ට වැඩිවිස්තර දැනගන්න පුළුවන්. දවසක අපි දෙන්න හදපු ගේස්රහට ගිල්ල කියමු. මේ තමයි මගේ කඳුළු, මේ තමයි මගේ දහඩිය, මේ තමයි මගේ මහන්සිය. මහත්තයෝ මේක හැදුවේ බඩට නොකා. එතකොට නම් ඒක කියදී ආඩම්බර හිතෙයි අද ඔයා කන කට්ටට. හරිද? එහෙම කියන්නේ හැමෝටම පුළුවන් වෙන්න ඕනේ. ඔයා ඔයාට කියලා ගේ පොඩ්ඩක් හදාගන්න මොනි. දැනටම ඔයා ඉඩමක් කියන කාරණාව සම්පූර්ණ කරගෙන නම් තේන්නේ ලංකාවේ කොහේ හරි ඔයාට ඉඩම් කැල්ලක් තියෙනවද? අනිවාර්යෙන්ම ඔයාගේ හිතේ තියෙන ගේ පොඩ්ඩ හදාගන්න පුළුවන් ඕකේ. හරිද? එහින්දා මමට කියනවා කැදල් එන්ටර්ප්‍රයිසස් ලාට කතා කරන්න කියලා. තව තව ඕන තරම් කන්ට්‍රැක්ට් අරන් ගෙවල් හදන තැනන් තියෙනවා. හැබැයි විශේෂත්වය වෙන්නේ කැදල් එන්ටර්ප්‍රයිසස් ලාගේ සම්පූර්ණ ගේ වටිනාකම 150 නම් ඔය 150 මේක පාර ගෙවන්න ඕනි නේ. ටිකක් ගෙවලා ඉතිරි ටික පොලියක් නැතුව ටික ටික ඔයාට ගෙවන්න පහසු විදිහට ගෙවාගෙන යන්න පුළුවන්. අනේ හිඳ තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් ළමෝට හරියනවා කියලා මම කියන්නේ. වැඩි විස්තර දැනගන්න අපොයින්ට්මන්ට් එකක් දාගෙන මහරගම ඇලහෙන රෝඩිකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ලා විසිට් කරන්න. මෙන්න කතා කරන්න 0794932250 0794932250 වැඩි විස්තර දැනගන්න.

0: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
1: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදී ඕකේ. අදම කතා කරන්න 011 236 636.
3: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සෝයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: අලුතෙන කාටම මිලක් කසාගල green super. ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ. කසාගල green super. ඒ විතරක් නෙවෙයි, ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල plantation 011 2077 787. කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
7: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ. හීල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
8: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
9: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
10: මොබිටෙල් රෝමින් ප්ලෑන් එකක් ඇක්ටිවේට් කර දින පහකට නොමිලේ නවතැන් පහසුකම් සහිත ගුවන් ටිකට් පත් දෙකක් දිනාගන්න. ඇක්ටිවේට් කිරීමට #999# අමතන්න. වැඩි විස්තර www.saltmobitel.lk වෙතින්.
11: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම අමතන්න. 011 437 1250.

0: ධර්ම රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා
1: මෙත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසතය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න
1: නෙත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා අපි බණ්ඩාරවෙල යමු අපි බණ්ඩාරවෙල යමු
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි
0: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටකයිට් ප්‍රකාශකයෝ වෙතින් සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ.
0: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගෑරෙන්නේ නැහැ.
3: වැඩිවන ලීසිං බර සහල්ල කරන්න කේඩි රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩි රයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 077 406 4997ට කතා කරන්න.
4: ආ පැටියෝ කොහොමද?
5: සින්දුවක් අහනවද?
6: විදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
5: ආ මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
3: මේ කෆේ ලගේ ගින්දර හැන්දෑව හන අන්තිම පැය වෙලාව 3:02.

0: Radio. ඔබවෙ ගෙනෙන්නේ
1: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම at news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංක. පාස්කර දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව තමන් වාතනගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හෙටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම දෙවන දිනටත් මේ වන විට අභියාචනා අධිකරණයේ හමුවේ සලකා බැලීම ආරම්භ වී තිබෙනවා. අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභ්‍යාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලෙනවා. පෙත්සම් කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දැක්වීම සිදු කරනවා. වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂ හේරත් මහත්මිය පෙනී සිටිනවා. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා අපරාධ පරිශ්‍රය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. මෙලඟ net news පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කියා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙතගෙන ආවේ
1: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: ගින්දර හැන්දෑවා
3: brought to you by
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
5: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
6: වැඩිවන ලීසිංග් බර සහැල්ලු කරන්න කේඩි රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩි රයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077-406-4694ට කතා කරන්න
7: FM 95 94.8

0: Det här där var vi bashi.
1: අවසතනයි විනාඩි 7යි වෙලාව අපි ලැබි කින්දර හඳාව අද දවසේ රහන අන්තිම පැය තමයි මේ පටන් ගන්නෙ මේ පැයත් මුලින්ම මතක් කරනවා ගින්දර හඳාවට තෑගි යකා එන්න යන්නේ හරිද තෑගි යකාගෙන් මුලින් ඉඳලම තෑගි ගන්න ඕගොල්ලෝ බලාගෙන හිටියා ගින්දර හඳාවට කවද්ද මේ යකා පනින්නේ කියලානේ ඔන්න දැන් මාසෙ ගින්දර හඳාවේ වෙන්නයි යන්නේ Tagi kammai umma vasai aragamma last vela inna aluthwena gindra handawat ekahadu me paya patang gannu kutumo oyata satura daayike aranchiya matak kirigena yanna hadanne lassana sindu tika kahanna thawa liyun dekak mama kaduwa ekak kewala thiyeno uhana tissapura ape nilanthaya anith kewala thiyene paanadura sri siri tile shop eke mage chamindaya ane aadrey thank you දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න මන් දන්නවා ඔගලන්ට ලියුන් ලියන්න නේද මම හිතන්නේ ඒ කාලේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ලියුන් ලියුවට පස්සේ ලියුන් ලියන්නේ කමන් නේ ඉතින් මං ඔගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේ දෙකම දෙකක් ආදරේ ඔගලන්ගේ වටින වෙලාව මොකද කියන්නේ බය කරගෙන ලියුන් ලියලෙව ඔක්කොටම බද්‍රලි අශෝක අක්ක කතා කළා කෙල්ල බලාගෙන ඉන්නේ තෑගි අක්කගෙන් තෑගි ගන්න. ඊගවට කඩවත රංජනි අම්මා කතා කළා. මං ඉතින් ඔයාට දෙකම දෙකක් ආදරයෙන් යන්නේ. එකේ ඉඳලා try කළා try කළා try කළා නේද? මුනුබුරු මිනිබිරිය බලිනවා ඇති. මේ අතමනම් අනේ මන් දන්නේ ෆෝන් එක අතේ වයි කියලා. ඉස්සර අපිට නෙවරිනේ ආච්චි අම්මලා නේ මන් දන්නේ මේ ළමයි අද කාලේ හැදෙන විදිය කියලා. දැන් ඒක අනිත් පැත්ත ආච්චි අම්මලට වරින්න වෙලා තියෙන්නේ. අනේ ආදරේ අම්ම ඔයාගේ ලකෝ පවුල නිරෝධ පබෝදා ටෙහන්සා රසනාදී තරු සඳු ජයනි මංජලා හිමේෂ සමන් ඉගාවට ප්‍රියන්ත සමරනායක අයිරංගිනි අම්මා යාගේ ලේලි අයිරංගිනි රොහන් පුතා කට්ටියම එකතු කරගන්න ලෑස්ති කරලා තියෙන මේ පැය සින්දු සේරම ටිකම අහන්න ඊට පස්සේ අපි යමු WhatsApp එක පැත්තට මම දන්නවා අදත් මේ ටික නම් කියවල ඉවර කරගන්න බැරි වෙනවා අපි තහගෙන ඉන්නේ අනේ සද්දෙට දාලා තියෙන්නේ වැලිමඩ ලුණු අත මම සරත් පුතා ලස්සන පුතාගේ නම ලස්සනද අනේ මට තේරෙන්නේ දුව ජිකීෂා ඉන්නවලු වයිෆ් සඳමාලි අකුවේට් වලලු ඉන්නේ ඒ වගේම භාෂුවයි නිතා ස්ටාෆ් එකේ කොමලයි හැමෝම එකතු කරගන්න කියලා කියනවා සින්දු ටික අහන්න නුවරම් පිටි ආරිය ටේලර් සෝමතිලකයි ආදිත්‍ය වයි එකතු කරගන්න ඉගාවට ඔයාගේ කටහඬෙන් දවසේ බෝරින්ග් ටයිම් එක නැති කරනවට ස්තුතියි. සින්දු සෙට් එකට ඔයාව හැම හැමෝම එකතු කරගන්න ආදරෙයි කියලා කියනවා. මේ මැසේජ් එකේ වන්නේ කවුද? දිල්හානි චන්ද්‍රලේඛ අක්කා වෙන්න ඕනේ. DPK පෙන්නන එහෙමයි ඔයාව ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ වාෂිදංගි ජය වේවා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න පුතාලා දෙන ඉෂාන් දේශා මාළඹේ කාන්ති අක්ක තමයි මැසේජ් එක එවලා තියෙන්නේ ඊට පස්සේ පදිරාජ පෙදෙස කෝඩුව හඳි රවිදු රශ්මිකයි තිලකා සීමන රචි අම්මවයි එකතු කරගන්න වාෂි මැණිකි මම දිස්නකා අනේ දිස්නක ප්‍රශ්න ගොඩක් මගින් අහලා තිනවා ඉන්න මම රිප්ලයි මැසේජ් එකක් දාන්නම් හරිද අහංගම පංචාලි ඉරේෂ සමන්ති නිලන්ති බොස්සමනන්දය කටියු මේකතු කරගන්න උතුරන් හරියන උනි ඔගල කොටම කැගල මකුර සෙහන් සකේ කායතනේ කටියෝ ආදරෙන් එකතු කරගන්න වෙඩින් එකවත් කිව්වොත් අපින් කේක් එක දෙනවලු ආදරේනේ ඔගල මට එපුව බර්ත්ඩේ කේක් එකේ රහ අම්මා තවම මතක නෝ බැරි වෙයිද නැත් තව කේක් එකක් එවන්න අනේ ආදරේ යකිනෝ ඔයා කවදා හරි කෑගල්ලට આવොත් ඉන්න අපිව බලන්න අපි වාට ගොඩක් ලඟුණා කටහඬින් හරි මාත හැම ඉතින් මං උගලන්ට දෙකම දෙකක් ආදරේ හරිද ඊට පස්සේ මුද නැගලන සින්දු ටිකක් දෙන්නලු ආදරේ අයියා රුවන් කුමාර ඉන්දිකස් කැටිය බද්දේ ගම රන්වන් බිම්මල් එකට උතුරන්න හරියන්න ඕනේ ඔගොල්ලෝ හදන්නේ මං ආසම කෑමනේ එහිඳ බිම්මලක් බලක්කා ගානේ කඩනා බිම්මලක් මලක් ගානේ මාව සිහි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සුදු වෙනිකේ අපි මේ සතියේ තහගෙන ඉන්නවා කියලා කියන ආදරෙයි මං ආදරෙන් එකතු කරගන්නවා සයිප්‍රස් වල මගේ සුජීවා කවුල් ඉන්න තැනක පරිසුමට ඉන්න හරිද භාෂියක් කි මට යාලා සෝංගි කෝනි යාලා කියවේ ඉනාගේ එකද බලමු එක නම් වයිල්න් එක නම් අනිවාර්යෙන් දෙන්න චිරානි කෑ ගල්ලෙන් එකතු කරගන්නලු පද්මිනී ගවට ෂානකෝ දනිදෝ ඊට පස්සේ මහින්දද මහින්දිද සඳුනි කට්ටියම එකතු කරගන්න යාල්ලා එක දුන්නේ නැත්තං කියලා කියනවා යාල්ලා කියන්නේ ඉනාගේ යාල්ලාද කියලා මට පොඩ්ඩක් මෙසේජ් එකක් දාලා කියන්නකෝ බාෂි අනේ ඔගේ නම්බර් එක දෙන්නකෝ දෙන්නම් දෙන්නම් මහනුවර කටිගස්තොට විදාර මුදලිගේ ෆැමිලි කිය කොමලත් එක්ක එකතු කරගන්නවා.

හවස 3යි විනාඩි 17යි වෙලාව. හොඳ පෑඩ් එකක් නං අනම්මන නෙමෙයි ඕනම ෆාමසි එකකින් ග්‍රොසරි ෂොප් එකකින් සුපර් මාකට් එකකින් ෆෙම්සයි නම කියලා නම බලලා මාර්ගම ලීක් වෙන්නේ නැහැ ඇඳගෙන ඉන්නවද කියලාවත් තේරෙන්නේ නැහැ. ඒ වගේම ගෙවන ගාන්ට උපරිම සාධාරණයි. හරිද? හරි අපි මෙන්න මේ කටි වේගතු කරගන්න ඕනි. ගින්දර නෝනේ. ඊයේ මම මහා සෑය ඉවලා තොයා බැලුවේ නෑ නේද? ඒකට මට චුට්ටක් තරහ යන්නේ සමා වෙන්න. ඊයේ ඇත්තටම මෙසේජස් කියව ගන්න මට සෑහෙන වෙලා මදි වුණා. ඔන්න දැන් බලනවා හරිද? නිපුණි අනුරාධපුරෙන් දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්නවා. ඔයා දන්නවද මම මහා සෑය බලන්න වඳින්න අවුරුද්දකට දෙපාරක් නෑ අනිවාර්යෙන් එනවම තමයි. ඒ නතර සමහර විට මහා සෑය ගාවදී ඔයාව හම්බ වුණොත් ඔයාම වඳුරගා නේද? අන්නේ නෝනේ ආදරෙන් එකතු කරගන්නම් හරි. ඊට පස්සේ සුබම සුබ දහවලක්. ගින්දර හැන්දෑව හන හැමෝටම. නිශාන්ති අක්කා මාළමෙන් තමයි මෙසේජ් එකවල තින්නේ. දැන් නම් හැන්දෑව නේද? මං තාම කියවන්නේ දවල් 1යි ගන්නට ආපු මෙසේජස්. ආදරණීය භාෂි අපි ඔව හැමදාම ආදරෙන් නැහුවා. හැමදාම ඔයාගේ ලස්සන හිනාව තියාගන්න උතුරන්න හරියන්න රම්පුතේ ඔයාට කියලා කියනවා. DPK පෙන්නන්නේ DP ජය වික්‍රම කියලා. කොබුණත් මේකේ වපුවක්කට හරි අයියට හරි thank you ආදරෙන් නිකුත් කරගන්නවා. වාශි මෙනිකා අපි ආදරෙන් ඔවහගෙන ඉන්නේ කුලියපිටියේ කඹරපල මවුන් රෝයල් එකේ ඉඳන්. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අපේ වැඩිපලේ අයට දෙන්නකෝ උම වැස්සක්. මෙතන ඉන්නවා දිල්කමීස් චන්දන මල්ලිකා දිස්න ශ්‍රියානි කිෂානි සල්වි ඔක්කොම නිකුත් කරගන්න කියලා නදියක තමයි මෙසේජ් එකක් එවන්නේ. මම හිතන්නේ මේගොල්ලෝ අද තමයි ෆස්ට් ටයිම් මට මෙසේජ් එකක් එවන්නේ. Thank you මෙච්චර කාලා හංග ඉඳලා කොහමරි අද අහගෙන ඉන්න බව කිව්වට හරිද? ඔන්න ඕගලන්ගේ උම වැසෝ. ඔය ඇති වැඩිය හොඳ නෑ හා. Hello hello වාශි නැන්දේ. කවුද මේ පුතා? අපි දෙකම දෙකක් ආදරේ මම. ලස්සන අක්කා ජිගීෂා අම්මා සඳමාලි අපච්චි සරත්. ලෝවැසි සියලු දෙනා එකතු කරගන්න කියලා කියනවා වැලිමඩු ලුණු වත්තේ. ආදරෙන් එකතු කරගන්නවා. මෙන්න අචිනි අක්කා අදත් එවල මට දිග ලස්සන නිසඳසක්. ලස්සන හිනාවක් ඇත්තේ මැනිකා. ඇස් දෙකෙන් නොදැක්කත් ඒ හිනාව ඇහෙද්දී හිතේ කොනක නිදාගෙන හිටපු සතුට හිමී හිට අවදි වෙනවා. දවසම මහන්සි වෙලා හිටියත් වචන නැතුවම ඒ හිනාව හිතට අලුත් පණක් දෙනවා. හරියට කළුව රහසක එක තරුවක් දිලිසනවා වගේ මිනිස්සුන්ගේ රූප ලස්සන ඇස්වලට පේනවා ඇති. ඒත් සමහර හිනාවන්ගේ ලස්සන හදවතට විතරයි දැනෙන්නේ. ඒ හිනාව ඇහෙන හැම මොහොතකම නොකියම හිත සැනසෙනවා. පාළුවෙන් හිටපු වෙලාවන් පවා ටිකක් ලස්සන වෙනවා. ඉතින් මැනිකිරුව දැකලා නොතිබුණත් කමක් නෑ. ඔය හිනාව විතරක් ඇති ඔය හිත කොච්චර ලස්සනද කියලා දැනගන්න. මොකද සමහර වෙලාවකට මූණකට වඩා හිනාවක් ඇස් දෙකකට වඩා හදවතක් ලස්සන මිනිස්සුන්ව අඳුරනල දෙනවා. අදටත් අහන් ඉන්නේ මං ඔය හිනාව කියලා චිනියක්ක කියනවා. කුවේටල ගිහිල්ලා දුක් මහන්සියෙන් වැඩ කළා. ලස්සන්ට හීන ටික හැබෑ කරගෙන පරිස්සමට අපහු ලංකාවට එන්න උතුරන්න හරියන්න ඕනි. මං ආදරෙන් ඕව එකතු කරගන්නවා. ඊට පස්සේ කළුතර චන්දි දිලි තිලා කල්පි ඉන්දි නෙතු යතු පද්මි මේ කටිය මත ආදරෙන් එකතු කරගන්න. දිග මැසේජ් එකක් කියවල තිනු එක මම විතරක් කියවගෙන ඉන්නයි. ගින්දර මැනිකේ කොහොමද? මට නම් තාම සනීප නෑ. සද්දට අහගෙන ඉන්නේ කහපල හේලිත ෆැෂන් එකෙන්. ගාමන්ට් එකේ සමන්ති මානෙල් කුමාරි අනුපම ප්‍රියදර්ශනී රූපා ජයශානි නිශාන්ති සුනීත නිලෝකා දෙවුමි මේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. අද නම් ඔයා ආඩම්බර වෙලාලු. කොහොමේ ඒයි මං ආඩම්බර වෙලා කියලා රේඩියෝ එකෙන් අහන් ඉඳලා කියන්නේ. චතෝ ආදරෙන් එකතු කරගන්නවා. හරිද? ලලිත් සොයිස අංකල් ආදරෙන් ඕවත් එකතු කරගන්නවා. ඊට පස්සේ චාමර ස්ටෝස් පනාපිටියේ කළුතර චාමරයේ තනුජක්කයිත් එකතු කරගන්නවා. අම්පාර පරණ ගාමන්ට් හන්දේ හෙල්මට් ජැකට් කඩේ අත කොරලයි. ඒ ගාවට ත්‍රිකුණමලේ පහේ කනුවේ පුංචි බණ්ඩ ගුණසිරේ රන්දිකා මදුෂස සන්‍යාස පුන් දිලංක. ඊට පස්සේ පබෝට ඔන්න අද තමයි ලියුමක් දාන්න හම්බ වෙලා තියෙන්නේ. ඔයාට කවද හම්බ වෙයිද මන්ද? අනේ ආදරේ අදත් ඒ හින්දා උම එකක් දෙන්න ඕනට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
1: වේලාව 3:25.
3: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රෙන් ෆයිටර් තාක්ෂණය සමග එන නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
1: ජූනි 24 ගම්පහ රතනැවතුම් පොලේදී.
0: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: රපුන්සල් වගේ මන්නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
5: මුදලාලි
6: අනෝනා
5: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපි ඉස්කුරු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
7: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උටාමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
6: විජේ දාන්න ඔක්කොටම.
7: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
5: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්තම් අපි තහුවෙමු.
8: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.

0: happening, finna they love me. Happening, finna they love me.
1: Happy එකේ අහන්න ජනි එක දෙවි දුමාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්.

0: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඔලෙවල් අවසන් කළ ඔබ ඒලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112 559 669.
3: දැන් වේලාව හවස 3:29යි.

0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
2: හවස 3:30 විනාඩි 30 වෙලාව අපේ කුලියපිටියේ ජයන්ත අය ඉන්නව නේද? එයා තමයි මම වැඩියෙන්ම ආදරය කරන කෙනා කියලා කිව්වොත් අනිත් අය ආ මං තරහයි කියෙද්දන්. අනේ මං කුලියපිටියේ ජයන්ත අයියා ඔයාට හරිම ආදරේ. හරිද? ඔයා හිත හරිම ලස්සන කෙනෙක්, හරිම හොඳ කෙනෙක්. ඉතින් ඉන්න ඔයාට දවසක උත්තු රන්න හරියනවා. බලන්නක බොරුද කියලා. හරිද? ආදරෙන් ආවයි අම්මවයි ෆැමිලිකෙ ඔක්කොම ආදරෙන් එකතු කරගන්න ඉගාවට කොළුන්න නෑදුල දිනී කකමට කතා කරා. අපි සෑහෙන කාලෙකින් කතා කරේ උෂාන පැටියවයි, හස්බන්ඩ් උපුල්වයි, රාණි අම්මවයි කටිය මේකතු කරගන්න කියලා කියනවා. සින්දු ටික අහන්න ඉගාවට ලෑස්ති කරලා තියෙන ඔක්කොම ටිකටම දාගන්නවා. හරිද? ඒ අතරේ මම ඔයගලන්ට NSB ඩිජිටල් ඩ්‍රයිව් ගැන මතක් කරනවා. ඩිජිටල් බැංකින් කියලා කිව්වහම අනේ ළමයෝ ඕවා ගිහලා බැංකුවටම ගිහලා කරගන්න ඕවා හරියට වෙනවද දන්නේ නැහැ. එහෙම කියලා අම්මලා හරියට කියනවා මට ඇහිලා තේනවා. ඩිජිටල් ට්‍රාන්සැක්ෂන් වලට අපි බය වෙන්න ඕනේ නැහැ. මේ දේවල් හදලා තියෙන්නේ අපිට ලයිෆ් එක ඊසි කරගන්න, ලේසි කරගන්න. ස්පෙෂලි කියන්න ඕනේ හැමදාම පුරුදු විදිහටම මෙහෙම ඉන්නේ නැතුව පොඩ්ඩක් ලයිෆ් එක ලෙවල් අප් කරගන්නකොට මේ දේවල් ට්‍රයි කරලා බලවට කමන්නේ. එතකොට ආගේ බිසි ලයිෆ් එකේ බැංකු ගානේ යන්න රස්තිය අඩු වෙන්න ඕනි කියලා එකක් නැහැ. ඔයාට ඉන්න තැනකම ඉඳලා ඔයාගේ වැඩ ටික කරගන්න පුළන්නේ. දැන් මොනවද කියන ස්ථිර තැන්පතු ෆික්ස් ඩිපොසිට් එකක් දාගන්න ගියත් සමහර වෙලාවට අපි පෝලිම් වල ඉන්නව නම් නේද අපි අප්ඩේට් වෙනව නැහැ. අන්න ඒ නිසා තමයි කියන්නේ ඔයාට FD එකක් දාගන්න, FD එක ඕනම් ක්ලෝස් කරගන්න, ඔයාගේ පොලිය කොච්චරක්ද කියලා ඔයාටම බලාගන්න හරිම ලේසියෙන් පුළුවන් ඩිජිටල් ඇප් එකක් යූස් කරනකොට. ඉතින් ඒකට අවශ්‍ය දැනුම දෙන්න එකට ආව පොළඹ වන්න තමයි ජාතික ක්‍රීමේ බැංකෝ NSB ඩිජිටල් ඩ්‍රයිව් තෙවනාදීර ක්‍රියාත්මක කරන්නේ. අද ඉන්නවා ඒගොල්ලෝ කඩවත NSB බැංකෝ ශාඛාව අසලා. හරිද? ඉතින් මේ පැති ඉන්නව නම් අනිවාර්යෙන් යන්න. ඩිජිටල් සාක්ෂරතාවය ලබා ගන්නවා කියන්නේ නරක දෙයක් නෙවෙයි. හරිද? දන්නේ නැති දෙයක් අහලා දැනගතර මුකුත් වෙන්නේ නැණි මහත්තයෝ. එහින්දා ඔගොල්ලෝ දෙපැති ඉන්නව නම් අනිවාර්යෙන් මේ අලවමුණ ගහන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි නේත්‍රාභිවන්දනා පොසොන් උදානිය ගැන මතක් කරන්න ඕනේ. නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානිය 2026 මේ පාර නෙතෆම් රේඩියෝව බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය, බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානය, දායක සභාව, ප්‍රදේශවාසීන් සියලු දෙනා එකතු කරගෙන තමයි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානිය බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන සංවිධානය කරන්නේ පවත්වන්නේ. ඉතින් ටවුන් එකේම තියෙන පන්සල කිව්වම හැමෝම දන්නෝ එන්න නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරය දෙනෝ. ඒ වගේම ශ්වේත පූජා පොහෝදා වැඩසටහන් පැවැත්වෙනවා. බැතිගේ සරණිය පුසුන් පුරණ දන්සල් පහන් කුඩු මේ සියල්ල දකින්න විඳින්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ හින්දා මේ පාර පොසොන් එකට බණ්ඩාරවෙල යමු. හද ඒ වගේම කියන්න ඕනේ 28-29 දවස් දෙකේ කසාගල සමූහ ව්‍යාපාරී ප්‍රධාන අනුග්‍රහය නෙතෆම් එක සංවිධාන කරන කේපැන් දන්සල පැවැත්වෙනවා දෙදින පුරාම. බණ්ඩාරවෙල පුෂ්පාරාම පූජා බොහොමයේදී එකත් එකත් එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. විඩා වනිවා ගන්න ඒ ටිකක් බීලයන්ට එන්ට මහරගම දුලානියක් ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ වාශි මැනික අදමගේ බර්ත්ඩේ විශ්ෂකක් දෙන්න කියලා සමන්ත දිසානායක අයියා කියනවා සතුටු කඩේ කුරුණෑගල. Happy birthday to you. Happy birthday to you. Happy birthday Samantha ya. Wage hite thina situm patum bala pura tokku mishtu ena niyama birthday ka kenne kela. Mama wish karana mangaata deka kaadare.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: බලව තුනයි 36යි.
3: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. 0112 125 125 මතන්න. BYD ගරුසරු කොන්දේසි සහිතයි.
4: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data, 40GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට. Mobitel 1598.
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
6: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
7: ඕකේ සිවිල් කුමාර කැටිලි කන්ද කරන්නේ ඇඩප්ට් එක මෙච්චර දරන පස්සේ කාඩ් එක දැමෙච්චරවා ඊට පස්සේ පරික්ෂණ පවත්නකොට තමයි මේ යන කප්පේ වැය බ්ලොක් කැප් කියනවා කියලා. පස්සේ ආරංචියක් ආවෙද මහත්තයා ගැන සේවනගෙන ගිහිල්ලා බලනකොට කිහිලි මහත්තයා නාඩි පරීක්ෂා කරලා ගිහුවා. ඒ පරීක්ෂණේ තියෙන විදිහටම වැය හතරක් බ්ලොක් වෙලා තින්නේ. බෙහෙත් වාර 6ක් දැක්වම මාස 3ක් ගියා. අපි දැන් හොඳටම හොඳයි.
6: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
8: SLT Mobitel Fiber එක ගැතරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: කොත්තුවත් ගණන් දාපු geopolitics.
10: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
6: යුද්ධ මැද හැංගුණ economics.
11: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
12: හඳ වටේ රවුම් ගහපු stories.
13: ක්‍රිස්ටිනා කෝච්චින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔයගන්ට මොනවද හිතුනේ?
12: සිලිකන් නිම්නයේ top secrets.
11: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
6: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
12: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
14: Brought to you by
6: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
15: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
16: The Palace ගම්පහ අවසාන නිවාස 25. ඔබ තදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 0.71 0.662 Prime Residences.
17: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
18: දම්රෝවෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශණීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
19: Algo Town.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පොහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා.
0: මණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී.
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා.
0: පුසුන් පොහෝදා අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි.
2: බැතිබරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
3: මොබිටෙල් ෆයිබ නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගෙන් සුපිරියටම ෆයිබ ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ්. තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබ ෆිට් කරගන්න.

හව සතුන විනාඩි හත ලේස එකයි වෙලාම බයිවන් ගෙට්වන් ෆ්‍රී දෙනවන ඔහෙට මොනවයි ඕන සෑරකවෙන් සවිල්ල තියෙනවා යන්න හදන්න මොනාද මොනාද මේ ගලන්ට උනි කියල බලන්න චම්ප වීර සිංහ බයිවන් ගෙට්වන් ෆ්‍රී දෙනවනං මිල්ටන් මල්ලවාරච්චි මහතයගේ සිින්දු දෙන්නවා අජිත් දිසානායක ආදරේලු ඉල්ලන්නේ අරුණි සමරවීර ඔයා වගේ එක්කෙනයින ඉන්නේ ෆ්‍රී දෙන්න කෙනෙක් නෑනේ නේද ඉතින් ඒක නිසා ලස්සන සින්දුවක් දෙන්නලු තවත් එකක් ඔයා ගන්න දෙන්නල අනේ අකා ආදරෙන් එකතු කරගන්නවා හරිද ඊ ගාවට නයන කුමාරි අකානෝ ඔයාගේ වෙන්ඩ හබීව දෙනවද කියලා ආදරෙන් එකතු කරගන්නවා කුමාරි පෙරේරා කබාෂියෝ ඔයා වහන්න අද තව කියලා කියනවා ආදරෙයි ආදරෙන් එකතු කරගන්න ලහිර එන් දේශාන හයි භාෂියක අපි සද්දට වහගෙන ඉන්නේ රත්නපුර හොටෙල් පැලමිනෝ එකෙන් ජය වේවා උතුරම් හරියන්න ඕනේ ඉතින් රංජනී ගම් හේවා තැන්කියු අකස්ටික කමෙන්සර් ආදරෙන් එකතු කරගන්න අනුෂ්ක ජයසූරිය සල්ලි සල්ලි සල්ලි විතරමයි කියලා කියනවා චරිත් නානායකාර තැන්කියු ස්ටික කමෙන්සර් නෙළුම් පුෂ්පසිරි ඔයයි මොනා හරි කියනවා නම් ඉතින් මය මොකෝ කියලා කියනවා කෝලා ආදරෙන් එකතු කරගන්නෝ හරියෝ එන්නස්පේ ඩිජිටල් ඩ්‍රයිවෝ තුන්වෙනි අදේර ඔන්න අද තියෙන්නේ එයාලගේ කඩවත ශාකාව ගාව හරිදෝ ඔන්ලයින් බැංකින් ගැන ලොකු අවබෝධයක් නැත්නම් ඩිජිටල් බැංකින් ගැන ලොකු අවබෝධයක් නැත්නම් ඇප් එකක් යූස් කරලා මේ කරන ට්‍රාන්සැක්ෂන් වල රහසිය භාවය එහෙම නැත්නම් විශ්වාසවන්ත භාවය ගැන ලොකු අවබෝධයක් නැත්නම් ඒදවල දැනගන්න හරියටම සැකසංකා දුරු කරගන්න පුළුවන් NSB ඩිජිටල් ඩ්‍රයිව් එක එකතු වුණා තින් ජාතික ඉදිරි කිරීමේ බැංකුව ලංකාවේ ජනතාව ඩිජිටල් බැංකුකරණයට සහ මූල්‍ය ඇතුළත් කරණයට සවි බල ගන්වන උරුමනින් තමයි මේ NSB ඩිජිටල් ඩ්‍රයිව් ක්‍රියාත්මක කරන්නේ ඉතින් එකතු වෙන්න නොදන්න දේවල් දැනගන්න ඕකේ අපි අබු වට්සප් එක පැත්තට මෙන්න මේ කටියව දාගන්න ඕනි හයි භාෂි මැනිකේ ගොඩ දවසකට පස්සේ අපි ආව ඔහිගින් සින්දුවක් කිල්ල ගන්න අලව වැලි හිඳුපාලි මං හිතුවා වැලි හිඳුපාලි ටේලර්ස් එක වැහිලාද කියලා ඉතින් අනුරුද්ද අයියෝ ආව උපාලි අයියයි ගවට සසමක දිල් මි නෙත් මි ආදුවල දෙන්න එක ලස්සන සින්දු ටිකක් අහමු එගලන්ට හොවක් කෝනෙලු හුහු ආදරේ ඔනේ ඊට පස්සේ ගීතර භාෂී සින්දු ගොඩාක් දෙන්න සංශලා පොඩිදුව නිම්න හබේ ලක්මල් එයාගේ රද්දොළුගමු ඇනෝනිකු ක්‍රාෆ්ට් එකේ වැඩ කරන කොමලත් එකතු කරගමු දෙකම දෙකක් ආදරේ කියලා කටුනායක සුනිත් රක කියනවා ආදරෙන් එකතු කරගන්න මන් තෙන්නේ වැඩ ටිකක් වැඩි ටාගට්ස් ඇචීව් කළ නෑ අපා සේල්ස් නුත් නෑ අයෝ කියලා ලකී අයියා අඬෝ වැඩියාවක් කියලා තේනෝ හැමදාම එක වගේ නෑ ලකී අයියෝ දවසක හරියයි එතකම් බලන් ඉමු හරි ඊට පස්සේ චන්ද්‍රසිරි අයියව ආදරෙන් එකතු කරගන්න ආරි අයියවත් එක්ක ඊට පස්සේ හයකා මම උපාධ්‍යා මල්ලි ඔකිත්වයි සිංදු ගොඩකට එකතු කරගන්න කියලා බලංගොඩි මෙසේජ් එකක් එවලා තියෙනවා ගිනි ගින්දර ගිරා පැටි අදා තාව කචකචේ අහන්න මටත් ඕනේ අස සින්දු නටන්න හදත් විනා යස උම්ම පිරෙන්න ගෙදර හැමෝම නිතර හැමෝම ආවයි එකතු කරගමු කියලා කියනවා දෙවතුරේ චන්දියක ජය වේවා ආදරිනෝව එකතු කරගන්නවා මාෂි මෙනිකේ අපිත් අහගෙන ඉන්නේ අටියන්තුට සුදර්ශනියක දෝනිල දෙන්න සඳසි ගිහන් මේ ඔක්කොම ලම එකතු කරගන්න කියලා කියනවා මං ආදරේ හරිද දෙකක් ආදරේ ආදරෙම එකතු කරගන්න හයි භාෂි මහන්සිය නිවෙන්න උම්ම එකක්වත් දෙන්න ගිරියොල්ලේ ස්ප්‍රින් වෝට එකේ සෙට් එක ආදරේ ආදරේ ආදරේ ජය වේවා

මටත් ලස්සන සිදුවක් දෙන්න. මම සද්දෙට නෙත අහගෙන ඉන්න කෙනෙක්. විශේෂයෙන් වඩුමොල්ල හන්දියේ එළවලු කඩේ කෞශල්‍යව ආදරින් මතක් කරා. ගොඩක් ආදරේ සුදු මැණිකේ. මෙතහන හැමෝමත් එකතු කරගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවසතරේ විනාඩි 50යි වෙලාව. නාරම්මල අඹගම්මන කැඳකඩේ නිමල් අයියා. දම්මියක්කයි දුවලා දෙන්නයි එක. ඒ වගේම නිකවැරටි අම්මා තාත්තා කටියම ආදරෙන් මතක් කරනවා. එකතු කරගන්නවා හාගින්ද රැඳවෙ. අද අන්තිම සින්දුව අහන්න. යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. තව කටිය ගොඩාක් ඉන්නෝ පුළුවන් උපරිමෙන් මම මතක් කරන්න try කරනනම් ඒ අතරේ Kerry Rice Motor Company Private Limited. ජපානයේ Toyota තියෙදි ඉන්දියාවේ Tata තියෙදි German වලට Benz තියෙදි. ලුක හැම රටකටම ආඩම්බර වෙන අපේ කියලා කියන දේවල් තියෙදි. ලංකාවට එතන අඩුවක් තියෙද්දී ඔන්න හදන්න ගත්තා KD Rice Electric Bike, KD Rice Petrol Bike, KD Rice Electric 3 Wheel. මේ වර්ග තුනම ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රථම සහායක මායතනය තමයි KD Rice Motor Company Private Limited කියලා කියන්නේ. ඉතින් වෙන වෙන බ්‍රෑන්ඩ් නේම් වෙනුවෙන් වෙන වෙන රටවල් පෝෂණය කරන්න අපේ සල්ලි රටපටවන් නැතුව අපේ රටේ මිතුරු කරන්න මෙන්න මේවා try කරන්න බලන්න. ඒවා විල export quality. බයික් හරිද නිෂ්පාදන විශේෂයෙන් කියනෝනි Kerry Rice පෙට්‍රල් බයික් එක මේ දවස්වල ගඩක් අය ගන්න හේතුව තමයි පෙට්‍රල් සුවඳරි පවා දුවන නිසා 15cc අධි බලත එන්ජින් එකක් පාවිච්චි කරලා හදලා තියෙන. ඒ වගේම පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා තියෙනවා. 796500 කුණු බයික් එක මේ දවස්වල 6,96,500 කට දෙනවා. ඒ කියන්නේ ලක්ෂක ඩිස්කවුන්ට් එකක් එක්කවට දෙනවා. ඒ වගේම ලීස් එකක් දාලා නම් ගන්න වැඩි වෙච්ච ඩවුන් පේමන්ට් එකට සෑහෙන ලොකු හිතා ගන්න බැරි සුවිශේෂී සහන ගොඩක් එක්ක අද බයික් එක ගන්න සැහෙනවාසි ගොඩකුත් දෙනවා Kerry Rice Motor Company Private Limited වෙතින්. ඉතින් ඒ නිසා ඉක්මන් කරන්න. ඔයාගේ බයික් එක වෙන් කරගන්න අත්තම්ම කතා කරන්න 077 406 4397 077 406 4397 නෝගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. කන්දයි උම වැස්සයි නෙතෙෆෙම් ගින්දර හැන්දෑවට තේගිය කා කඩාගෙන පනින්නයි යන්නේ. ළඟදිම ගින්දර හැන්දෑව අලුතෙනෝ මහතයෝ. ඒ අලුතෙන්නේ නිකන් නෙවෙයි උගලන්ට අතහිත පිරෙම් සල්ලි දිනා ගන්න තෑගි දිනා ගන්න චාන්ස් එක හදට ගමන්. ඉතින් ඒ නිසා මෙච්චර කාලයක් ගින්දර හැන්දෑව හුව වගේම තෑගිය කායි කලුතුන ගින්දර හැන්දෑව හන්නේ කියලා ආදරෙන් මතක් කරනවා. යන්න කලින් මෙන්න මේ කටියවත් අපි දාගමු. නම් දෙකක් තුනක් හරි කියන්න. ඔයා එන පැය තුන යන්නේ හරියට පැයකින් වගේ වාශි පුතේ. ලොව මැල්ලුවේ ආදරය බෙදමින් සතරාසේ. කිසි කහටක් නැති බව අපි දන්නෙමු සිතේ. ඔබ රැක දෙන්න සැමදා 33 කෝටියක් දෙවූ අරම වාශි පුතේ කියලා. ඕ කන්දර රුක්මනී අම්මා කියනවා. දයාසේ නංකල්ලේ කණේ දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. ඊට පස්සේ කැගල නිදහස් මාවතේ ශාන්ත ටේලර්ස් මගේ ශාන්ත අයියා සුපිරි බයිට් කඩේ රාණි අක්කා කැගලු බත් කඩේ සෙට් එක ආදරෙන් ඔයාලවත් මතක් කරනවා. ඊට පස්සේ ටුෂාන් විසල් එක්ක රුවන්වැල්ලි කුමුදු අක්කවන් මතක් කරනවා. හෙලනි අම්මෝ සෑහෙන කාලෙකින් කොමුද මැණිකේ අවත ආදරෙන් දාගන්නවා. කැම්පස් එකේ වැඩ ලස්සනට කරගෙන ඉන්නවද? හයි ගින්දර සිදු දෙනවටත් ජය වේවා කියලා. මිගමෝරලොස් කනුව ගාව ජයසිරි බතික් ෂොප් එකේ

ट्रैफिक की नो आदरे ने के तो कर गया ना ईड पासे ओए आगे खाचा खाचे ईड अभी आसा या नहीं दम्मी का ये कीनवा आले आने दम्मी का ये बोरु बोरु खता बोरु प्रचार पत्र आदरे ने के तो कर गया नो क्या गले अनुशक हो या वा हरे ने ईड पासे आटे अंतर पीपल्स बैंक के गावत ट्रिविल पाके की मगे खोल सेट का लसन ताई तो कमलाय के तो कर गया नो हाय रेडी वे नोनी सारु वे नोनी जाय वे नोनी පොතුවටවෙන ප්‍රේමසිරි වයිෆ් පද්මා ඉගාවට පියුමි රුචිනේ ඩෙවෝන් ස්ටේෆ් කැම්පිකේ සංජීව පද්ම මංගලිකා අම්මට සුබපන්දිනයක් කියලත් කියන්න කියලා කියනවා හැපි බර්ත්ඩේ අම්මා අනිවාර්ය නිදුක් නිරෝගී සුව ලැබෙන සුබම සුබපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඊට පස්සේ කැගල්ලි පුෂ්පාංගිනියක හස්බන් නිමා ඔරික්මා සිවුරු ෂොප් එක ගාව ත්‍රිවිල් පංකේකේ කොල්ලෝ ටික ඔක්කෝ ආදරෙන් එකතු කරගන්නවා ජය වේවා 29 උදේ 10 හා මාට මහා කඩල දන්සලක් දෙනවලු මේගොල්ලෝ සංජය කට්ටිය මේකතු කරගන්න කියලා කියනවානේ මට මතකයි ආදරේ ඔගලු කෝටුමාත් ඊට පස්සේ සුදු අකියෝ මාත් ගින්දර හැඳෑ වහගෙන වැඩ කරන ගමන් ඉන්නේ කියලා කියනවා සඳරුවන් ආදරේ නෝමත් එකතු කරගන්න ඊට පස්සේ කහා පිටියෙන් කල්යاني ස්වර්ණ මංගලිකා පුංචි බණ්ඩා කට්ටිය මත එකතු කරගන්න උඩල මත සමන් ස්ටෝස් එකේ මගේ සමන් මුදලා ඉගාවට ගීතානියක් අනිමේෂිකා දනොද්දර මාටින් සහන මේ කට්ටිය මේකතු කරගන්න උතුරම් හරියන් දෝනි මහතේ ඊට පස්සේ අපිව පිස්සු අටන මැජික් කුම්මයිකා ඒකකුත් දීලා ලස්සන සින්දු ටිකකුත් දෙන්න කටු බැද්දේ ශානිකා අක්කා ආදරේ ආදරේ ආදරේ ඊට පස්සේ අලුබෝ මුල්ලේ ජගත් රෝහණ අයියා ආදරේ ලස්සන කවියක් ලියලවල තියෙනවා මම දෙකම දෙකක් ආදරෙන් ඉඟිත කර ගන්නවා ඊට පස්සේ නුවරින් මාව හගෙන ඉන්න ඔක්කොම ජේම්ස් ෆරීඩා දීප්ති ෂෙරින් ඩයස් ඉගාවට නිරෝ ගයානේ අනේ අපි ලුණුවත්ත නෙවෙයි ලුණුවත්ත ලුණුවත්ත ඔක්කොම ලත ආදරෙන් එකතු කරගන්නවා රත්නපුර මිහිඳුගම පුෂ්පිකා අක්කා ආදරෙන් ගජින්දු ප්‍රමෝදිය පොඩිමැණිකේ කට්ටියමත් එක්ක එකතු කරගන්න ඊගාවට හයි අක්කා අවව් එකයි උම්ම එකයි ඕනේ අවව් ෆැමිලි එකේ ඔක්කොම මාමා එකතු කරගන්න ගැම්මට සින්දුවක් ඕනේ කියලා කියනවා මනීෂ ගිරි මතීෂ ගිරි උල්ලෙන් ජය වේවා හින්දි සෝංග එකක් ඉල්ලලා තියෙන්නේ හරි නේ තව තියෙනවා දෙන්න සින්දුවකට අපිවත් දාගන්න රිකිල්ල ගස්කද සුරතලෝමන් අවශ් මහිතනි ප්‍රදීප් අයිය වෙන්නද අනේ හුරතලෝ ඒව එකතු කරගන්නවා ඊට පස්සේ මං ආසයි භාෂි රටේ හැම මනුස්සයම හිනා වෙලා සතුටින් ඉන්නවට කියලා කෑගල්ලේ කසුන් විරාජය කියනවා අනේ මමත් ආසමාසයි ඒකට නං හරි ඔය කොමුලම දාගමු සැහෙන පරක් වෙලා තියෙන යන්න මං ගිහින් එන්න හෙටත් හම්බ වෙමු දවල් එකට එතකන් ඔගලෝ කොමලම පරිස්සමින් සතුටින් ඉන්න මං හෙලට දෙකෝ දෙකක් ආදරෙයි මම භාෂි

0: rasă nahară prin aia numai cola, vetin, mai guava, mai tamarind, mai blueberry, etulu, rasă pela. Kills, cargills, apico, satoso, supiri, velândă, salvalin. Mai cola, aperate, apema dea.
1: විරැකියාවට තිතතබමින් හැකියාවට රැකියා ලබා දෙන සදාහරිත ප්ලාන්ටේෂන් ඔබේ සිතැඟි පරිදි රැකියාවකට මෙන්න අවස්ථාව. එන්න අනාගත සුරක්ෂිතතාවයෙන් සැදුණු සදාහරිත ප්ලාන්ටේෂන් වෙත. සුදුසුකම් සපිරි ඔබ වෙනුවෙන් රැකියා රැසක් අප අතේ. ජීවිතය ජයගන්න තීරණය ඔබ අතේ.
2: WhatsApp කරන්න 0676 41 16. ඊමේල් කරන්න careers@sadaharita.com. සදාහරිත සමග බැඳෙන්න. අලු තැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 77 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
3: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න, ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
4: මාතර ෆ්‍රීලෙන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෙන් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා, ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
7: සන්නවක් හවස 4යි දැන්.

0: විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන එන්නේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
0: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම news.
4: අයිබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. තලවකැලේ ලිඳුනු නගර සභාවේ ශ්‍රී ලංකා පොජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ ඔරුකඳ ලියනගේ අසංක සම්පත් පිරිස ධූරයෙන් ඉවත් කළ බව අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම නගර සභාවට ප්‍රසාද ආසන මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරීපත් වීමෙන් අනතුරුව එම නගර සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තේරීමේදී පක්ෂීය පරිස්සවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් පැවති විනය පරීක්ෂණයේදී මෙම තීරණය ගෙන තිබෙනවා. අසංග සම්පත් පීරිස් නාගරික මන්ත්‍රීවරයා වැරදිකරු වීම හේතුවෙන් පක්ෂ සමාජිකත්වයෙන් නීත්‍යානුකූල පක්ෂ සමාජිකත්වයෙන් ඉවත් කළ බව මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දීමෙන් පසුව එම ඉවත් කිරීම නීත්‍යානුකූලව සිදු කර තිබෙනවා. ඊළඟ net news පසුවර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කී අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: විශ්වාසය කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන ආවේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

0: 101.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් net හතරවටේ
1: brought to you by
2: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
3: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති
4: ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි
5: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි
6: අම්මා ආතරෙන් අපිට කවපු

සුබසන්ධ්‍යාව හවස 4යි විනාඩි 10යි වෙලාව අපි වාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක හතරවට හවසරු වෙරඩික පටන් ගන්න හදන්නේ බදාද කියලා කියන්නේ ඉතින් සතිය මැද දවස සැහෙන කාර්ය බහුලයිනේ සඳු දංගහරුවාද වෙරඩික අතිවර කළා බ්‍රහස්පතින්දා සිකුරාද වෙරඩිකටත් ලෑස්ති වෙන ගමන් තමයි බදාද දවස ගත කරන්න තියෙන්නේ ඉතින් ඒ නිසා සැහෙන මහන්සියලා වැඩ කරන ඔයාට කූල් වෙලා යන සින්දුරිකක් අහන්න හවසරුවේ සෙට් වෙන්න ඕනේ හොන්තම තැන තමයි ආගේ මගේ බොරින් නැති ඉවෙනින් ඩ්‍රයිව් එක හතර වටේ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා කතා කරලා මැසේජ් කරලා ඔයා වැඩිපුර ආදරය කරන කට්ටියව එකතු කරගෙන සින්දුවක් අහන්න මේ පැතරෙන් අමතක කරන්න එපා. WhatsApp එකේ කට්ටියට වැඩිපුර chance එක හම්බෙනවනේ නේ පළවෙනි පැයි 0711 95 95 95 තියෙනවා. ඔයා ඇතිතරම් මැසේජ් කරන්න මම අනිවාර්යෙන් ඔයාව මතක් කරන්නම්. රයිට් ඊටපස්සේ වල් පොස්ට් එකක් දාලා තිනවා අද පොඩි ජොලි වැඩක් කරන්න තියෙන්නේ අපේ කොල්ලෝ කෙල්ලෝ අතරේ පොඩි වැඩක් අපි යන්න හදන්නේ කඹෑ දීමේ තරඟය හරිද ගෑන් ළමයින්ට තියෙන්නේ හෙලෝ කියලා කමෙන්ට් කරන්න පිරිමි ළමයින්ට තියෙන්නේ හයි කියලා කමෙන්ට් කරන්න හරිද පොඩ්ඩක් දෙපැත්ත මාරු කරලා වැඩේ දැම්මේ හරි හාර දෙන්නේ ටග් ගාලා කමෙන්ට් එකක් දාන්න අපි බලමු කොල්ලෝද කෙල්ලෝද වැඩිපුරමද කමෙන්ට් කරන්නේ කියලා හරිද එන්සයිටි මේ පැත්තට ඇවිල්ලා නැත් FM official Facebook page එකකින් ඔය කමෙන්ට් එකක් තියලා යන්න තමතෙක් කරන්න එපා හවස 6 වෙනකන් ඉන්නකොට අපිට කරන්න වැඩ කොච්චරනම් තියෙනවද නේද මතක් කරන්න දේවල් සෑහෙන්න තියෙනවා රයිට් සින්දුව කර යන්න තමයි ලැස්ති වෙන්නේ හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගැන අලුතෙන් සාමාන්‍යයෙන් ගයක් හදන කෙනෙක් නම් ගේ ලස්සන්ට හදා ගන්න පුළුවන් තරම් try කරනවනේ නේද මොකද ඔයා සල්ලි හම්බ කරලා මහන්සි වෙලා වියදම් කරලා හදන ගේ ආයෙත්ින් ජීවිත කාලෙටම එක ගේයිනේ හදන්නේ මොක මාසෙන් දෙකෙන් අවුරුද්දේ මාරු කරන්න කියලා පරම්පරා ගානකට ඉන්න ගේ හදනකොට පරම්පරා ගානක් පවතින දේවල් ගේ හදන්න පාවිච්චි කරන්න ඕනනේ නේද අනේ නිසාම තමයි මම ඔයාලට කියන්නේ බහලට රූෆින් ෂීට් දානකොට කලර් ඔෆ් රූෆින් ෂීට් දාන්න කියලා මොකද මේක ඇවිල්ලා අද කාලේට ගැලපෙන රූෆින් ෂීට් එකක් වාගේ ගෙදරට ගැලපෙන කලර්ස් වලින් ගන්නත් පුළුවන් ලංකාව කියලා කියන්නේ නිරන්තරයෙන් කාලගුණේ වෙනස් වෙන රටක් නේ එකපාරට වහින්න ගන්නවා එකපාරට තදවට පායනවා ওই දෙකටම රොතු දෙන රූෆින් ෂීට් එක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ අවුවට වැස්සට දෙකටම රොතු දෙනවා කාලය ගියාට පස්සේ කලර් එක ෆේඩ් වෙන්නේ නැහැ ඊට පස්සේ මතු පිට තින්තාලේ පනේ සඳහා වසර 5ක වගකීමක් හම්බ වෙනවා ෂීට් එකට වසර 25ක වගකීමක් දෙනවා ඉතින් ඒ නිසාම ජීවිත කාලයටම එකයි අවුරුදු 5කට පස්සේ අපි තුම 6ක් 7ක් 8ක් 9ක් 10ක් ගිහිල්ලා කලර් එක පොඩ්ඩක් හරි ඩැමේජ් වුණා කියලා මේගොල්ලොන්ට කියලා රීපේන්ට් එකකට වාට යන්න පුළුවන් වගකීමක් සහිතව. ඉතින් ඒ නිසා ගෙදරට ගැලපෙන කලර් එකෙන් දිගු කාලීන පැවැත්මක් ස්ථීර කරපු කලර් ඔෆ් රූෆින් ෂීට් එක දාන්න අමතක කරන්න එපා. ජීවිත කාලයටම එකයි. ඔයාගේ සල්ලිත් ඉතුරුයි. හරිද? රයිට් ඕකේ. ඒකනත් මතක් කරලා දිලුබීඩ්ගේ සින්දුවක් එක්ක අපි හවස්වරේ වැඩ පටන් ගන්න හදන්නේ ඔයාගේ මගේ බෝරින් නැති ඉවෙනින් ඩ්‍රයිව් එක හතර වටේ. මං ඉනෝ හවස 6 වෙනකන් මැසේජ් එක දාන්න අමතක කරන්න එපා. දන්නවනේ මම DJ අසා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.
3: හවස 4 විනාඩි 20යි දැන්.
4: සුබ දවස.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි
4: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
5: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය. දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
7: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
8: නුවර දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කම්දූඩ රට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය. සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර්. නිල රේඩියෝව net FM.
9: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. 0112-125-125 මතන්න. BYD ගරුසරු. කොන්දේසි සහිතයි.
10: ඔබ අඳින ප්‍රියතම ඇඳුම කොළයකේ සහ අත්තියට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මියක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකද්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් ඒ වෙලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න ජුනි 25 මිනුවන්ගොඩ බස් නැවතුම්පළ අසල
11: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලොම් වලට හොඳම විසඳුම.
12: මං රපුන්සල් දුනා නම් කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා. පේර ගන්න කවුරුත් වෙනකම් බලන් ඉන්නේ නැහැ.
13: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
14: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
15: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය. Serendip Green Plantation Private Limited.
16: හැමෝම බහගන්න. රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි.
17: මල්ලි, ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
16: කිරි, තේ, සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
17: රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා.
16: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
13: රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරිතේ.
18: Meltol හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol පැරසිටමෝල් විශේෂයකි.
19: නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී. බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා බෝධින වැඩසටහන තේ පැන් දන්සැල මහිලා මුඛ කතා වස්තුව සහිත තොරණ net fm පුසුන් කලාපය නරඹන්න. සංවිධානය net fm සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය.
20: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
21: ඔබ ඕලෙවල් අවසන් කළායෙක්ද?
1: අඩු කාලෙකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112559669.
0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයසසුවේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 87 ඕකේ. අදම කතා කරන්න 0112559669.

රයිට් වෙලාව හවස 4 විනාඩි 28යි. මතක් කරන්න හදන්නේ සාමාන්‍යයෙන් ගෙදර කෑම බීම ටික හදනකොට ගෙදර ඉන්න ගෘහණියන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ගෙදර අයට රසට කන්න දෙන්නත් ඕන, ඊට පස්සේ පොඩි අයට එහෙම ඇඟට ගුණදායක දේවල් දෙන්නත් ඕනනේ නේද? ওই තියෙන තේනේ වරන් ඇවිල්ලා කෑම වලට දාලා හදලා ලෙඩක් දුකක් හැදුනට පස්සේ කවුද වග කියන්නේ නේද? ওই ගොඩක් වෙලාවට කුළුබඩු එහෙම අරන් ආවට පස්සේ අපේ අම්මලා එහෙම කියන කතාවක් තමයි මේ මිරිස් එක නම් හරියන්නේ නැහැ, කිසි සැරක් නැහැ, පාට විතරයි. ඒ කියන්නේ ඉතින් වර්ණකාරක ඊට පස්සේ රසකාරක නම්මනම් දාලා කියන කෙනේ නේද? සුවඳක්වත් නැහැ සමහර කුළුබඩු අරගෙන ආවහම නේද? දැන් බලන්නකෝ ඉස්සර අපේ අම්මලා ගෙවල් වල හදන කුළුබඩු කොච්චර සුවඳයිද කියලා නේද? ඊට පස්සේ ඒවා කෑම වලට දැම්මහම තියෙන රසය අන්න ඒකනේ අම්මලාගේ කෑම වෙලා හරි රසයි කියලා අපි කියන්නේ නේද? අන්න ඒ නිසාම තමයි මම මේ වාට කියන්න හදන්නේ. දකුණේ රසට අම්මගේ අත්ගුණේ කියනකොටම වාට මතක් වෙන්නේ වෙන මුකුත් නෙමේ දිව්‍ය කුළුබඩු. වසර ගණනාවක් පුරාවටම පාරම්පරික වට්ටෝරු සහ උසස් සත්වයේ අමුද්‍රව්‍ය දාගෙන නිෂ්පාදනය කරන දිව්‍ය කුළුබඩු ඔයාගේ කෑම වේලට අම්මගේ අත්ගුණේ රසය ඒ විදිහටම අරගෙන එනවනේ. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ 100%ක් ස්වභාවික දේවල් වලින් නිෂ්පාදනය කරන કૃතිම දේවල් කිසිවක් අඩංගු කරලා නැති රසකාරක වර්ණකාරක ඊට පස්සේ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිම දෙයක් අඩංගු කරලා නැති දිව්‍ය කුළුබඩු ආ බය නැතුව අරගන්න. විශේෂයෙන්ම දැන් පොඩි අයට කන්න දෙනකොට අපි දැන් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනනේ නේද? ඔය තියෙන හැම දෙයක්ම දාලා කන්න බොන්න දුන්නා වගේ නෙමෙයි ලෙඩක් හැදුනහමනේ. හැබැයි වාට පොඩි එක්කිනාට උනත් බය නැතුව කැම්බල්ට එකතු කරලා දෙන්න පුළුවන් දිව්‍ය කුළුබඩු. මොකද 100%ක් ස්වභාවික දේවල් වලින් මේක නිෂ්පාදනය කරලා තියෙන නිසා. අනිත් එක තමයි ලංකාවේ වගේම දිව්‍ය කුළුබඩු වලට ලෝකෙත් ලොකු ඉල්ලුමක් තියෙනවා. වෙන රටවල වලින් පවා ඉල්ලනවා. මොකද මේක 100%ක් ලංකාවේ අපේ දෙයක් විදිහට තමයි එළියට යන්නේ. අනිත් එක තමයි ලංකාවේ වැනිලා වලට කොහොමත් ලොකු මාකට් එකක් තියෙනවනේ. ජාත්‍යන්තර වෙළඳපොලේ සෑහෙන ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම තමයි ඒ අතරින්නුත් ලංකාවේ නිෂ්පාදනය කරන නුව වැනිලා එකට ජාත්‍යන්තරව ලොකු පිළිගැනීමක් තියෙනවා සහ හොඳ වටිනාකමක් ලංකාවෙන් නුව වැනිලා එකට ලබා දීලා තියෙනවා. මේ සියල්ල කරන්නේ සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය කියලා කියන්නේ වසර 10කට වැඩි කාලයක් තිස්සේ පාරිභෝගික විශ්වාසය දිනා ගත ව්‍යාපාර ජාලයක්. ඉතින් ඒ නිසා සෙරන්ඩිප් හරහා තමයි දිව්‍ය කුළුබඩු වගේම නුව වැනිලා එකත් ඔයාලට හඳුන්වා දෙන්නේ. ඉතින් ඒ නිසා ලංකාවේ විතරක් නෙමෙයි අපේ රසය ලෝකයට අරගෙන යන නුව වැනිලා එක මේ වෙද්දී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව හොඳ වටිනාකමක් එක්ක තමයි නිෂ්පාදනය වෙන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕන දැන් සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයත් එක්කතු වෙලා ඔයාලට වැනිලා වගාවේ කොටස්කරුවෙක් වෙන්නත් අවස්ථාව තියෙනවා. ඒක කොහොමද වෙන්නේ කියලා මම ඔයාලට ඉස්සරහට කියන්න. හරිද? දැනට ඔයා මතක තියාගන්න අම්මා හදනවා වගේම රසට, ගුණට, පෝෂණයට, හරිද, වසක් විසක් නැතුව කෑම ටිකක් කන්න ඕනේ නම් ඔයා අනිවාර්යෙන් කඩේට ගියාට පස්සේ දිව්‍ය කුළුබඩු කියලා නම කියලම ඉල්ලන්න ඕනේ. අම්මගේ අත්ගුණේ රසය ඔයාගේ ආහාරයට එකතු කරන්නේ දිව්‍ය කුළුබඩු විතරමයි. වැඩි විස්තර දැනගන්නවා කතා කරන්න 0744411 0744411 දිව්‍ය කුළුබඩු ගැන තමයි මේ විදිහට මතක් කරේ.

0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 011126636.
1: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
2: සල්ලි කන්දක් මබෙස්සා මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
3: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබට අත. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD ගරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
4: Coca-Cola රසදේ නොදිනන්නෝ. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ෙන් ඉන්න. අපි එන්නේ ජුනි 23 කැබතිගොල්ලෑම. ජුනි 24 පරාක්‍රමපුර.
2: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
5: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-778 WhatsApp කරන්න.
6: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි ඔබේ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011-2627-787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
8: ඉතින් ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
9: කොහෙන්ද මේ JBL එක?
10: කීල්ස් එකෙන්
11: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනියම නදලවේ.
12: පුත්කලික ණය, නිවස ණය, ව්‍යාපාරික ණය, රතුමාහන ණය, හෝ ලීසින්. දිනු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීම මගින් ඔබගේ මූල්‍ය ශක්්‍යතාවය පිළිබිඹුවන අතර මූල්‍ය ආයතන වලින් වඩා නම්‍යශීලී ණය කුන්දේසි යටතේ වැඩි ණය මුදලක් ඉක්මනින් හා පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව. දැන්ම crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. ශ්‍රී ලංකා ණයතරතුරු කාර්යාංශය. අමතන්න 011-112-13-13. කොන්දේසි අදාළ වේ.
13: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට
14: Ratti 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
15: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
16: Vision Care කලුතර ශාඛාව විසින් සංවිධානය කරනු ලබන නොමිලේ අක්ෂි සහ ශ්‍රවණ සායනය. දින 28 වෙනිදා උදෑසන 9 සිට Vision Care කලුතර ප්‍රධාන ශාඛාවේදී මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන ශ්‍රවණ ඇස සුදා හඳුනා ගැනීම, ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂ බීමනා. නොමර 271 ගාලුපාර කලුතර උතුර කලුතර. අමතන්න 0 7 6 5 9 23 65

0: Happening when they love me. Happening when they love me.
1: හැපි එක යහන්න ජනි එක දේදුමාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි,
2: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිට් ප්‍රකාශකයෝ වෙතින්
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
3: LTE Mobitel fiber nisa den hama gedarama novena sadivegen superiorama fiber fit okkoma devices connect karanna gaming world low latency fast and stable unlimited thoraganna package rasa obe gedara adama fiber fit karaganna
4: hadaravate
5: hadaravate
6: brought to you by
7: kaduwa damma kalawan kara vinadien hari padamata tea ek ready
8: ratti 3 in 1 tavasa ataratore bona kirithi
9: ලොතරේ මණ්ඩලයේ කොවිසිත ලොතරේ.
10: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
11: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන.

රයිට් වෙලාව හවස 4:50යි මම මේ මතක් කරන්න හදන්නේ ගෞවිසත ලොතරැයිය ගැන ඔයාගේ ජීවිතේ කෝටිපති සීනේ සැබෑ කරන NLB ලොතරැයි පත් අතරේ සතිය දවස් හතම දිනුම් මැදින වාසනාවන්ත කෝටි 6කින් සුපිරි දිනුම් මැදීම ආරම්භන ගෞවිසත ලොතරැයි ඔයා වැඩිවැඩියෙන් අරගන්න ඔයාගේ ජීවිතේ කෝටිපති සීනේ සැබෑ කරගන්න තියෙන වාසනාවන්තම ලොතරැයිය තමයි ගෞවිසත කියලා කියන්නේ. ලංකාවේ ගොවීන්ගේ ජන ජීවිතේ සුවපත් කරන ගම ඔයාගේ කෝටිපති සීනේත් හැමදාම සැබෑ කරන සද්දිනම ජයනියත ගෞවිසත ලොතරැයිය වැඩිවැඩියෙන් අරගන්න ඕනි. හරිද? ඊට පස්සේ දැන් ඔයාලට පහුගිය දවස් ටිකේ මම මතක් කරානේ විෂන් කියා ගැන නේද? ඔන්න ජූනි මාසේ 22 ඉඳලා 28 වෙනකම් විෂන් කියා ශාඛාජාලයේ ස්පෙක්ස් ඊට පස්සේ සංග්ලාසස් මිලදී ගන්නකොට ඔයාගේ කමර්ෂල් බැංක් ඊට පස්සේ BOC හරි එහෙමත් නැත්නම් පීපල්ස් බැංක් ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරලා ඔයා මේ මිලදී ගැනීම කරොත් 15%ක් දක්වා විශේෂ වට්ටම් හිමි කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් එන්සා ඔයාගේ දෛනික අවශ්‍යතාවයන්ටත් විලාසිතාවන්ටත් ගැළපෙන විදිහට අයවැය එකතු තෝරා ගැනීමට ඔයාත් අදම ළඟම තියෙන විෂන් කියා ශාඛාවට යන්න ඕනේ. සාමාන්‍යයෙන් ස්කන්නාඩි ගන්නවනං හරිද? ඔයාගේ ඇස් දෙක හොඳ පරීක්ෂාවකට ලක් කරගන්න ඕන නම් ඔයාගේ ශ්‍රවණාබාධ පිළිබඳව දැනුවත් වෙන්න ඕන නම් ඒ පිළිබඳව පරීක්ෂා කරගන්න ඕන නම් ඔයා යන්න ඕන විශ්වාසවන්තම තැන තමයි විෂන් කියා කියලා කියන්නේ. ඉතින් එන්සා ඔන්න ජූනි මාසේ 22 ඉඳලා 28 වෙනකම් ඔයා වෙලාවක් වෙන් කරගෙන විෂන් කියා එකට යන්න. මොකද ස්වේක් සංග්ලාසස් වලට ඔයාට 15%ක් දක්වා විශේෂ වට්ටම් කමර්ෂල් බැංක් ඊට පස්සේ BOC එහෙමත් නැත්නම් පීපල්ස් බැංක් ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් මිලදී ගැනීම කරත් ලබා ගන්න අවස්ථාව තියෙනවා. මේ chance එක මිස් කරගන්න එපා. පහුගිය දවස් ටිකේම අපි ඔයාලට මතක් කරන්නේ NSV Digital Drive ගැන. එතකොට දැන් විශේෂයෙන් මතක් කරන්න ඕන ස්ථාන 15 කේන්ද්‍ර කරගෙන දැවැන්ත වැඩසටහන ක්‍රියාත්මක වුණා. ජාතික තිරගිරීමේ බැංකුව ශ්‍රී ලංකාවේ ජනතාවට ඩිජිටල් බැංකුකරණය හා මූල්‍ය ඇතුළත්කරණය පිළිබඳව දැනුවත් කිරීමේ දැවැන්ත ක්‍රියාන්විතයක් විදිහට තමයි ඔන්න NSV Digital Drive තෙවනා දීරේ ක්‍රියාත්මක වුණේ. තේන්සා 24 වෙනකන් අපි අවසාන වශයෙන් එකතු වුණේ කඩවත NSB ශාඛා වාසල විශේෂයෙන්ම මේ සෑහෙන ප්‍රමාණයක් කට්ටිය මේ දැනුවත් වීමේ වැඩසටහනට එකහසු වෙලා තිබ්බා ඊයේ සහ අද දවස තුල. ඉතින් එන්සා ඔන්න අද අවසාන දවස කඩවත NSB ශාඛා වාසල තමයි මේ NSB Digital Drive තෙවනා දීරේ දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. වාට දැන් වුණත් ගිහිල්ලා පොඩ්ඩක් මේ පිළිබඳව විස්තර හොයා ගන්න පුළුවන්. පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා ඔළුව දාලා බලුවොත්. හරිද? රයිට්. ඊට පස්සේ යන්න හදන WhatsApp එකට හයි කොහොමද සායියේ ගෙදර හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද? හංසිකා ජයවීර. අසමට සින්දුවක් දෙන්නකෝ. මම සුජානි චන්දිමා මොරටුවෙන්. අනිවාර්යෙන්ම මම ආවත් එකතු කරගන්නම්. ඊට පස්සේ හර්ෂණී thank you message කරාට සද්දරම නිතහන ගමන් ඉන්නේ. සුබ සන්දයාවක් වේවා කියලා මට ලක්මණී ඉඳලා මැසේජ් එක දාලා තින් ලක්ෂාන් දිනක්ෂී ඊට පස්සේ චන්දසිරි ඒ වගේම පවුල කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තිනවා. ඒ වගේම අසා කොහොමද? අපි මේ වෙලාවේ ආව වහගෙන ඉනවා රුෂාන් විශාල් එක්ක රුවන්වැල්ලෙන් කොමුදු මැසේජ් කරලා තිනෝ thank you කොමුදු ජය වේවා. අසයි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා රිකිල්ල ගස්කඩ සලොන් දිනේශ්‍රීගේ සෙට් එකයි ඊට පස්සේ මයිලපිටිය සලොන් දිනේශ්‍රීගේ සෙට් එකයි මැසේජ් කරලා තියෙනවා නුවන්තිකා ඒ වගේම සන්දීපනී ශාමා thank you මැසේජ් කරාට ඔයාලා කට්ටියම ලෑස්ති කරගෙන තියෙන මේ සින්දුවට එකතු කරගන්නම්. හවස 4:53 වෙලාව අපි සින්දුවක් අහලා ඊළඟ පැයදී හම්බෙමු.

0: සිින්දරෙල්ලාගේ මන්නං ඉන්න මව බේරගන්න කවුරුත් වෙනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. Commercial Credit.
2: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
3: සල්ලි කන්දක් උම්මා
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයමීට්.
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: Coca-Cola රසදේ නොදිනන්නෝ. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net FM කණ්ඩායමේ එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 23 කැබිටිගොල්ලෑම. ජුනි 24 පරාක්‍රමපුර.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදල අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
2: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
3: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
4: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
5: එහෙයි,
4: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
5: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
4: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
8: කීල්ස් within දැන් ඔබට වැඩි ඉතිරියක් ඇස්ට්‍රා ෆැට්ස් ප්‍රෝග්‍රෑම් 500ක් සඳහා 125ක වට්ටමක් මංචි ඉංගුරු බිස්කට් ග්‍රෑම් 400ක් සඳහා 125ක වට්ටමක් ඔබත් අදම කීල්ස් නෙක්සස් ඇප් එක ඩවුන්ලෝඩ් කර ප්‍රතිලාභ රසක් දිනා ගන්න කොන්දේසි සයිතයි.
1: අලුත් තැන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩම මිලකට දැන් පහන්ට රැසක් ඔබත් අත මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
9: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේව කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හින රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ, හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ළම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක්ක බලලා ඒගොල්ලෝ 150ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට දලදෙනවා. 150කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774390352 50. එහෙම නැත්නම් ගන්න 0774390352 51.
10: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
11: මම කොටද මේ ආචි ඉගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
12: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
13: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ
14: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
15: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජනය අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
14: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
13: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
12: ඔය ඕන එකකින් update වෙන්න.
14: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් AlgoTowමට tune වෙන්න. Tune වෙන්න.
16: Brought to you by
1: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
17: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
18: The Palace Gampaha Avasana Nivasa 25 Oba Tadama Sadambara Himikaruwa Kuwanna Denma Katha Karanna 0.71 2666 222 Prime Residences
19: Sada Harita Vivasayika Sineeta Addalak Sadakalika Ayojanayak
2: Damro Vetin Onema Tanakata Galapena Aakarshaniya Nimavin Saha Ihala Pramitiyen Yut Plastic Putu Madili Rasak
20: Death FM Algo Town
21: සුබ සන්ධ්‍යාවක්. හවස 5:03 දැන්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම net news.
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. පාස්කර් දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව තමන්ව අතනඟුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සම දෙවන දිනටත් අභියාචනා අධිකරණයේ හමුවේ විභාගයට ගත්තා. මේ පෙත්සම අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු රොහාන් අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන් විසින් අභියාචනා අධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ දෙවන දිනටත් කැඳවනු ලැබුවා. අද දින ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා වැඩිදුරටත් කරුණු දැක්වීම සිදු කළා. අනතුරුව වැඩිදුර කරුණු දැක්වීම ජූලි මාස 6 වෙනිදා දක්වා කල් තැබුවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
6: FM 95 FM 94.8 net FM

0: Dorinetti, Evening Drive ca NTFM, Hatărăvate. Hatărăvate, Hatărăvate.
1: Right, වෙලාව හවස 5යි විනාඩි 10යි අපි හතරවට යහගෙන ඉන්න ගමන් අලුත් පැයකට ඇවිල්ලා තියෙන්නේ. වාගේ මගේ බොරිනේ තිවිනින් ඩ්‍රයිව් එක හතරවට යහගෙන ඉන්න දෙවෙනි පැය පටන් ගන්නකොටම මම මේ පැයේදී Facebook live එකක් කරනවා. ඔහලාස්සියලා ඉන්න NTFM official Facebook page එකෙන් තමයි අපි live එකට set වෙන්නේ. දැන් මේ සිකුරාදාව ගැන වාට මතක් කරන්නම ඕන. NTFM DJ night face to face attack show එක කළුතර දිස්ත්‍රික්කයේ සහ මොනරාගල දිස්ත්‍රික්කයේ අතර තමයි ඔන්න හොඩ ලස්සන වැඩ ටිකක් බලා ගන්න අවස්ථාව තියෙන්නේ. කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මිස්ටර් ඩීන් ඒ වගේම මොනරාගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපි දෙක ඩීජේ ෂාන් එනවා. ඉතින් එන්සා රයන් අවින්දල් 12 වෙනකන් ඔයාලට Facebook live එකෙන් සෙට් වෙන්න පුළුවන්. හරි, ඒකනත් මතක් කරලා මම ඔයාලට මතක් කරන්න හදන්නේ color of roofing sheet එක ගැන. ගේ හදනවා නම්, වහලය ගහනවා නම්, වහලේ ලස්සනට ඕන නම්, ආකර්ශනීය නිමාවක් ඕනේ නම්, ඔයාලට තියෙන හොඳම තේරීම තමයි color of roofing sheet එක කියලා කියන්නේ. ඒදලට අවශ්‍ය කරන ඕනම කලෙකින් මිලදී ගන්න ඔයාලට අවස්ථාව තියෙනවා. අනිත් එක තමයි මේ sheet එකේ මතුපිට තින්තාලේපණය සඳහා වසර 5ක වගකීමකුත් හම්බ වෙනවා. ආයිතින් අවුවට වැස්සට මේකේ color එක fade වෙන්නේ නැහැ. ඊට පස්සේ paint එකේ පොතු ගැලවිලා යන්නේ නැහැ. ඔයාලට ওই ප්‍රශ්න මුකුත් ඇති වෙන්නේ නැහැ. ජීවිත කාලයටම එකයි. අවුරුදු 5ක් 6ක් 7ක් 8ක් ගිහිල්ලා color එක පොඩ්ඩක් හරි damage වුණා කියලා හිතන්නකෝ. මේගොල්ලොන්ටම කියලා repaint එකකට යන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔන්න වහලේ ගහනවා නම්, එහෙමත් නැත්නම් තියෙන වහලේ වෙනස් කරනවා නම්, roofing sheet දානවා නම්, ගෙදර ලස්සනට තියාගන්න ඕනේ කියලා හිතනවා නම්, ඔයා අනිවාර්යෙන් ගන්න ඕනේ color of roofing sheet එක තමයි. Right, 0711 95 95 95 නම්බේක අපිට මෙසේජ් කරන්න තියෙනවා. කලින් පැයදි මට කට්ටියක් මතක් කරා. එතකොට මේ පැයදිත් කට්ටියක් මතක් කරන්න ඉන්නවා. ඉතින් ඒ නිසා ටග් ගාලා මෙසේජ් කරොත් මට වාවික් මන්ට මතක් කරන්න පුළුවන්. ඒ නිසා 0711 95 95 95ට ඉක්මනට මෙසේජ් එකක් දාන්න. අපි හතර වටේ වැඩ දෙවනි පැය පටන් ගන්නවා. අවසාය වෙනකම් මං ඉන්නවා. මේ පැත්තට ඇවිල්ලා යන්න මතක් කරන්න එපා.

0: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
1: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න 011-437-1250.
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 011-236-636.
6: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
7: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
8: මාරයිනේ
9: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
10: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
11: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
12: Coca-Cola රසදේ නොදිනන්නෝ. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න. අපි එන්නේ ජුනි 23 කැබතිගොල්ලෑම. ජුනි 24 පරාක්‍රමපුර.
13: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.

0: ඒකම අටෙන් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. AAT නවශිෂ්‍ය ලියාපදිංචිය සඳහා වන 120ක වට්ටම සහිතව ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචි වන්න. අඩු වයසින් ඔබේ වෘත්තීය සිහිනය ජය ගන්න. අමතන්න 0112 559 669.
1: මේ පැයේ පළමු ගීතය ඔබ වෙත ගෙන එන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 536

හවස 4යි විනාඩි 25යි වෙලාව. අපි හතරවටේ හගෙන ඉන්න ගමන් ලෑස්ති කරගෙන තින සින්දුවට යන්න තමයි හදන්නේ. රයිට්. හිට කලින් මතක් කරන කට්ටියක් ඉන්නවා. අසාපිත් මේ වෙලාව ආව හගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා. මට 0711 95 95 95 මෙසේජ් කරපු සෙට් එකව මතක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අග්‍රස බැත්තරි ගිහාම යශෝ ඉන්නවා මාත් එක්ක. හදත් අනේ මගේ නම කියන්න අයියේ. ඊය වගේ මිස් කරන්න නම් එපා කියලා තියෙනවා. සෝරි ඩාලින්. ඊය මිස් වුණා නම් ඔන්න අද මං ආව මතක් කරා. හරිද? සුබ සන්ධ්‍යාවක් වේවා. අපි කටාන කොංගස් සන්ධිය අරෝෂ් ශෛලසගේ සෙට් එක මේ වෙලාවේ ප්‍රසන්න ධම්මිකා ෂෙවෝන් තාරුක බෙවෝන් නරෝෂ් අපිත් ඉන්නවා net එක කියලා තියෙනවා. උදාරයි අනිවාර්යෙන් මම ආව එකතු කරගන්න. ඊට පස්සේ කොහොමද සවුන්න මමත් හතර වටින්ම ආව හගෙන ඉන්නවා මාෂි උකුවලින් මැසේජ් එක දාලා තියෙන. Thank you මාෂි. හදවත් අපිව මතක් කරන්නකෝ අයියේ. ලස්සන සින්දුවක් දෙන්න අපි බෝකොන්දර 10:90 පාරේ මංගලි ෆැෂන් එකේ සෙට් එක. සාලියවයි මංගලිවයි ශිරන්තිවයි ඊට පස්සේ සංජීවවයි මහේෂ්වයි අනිවාර්යෙන් මම එකතු කරගන්න ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. හයි ගුඩ් ඊවනිං අසා අපිත් මේ වෙලාවේ ආව වහගෙන ඉන්නවා. අර තංගල්ලේ ඉන්න ලස්සන ගෑනු ළමයා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අප්සරා මම ඔයාවත් එකතු කරගන්නම්. Thank you darling message කරාට. සාමාන්‍යයෙන් දැන් වාගේ ඇස් දෙක අපි දැන් සමහරලාට මෙහෙම කියනවානේ. අපි කවුරු හරි ආදරය කරන කෙනෙක් හම්බුනහම කියනවා මං ඔයාව මගේ ඇස් දෙක වගේ බලා ගන්නවා කියලා. හරිද? ඒ වෙලාවට ඔයා පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඕනේ ඇත්තටම මෙයා එයාගේ ඇස් දෙක බලා ගන්නවාද කියලා නේ. ඔයා අහන්න ඕනේ ඔයා ඇස් දෙකට ඔච්චර ආදරේ ඉනං. ඔයා කියන්න බලන්න ඔයා අන්තිමටම ඔයාගේ අක්ෂි පරීක්ෂාවක් කරගත්තේ කවද්ද කියලා. අන්නේ මැව්වාම තමයි පොඩ්ඩක් කොර වෙන්නේ. හරිද? සාමාන්‍ය නිරෝගී කෙනෙක් වුණත් ඔයා දන්නවද අවුරුද්දකට දෙපාරක්වත් තමන්ගේ අක්ෂි පරීක්ෂාව කරගන්න ඕනේ. ඊට පස්සේ ශ්‍රවණ පරීක්ෂාව අවුරුද්දකට සැරයක්වත් කරගන්න ඕනේ. දැනට ඔයා හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන් මගේ ඇස් දෙකට කිසි ප්‍රශ්නයක් නැහැ. අසාමට පොතක් බලන්න පුළුවන්. ඊට පස්සේ පාර යන බස් එකක් තාම ගියෝ ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ කියලා. හැබැයි එකපාරට අපි දන්නේ නෑනේ සමහර රෝග තියෙනවා, අක්ෂි රෝග තියෙනවා. ටික කාලයක් රෝගය යට ගිහිල්ලා තිබිලා එකපාරට මතුවෙන්න පුළුවන්. ඔය දැන් සමහර ලාවට කියන්නේ දැන් ඉස්සර වගේ නෙමෙයි මට පොතක් කියවද්දි ඇස් වලින් කඳුළු එනවා, ඔළුව කැක්කුමයි, ඊට පස්සේ ඈතින් එන බස් එකේ බෝඩ් එකක්වත් දැන් කියව ගන්න බෑ. අනම්මනම් ඔහොම ප්‍රශ්න අපිට අහන්න හම්බ වෙනව නේද? මේකට වයස් සීමාවක් නෑ ආ. තරුණ ඊට පස්සේ වැඩිහිටි නෙමෙයි පොඩි අයට අක්ෂි රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ දැන් ඔයා ওই කළුතරවට එහෙම ඉන්න කෙනෙක් නම් ඔයාලට තියෙනවා හොඳ chance එකක් ඔන්න විෂන් කියා කළුතර ප්‍රධාන ශාඛාව සංවිධානය කරන ලබන අක්ෂි සහ ශ්‍රවණ සායනය. ඒ කියන්නේ ඔයාගේ අක්ෂි රෝග සහ ශ්‍රවණාබාධ පිළිබඳව පරීක්ෂාවන් රසක් කරගන්න නොමිලේම කරගන්න අවස්ථාව තියෙනවා ජූනි මාසේ 28 වෙනිදා. කළුතර ප්‍රධාන විෂන් කියා ශාඛා පරිශ්‍රයේදී තමයි තියෙන්නේ. ඉතින් එතකොට මූලික අක්ෂි පරීක්ෂාව, ඊට පස්සේ අක්ෂි පීඩන පරීක්ෂාව, ඊට පස්සේ ශ්‍රවණ පරීක්ෂාව, ඒ වගේම ඇසේ සුද හඳුනා ගැනීමේ පරීක්ෂාව කියන පරීක්ෂණ රසක් ඔයාට නොමිලේම කරගන්න පුළුවන්. ආඩ විතරක් නෙමෙයි චූටි බබාලටත්. හරිද? මේ පරීක්ෂාවන් සියල්ල කරගන්න අවස්ථාව තියෙනවා. ඊළඟට ඔයා කල්පනා කරන දේ තමයි පොඩි අය උස්සන් ඇවිල්ලා කොහොමද සා උතන තියාගන්නේ කියලා නේද? පොඩි අය වෙනුවෙන් මොන්නේ දවස පුරාවටම VR box ඊට පස්සේ bouncers ඒ වගේම face painting අතුළු විනෝද ක්‍රීඩා රසක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔන්න පොඩි එක්කෙනාවත් තියාගෙන ඔයාගේ රෝගී තත්ත්වයන් පරීක්ෂා කරගන්න තියෙන හොඳම දවස තමයි ජූනි මාසේ 28 වෙනිදා කියලා කියන්නේ. ඇස් කන්නාඩි දෙක පාවිච්චි කරන්න කියලා ડોක්ටර් කියලා තිබ්බනම් ඔයාලට සුවිශේෂී වට්ටම් සහිතව ඇස් කන්නාඩි මිලදී ගන්නත් අවස්ථාව තියෙනවා. විෂන් කියා කළුතන ප්‍රධාන ශාඛාවේ ජූනි මාසේ 28 වෙනිදා තියෙන මූලික අක්ෂි පරීක්ෂාව, ඊට පස්සේ අක්ෂි පීඩන පරීක්ෂාව, ඊට පස්සේ ශ්‍රවණ පරීක්ෂාව ඇතුළු පරීක්ෂණ රසක් එක්ක මේ තියෙන සායනයට සම්බන්ධ වුණොත් ඔයාලට මං හරියටම තැන කියන්නද කොතනද තියෙන්නේ කියලා. නම්බර 371 ගාලුපාර කළුතර උතුර කළුතර නැත්නම් 076යි 591යි 2365 නම්බර එකට කතා කරත් හරි, එහෙම නැත්නම් 034යි 222යි 87යි 46 නම්බර එකට කතා කරත් ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. හරිද? රයිට්. ඊට පස්සේ මේ වෙලාවේ මාව හිරුව අහගෙන ඉන්නවා. හයි කොහමද? මං ඔයාවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. Thank you මට මැසේජ් කරාට.

0: දැගියක නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත්වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ලඟදීම
1: සල්ලි කන්දක් මවෙසා
2: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න 0112125125 මතන්න BYD ගරුසරු කොන්දේසි සහිතයි
3: දරුවාගේ වර්ධනය සේම වැඩිමින් දරුවා උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබද්දී ප්‍රතිලාභ රසක් ලැබෙන හොඳම ආයෝජනය මෙන්න වැනිලා අපනයනයේ කොටස්කරුවෙකු වී උසස් අධ්‍යාපනය ඉහලින්ම ජයගන්න සදාහරිත ප්ලාන්ටේෂන් සමග අදම අවම රුපියල් 6000කින් පවා ආරම්භයේ හැකි ආයෝජනය ආරඹන්න වාරික 60ක් වසර 5කින් ගෙවා ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමේ සුදුසුකම් ලබන්න අදම අපට කතා කරන්න 076-44-600-1-1-52-34-0
4: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
6: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුවට ඉන්න කැමති කෙනෙක් ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක් ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
7: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.7 1.666 222 රයිම් රෙසිඩෙන්සිස්
8: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
9: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති
10: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
11: පුරා වීති සරණ පොසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා බෝධින වැඩසටහන තේ පැන් දන්සැල මහිලා මුඛ කතාවස්තුව සහිත තොරණ නෙත් FM පොසුන් කලාපය නරඹන්න සංවිධානය net FM සමගින් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
12: අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
13: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදී ඕකේ අදම කතා කරන්න 0112-636-636
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න

0: Bhatti.
1: දිව්‍ය කුළුබඩු ගැන අම්මා හදනවා තරම්ම රසර කෑම ටිකක් ගන්න ඕන නම් සරෙන්ඩි බ්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා ප්‍රොඩක්ට් එකක් විදිහට එළියට එන දිව්‍ය කුළුබඩු තමයි ගන්න ඕන. අපේ රසය, ගමේ රසය, ඊට පස්සේ අම්මාගේ තරම්ම අත්ගුණයත් එක්ක ඒ විශ්වාසය, සෞඛ්‍ය ආරක්ෂිත බව සියල්ල එකතු කරලා තමයි දිව්‍ය කුළුබඩු නිෂ්පාදනය වෙන්නේ. දැන් ওই ගොඩක් වෙලාවට කඩවල වල තියෙන කුළුබඩු වල තියෙන ප්‍රශ්නේ තමයි මේවා වර්ණකාරක, රසකාරක, ඊට පස්සේ කල් තබා ගැනීම අමුද්‍රව්‍ය සෑහෙන එකතු කරලා තියෙනවනේ. හැබැයි ඒ වුණාට සරෙන්ඩි බරහා දිව්‍ය කුළුබඩු නිෂ්පාදනය වෙන්නේම මේ වගේ કૃතිම දේවල් කිසිම දෙයක් අඩංගු කරන්නේ නැතුව. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ බය නැතුව ආගේ කැම වේලට දිව්‍ය කුළුබඩු එකතු කරගන්න කියලා. ආඩ වෙළඳපොළෙන් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි නුව වැනිලා එක. ලෝකයේ මිල අධිකම කුළුබඩු වර්ගයක් තමයි වැනිලා කියලා කියන්නේ. එතකොට ලංකාවේ වැනිලා වලට සෑහෙන ලොකු ඉල්ලීමක් තියෙනවා නේද? අන්න ඒ ඉල්ලුමට හරියන්න සැපීමක් දුන්නේ නුව වැනිලා එකෙන්. මේකත් එන්නේ සරෙන්ඩි බ්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය හරහා. සරෙන්ඩි බ්‍රීන් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ වසර 10කට වැඩි කාලයක් තිස්සේ පාරිභෝගික විශ්වාසයේ දිනාගත් ව්‍යාපාර ජාලයක්නේ. මේගොල්ලෝ හැමදාමත් පාරිභෝගික විශ්වාසයේ වෙනුවෙන් පාරිභෝගිකය ගැන හිතලා හැමදාමත් අලුත් දේවල් කරන කට්ටියක්. ඉතින් ඒ නිසා මේගොල්ලන්ට ලොකු උමනාවක් ආවා. අම්මල, තාත්තල, දරුවෝ හැමෝටම, පවුලේ කට්ටියට හැමෝටම බය නැතුව පරිභෝජනයට ගන්න පුළුවන් හොඳ ප්‍රොඩක්ට් එකක් විදිහට හොඳ කුළුබඩු වර්ගයක් හඳුන්වලා දෙන්න. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි දිව්‍ය කුළුබඩු එන්නේ. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට විශ්වාසෙන් කියන්නේ අනිවාර්යෙන් කැමවලට එකතු කරගන්න ඕන නම් ඔයාලට තියෙන හොඳම තේරීම දිව්‍ය කුළුබඩු. ගොවිසතුල උතරයි ගැන කතා කරන්න ඕන. ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරන, ඔයාගේ කෝටිපති සීනේ හැමදාමත් සැබෑ කරන උතරයි තමයි ගොවිසතුල උතරයි කියලා කියන්නේ. රටේ ගොවීන්ගේ ජීවිතය ශක්තිමත් කරන ගමන් සතියේ දවස් 7ම දිනුම් වදින රුපියල් කෝටි 6කින් නැරඹෙන සුපිරිතයාගේත් එක්ක වාසනාවන්ත ජයග්‍රහකින් බිහි කරන ගොවිසතුල උතරයි ඔයා වැඩි වැඩියෙන් මිලදී ගන්න ඕන. වැඩි වැඩියෙන් ගොවිසතුල උතරයි මිලදී අරගෙන ඔයාගේ ජීවිතේ කෝටිපති සීනේ සැබෑ කරගන්න අමතක කරන්න එපා. සද්දිනම ජයනියත ගොවිසතුල උතරයි ගැන තමයි මේ විදිහට මතක් කරේ. ඒකනත් මතක් කරලා හදට මම යන්න හදන්නේ. හරිද, අපි ආයේ හම්බ වෙන්නේ හෙට හවස 4ට ඔයගේ මගේ බෝරින්න තීවරින් ඩ්‍රයිව් එක 4 වටේ. එතකම් පරිස්සමින් ඉන්න, ගිහිල්ලා නම් ජය වේවා. මම DJ Aza. Good night.

0: දැගියක නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියක නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
1: සල්ලි කන්දක් මබෙස්සා තැන කටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මාදල අතුරකිරිය මුල් ේරියාව ආරම්මල ගන මුල ගම්පොල කසාගල ග්‍රීන් සුප විතරක් නෙවේ ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2777 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: එක ලංකාවේ එක අපේම එක
4: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකම ආරක් දෙන අරිස්සේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලෝතරේ මණ්ඩලයේ
5: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න
6: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
7: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT මොබිටෙල් ෆයිබර්
1: අලුත් තැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව ආරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2777 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
8: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
9: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
10: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
11: ජූනි 22 සිට 28 දක්වා විෂන් කියා ශාකා ජාලයෙන් ස්පෙක්ටකල් සහ සන්ග්ලාසස් මිලදී ගන්නා විට ඔබේ කමර්ෂල් බැංක් BOC හෝ පීපල්ස් බැංක් ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් 15%ක විශේෂ වට්ටමක් ලබා ගන්න. අදම ඔබට ළඟම විෂන් කියා ශාකාවට පැමිණෙන්න කොන්දේසි අදාළ වේ.
12: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013336
13: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-7272
14: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
15: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
16: හදරවටේ
17: brought to you by
18: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
19: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ
20: ලොතරේ මණ්ඩලයේ කොවිසිත ලොතරේ
21: ඔයත් පහලට වකි වෙන්න ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි
22: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

අර්ථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: Net FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව. රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයසසුවේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 87 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම් වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
5: ඒ news දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. Street Fighter තාක්ෂණය සමගින නව Diva Fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: Brand new 3 wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට leasing පාසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112 200.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒකින්ද රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
8: යහතුන වඩන අපේ රස විජේ.
7: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
9: සවස 6:30.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: ආයුබෝවන් අද 2026 ජූනි 24 බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
0: වාසල් කරන සත්‍ය.
7: සිරස්තල කට්ටි පැන්න සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු බෞද්ධ චිකිත්සක වරියගේ අබිරහස් මරණය ගැන තවත් තොරතුරු එළියට. බුර්කාව ඇඳන් බිරිඳ කරපු දේත් හෙළිවේ. තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා ගෝඨාභය ගොනුකළ පෙත්සම යළි කල්යයි. ගොවීන් අදත් මහපාරේ ඇමතිට සාප ඉල්ලමින් රන් බණ්ඩාගේ පුතාටත් අභියෝග කරයි. මද්‍රව්‍ය වැටලීමකදී බැරණියගල ඇති වූ ගැටුම ගැන විශේෂ පරීක්ෂණයක්. අධික උණුසුමෙන් එංගලන්තයේ පාසැල් දහසක් වැසේ. රටට බත සපයන ගොවීන් වීදි බැස කරන සටන් තවත් උණුසුම් වෙමින් තිබෙනවා. ගොවීන් කසිප්පුකාරයෙන්ට සමාන කරමින් නියෝජ ඇමතිවරයෙකු ඉකුද්දා කළ ප්‍රකාශයද ගොවීන්ගේ කෝපයට තවත් හේතුවක්. එසේ තිබේදී රටම කම්පා කළ තෙල් දෙනියේදී සිරුර හමු වූ බෞද්ධ චිකිත්සකවරියගේ මරණය ගැන විමර්ශන දැන් අලුත් පාරකට ඇවිත් තිබෙනවා. ඒ ඇතුළු දවසේ සත්‍ය අනාවරණය මෙතැන් සිට. තෙල්දෙනිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් අතයක් තුල තිබී කාන්තා මලසිරුරක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන් තිබෙනවා. එම සිද්ධියේ ප්‍රධාන සැකකරුට සැඟව සිටීමට සහ තෙල්දෙනිය රෝහල් පරිශ්‍රයේ සිට එම සැකකරුව තම නිවස කරා රැගෙන ගිය කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි Net News වාර්තාකරු පැවසුවේ. නොරේලි පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කුණ්ඩසාලේ ප්‍රදේශයේදී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන් තිබෙනවා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු පොලිසිය විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන් ලැබුවා. ඒ යාපනයේ ප්‍රදේශයේදී සැකකරුගේ නීත්‍යානුකූල බිරිඳ බවට සැලකෙන කාන්තාවක්ද සැකකරු සමග සිටියේදී අත්අඩංගුවට ගෙන් තිබෙනවා. වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාර කේකකේ විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්තේ සිට යාපනය දක්වා බස් රථයකින් ගමන් කරමින් සිටින බවට ලද තොරතුරක් අනුව සිදු කෙරුණු මෙහෙයුමකදී. අත්අඩංගුවට ගන්නු සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා නොරේලි පොලිසිය වෙත බාර දීමට නියමිතව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් වුට්ල මහතා පැවසුවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදි දිවියේ පසුවන්නෙකු වන අතර සැකකාරීගේ වයස අවුරුදු 35ක්. ඔවුන් මහනුවර පල්ලකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. සැකකරු සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ශනවලදී ඔහුගේ පෙර වැරදි කිහිපයක් සම්බන්ධව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී ඇති බවයි පොලිසිය පැවසුවේ. විවාහන බව පවසා රුපියල් 18,73,000 මුදලක් වංචා කිරීම සහ කාර් රථයක් නීති විරෝධී ලෙස භාවිත කිරීම සහ වංචා කිරීම සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ සැකකරුට එරෙහිව නඩුවක් විභාගමින් පවතින බවයි පොලිසිය පැවසුවේ. විවාහන බව පවසා රුපියල් 17,27,000 මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අලුත්කඩේ අංක පහ මහේස්ත්‍රාත් අධිකරණයේ සැකකරුට එරෙහිව තවත් නඩුවක් විභාගමින් පවතිනවා. විවාහවන බව පවසා රුපියල් 13,76,000 මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණයේ තවත් නඩුවක් විභාගමින් පවතින බවද පොලිසිය පැවසුවා. විදේශ රටවලින් වාහන ගෙන්වන බව පවසා රුපියල් 22 ලක්ෂයක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිස්සමහරහ මහේස්ත්‍රාත් අධිකරණයේ තවත් නඩුවක් විභාගමින් පවතිනවා. අපරාධ පරිශ්‍රයෙන් දෙපාර්තමේන්තුව මගින් මෙම සැකකරුට එරෙහිව අලුත් කඩේ හොරණ සහ කඩුවැල යන මහේස්ත්‍රාත් අධිකරණවල පවරන ලද තවත් නඩු 4ක් විභාගමින් පවතින බවයි පොලිසිය පැවසුවේ. විදේශගත කරන බවට පවසා රුපියල් 42 ලක්ෂයක් වංචා කිරීම සම්බන්ධයෙන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ සැකකරුට එරෙහිව තවත් නඩුවක් විභාගමින් පවතින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. පාස්කුවේ දුන ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන් පතනංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද දෙවන දිනටත් අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම සිදු වුණා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මණ්ඩල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීම සිදු වුණා. පෙත් සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් පාස්කුවේදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිසම හිටපු මහාධිකරණ විනිසුරු ජයකි දල්විස් කොමිසම මෙන්ම අදාළ ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තාවල කිසිදු ස්ථානයක පෙත් සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් කර නොමැති බව පැවසුවා. ඊට අමතරව පාස්කු ප්‍රහාරයේ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දී ඇති නඩු තීන්දුවේද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එක් වචනයක් හෝ සඳහන් කර නොතිබූ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. පාස්කු ප්‍රහාරයට නායකත්වය දුන් සහරන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ 2017 වසරේ සිට බුද්ධ්‍යාංශ විසින් දැනුවත් කිරීම සිදු කර තිබූ අතර සහරන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශන ගොනුවක් පොලිසිය විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එහෙත් ඊට දාල කිසිදු විමර්ශනයක් සිදු නොකළ බවත් අවධාරණය කළා. එසේ වගකීම් විරහිතව කටයුතු කළ අය වර්තමානයේ ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවටත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා. පාස්කු ප්‍රහාරය පිළිබඳ ඇමරිකාවේ FBI ආයතනය විසින්ද විමර්ශනයක් සිදු කළ අතර එම ආයතනයේ විමර්ශකයන් 33 දෙනෙකු මෙරටට පැමිණ විමර්ශන සිදු කළ බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. විශේෂයෙන්ම සාක්ෂි සටහන් කර ගැනීම, ඩිජිටල් සාක්ෂි එක්ස්ප්‍රස් කිරීම වැනි අංශක සම්බන්ධයෙන් ඔවුන් විමර්ශන සිදු කළ බවයි ජනාධිපති නීතිඥවරයා පැවසුවේ. මෙම නඩුකරයට අදාළව ඉදිරිපත් කර තිබෙන සීමිත විරෝධතා සමග වග උත්තරකරුවන් විසින් අසත් මෞලානා නමැත්තාගේ ප්‍රකාශයේ පිටපතක් අධිකරණ ඉදිරිපත් කර ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ සමග ඡායාරූප කිහිපයක් ද ඉදිරිපත් කර ඇතැයි සඳහන් කළා. පිල්ලයන් සහ කරුණා යන පාර්ශ්ව සමග සිය සේවාදායකයා දේශපාලන කටයුතුවල නිරත වූ බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මේවා දේශපාලන රැස්වීමලදී ගනු ලැබූ ඡායාරූප බවත් දේශපාලන කටයුතුවල නිරත වීමේදී මෙවැනි ඡායාරූප ලබා ගැනීම සාමාන්‍ය දෙයක් බවත් සඳහන් කළා. මේ ක්‍රියාවතුලින් පෙත්සම්කරු පාස්කු ප්‍රහාර සිද්ධියට සම්බන්ධ බවට සැක කළ නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළා. නීතිපති දෙපාර්තමේන්තුව මෙම ඡායාරූප ඉදිරිපත් කළේ මුළුමනින්ම ද්වේෂ සහගතව මෙන්ම වංක චේතනාවකින් බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් චෝදනා කළා. අසත් මෞලානා යනු දේශපාලන රැකවරණයේ පතා ස්විට්සර්ලන්තයට පලා ගොස් ජීවත්වන පුද්ගලයෙකු වන අතර මෙම පුද්ගලයා බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවට සිදු කළ ප්‍රකාශය හරහා මෙරට අධිකරණ පද්ධතිය පහළ සිට ඉහළටම දූෂිත බවට බරපතල චෝදනාවක් එල්ල කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. මෙම පුද්ගලයා විසින් ලසන්ත වික්‍රමතුංග මරා දැමීම, මිනීමැරුම්, පැහැරගෙන යාම් වැනි අපරාධ සියල්ල රාජපක්ෂවරු මත පැටවීමට ක්‍රියා කර ඇති අතර මෙමණි පුද්ගලයෙකු ලබා දී ඇති ප්‍රකාශ මත පදනම්ව සිය සේවාදායක අත්අඩංගුවට ගන්නේ කෙසේදයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළා. පිල්ලයන්ගේ TMVP පක්ෂයේ අපරාධ රාශියකට සම්බන්ධ බවට අසත් මෞලානා විසින් ප්‍රකාශ කර තිබුණද ඔහු පිල්ලයන්ගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. ඉන් පසුව වැඩිදුර කරුණු දැක්වීම ජූලි මාස 6 වෙනිදා සහ 9 වෙනිදායන් දිනවලට කල් තැබුණා. ගොවි ජනතාවට තිබෙන ගැටළු රැසක් මුල් කරගනිමින් අද දිනේද ප්‍රදේශ කිහිපයක ගොවි විරෝධතා පැවැත්වුණා. මේ තඹුතේගම නගරයේ පැවති ගොවි විරෝධතාවයි.
8: ඒමනා මතිකරු ජනාධිපතිමනි, ඔබගේ ගෝලයන්ට විශේෂයෙන් මම මේ අවස්ථාවේ කියනවා, අර පොළොන්නරුවේ BD කවුද? BD සරතන කියනවා. BD සරතෝ ගොවි ජනතාවගේ කරපිටින් ගිහිල්ලා අද ගොවි ජනතාවට කසිප්පු කියලා ඔබ පටබඳිනවා. එහෙනම් අධිකාරු ජනාධිපතිමනි, පළවෙනි වෙඩිමුරේ තමුත් ඒකමෙන් තිබ්බා.
9: මේ රටේ මේ අහිංසක ගොවි ජනතාවගේ හඬ අවදි කරන්න වෙන මොනවත් ඉඳ නෙමෙයි. ගරු ජනාධිපතිතුමා මතක තියාගන්න ඕනේ, ඔබතුමාලා මේ රටේ ආණ්ඩුව ගන්න ඉස්සර වෙලා කිව්වේ ගොවි අවසානට පාරට බහින දවස කියලා. අපි මේ පාරට බහලා ඉල්ලන්නේ වෙන මොකක්වත් ඉඳ නෙමෙයි. පෝරමිටිය මිල 18000ට වැඩි කරලා තියෙනවා. 8000 හිටිවිච්ච පෝරමිටිය. එතකොට හාන කුලිය රුපියල් 40000ට දෙමිච්ච එක අද රුපියල් 65000ට නගලා තියෙනවා හෙක්ටයාර් එක. ඒ නිසා මම ඉතාමත් බෝඩයකමින් කියනවා ගොවි තැනට ඉඩක් දෙන්න ආපු අනුරදිසානායක මැතිතුමෝ, කරුණා කරලා මේ ගොවියන්ගේ ප්‍රශ්නේ විසඳන්න වහම මැදිහත් වෙන්න.
8: අද ගොවි ජනතාව වෙනුවෙන්ම ගොවි ජනතාවගේ වී කිලෝ එක රුපියල් 80ට දෙන්න බෑතිකරු ජනාධිපතිමනි. ඔබතුමා එදා වේදිකාවට නගලා කිව්වේ රම්බණ්ඩගේ පුතා මම ගොවියගේ පුතා කියලා.
9: දැන් වී ගන්නෙ නෑ මුදලාල්ලා, විකුණන්න බෑ. අතු පහට බැහැලා මේ කන්නේ ගොවියන් දරපු වියදමත් එක්ක ජනාධිපතිතුමෝ වී කිලෝ එකට රුපියල් 150ක් ඕනේ.
7: කදුරුවෙල නගරයේ දාද දිනේදී ගොවි විරෝධතාවක් පැවැත්වුණා. මේ අතර මෙවර යලකන්නේදී වියලි මණ්ඩලය ගොවින්ගෙන් වී මිලදී ගන්නා මිල ගණන් මෙතෙක් තීරණය කර නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කෙඩි ලාල්කාන්ත මහතා පවසනවා. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරි දින කිහිපය තුල ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාණක්‍ය රාසමාණික මහතා යොමු කළ ප්‍රශ්නයකට අද පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙන්න අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. එහිදී මන්ත්‍රීවරයා විමසා සිටියේ රාජ්‍ය මගින් වී මිලදී ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේද යන්න පිළිබඳවයි. මේ අමාත්‍ය කෙඩිලාල් කාන්ත මහතා ඊට ලබා දුන් පිළිතුරයි.
10: දැනට ගබඩා පිරලා තියෙනවා කියන එකත් හරි. ඒ ගබඩාවල දැන් පිරලා තියෙන වී අයින් කරමින් තිබෙනවා. දැන් මේ වෙනකොට අම්පාරේ සුළු වශයෙන් අස්වැන්න එනවා, වැල්ලවායේ පැත්තෙත් එනවා, උතුරේ ප්‍රදේශවල සුළු සුළු වශයෙන් එනවා අස්වැන්න. අපි දැන් වී අලෙවි මණ්ඩලයේ වී අලෙවි කරන්න වැඩපිළිවෙළකුත් යොදලා තියෙනවා. ඒ අනුවත් ප්‍රමාණයන් අඩු කරමින් තියෙනවා. අපේ සැලැස්ම තියෙනවා දැන් ගොයන් කැපෙන නිසා යල් කන්නේ වී අලෙවි මණ්ඩලයෙන් වී මිලදී ගන්න. ඒ වගේම තාම තීරණය කරලා නැහැ. අපි දැන් නාඩු ගන්න 120ට, සම්බ ගන්න 130ට, කීරි සම්බ ගන්න 140ට මාස් කන්නේ ගත්තේ. යල් කන්නේ පිරිවැය වැඩි වෙලා තියෙනවා. ඇත්ත කරුණු දෙකක් නිසා, විශේෂයෙන් එකක් ගොයන් කපන්න යන මිල වැඩි වෙලා තියෙනවා. දැන් තෙල් මිල වැඩි වීම නිසා කුඹුරු හාන්න ගිය වියදම වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා 137කට විතර වගේ ප්‍රමාණයකට හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතනය ගණන් හදලා තියෙනවා මේ වෙනකොට. නමුත් තාම අපි අවසන් තීරණයක් ගත්තේ නැහැ. ඒක හෙට අනිද්දා වෙනකොට ගන්න පුළුවන්. ඒ කියන්නේ වී අලෙවි මණ්ඩලයේ වී මිලදී ගන්න මිල ඉහළ දමනවද, එහෙම නැත්නම් ඒ අයට වෙන සහනයක් ලබා දෙන ක්‍රමයක් හදනවද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා.
7: දරණියගල නූරිපාරේ නිවසක මද්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සහ එහි සිටි පිරිසක් අතර ඇති වූ කලහකාරී තත්ත්වයේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ක්‍රියාත්මක බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්,
11: පෑතකදී දරණියගල ගමේ ඇති වුණ ප්‍රශ්න සම්බන්ධයෙන් මම කාරණු කිල්ලන්නේ අහිංසක අයට ප්‍රශ්න නොවන විදිහකට පොලිසියයි ත්‍රිවිධ හමුදාවයි කටයුතු කරන්න ඕනේ කියන එක ඒ දරණියගල ප්‍රශ්නෙන් ඉස්මතු වුණ කරුණක්. මම ඔබෙන් ඉල්ලනවා කරුණාකර රටේම එවැනි දේවල් නොවන විදිහකට කටයුතු කරන්නේ කොහොමද කියන එක මේ කතානායකතුමාගේ මම ඉල්ලනවා.
12: ගරු අමාත්‍යතුමා, ගරු කතානායකතුමා, දරණියගල සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරනවා. විමර්ශනය කරලා තාට පාර්ශ්වයන්ට එරෙහිව ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපි කටයුතු කරනවා. ඊයම් පොලිසිය පැත්තේ වැරද්දක්ලා තියෙනවා නම් ඒ සියල්ල එරෙහිව කටයුතු කරනා වගේම අනාගතයේ වෙන සිද්ධීන් වළක්වා ගැනීමට කටයුතු කරනවා ගරු මන්ත්‍රීතුමා.
7: මේ අතර ඩෙංගු ව්‍යාප්තිය සහ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාප්තිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද අදහස් පළ කළා.
13: අපි හිතුවේ ක්ලීන් ශ්‍රී ලංකා එනකොට මේ රටේ ඩෙංගු සහ මුලින්ම නැති වෙයි කියලා. හැබැයි මේ වෙනකොට අද තියෙන දත්තානුව ඩෙංගු 2024 ඕගොල්ලෝ ආණ්ඩුව ගත්තට වැඩිය 100%කින් වැඩි වෙලා තියෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා ඇවිල්ලා ක්‍රීන් ශ්‍රී ලංකා වලින් මිනිස්සු උදව් කරා චෙක් ගෙනත් දුන්නා ජාත්‍යන්තරයේ උදව් කරා ජාත්‍යන්තරයේ ඉන්න අය උදව් කරා ඒ මුදල් වලට මොනවද දුන්නේ කියන එක අපිට තාම තක්සේරුවක් අපිට විගණනයක් කරන්න බෑ. නමුත් ඕගොල්ලෝ යුනිට් එකක් හදාගත්තා ක්‍රීන් ශ්‍රී ලංකා කියලා ජනාධිපති කාර්ය සාධක බලකායක් ඇදුවා සල්ලි ගත්තා. අද වෙනකොට තියෙන තත්ත්වය තමයි ඩෙංගු 100%කින් මේ කොළඹ හා දිස්ත්‍රික්ක ගානක ගරු කථානායකතුමනි වැඩි වෙලා තියෙනවා.
7: ජූලි මාසයේ අවසන් වීමට පෙර නිලවරණයක් පාත්වා ශ්‍රී ලංකා ක්‍රිකට් නව නිලමඩුල්ල තෝරා නොගත හොත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලෙන් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත මුදල් නොලැබී යාමට අවධානමක් ඇත් තිබෙනවා. ඉක්උද්දා ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සල් සභාපති ජේසා ක්‍රිකට් පරිවර්තන කමිටුවට දෙනුම් දී ඇත්තේ නිලවරණයකින් විධිමත්ව තෝරා ගන්නා පාලක මණ්ඩලයකට මිස පත් කරන ලද අතුරු කමිටුවකට මුදල් ලබා දිය නොහැකි බවයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබෙනවා. ඒ ජූලි මාසයේ පෙර නිලවරණයක් පාත්වා නව නිලමඩුල්ලක් පත් කර නොගත හොත් මෙම මුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නොහැකි වන බවයි ජේෂා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවට වැඩිදුරටත් දැනුම් දී ඇතේ. ඉක්උද්දා ශ්‍රී ලංකාවට පැමිණ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ සභාපති ජේෂා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද හමුුණා. එම හමුව විනාඩි 8ක් පමණ කෙටි කාලයකට සීමා වූ බවයි විශ්වාසදායක ආරංචි මාර්ග පැවසුවේ. පසුව කොළඹ සුපිරි හෝටලයකදී ජේෂා ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති ශම්මි සිල්වා මහතා සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුතෑ මුරලදරන් මහතා සමගද සාකච්ඡා පවත්වා ඇතැයි වැඩිදුරටත් වාර්තා වුණා. ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ජේෂා අහමදාබාදෙහිදී සන ජයසූරිය මහතාද හමු වී ඇති බවයි විශ්වාසදායක ආරංචි පවසන්නේ. එහෙත් මේ හමුවේදී ක්‍රිකට් පිළිබඳ කිසිවක් සාකච්ඡා නොවූ බවද වාර්තා වනවා. යුරෝපයේ පුරා පවතින දැඩි උෂ්ණාධික කාලගුණික තත්ත්වයේ හේතුවෙන් එංගලන්තයේ වේල්සේ සහ ප්‍රංශය ඇතුළු රටවල් රැසක දෛනික ජනජීවිතයට දැඩි බලපෑම එළවී තිබෙනවා. එංගලන්තයේ සහ වේල්සේ පමණක් පාසල් දහසකට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණව වසා දැමීමට හෝ වේලාසිරින් නිම කිරීමටයි පියවර ගෙන ඇත්තේ. දැඩි උෂ්ණත්වයේ හේතුවෙන් වේල්සේ පමණක් පාසල් 500කට වඩා වැඩි ප්‍රමාණයක් සම්පූර්ණම හෝ අර්ධ වශයෙන් වසා දමා තිබෙනවා. ප්‍රදේශ රැසක පාසල් වලට මෙයින් බලපෑම එළවී ඇති අතර එංගලන්තයේ දකුණු දිග ප්‍රදේශයේ පමණක් පාසල් 578ක් වසා දමා තිබෙනවා. දකුණු එංගලන්තයේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 37ක් දක්වා ඉහළ යා හැකි බවටයි පුරෝකථනය කර ඇති. දැනෙන උෂ්ණත්වය මීට වඩා වැඩි වී හැකි බව BBC කාලගුණාංශ පවසනවා. බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා කාර්යාලය විසින් ජීවිත අවදානම් සහ ප්‍රවාහන ප්‍රමාදයන් පිළිබඳ අනතුරු අංගමින් දැනටමත් රතු නිවේදන නිකුත් කර අවසන්. ප්‍රංශයේද සේතිහාසයේ උණුසුම්ම ජූනි මාසයේ දිනය පසුගිය අඟහරුවාදා සැනිටුවන් කළේ සෙල්සියස් අංශක 29.8ක සාමාන්‍ය උෂ්ණත්වයක් වාර්තා කරමින්. ඒ රට නිරත දිග ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 44.3ක උපරිම උෂ්ණත්වයක් වාර්තා වී තිබෙනවා. මේ වන විට ප්‍රංශයේ කලාප 58කට රතු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. අධික රේඩියේටර් සහ ට්‍රාන්ස්ෆෝමර් ක්‍රියා විරහිත වීම හේතුවෙන් ෆින්ටේ සහ ඇතුළු ප්‍රදේශ කිහිපයක නිවාස 68,000කට පමණ විදුලි බල ඇනහිට ඇතැයි සඳහන්. මේන් සහ ලුව කලාපයේ හටගත් ලැබුගින්නක් පාලනය කිරීමට ගිනිනිවන බටෙන් 150කට වඩා වැඩි පිරිසක් එදවීමට සිදු ඇත්තේ මේ අතරතුරයි. ප්‍රංශය අගනුවර වන පැරිසියේ පිහිටි ලෝක ප්‍රකට ලුව කෞතුකාගාරය පවතින දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමට එහි ඓතිහාසික ගොඩනැගිල්ල අපහසුත් වීම සහ සංචාරකයන් අධික වීම නිසා සවස් කාලයේ තාපයේ වැඩිවීම සැලකිලට ගනිමින් එය වසා තබන වේලාව සවස 4 සිට 4 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. තාප තරංගත් සමග ජලයේ පිහිනීමට ගොස් ප්‍රංශයේ පුද්ගලින් 40 දෙනෙකු දියගිලේ මියගොස් ඇති බව එරට අග්‍රාමාත්‍යවරයා තහවුරු කර තිබෙනවා. මියගිය අය අතර සේන් නදියේ දියනෑමට ගිය 13 හැවිරිදි දැරියක්ද වනවා. ජර්මනියෙන්ද මෙබැනිම දියගිලීම් වාර්තා වී තිබෙනවා. මෙම දැඩි උණුසුම් කාලගුණික තත්වය නෙදලන්තයේ බෙල්ජියම සහ ජර්මනිය දෙසට ව්‍යාප්තුමින් පවතින අතර සතියන්තයේ වන විට ජර්මනිය උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 40ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා. ඉදිරි දින කිහිපය තුළ පෝලන්තයේ ක්‍රෝයේෂියාව සහ හංගේරියාව ඇතුළු නැගෙනහිර යුරෝපයේ රටවලට දැඩි තාප තරංග බලපෑම එල්ලවනු ඇතැයි අනතුරු ඇඟවීම්ද සිදු කර අවසන්. කෙසේ වෙතත් එළඹෙන සිකුරාදා සිට ගිගුරුම් සෙත වැසි සහ හිමකට වර්ෂා සමග උෂ්ණත්වය ක්‍රමයෙන් පහත වැටෙනු ඇතැයි පුරෝකථන

0: සුපිරි බව තහවුරු කරගන්න. දියවැඩියාව පරද්දන්. ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
1: අම්මා ආතරෙන් අපිට කවපු. වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය. සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672 උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස්රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: ආ කොහෙන්ද මේ JBL එක?
6: Keels එකෙන්.
7: රුපියල් 3000කට වැඩියෙන් Keels එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Keels එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සම්ියම යන දලවේ.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: Happily කියන්නකෝ ඔයාලගේ cashback කතාව.
8: මිලියන 2000ක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swiss Tech Aluminum quotation එකත් 0.76787 WhatsApp කරන්න.
9: FM 95 94.8 Net FM Divaina Pura.

හිත් බිඳෙන එක, හිත් බැඳෙන එක, මේ හැමදේම ලෝක ස්වභාවය. බැඳෙන හිත් බිඳුනට පස්සෙ සිද්ධ වෙන දේවල්, බැඳෙන්නේ ඇත්තටමද නැද්ද කියන එක, මේ හැමදේම මේ වර්තමාන සමාජයේ මේ තරඟකාරී ලෝකයේ ඇස්සේ අපි අත්විඳින, අපි කියවනවා. අද මං අහන්නේ ඔයාගේ ආදරේ ඔයා වතෑරලා වෙන අතකින් අල්ලගත්තොත් ඔයාට මොකද හිතෙන්නේ කියලා.

තරංගකමට හැම දෙයක් වුණොත් නම් මං අඬනවා හොඳටම. මගේ ලෝකෙම කඩාවැටෙනට පස්සේ නාඩා ඉන්නේ කොහොමද කියලා මට කල්පනා වෙන එකක් නෑ. ඒත් මුණ දෙන්න වෙනවා ඇත්තට. මං ඒ ඇත්ත දරා ගන්නවා මං පබෝ.

0: rẻ,
1: bán ra rõm rẻ.
2: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැන්ම රුපියල් 1278ක් reload කරන්න.
3: ඔබ A-level වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද? රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කළමනාකරණ දැනුම අතිශයින්ම වැදගත්. AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැදැහැ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 01112569669.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25. මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 01 7 1 0 6 6 2 22. Prime Residences.
6: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 01 1 2 200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී

सुबह मानदारम रैक थरंगा मटना गया लांगे न है इन अवसरत न है इत आदरे की लदाने नो एम उन्नत दरागा न मारुई या वैन वेला गियो कोम दरागा न द मागे मकर गन न बे में बावेदी इत मंग आदरे मंदा निचराई විඩාබර හිතක් සනසීම හොයද්දී සම්මතද අසම්මතද කියලා හොයන්නේ නැහැ. නීතියෙන් බැඳී තිබුණත් හිතේ සනසීමක් හම්බෙන තැනදී සමහර විට නීතිත් අමතක වෙනවා. ලෝකයාගේ අවලාද චෝදනා පහස මැද වුණත් එහි තේ සනසීම පසුපසම යනවා පිච්චෙන බව දැන දැනම. සමිතා. එයාත් මගේ අතින් ගිලිහුණොත් සත්තයි මං ඒත් මිනිහා මැත්තේම නැහැ. तव तव आदरे पुदिगाय अपि कौरु ततारीन बलागिन आदरे करन्ने तरंग इतिं एहो करन अधिमात्रिका आदरयक एहो आदरे दनिन रालु पिरिमी पापुआ बेदागन हितेन्नवत एहम करन्नवत बै गन्न हुस्मक गानम दनेन्ने ए आदरे सुंदनम कोमद पासे विरहवक सुंद विदिन्नम मटनम बै मट विद्राक नेमे अपि काटवत बै इति आयत किया ना अभी काउरुत अतरीन बलागे ना बेदागे ना बलागे ना आदरे करना है नेतो मातलेन

මගේ පපුවට තුරුල් වී ඔබ ගතු කියන විට වචනා වුණා. මටත් නොදැනිම මගේ දෙනතේ කඳුළු ගං දිය දෝර ගැලවා. අපට අප අහිමි බව ගැන පුන පුනා ඔබ මට කියද්දී අසම්මත ඉසව්වක සමාවක් නැති ලොවක තෙසිත් එක් වූ අපට කොහේ හරි වැරදුනා. මං අප්සරාවි.

එදාට තරංගක්කේ සිද්ධාර්ථ කුමාරයා නිරංජනා වසලදී හිසකෙස් කපා දී චන්නමැතියට දුන්න වෙලාවේ කන්තකගේ ලාය පැලුන මතකද දරා ගන්න බැරි කමට හා මගේ අත ඇරලා යන දාක මගේ පපුවත් දෙකට වේවි නොඅනුමානයි මට මගේ ආදරේ නැතුව ජීවත් වෙන්න බෑ නිර්නාමිකා

ආදරණීය තරංග ඝන සෙන්ටිමීටර 1350ක් වූ පරිමාවේ නුඹලාගේ සියලු ආදර දුක් ගැනවිලි සදාකාලිකව දරා සිටින්නේය. හෝමෝසේපියන් ඉන්දිකා. සුබ මන්දාරම් රාත්‍රියක් තරංගා. මිනිස්සු ඇයි මේ තරං ආදරෙන් බැඳෙන්නේ? ඕමට මිදෙන්න බැරි එකම දේ පුදුම විදියට අසරණ වෙන තැන ආදරේ. ඒ මගේ ලොකු පුතා. එදා ආදරෙන් බැඳුණු දවස මට උහුලන්න බැරි වුණා. ඒ දරුවා පෙවුනාට වෙනවතු වලට අයිති කියලා එයා මට තේරුම් කළා. වෙනවතු වලට අයිති ගස් අපි ලස්සනට හදනවා. සාගරී ලස්සන හිතක් තියෙන පිවිතුරු අම්මා කෙනෙක් වෙන්න. හරි සතුටින් දරුවා ජීවත් වෙන දිහා ඈතින් ඉඳන් බලාගෙන ඉන්න හිත හුරු කරන්න. කොහේ හරි ඉන්න දියණියක් සතුටින් කියලා අප ඔබේ හදවතට තට්ටු කරලා කියන්න. සමහර විට අඩු ලුහුඬුකම් වෙනස්කම් වුණත් ඒ මාතෘත්වයේ නාමයෙන් එක දරා ගන්න. සාගරිය ඔබ දන්නවද? එහෙම අම්මා කෙනෙක් ඉන්න දරුවෝ හරි වාසනාවන්තයි. ඔවුන්ගේ ජීවිත හරි ලස්සනයි. ඒ නිසා කොයිම වෙලාවකවත් හිතට හීල්ලෙන්න දෙන්න එපා පුතා ගැන හිතලා. ආදරේම දෙන්න ඒ දියණියටත්.

කවුරුත් දැනගෙන හිටියන අපේ අසම්පූර්ණ කතාව ගැන. නජ්ජානේ කොයි කේසි හයේ සින්දගානි හමාරි අඳුරි කහානි කවුරුත් දැනගෙන හිටියන අපේ අසම්පූර්ණ කතාව ගැන. ඒ හැම සලකුණක්ම දැනගෙන හිටියේ අපි දෙන්න විතරයි.

නෝකි නෙවෙයි එයා. තලල පොඩි කරලා කුඩුපට්ටම් කරලා දැම්මේ මගේ හැබෑ ලෝකේ. හීන දැක්ක එයාට අත දෙන්න කලින් ඊට පස්සේ තිබුණ හැබෑ ලෝකයක්. ඒත් හැබෑ ලෝකේ තිබුණේ තනිකරම හීනින්වත් නොහිතපු දේවල් විතරයි. ඉතින් ඒ නොහිතපු නොපතපු දේවල් විතරක්ම හැබෑ ලෝකේ මගේ දෝතරි ලැබෙද්දි මං එහෙම දෙමත් ඇරිය. ඒ අය කවදාවත් එයාට හීනින්වත් කිට්ටු වෙන බැරි තරමටම දුරස් වෙලා. අනුන්ගේ හිත් එක්ක සෙල්ලම් කරන්න එයාට දෙන්න පුළුවන් ලොකුම දඬුවමයි ඒ. මම අදටත් සතුටු වෙනවා ඒ වගේ කෙනෙක් අතාරින්න හිත හදාගන්න මට පුළුවන් වුණාට. මං දමයන්ති. මේක එයාටයි එයාගේ අරයටයි ඇහෙන්නයි මට ඕනේ. අතාරිය නම් අතාරින්න දමයන්ති. කවුරු අහන් හිටියත් නැතත් අතාරිය නම් අතාරින්න. ආදරණීය තරංග සුපර් මන්දාරම් රැක් වේවා. මම මං ගැන හිතුවේ නෑ. ඔයාගේ සතුට තමයි මගේත් සතුට. ඔය ඇස් දෙක තරම් දකින්න ආස දෙයක් මේ ලෝකෙ නෑ. ඒකයි මම මෙච්චරම ඔබ ගැන වද වෙන්නේ සුදු නෝන. මම මගේ ජීවිතේ අහපු ලස්සනම වචනය ඇහුවේ ඔයාගෙන්. ඒ තමයි මගේ මැණිකනේ ඔයා. එහෙම කියපු ඔයාගේ ඔය අත් දෙක මගේ විතරයි. එයා දෙක මට ලැබුණේ නැති වුණත් මං ආදරේ ඔයාට. මේ තරම කැපකිරීමක් එක්ක මට ලැබුණ ඔයා මගේ වුණත් නැතත් කවදාහරි මගේ වෙයිනේ. නේද සුදුනෝනා? මට දීපු ආදරේ වුණොහොම මේ පපු ඇතුළේ හරි පරිස්සම් දන්නවද? හිමි නොවුනත් සසර කවදාම හරි මට ලැබෙයිනේ ඔයා. මම එතකන් ඉන්නවා. ජනා එවනද ඒ තමයි ආදරේ. හිමි නොවුනත් සසරේ කවදම හරි මට ලැබෙයි ඔයා.

0: වසන්තයක් අහිමි වූ ජීවිතේ අයදින ඉඩෝරයට පෙතිහැලි පරල වූ රෝස කුසුම මම, සුවඳ රොන්ගත් බඹරුන්ට මැති වූ විඩාබර කුසුම මම, තියබිඳක් අහිමිව මිලින වෙනතුරු විඩාබරවම පරවෑන අහෝ ජීවිතය ඉසපන් පැන් පොදක් අමරණීය වූ පැන් පොදක් පින් ඔබට මා පරව ලේ බිඳු වැගිර මිය දෙන්නට පෙර ඉසපන් පැන් බිඳක් මිලාන් මාලක
1: මන්දාරම් රෑ විත් තරංගා වසර 23ක අසම සම සතා හරිත රැකවරණය මිහිපිට ඇති කළ සතා හරිත ප්ලාන්ටේෂන් 24 වන වියට පා තබන්නේ රටටම රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ඇති කරමිනුයි. අසම සම වැටොප් දිරිතීමනා කොමිස් මෙන්ම දක්ෂතාවන්ට සරිලන තනතුරු සමග ජීවිතය තෘප්තිමත් කරන රැකියාවකට ආරාධනා.
2: WhatsApp කරන්න 076-441-1048. ඊමේල් කරන්න careers@sadaharita.com වෙත. සදාහරිත සමග බැඳෙන්න.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0.112200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
5: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාව පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසතය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම්දෙසුම් අහන්න
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි,
2: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිත් ප්‍රකාශකයෝ වෙතින්
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.

لبنتی ترنگا سب من دارم راتریک هینه گوڑک کدلا اے هینه ولت اگه ناملیلا اناگه تاک مابوپو ماتا اک دوسکا ایا وینکنکو گی اتا آلگین آنوا دکم ہیتا ایتولی میرونے آدرے نوی ایا اک جیوات ونہد پو مگے مولو لوکے مائی خاندلو بیٹونا ایا ونوات تان ہیتو رین ہے مگد آدرے کی آنے لگتی آگا نکٹ وڑا ایا سترین انوا دکلا නිහඬවම අයින් වෙන එකත් නිසා ඒත් ඇත්තම නම් ඇය අතහැරිය මාව නෙවෙයි ඇය වෙනුවෙන් හදපු මගේ ලස්සනම හීන ටික බදුල්ලෙන් ලරංගන බස්නායක ආදරණීය තරංග ආදරේ ලස්සනට මකුරු කළේ නුඹ ඒ හැඟීම වචන පෙරලන්න අමාරුයි අදට ඉඳ හිට ඇවිත් මට නංගි කියන්නේ නුඹ විතරයි නුඹ වෙනත් වෙනක ලස්සනට පිපිලා ඉන්නා තරණය සුදුවයි මගේ නොවනට මං හරි ආදරේ රත්නපුරේ රේෂා

Taranga kaaris bu mandaram raya. Oya da na da ki, ayad mama adre gele kiwe. Madulle muti angan pansel edi. Eya mama da alagi e pansel edi. Mama urud da hayak yage pana vage mat adre edi la. Campus uta utvela urud tunak mage langet vela indala. Eet yage ayat gele hada gatte venam malo kekata. Iti mange ayat dunna porundu adita traki na. එයයි කියලා හීනෙනුත් ප්‍රාර්ථනා කරනවා. එයා මම ළඟ නැති වුණාට මොකෝ. මං එයාට ගොඩක් ආදරෙයිනේ. නිර්නාමික හිතවති. තව කොච්චර කාලයක් මුතියංගන සහරදුන් ළඟට ගිහිල්ලා හිත හදාගන්නද? කර්මය පියවි යනතුරුම කමක් නෑ යන්න. සිල් සුළඟ ඔබ වෙනිවයි. මේ විශ්වයේ තියෙන සුභ ශක්ති ධාරාව හැංගිච්ච ආදරයක්. කොහෙන් හරි ඔබට ලං කරයි. කර්මයේ ඉවර වෙන තුරුම මුතියංගන සෑරඳුන් වඳින්න. කවුරු හරි ගියත් ඔයා ඔයාට ඉන්නවා. ඔයාගේ වටිනාකම කාගෙන්වත් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔයා වටිනවා, ඔයා වටිනවා, ඔයා වටිනවා. අනන්න හිතුනොත් අනන්න, කතා කරන්න හිතුනොත් කාත් එක්ක හරි කතා කරන්න. ඔයා සෝබි එකක් සමයිකක් පොඩි වෝක් එකක් හිතට නිදහසක් දෙන්න. ඒ චෙතුමිගේ අදහසක්.

එහෙම දෙයක් වුණත් මට නම් දරා ගන්න බැරි වෙයි. ඒත් මගෙන් නොලැබෙන ආදරයක් ලැබෙනවා නම් මට සතුටු වෙන්නත් පුළුවන් වෙයි. ඔව් ඒ වගේ හදවතක් මට තියෙනවා. දවසක එයාට තේරෙන්න ඕනේ මෙන්න මේ ලෝකේ පන්ටත් වඩා එයාට ආදරය කරන කෙනෙක් හිටියා කියලා. අන්න ඒ දවස එනකල් මට පුළුවන් බලාගෙන ඉන්න. කොක්මාදුවෙන් පතිරණා.

0: Mandaram re hatai vinadi 47.
1: Velava oba veta gene enne.
2: Cinderella wage mannan inne mawa beera ganna kavurut tanaka.
3: Ape daruan apata wada idirin. Itin age kathawa liyanna ayata ida harinna. Commercial credit.
4: Dagiyaka
5: නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු Dagiyaka නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
4: සල්ලි කන්දක් මවස්සා
6: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

0: Plantation Private Limited.
1: අලුතෙන කඩමු මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
1: අලුතෙන කඩමු මිල කසාගල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්

0: Happening when they love me. Happening when they love me.
1: හැපී එක යහන්න ජනි එක දේදුණු මාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්
2: මේතාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා බෝධින වැඩසටහන තේ පැන් දන්සැල මහිලා මුඛ කතාවස්තුව සහිත තොරණ නෙත් FM පුසුන් කලාපය නරඹන්න සංවිධානය නෙත් FM සමගින් බණ්ඩා

ආදරණීය තරංගාට පෙඟිච්ච හදවත් එක්ක හින්දි තනෝ ප්‍රේමේ හිරිකඩ වලින් පෙඟිච්ච හදවතක් දියවෙන්න ඕනේ දියවෙන්න ඔන්න මෙන්න ඇත්ත කොච්චර හින්දි තනෝ ඇහුවත් ඉතිරි වුණේ බැහැවීමක් පුළුවන් වුණේ නැහැ තේරුම් ගන්න වොඩ්කා පාට පපුවකට තියනවද අයිතියක් බැ හින්දි තනෝක් කමක් නැ මං හැමදාම ලියන්න නොදන්න හින්දි තනවලට මන් දන්නවත් නැති හින්දි වචන එයි අයිතියක් නොතිබ්බත් මං ඔයාට ආදරේ හැමදාම හරිද බලාකුළු ආදරවන්ති එයි මං ආදරේ ඔයාට

ආදරය කියන්නේම අතහැරීම. වෙන මොනවා කරන්නද? වේදන ආදරය ඔයා වුණාට ලබන්න අයිතියක් නැත්නම් මගේ මැණික, මගේ දඩංගෙඩිය ඔබ වෙතයි. මෙය යන්න ඉඩ දෙන්න අපේ මතක හොර රහසේ. එපා යලි පණ දෙන්න ඒ මතක සිත ඇතුළේ. රිදෙන සිත ළඟම රිදුම් දෙන්නට ආයනං එපානුම් වෙන්න. දෑස වැරැද්දකින් මට පෙනුනා නුඹ. තින් දැම්මා කඳුලැල් පිරුණු නැතින් සමගන්නවා. ආයෙත් දකින සිතින් කවිය වචන වලටම වචන පටහැනි. නුඹ එන්න එපා කියලා කියලා තියෙනවා. හැබැයි මම සමගන්නම් කියනවා. ආයෙත් නුඹ දකින සිතින් මාදිපලින් තරංග හර්ෂණී.

මම හැමදාම මයව අහනවා තරංගා. මම මැසේජ් එකක් දාන්න හිටියත් හැමදාම බැරි වුණා. අදයි දවස නේද? මම ඉස්කෝලේ කාලෙවත් කාටවත් ආදරය කළේ නෑ. ඒ කාලෙ මම හිතාගෙන හිටියේ හොයාගන්න කෙනා කවදා හරි කසාද බඳින්නම හොයාගන්නවා කියලා. මොකද මම ගොඩක් සංවේදී කෙනෙක්. මම හිතන්නේ මුලින්ම අනික් කෙනා ගැන, පස්සේ හිතන්නේ මං ගැන. ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා අවුරුදු 3කට වගේ පස්සේ මට කෙනෙක්ව හම්බ වෙනවා. ඇත්තටම හොඳ කෙනෙක්. මම ඇත්තක මාසයක් විතර සතුටින් හිටියා. සම්බන්ධය ගෙදරට ආරංචිනට පස්සේ එයාගේ ගෙදරින් මට අකමැති වුණා. ඒක ටිකක් ලොකු ප්‍රශ්නයක් වුණා. අන්තිමට එයා බැරිම තැන මාව දාලා ගියා. මම අදටත් ගරු කරනවා එයා එදා ගත තීරණයට. මොකද එයා ගත දෙමාපියන්ගේ පැත්ත. මම බලාපොරොත්තු වුණේ වගේ කෙනෙක්. මට අතහැරගන්න බැරි හේතු අතර උඩම තියන්නෙත් ඒක. දැන් ඒ සම්බන්ධය නැති වෙලා අවුරුදු 10ක්. එදායින් පස්සේ මං අද වෙනකන් කාත් එක්කවත් සම්බන්ධ පටන් ගත්තේ නැහැ. මං අද වෙනකන් තනියම ඉන්නේ. මං දන්න විදිහට එයාත් තාම තනිකඩයි. මං දන්නේ නැහැ මේක හරියයිද වැරදිද කියලා. මං තාමත් බලාගෙන ඉන්නවා කවදම හරි අපිට එකතු වෙන්න පුළුවන් වෙයිද කියලා. සුබ මන්දාරම් රැක් වේවා. මන්දේ වන්දරසන්.

ආදරණීය තරංගා, ආදරය කියපු කිසි කෙනෙක් අපහු යද්දී ආවෙ නැ, එයා ගියාම තනියම ඉන්න පුළුවන්ද කියලා. කොහොම හරි එයා මගේ හිත කුඩුපත්තම් කරපු දවසේ පියාගත්තේ ඇස් දෙක තමයි. ඒත් මැවල පෙන්නුනේ එයාව. එයාත් මාව දාලා හුඟක් දුර ගිහින්. ඒත් මතක හිත පුරාම ආදරය කියන්නේ මැරෙන කෙනෙකුට පණ දෙන්න පුළුවන්, පණ දෙන කෙනෙක්ව මරන්න පුළුවන් හැඟීමක්. ලවට නොපෙනෙන ලෙසින් රිදුණු තැන් වසා ගමි. බැඳුණු තැන් රිදෙන බව, අතීතෙන් කියව ගමි. රමණේ

පරංගාදෝ යා හන්නේ ආදරෙන් පරාද වුණත් මොකද කරන්න කියලන නේද? වෙනතක් අල්ලගත්තොත් ඇය මට එහෙම සමාව දුන්නා. ඕ ඇත්තටම ඇය මහ පුදුමාකාර ආදරවන්තියක්, මගේ බිරිඳ. ඇයි මට සමාව දුන්නා? ඒ විතරක් නෙවෙයි, බැරුව නැති අපේ ජීවිතේ ලස්සනට ආදරෙන් පවත්වාගෙන යන්න ඇය මට හයියක් වෙනවා. නික වැරටියෙන් චම්පිකලාලිත් පෙරරා සුදු බලාකුළු දෙකක් එකනක හැප්පුනා. විසිරුණු පුළුන් රොද මං එකනක පෑහුවා. පුංචිතිත් මන් විසිරී තරු බින්දුත් ගැලපුවා. හදක් එක්කර කරදහි කොලයක මං ඇලෙව්වා. පුංචි හිඩසක් මහා තනිකමක් දැනෙනවා. කඳුළු බින්දුත් එකනක පොරබදනවා. සතුටද දුකද කඳුළු බිඳුවක ලියවෙනා. ආදරේ කියන්නෙම රිදෙන හැඟුමක් බව මම දන්නවා. අනේ මැනික, අවසන් වරටයි මේ එල්ලීම. මේ කරදහි කොලේ හද්දත හැටින් අපි දෙන්නගේ පින්තූර විතරක් මඳිනවද? තුරුළු කරන් ඉන්නා විතර ජනනි පවන්තිකා.

හිත කියන අගිහිල්ල යවහම්බ වෙන්න කියලා. දිල කැහෙතා හැ චලෝ උන්සේ මිල් හදවත කියනවා යන්න යාවගින් හම්බ වෙන්න කියලා. ඒත් මම්මගේ හිතට තේරුම් කරලා දෙනවා. සමහර වෙලාවට හදවත මට තේරුම් කරලා දෙනවා. සමහර වෙලාවට මම්මගේ හදවතට තේරුම් කරලා දෙනවා. සමහර දේවල් අමාරුයි. සමහර දේවල් අමාරුයි මගේ හදවතට.

පොරොන්දු දෙන්න පුළුවන්නන් අයව රැකගෙන එකට ඉන්න බැරියක්කි. මං ඒකට තාම හේතු හොයනවා. මට කමක් නෑ. එයා දැන් වෙන කෙනෙක් වුණාට. එයා මට අවුරුදු 10ක් ආදරය කළා. ඉතින් මට බැරියයි එයාට ආදරය කරන්න. නිර්නාමිකයි.

0: යකා නැවතත් ඉන්ද රැහැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගි යකා නැවතත් අලුත් වෙන ගින්දර රැහැන්දෑවට ළඟදීම ළඟදීම
1: සල්ලි කන්දක් මබෙසා අලුතන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2777 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
2: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ
1: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
2: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න
1: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
2: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා WhatsApp 0711 95 95 95 net FM Facebook live
3: ලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා බෝධින වැඩසටහන තේ පැන් දන්සැල මහිලාමුක කතාවස්තුව සහිත තොරණ නෙත් FM පුසුන් කලාපය නරඹන්න සංවිධානය නෙත් FM සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
1: අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්

සුබම අන්දාරම් රැකවේවා තරංග. අද වෙරසටහන අහගෙන ඉන්නේ තරංගගේ රේඩියෝ එක ළඟමයි ඉන්නේ. කම්මුලට අතක් තියාගෙන කියන කොච්චර දේවල් හිතට එනවද? හීනවලට හුරු කෙරුවෙනම තමයි ඒ හිනිට මං කවදත් ආදරෙයි. ඒත් මං දන්නේ අහිමිවීම ගැන මං දන්නේ. මීගමුවෙන් දිලුෂයි එහෙම කියන්නේ. සුබ මන්දාරම් රැක් තරංගා. අතින් අල්ලගෙන ආදරේ මහමෙරක් දුන්නේ. උරු ජීවිතේ මෙපා වුණු නිසා මං හිතුවේ ඒ වුණම මට විතරක් කියලා. අන්තිම ජුනේ මගේ විතරක් නෙවෙයි. ජීවිත දෙකක හීන සේර මුදුරගෙන යන්න ගිය එක. කරන් දෙයක් නෑ තරංග. ජීවිතේ ඊට දෙන වැරෙන්. සතුටින් ඉන්න මං අනිත් අයටත් කියනවා. එහෙම කිවෙලක් මාලි. මම කැමති දිග්ගටම එයාව මට අමතක වෙලා යනවා. කටින්ම මේ ජීවිතය ඔහු කියලා කෙනෙක් හිටියේ නෑ කියලත් මම ලස්සන්ට ආදරය කරපු කෙනෙක් කියන එකත් කොහොම වෙලා අමතක වෙලාම් තියෙනවා නම් මම හරි කැමති. ඒතර මට මේ තරම් බරට හුස්ම නොගෙන ඉන්න තිබුණා. පපුව හාරගෙන එන සුසුම් වලින් පපුව පුරෝ ගන්න නැතු ඉන්න තිබුණා. හිනාවෙලා ආයම එකපාර කාලෙට නිහඬ නොවි දිගටම සනසිමිකින් ඉන්න පුළුවන්. ඒත් මම තප්පරයක් නිදහස හිටියොත් සතුටින් හිටියොත් ඊළඟ පැය පුරාම යව මතක් වෙනවා. ඉතින් ඊට පස්සෙ මේ අකීකරුහිත කෑලි කැරි වලට කැඩිලා යනවා. ඉතින් මට දැන් ඉක්මනටම ඕනේ එයා ගැන හිතන දකින මේ නරක හිණෙන් ඇහැරෙන්න. එයාව මට සදහටම ඔව් සදහටම අමතක වෙනවා දකින්නයි මට ඕනේ. කුමාරි පෙරේරා.

සරණයක්කද මගේ ජීවිතේ ඉන්නවා. මගේ ජීවිතේ හරි ලස්සනට ගෙත්තම් කරන්න කෙනෙක්. අන් එයාට පනවගේ ආදරේ. මං අබි. මං දානෝ.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසතය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි,
2: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටකයිත් ප්‍රකාශකයෝ වෙතින්
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.

ඔබේ කඳුල නොදකින අය, ඔබේ ශෝකය නොදකින අය, ඔබේ වේදනාව නොදකින අය, ඔබේ අත්වැරදීම් හොඳින් දකි. ජයලත්, අද අපි කතා කරන්නේ ඔයා ගොඩක්ම ළඟින් ආදරය කරන කෙනා වෙන කෙනෙක්ගේ අතින් අල්ලගත්තොත් ඔයා මොකද කරන්න කියලා. 1795 95 95 95

ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී

බොහෝ දේවල් වෙනස් වෙන එරෙහි වෙන තාවකාලික ලෝකෙක ඉන්නේ. සදාකාලිකයි සදාතනිකයි කියලා හිතන හුඟක් දේව තාවකාලික බව නොදැන අපේ ඇස්වල තාමත් කඳුළු නේද? මන්තරංගා

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා බෝධින වැඩසටහන තේ පැන් දන්සැල මහිලා මුඛ කතාවස්තුව සහිත තොරණ Net FM පුසුන් කලාපය නරඹන්න සංවිධානය Net FM සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
3: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
4: Wake up. Satutu Hormones. Alpha Studio.
3: Davasata Mona Karana Vitamins. Alpha Studio.
4: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
5: Good morning.
4: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasumi and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධ

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහුදා
1: නිත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
0: මණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ටාංග උපෝසථය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න
1: නිත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
0: පුසුන් පුහුදා අපි බණ්ඩාරවෙල යමු අපි බණ්ඩාරවෙල යමු
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද නාහිමි
2: බැතිබර දායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.

0: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබුවන් අපේ නෙතෆෙම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්ටයි සූදානම් වෙන්නේ. නෙතෆෙම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්ට මත්තෙන් අපි මතක් කරන්නට ඕනේ, ජූනි මාස 26 වනදා සිට 29 වනදා දක්වා නේත්‍රාලෝක ධර්ම විජය පුසොන් කලාපය පැවැත්වෙන්නේ බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ බණ්ඩාරවිල නගරය කේන්ද්‍ර කරගනිමින්. ඉතින් විශේෂයෙන් මතක් කරන්ට ඕනේ, ජූනි 26 වනිදා බණ්ඩාරවිල පොසොන් පෙරහර වීථි සංචාරය කරනු, එවගේම ජූනි 27, 28, 29 යන දින තුනේදී නේත්‍රාභිවන්දනා මහාධාතු නමස්කාරය ක්‍රියාත්මක වෙනවා. මීට අමතරව දන්සල්, එවගේම පොසොන් තොරණ, එවගේම තවත් බොහෝමයක් ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි යෙදෙන්නට ඔබට හැකියාව තිබෙන බවත් අප මතක් කරන්න ඕනේ. පොසොන් පොහොදා දවස පුරාම ශ්වේත පූජා, සජීවී පොහොදා පින්කම් මාලාව පැවැත්වෙනවා. මේ විදිහට නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් කලාපය තුළ ඔබට සිත්සේ පින් කරගන්නට හැකි ආමිස කලාපය, ප්‍රතිපත්ති කලාපය ආදී වශයෙන් කුසල්දම් රැස් කරන්න පුළුවන් විදිහට තමයි බණ්ඩාරවෙල සකස් කර බණ්ඩාරවෙල සූදානම් වෙන්නේ. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා පොසොන් පොහොයට අපි සියලුම දෙනා බණ්ඩාරවෙල යමු කියලා. ඒ මතක් කිරීමත් එක්ක ඔබට මතක් කරන්න ඕන, ඔබ නෙත FM රේඩියෝවේ උතුම් වූ ධර්මානුශාසන සඳහා පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන් 0777 25 214 අංකයට කතා කරලා අපේ කෞෂිකෙන් ඒ පිළිබඳ වැඩිදුර විස්තර දැනගන්න කියලා ආරාධනා කරන අතරේ, අපි අද නමස්කාර පූර්වකව ආරාධනා කළේ පොල්ගසෝවිට සියඹලාගොඩ සඳමෙත්තරණ භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක කොළඹ මහානාම විද්‍යාලයේ සහකාර විදුහල්පති වන්දනීය පූජනීය සියඹලාගොඩ ධම්මින්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට බදාදා ධර්ම දක්ෂිණාව පවත්වන්නට නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් අපි උන්වහන්සේට ආරාධනා කරනවා උතුම් වූ ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං.

තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පුරිසස්ස හි ජාතස්ස කූඨාරි ජායතේ මුකේ යාය චින්දති අත්තානම් බාලෝ දුම්භාසි තම්භනං තීති. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණගරුක පින්නතුනි, නෙතෙෆෙම් ධර්ම දක්ෂිනා ධර්ම දේශනාමය පින්කම නිරන්තරවම ධර්මාශ්‍රවණය කරන අපේ ගරුතර මහා සංඝරත්නය මෙහෙණින් වහන්සේලා, දසසිල් මාතාවන්, ඒ වගේම ලංකාවාසී, ලෝකවාසී, බෞද්ධ අබෞද්ධ පින්නතුනි, අද මේ උතුම් දේශනාවේ මාතෘකා දේශනාව හැටියට පැහැදිලි කළ ගාථා ධර්මය කොකාලික කියන සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කළ පාඨයක් දේශනාව මාතෘකාව හැටියට දේශනාව පැහැදිලි කරන්නේ. අඥාන මනුස්සයා උපදින වෙලාවෙදිම ඔහුගේ කට තුල පොරවක් උපදිනවා, පොරවක් සහිතව උපදිනවා. අඥානයා නරක වචන කීමින් තමා විසින්ම තමා වෙනසෙනවා. තමා විසින් තමා වෙනසෙන්නේ අර කට තුල තියෙන පොරව නිසාවෙන්. අපේ පින්නතුන් දන්නවා, කොකාලික හාමුදුරුව පණ පිටින් අවීචියට ගියපු ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ පණ පිටින් අවීචියට යන්නේ මෙන්න මේ කියන වචනය සුභාසිත නොවීමත්, ඒ සුභාසිත නොවන වචන තමන්ගේ ජීවිත කාලය තුල ශාසනය තුල පාවිච්චි කිරීම නිසා, ගිහි වේවා පැවිදි වේවා, මේ ඩිජිටල් යුගයේ මානව සංනිවේදනයේදී මානව සබඳතා බිඳවැටීම කියන එක ඇති බරපතල ප්‍රශ්නයක්. ඒ කියන්නේ පින්නතුනි, අපි සුවපත් වෙන්න ඕනි වචන තියෙද්දී ලෝකයක් අවුලන්න, මිනිස්සු අතර බේදබින්නතා නිර්මාණය කරන්න, එකිනෙකාව කොටවන්න මේ තාක්ෂණික මෙවලම් හෝ මේ ඩිජිටල් යම් යම් උපකරණ පාවිච්චි නොකළ යුතු කියන එක මෙවැනි කාලෙකදී පින්නතුනි අපි තේරුම් කර ගන්න ඕනි. ඒකට එක හේතුවක් තියෙනවා. දැන් ලෝකයේම එකම ගම්මානයක් කියලා අපි හඳුනාගත්තට මේ කාලේ පවුල තුල සබදතා, සෙනෙහස, ගරුත්වය කියන එක පිරිහිලා තියෙන්නේ. හික්මීම කියන ස්වභාවය, සංස්කෘතිය කියන බව, සංස්කෘතික හරපද්ධති අපෙන් ඉවත් වෙලා විනාශයට පත් වෙනවා නම් එවැනි දේ අගය කළ යුතු කාරණා හැටියට පින්නතුනි අපි දකින්නේ නැහැ. දැන් වර්තමානයේ වෙද්දී අන්තර්ජාලය වැනි තැන්වල වෛරී ප්‍රකාශ, අසත්‍ය ප්‍රකාශ, අසත්‍ය තොරතුරු ඉතාම වේගයෙන් ප්‍රචාරයට වෙනවා, වේගයෙන් ප්‍රචලිත වෙනවා. ඉතින් මේ තත්ත්වයේදී සමහර අපේ තරුණ දරුවෝ, අපේ වැඩි වයසේ ඇත්තෝ හිතන්නේ නැහැ දහමේ ඔය කෝකාලික භික්ෂූන් වහන්සේට එදා එවැනි තත්ත්වයක් ඇති වුණේ සාමාන්‍ය බේදබින්නතා නිර්මාණය කිරීම, තමන්ගේ සීමාව ඇතුලේ ඒ බේදබින්නතා හදන්න කටයුතු කිරීම, වචනේ අවභාවිතා කිරීම. එනිසා අද දවසේ අපි ඩිජිටල් තාක්ෂණය පාවිච්චි කරලා
මේ තාක්ෂණික මෙවලම් පාවිච්චි කරලා යම් අවඩක් කළත් ඒක අයිති වෙන්නේ මේ කොකාලික හාමුදුරුවන් විසින් සිද්ධ කරපු ක්‍රියා ගණයටමයි. ඒ කියන්නේ පින්තුනි, දැන් අපි ගත්තොත් භෞතිකව අපි එකට හිටියත් දුරකතන තිර අසල අපි තනි වෙච්ච නිසා කල්‍යාණ මිත්‍රත්වයන් සමහර තැනක අපිට ගිලිහිලා තියෙනවා. ආර්ය ලාභේදී බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ කල්‍යාණ මිත්‍රත්වය කියන එක ප්‍රමුඛයි. සාමාන්‍ය ජීවිතයේ ගත්තත් පින්නතුනි අපිට කල්‍යාණ මිත්‍රත්වයක් අවශ්‍යයි. භෞතිකව අපි එකට ඉන්නවා කියලා පෙවුනට දුරකතන තිර අසල අපි තනි වෙලා නම් මේ කල්‍යාණ මිත්‍රත්වය කියන එක අපෙන් ගිලිහෙනවා. ඒ කල්‍යාණ මිත්‍රත්වයට හානිවීම කියන බව අනුමත කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. එකම වැරදි sannivedana, කියන්නේ බුදුරජාණන් වහන්සේ හොඳ sannivedakee. එතකොට තථාගත දේශනාව ගත්තොත් ඒකාංශ ව්‍යාකරණ, විභජ්ජා ව්‍යාකරණ, පටිපුච්ඡා ව්‍යාකරණ, ඨපණීය ව්‍යාකරණ, අත්තජ්ජාසය, පරජ්ජාසය, අට්ටුප්පත්තික, පුච්ඡාවසික, මේ ක්‍රම තථාගතයන් වහන්සේ ළඟට කවුරු හරි ආවහම උන්වහන්සේ එන ඇත්තන් එක්ක හිනා වෙනවා පෙර, හිනා කතා කරනවා පෙර, උදව්වක් ඉල්ලන්න පෙරාතු උදව් කරනවා. එතකොට තථාගතයන් වහන්සේගේ sannivedanaya ගත්තාම ඊටාම ඈතට ශ්‍රවණය වෙන අර්ථය සහිත මංජු මිහිරි සවනීය කනට ප්‍රිය උපදවන sannivedanayak බුදු දේශනාව තුල තිබේ. අද වුණත් අපි සුමුදුර දේශනාවක් කියලා කියන්නේ මේ කියන ගුණයන් සහිත දේශනාවකට. යම් භික්ෂුවක් හෝ වේවා, යම් ගිහියෙක් හෝ වේවා, තමන් කුමන හෝ මාධ්‍යයක් පාවිච්චි කරගෙන මේ භාෂාව මෙහෙව්වත් ඒ භාෂාව සම්මා වාචා කියන තැන රැඳෙන්න ඕනි. මහනෙල් සුවඳමය, කුඩ මසු පිලි ගඳමය, දෙකට එක දියමය, හොඳට නරකට දෙකට කටමිය. මහනෙල් මල් සුවඳයි, කුඩ මත්ස්‍ය පිලි ගඳයි, මේ දෙකම ජලයේ හොඳට නරකට දෙකට කටමිය. හොඳටයි නරකටයි දෙකටම බලපෑම් කරන්නේ කට. එතකොට නිවැරදි sannivedakayeku තුල තිබියුතු ඉතාමත්ම යහපත්ම ගුණය තමයි සම්මා වාචාව. හිස් වචන නැ, පරුස වචන නැ, කේලම් නැ, එවැගේම බොරු නැ, මේ කියන සම්මා වාචාව පවතින්නට ඕනේ. ඒ සම්මා වාචාව තමයි නිවැරදි sannivedanaye මූලය. එවැගේම පිනතුනි සමාජය පාලනය කරද්දී මේ සමාජය පාලනය කරන වස්තු හතරක් බුදුදහමේ පෙන්නනවා. ඒකට අපි කියන්නේ සතර සංග්‍රහ වස්තු කියලා. දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය. දානයක් දුන්නත්, ප්‍රිය වචනයක් කතා කළත්, සමානාත්මතාවයෙන් යුක්ත වුණත් මේ තුනම පවතින ඕනේ අර්ථචර්යාව කියන ගුණය මත. අර්ථචර්යාව කියන ගුණය අපි ළඟ පවතින තාක්කල් මේ දානය, ප්‍රිය වචනය, සමානාත්මතාවය මේ සමාජයේ අර්ථවත්ව පවත්ව ගන්න පුළුවන්. මේ තුන මේ සමාජයේ අර්ථවත්ව පවත්වා ගනිද්දී බුදු දේශනාවේ පිනතුනි අපිට පැහැදිලි කරනවා නිවැරදි sannivedakayeku තුල සතිමත් බව වගේම ස්වයං පාලනය කියන එක ඕනි. දැන් ඔය පහුගිය කාලේ අපි දැක්කා
විවිධ සිදුවීම් සම්බන්ධයෙන් සමහර ඇත්තන් කටයුතු කරපු ආකාරය. දැන් බුදුහාමුදුරුවෝ මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කරනවා, මගේ ඇවෑමෙන් පස්සේ ධර්මය ගුරු තනතුරේ තබා ගන්න. ඒක තමයි තථාගත දේශනාව. එක බමුණෙක් බුදුහාමුදුරුවෝ පිරිනුවම් පැවට පස්සේ ආනන්ද හාමුදුරුවන්ට පැහැදිලි කරනවා, ආනන්ද හාමුදුරනේ දැන් ඔබ වහන්සේලා අසරණයි නේද, ධර්මය අපිට ගුරුවරයෙක්, ඒ නිසා අපි කවදාවත් අසරණ නැහැ. ශාසනය පාලනය කරන්නේ විනය, විනයෝ නාම ශාසනසායු. ඒ කියන්නේ පින්නතුනි මේ ශාසනේ මහානායක තනතුරු තිබුණත්, අනුනායක තනතුරු තිබුණත් නැතත්, ලේකකාදී තනතුරු තිබුණත් නැතත් මේ ශාසනයට පවතින පින්නතුනි බාධාවක් නැහැ. එනිසා යම් නිකායක, යම් පාර්ශවයක, යම් නායක කාරකාදී ස්වාමීන් වහන්සේ නමකගේ පුංචි හරි දුර්වලකමක්, සාසනික දුර්වලකමක් හැටියට කාටවත් සමාජගත කරන්න බෑ. මොකද බුදුහාර දේශනා කරනවා මේ සාසනය විනාශ වෙන්නේ අව්වෙන් වැස්සෙන් ගංවතුරෙන් නායාමෙන් කුණාටු වලින් නෙවෙයි. ගිහි ඇත්තෝ සහ පැවිද්දෝ බුද්ධ ගෞරවය නැතිව කටයුතු කරනවා, ධම්ම ගෞරවය නැතිව කටයුතු කරනවා, සංඝ ගෞරවය නැතිව කටයුතු කරනවා, ශික්ෂාවන් පිළිගන්නේ නැතුව, ශික්ෂාවන් පිළිපදින්නේ නැතුව කටයුතු කරනවා. එවැගේම එකිනෙකා එකිනෙකාට ගරු කරන්නේ නැතුව කටයුතු කරනවා, ප්‍රමාද භවෙන් යුක්තව කටයුතු කරනවා. මෙන්න මේ කාරණාටික තමයි සාසනයක් විනාශ වෙන්න බලපෑම් කරන්නේ. එනිසා සතිමත් බව, ස්වයං පාලනය කියන එක ගිහි පැවිදි දෙපක්ෂ අපි දෙගොල්ලන්ටම අදාළයි. දැන් අපි දැක්ක සමහර වෙලාවට සසර පැවැත්ම පිළිබඳව වැඩ කරන ගමන් සසර නැවැත්ම දේශනා කරපු ශාස්ත්‍රවරයාට කියන සමහර නමක් තමන් වහන්සේව හඳුන්න ගන්න සමහර ස්වාමීන්වහන්සේලා පාවිච්චි කරනවා. බුද්ධ ගෞරවයට හානි. බුදුරජාණන් වහන්සේ නික්ලේශී උත්තමයන් වහන්සේ නමක්, උන්වහන්සේ සසුනේ පැවැත්ම පිළිබඳව දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ, අපිට මහණ වෙනකොට ගමත් එක්ක නමක් තියෙනවා. ඒක තමයි සාසනික සම්ප්‍රදාය. තම තමන්ට හිතලු වෙන ආකාරයට බුදුරජාණන් වහන්සේට කියන නමක් තමන් වහන්සේව හඳුන්ව ගන්න පාවිච්චි කරන්න බෑ. එහෙම කවුරු හරි පාවිච්චි කරනවා නම් ඒ ඇත්ත තමයි ශාසනය විනාශ කරන්න දායක වෙච්ච අය. බුද්ධ ගෞරවයට හානි, ධම්ම ගෞරවයට හානි. ධර්මයට විවිධ විකෘතීන් එකතු කරලා බුදුරජාණන් වහන්සේ ලංකාව ඉපදුනාය මේ තත්වයන්ය කියලා මේ සමාජය නොමග යවමින් කටයුතු කරනවා. ඒක තමයි ධර්මය පිළිබඳ අගෞරවේ. තුන, මහා සංඝරත්නය. අපේ සමහර ගිහියත්තු හිතනවා අපිට නිවන් යන්න ස්වාමීන් වහන්සේලා සිල් රකින්න ඕනි කියලා. පින්නතුනි අපිට නිවන් යන්න ස්වාමීන් වහන්සේලා සිල් රකින්න ඕන කියන එකක් නැහැ. මම භික්ෂුවක් හැටියට මම දුසිල්වත් වුණොත් මං දුගතිගාමි වෙයි. ඔබ ගිහි ඇත්තෝ හැටියට දුසිල්වන්ත වුණොත් ඔබ දුගතිගාමි වෙයි. මම සිල්වන්ත වුණොත් මං සුගතිගාමි වෙයි. ඔබ සිල්වන්ත වුණොත් ඔබ සුගතිගාමි වෙයි. අපි දෙගොල්ලම දුසිල්වත් වුණොත් වෙන ලොකු දෙයක් නැහැ, එහෙදි හම්බ වෙයි. ඒ කියන්නේ අපිට වෙන්න පුළුවන්. එනිසා පන්සිල් පද පහවත් රකින්නේ නැතුව, ඒ පන්සිල් පද පහෙන් අවම දෙක තුනක්වත් රකින්නේ නැතුව ස්වාමීන් වහන්සේලාගේ සිල්වත්කම පිළිබඳව ප්‍රශ්න කරනවා කියන එක යෝග්‍ය නැහැ. තුන, ශික්ෂා රකින්නවා කියන එක. ගිහි වේවා පැවිදි වේවා අපි ශික්ෂාවන් රකින්නේ නැතුනාම ශාසනය විනාශයට පත් වෙනවා. ඒ වගේම එකිනෙකා එකිනෙකාට ගරු කරන්න. දැන් මට මේ ඇත්තෝ අත් දෙකෙන් දෙන දෙයක් මං අත් දෙකෙන් ගන්නවා. එහෙමනේ.
එතකොට අපි විහාරස්ථාන ගොඩනගනකොට සමහර ඇත්තෝ අපිට කතා කරලා ස්වාමීන් වහන්සේ මෙහිමයි මෙහිමයි කියලා ඉතාම පොඩි දෙයක් වුණත් ලබා දුන්නා පින්දීලා බාර ගන්න වගේ මේ ඇත්තන්ට සතුටු හිතෙන විදියට අපි ඒව නිර්මාණය කරනවා. ඕනෙම වෙලාවක ස්වාමීන් වහන්සේ නමක් ගත්තත් ගියොත් මොකද බුදුහාර දේශනා කරන මෙහිම මහණෙනි යම් වෙලාවකදී ඔබට ගිහි ඇත්තෝ චෝදනා කළොත් ඔබ ඔවුන්ට ක්‍රෝධ කරන්න එපා. ඔබ ඔවුන්ට ක්‍රෝධ කරන්න යාමේ ඔබදී ඔබේ ආධ්‍යාත්මය පිරිහෙනවා. සහ අපි එවැනි විදියට ක්‍රෝධ කරලා ඔවුන්ගේ මතය ඛණ්ඩනය කරන්න උත්සාහ කළොත් ඔවුන් කියන අදහස අපිට තේරෙන්නේ නැති වෙනවා. ඒ කියන්නේ දායක ඇත්තෝ ගිහි ඇත්තෝ තමන්ට ලැබෙන තැන භික්ෂුවට දොස් කියනවා කියලා හිතුවොත් භික්ෂුවත් මයික් එකක් ලැබුණ හැම වෙලාවම ගිහියාට දොස් කියන්න පටන් ගත්තොත් අපි ඔබට දොස් කියන ඔබ අපිට දොස් කියන අපි දෙගොල්ලන්ටම දොස් කියනවා. හැබැයි සාසනිකව අපි බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච අරමුණ ඉටු වෙලා නැහැ. එනිසා තථාගත දේශනාවේ නිතර පැහැදිලි කළේ ඔබ ආමිස පූජාවන් කරන්න ඕනි. හැබැයි ඔබ ආමිස පූජාවන් කරද්දි මං අහවල් හාමුදුරුවන්ට තමයි මේ පූජාව කරන්නේ, මං අහවල් හාමුදුරු ඉලක්ක කරලයි මේ පූජාව කරන්නේ කියලා හිතන්නේ නැතුව මම මේව කරන්නේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා කියලා කල්පනා කරන්න ඕනි. ඔබ යම් ප්‍රතිපත්තියක ජීවත් වෙනවා නම් ඒ ප්‍රතිපත්තිය බාහිර කලකෝලහල නිසා නැති කරගත යුතු නැහැ. බාහිර කලකෝලහල නිසා අපි ඒවා අපෙන් දුරස් කරගන්න ඕනේ නැහැ. හේතුව අහවලාට හොඳනම් අපිට කොහොම හොඳද? අහවලා ඒ විදියට හැසිරෙනවා නම් අපි මෙහෙම හැසිරුණාම මොකද? අහවලා හොඳ නැහැ නේද? එතකොට අපි මෙහෙම ඉන්නේක හොඳයි නේද කියලා තව කෙනෙක් කරන වරදක් පදනම් කරගෙන ඔබට ඔබේ හොඳ නැති කර ගන්න පින්නතුනි කිසි අයිතියක් නැහැ. ඒ නිසා ස්වයං පාලනය සතිමත් බව අපි අපේ ජීවිත ගමනේ පවත්වාගෙන යන්න ඕනි. දැන් දෙව්දතුන් වහන්සේ මේ ශාසනිකව මහා අලාභයන් කරපු හාමුදුරුවෝ කෙනෙක්. දෙව්දතුන් වහන්සේ මේ ශාසනේ අලාභයන් කළා කියලා දෙව්දතුන් වහන්සේ මේ ශාසනේ බුදුරජාණන් වහන්සේට අගෞරව කළා කියලා අනේ පිටසිටුමාවත් විසාකාවවත් බන්දුල මල්ලිකාවවත් කේමාවත් උප්පලවන්නාවත් මේ කවුරුවත් කටයුතු කළේ නැහැ. එහෙමයි කියලා ඒ ඇත්තන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට ඒ කිසිම දෙයක් බාධාවක් කොට පවත්ව ගත්තේ නැහැ. එතනදී දෙව්දතුන් වහන්සේ අපාගත වුණා. ඒ ඇත්තෝ තම තමන්ගේ අරමුණු ඒ ඇත්තෝ තම තමන්ගේ අභිප්‍රායන් සාධනීය කරගත්තා. ශාසනය කියන්නේ පින්නතුනි සෝවා සකෘදාගාමි අනාගාමි අරියත් මාර්ගඵල සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන දේවල් තමයි මේ ශාසනයේ අරමුණ බවට පත් වෙන්නේ. ඒවා තියෙද්දි ඊට වඩා හාත්පසින් ඇතිවෙච්ච කාරණා අපි මේ සමාජයේ තුල යහපත් කියලා පින්නතුනි ගන්නෙ නැහැ. ඒ නිසා සතිමත් බව කියන එක අත්‍යවශ්‍යයි. ඒ වගේම මේ ඇත්තන්ට තව පැහැදිලි කිරීමක් කරන්න ඕනි. ඔය ඩිජිටල් යුගයි මේ ඩිජිටල් තාක්ෂණය පාවිච්චි කරලා සමහර ඇත්තෝ වැරදි වෙළඳාම් වැරදි බාණ්ඩ විකිණීම් ගුණාත්මක නොවන දෑ මිනිස්සුන්ට විකුණලා අතිශය මුදල් හම්බ කරන්න කටයුතු කරන. අංගුත්තර නිකායේ වණිජ්ජා සූත්‍රයේදී මිච්ඡා වණිජ්ජ කියලා පැහැදිලි කිරීමක් තියෙනවා. මිච්ඡා වණිජ්ජ කියලා කියන්නේ වෙළඳ සැලක හෝ ආයතනයක ද්‍රව්‍යමය හැටියට පේන්න තියෙන දේවල් වලදී හොර කිරුම් මිනුම් වැරදි තොරතුරු සහිතව බාණ්ඩ වෙළඳාම් කිරීම විතරක් නෙවෙයි තාක්ෂණය පාවිච්චි කරලා ගුණාත්මක නොවන දෑ ගුණාත්මකයි කියලා අපි විකුණනු. සමහර දේවල්
ගුණාත්මක අතින් ඉතාමත්ම හීනයි. හැබැයි මිනිස්සුන්ට ඒක නැවත හුවමාරු කරගෙන මේක වැරදි කියලා නිවැරදි කරගන්න අවස්ථාවක් නැහැ. එනිසා ඔය ඩිජිටල් උපකරණ පාවිච්චි කරන සමහර ඇත්තෝ ඒ ඩිජිටල් උපකරණ මගින් එවැනි වෙළඳාම් කරලා සමාජයේ මහා ධනවතුන් ධන කුවේරයන් බවට පත් වෙන්න කල්පනා කරන සමහර තැනක ගුණාත්මකව නොවන ගොඩක් දේවල් වෙළඳාම් වලට පත් කරනවා, වෙළඳාම් හැටියට කරනවා. එහෙම කරන්නේ තාක්ෂණික මෙවලම් පාවිච්චි කරලා. එනිසා අපේ ඇත්තෝ හොඳට කල්පනා කරන්න ඕන. දැන් අපි සමාජ මාධ්‍ය එහෙම බැලුවොත් ඩිජිටල් ඔය සමහර මුදුකාංග අරගෙන බැලුවොත් සිංහල වෙද්දු ගොඩයි, කටු චිකිත්සා කරන වෙද්දු ගොඩයි, තෙල් වර්ග බෙහෙත් වර්ග මේ ලෙඩට හොඳයි මේ ලෙඩට හොඳයි කියලා කිසිදු ප්‍රමිතියකින් තොරව ඒව වෙළඳාම් කරන්නේ. සමහර ඇත්තෝ මේක ගැන කල්පනා කරන්නේ නැතුව ඒවට යොමු වෙලා අවසානයේ ජීවිතය පවා විනාශයට පත් කර ගන්නවා, එතනට අහු වෙනවා. ඒ සමහර තත්ත්වයන් එමය. එතකොට බුද්ධ දේශනාවේ පින්නතිනි පැහැදිලි කරන මෙහෙම. සිංහලවාද සූත්‍රයේදී ඔය දිසා හය පිළිබඳව කල්පනා කළොත් ඒක හරි වැදගත්. මාතා පිතා දිසා පුබ්බා ආචරියා දක්ඛිනා දිසා පුත්ත ධාරා දිසා පච්චා මිත්තා මත්තා ච උත්තරා දාස කම්ම කරා හෙට්ටා උද්දං ශ්‍රමණ බ්‍රාහ්මණ. ඒ සමාජ කණ්ඩායම් වලට යුතුයකම් ප්‍රමාණයක් තියෙනවා. ඒ සමාජ කණ්ඩායම් වලට වගකීම් ප්‍රමාණයක් තියෙනවා. සෑම සමාජ කණ්ඩායමක්ම සමන්ගේ යුතුයකම සහ සමන්ගේ වගකීම ඉතා හොඳින් තේරුම් ගත්තොත් තාක්ෂණික මෙවලම් කොච්චර දියුණු වුණත් මේ ලෝකයට අලාභ සහගත අසාධාරණ කටයුතු එතන සිද්ධ වෙන්නේ නැති වෙයි. ඒ කියන්නේ වෙනතුනේ මෙහෙමයි. අම්මා තාත්තා දරුවන්ට කරන යුතුයකම්. ඒ වගේම දරුවෝ අම්මා තාත්තට කරන යුතුයකම්. ඉතින් පහුගිය දවසක මට පාසලේදී හමු වෙනවා ලිපියක්. ඒක දරුවෙක් තමන්ගේ පීඩනය මේ ලියුමේ සටහන් කරලා. ඉතින් සමහරලාට අම්මා තාත්තලා මේ දරුවන්ට අතිශයින් ඉතාම හොඳින් සලකනවා. හැබැයි අම්මා තාත්තට සමහර තැනක ස්පර්ශ නොවන දේවල් මෙතන තියෙනවා. ඒ වගේම මානසික වෛද්‍යවරයෙකුට අපි එක දරුවෙක් යොමු කළාම මේ දරුවා මානසික වෛද්‍යවරයා හමුවේදී කියන්නේ අම්මා මට මෙහෙම කරනවා, අම්මා මෙහෙමයි, අම්මා තමයි මට කරදරේ, අම්මා මේ විදියටයි හැසිරෙන්නේ කියලා. ඇත්තට මේ අම්මා ඒ ආකාරයෙන් හැසිරෙන්නේ නැතු වෙන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට සමාජයේ ඇතිවෙන තත්වයන් වලදී ඇතැම් දරුවෝ ඒ තමන්ට අවධානය දිනා ගන්න සමහර කට ඇයි එහෙම කරන්න කියලා බැලුවොත් අපිට එක්ක මුල වැරදිලා තියෙනවා, එක්ක මැද වැරදිලා තියෙනවා, එක්ක අග වැරදිලා තියෙනවා. ඉතින් ඒකට විවිධ මෙවලම් සහ අපි අපේ ජීවිත ගමනේ අපේ හැසිරීම් සහ අම්මා තාත්තා දෙදෙනා තුළ මනා සබදතාවයන් ගිලිහීම කියන හේතුව මං හිතනවා එතන එක ප්‍රධානික. ගුරු ශිෂ්‍යත් එහෙමයි. ආයතනයේ සේවක සේවිකාවන් හැටියට හාම්පුතා සමගත් එහෙමයි. ඒ සමාජ කණ්ඩායම් තමන්ට පැවරිච්ච කාර්ය මනාව ඉටු කරනවා නම් එතන පින්නතුනි එහෙමනි තත්වයක් නිර්මාණය වෙන්නේ විදියක් නෑ. දැන් ඔය අබේරාජ කුමාර සූත්‍රය බුදුහාරෝ දේශනා කරනවා මෙහෙම. යම් වචනයක් අසත්‍යද අයහපත පිණිස පවතිනවද, එවැනි වචනයක් අන් අයට අප්‍රිය උපදවනවද, ඒ අප්‍රිය උපදවන වචනයෙන් අපි දුරු විය යුතුයි. යම් වචනයක් ප්‍රියයිද අන්‍යයන්ට යහපත්ද, අන්‍ය අය සුවපත් වෙනවද,
එවැනි වචනයන් සාකච්ඡා කරන්න ඕනේ, මේ වචනයන් කියන්න ඕනේ, එවැනි වචනයන් කිව යුතුයි කියලා. කියන්නේ පින්නතුනි, මේ ලෝකේ අපි යම් වචනයක් කියනකොට ඒ වචනය අනෙකාට අලාභයන් පිණිස පවතින්නේ නැත්තම්, ඒ වචනේ අනිකාව සුවපත් කරන්න තරම් සමර්ථයි නම් එවැනි වචනයන් ප්‍රකාශ කිරීම යෝග්‍යයි. හැබැයි යම් වචනයක් views බලාගෙන, දබඩට ලැබෙන ප්‍රතිචාර බලාගෙන, තවට ලැබෙන වෙනයම් ලාභයන් බලාගෙන ප්‍රකාශ නොකිරීමට අපි පින්නතුනි වග බලා ගන්න ඕනේ. එහෙම වග බලා ගන්න ඕන වෙන දෙයක් නිසා නෙවෙයි. ඔය මම මුලිනුත් සඳහන් කළා වගේම ඔය කෝකාලික හාමුදුරු පණඹිටින් තමයි අවීචි මහ නරකයට යන්නේ. කෝකාලික හාමුදුරුව පණපිටින් අවීචි මහ නිරයට යන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි. තමන්ගේ වචන, තමන්ගේ භාෂාව යහපත්ව පාවිච්චි නොකිරීම කියන හේතුව නිසා. කියන්නේ සමාජයේ වචන යහපත්ව පාවිච්චි නොකිරීම කියන හේතුව නිසා. කියන්නේ තමන් නිවැරදිව ඒ භාෂාව පාවිච්චි කළා නම් එතන ගැටලුවක් නෑ. නමුත් ඒ භාෂාව නිවැරදිව පාවිච්චි කරන්න උන්වහන්සේ අසමත් වීම, ඒ අසමත් වීමේ හේතුව පදනම් කරගෙන මේ කියන තත්වයන් නිර්මාණය වෙනවා. ඊළඟට අපි කල්පනා කරන්න ඕනේ, දැන් මල්ලිකා සූත්‍ර දේශනාවේදී මල්ලිකාවයි කුසෝ රජතුමයි ඔය සම්මුඛ සම්නිවේදනය, කියන්නේ සත්‍ය සහ ආදරය පිළිබඳව ඇතිවෙච්ච සංවාදය, ඔය නූතන ඔය ඩිජිටල් යුගයේ මානව සම්නිවේදනය තුල සබදතා බිඳීම කියන අවස්ථාවට ඉතා හොඳින් ගලප ගන්න පුළුවන් අවර එකක්. ඒ කියන්නේ මල්ලිකාව වේලාවක කුසරයිතුමාගෙන්, කුසරයිතුමා මල්ලිකාවගෙන් අහනවා, ඔයා කාටද වැඩිපුර ආදරේ? ඒ වෙලාවේ මල්ලිකාව කියනවා, මම මේ ලෝකේ වැඩිපුර ආදරේ මට. මට තමයි මං වැඩිපුර ආදරේ. ඒ වෙලාවේ කුසරයිතුමා බුදුහාන්ට සඳහන් කරන, බුදුහානේ මම මල්ලිකාවගෙන් මෙහෙම ඇව්වා, මට මල්ලිකාව මේ වගේ උත්තරයක් දුන්නේ. එහෙම තමයි රජතුමනි, මේ ලෝකේ අපි හැමෝම වැඩියෙන්ම ආදරේ තමන්ට. මම ගැන හිතලා තමයි හැමෝම මේ ලෝකෙ වැඩ කරන්නේ. ඒතර මම මට වැඩියෙන් ආදරේ නම් ඒ හැමෝම අනිත් අයට ඒහා සමානවම ආදරේ කරනවා. ඒ කියන්නේ මම මට ආදරේ නම් මේ ලෝකෙ අනිත් අයටත් ඒ ආකාරයෙන්ම මිනිස්සු ආදරේ කරනවා. මම මට ආදරේ නැත්තම් මේ මගේ බිරිඳ වගේ, මගේ දියණියක් වගේ, මගේ සහෝදරිය වගේ, මගේ මල්ලි කෙනෙක්, එහෙම හිතලා මට මගේ අයට කරන අපහාස උපහාස මම ඉවසන්නේ නෑ වගේම මේ ලෝකේ අනිත් ඇත්තොත් එහෙමයි. කවුරුත් දැනගෙන වැරදි කරනව නෙවෙයි, කවුරුත් කැමැත්තෙන් වැරදි කරනව නෙවෙයි. නමුත් වරද කරුවෙක් කියලා කියන්නේ වෛරයට, දේශයට පාත්‍ර විය යුතු කෙනෙක් හැටියට බුදුදහම සලකන්නේ නැහැ. බුදුදහම හැමදාම වරදකරුව පිළිබඳව දැක්කේ මෛත්‍රී සහගතවමයි. ඒ කියන්නේ වරදකරුවෙක් කියලා කියන්නේ ප්‍රතිකාර ලැබිය යුතු රෝගියෙක්. එතකොට රෝගියෙක් ප්‍රතිකාර ලැබිය යුතුයි කියලා කියන්නෙම ඔහුට අපෙන් උදව් ඕනි. දෙව්දතුන් වහන්සේ පංචවරය පිළිබඳව පැහැදිලි කරලා තමන්ගේ වචන විශ්වාස කරපු ස්වාමීන් වහන්සේලා 500ක් අය අරගෙන ගයා ශීර්ෂයට වැඩියහම සැරියුත් හාමුදුරුව ලවා ඔවුන්ට කරුණු පැහැදිලි කරලා
තමන් වහන්සේ සමීපයට ඒ ස්වාමීන් වහන්සේලා වැඩම කරගන්න බුදුහාමුදුරු කටයුතු කළා. ඕනිනම් බුදුහාන්ට පුළුවන් කමක් තිබුණා මේ රාජ්‍ය අනුග්‍රහය සහිතව මේ ස්වාමීන් වහන්සේව මේ හාමුදුරුවන්ව මේ භික්ෂූන් වහන්සේව විවිධ අඩන්තේට්ටම් වලට ලක් කරන්න. නමුත් ඒ කිසිවක් බුදුරජාණන් වහන්සේ නොකලේ මේ තමයි අපි මානවයන් හැටියට කටයුතු කරන යුතු ආකාරය. දැන් ඔය අපරිහානී ධර්ම ගත්තොත් දැන් පින්නතුනි මහා පරිනිබ්බාන සූත්‍රයේදී ලිච්ඡවි රජදරුවෝ රාජ්‍ය කිරීමේදී ඔවුන් තුල තිබිච්ච ගුණාංග හතක් බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ අගය කළා. එකක් තමයි ඔය සප්ත අපරිහානී ධර්ම. රාජ්‍ය පාලනයේදී යම් ආයතන පාලනයකදී මේ කියන ගුණයන් තියෙන්න ඕනේ. දැන් නිතර රැස් වෙන එක, සමගිව රැස්ව සමගිව කටයුතු කරලා සමගිව විසිර යන එක, නොපෙනු නීති නොපනවන කියන එක අපි ආදර්ශමත්ව ඊළඟ පිරිසට පෙන්වන්න ඕනේ. අපි එහෙම ආදර්ශවත්ව පෙන්වන්නේ නැතුව අපිට අසාධාරණයක්, අපිට අලාභයක් වෙච්ච වෙලාවක විතරක් ඒක නරකයි, හැබැයි අපිට ලාභ වෙච්ච වෙලාවේදී ඒක හොඳයි කියන්න අපි කාටවත් දැන්. අපි උදාහරණයක් ගත්තොත් සමාජ මාධ්‍ය තාම වැරදි එකක් තියෙනවා, ඕනම මිනිස්සෙකුට නිවන් සුව ලැබේවා කියලා අපි පාවිච්චි කරනවා. ඇත්තටම මැරිලා කවුරුත් නිවන් යන්නේ නැහැ. නිවන් සුව ලැබේවා කියලා අපි පාවිච්චි කරන වගේම නිවන් සුව ලැබෙන්න ඕන විදියට අපි ජීවිතේ පවත්ව ගන්න ඕනේ. සමාජ අලාභයන් කරපු මිනිහෙක් නිවන් යනවා කියන එකට අපිට හිතන්න බෑ. හැබැයි අපි අර නිවන් සුව කියන එක පාවිච්චි කරන්නේ වැරදි අර්ථයෙන්. අපේ තරුණ දරුවෝ මතක තියාගන්න ඕනේ ඒක වැරදි අර්ථයෙන් ඒක පාවිච්චි කරනවා කියන එක අර පිම්පොත් පව්පොත් බවට පත් කරගන්න තියෙන හේතුවක්. දැන් අශෝක අධිරාජ්‍යගෙන් අපිට ගන්න පුළුවන් ලොකු ආදර්ශ ප්‍රමාණයක් තියෙනවා. එතුමා අශෝක ශිලාලේඛන විශාල ප්‍රමාණයක් භාරතේ ස්ථාපිත කළා. ස්ථාපිත කරලා අශෝක රජතුමා 12 වන ශිලාලේඛනය තුල පැහැදිලි කිරීමක් කරනවා මෙහිම. අනුන්ගේ ආගම්වලට හෝ මතවලට අපහාස නොකළ යුතුය. අසන්නට ලැබෙන සෑම දෙයක්ම විමසා බැලිය යුතුය. කියන්නේ අහන්න ලැබෙන හැම දෙයක්ම කිසිඳු විචාරයකින් තොරව පිළිගන්න එපා. ඒ හැම දෙයක්ම නැවත නැවත විමසලා බලන්න ඕනේ. නැත්තම් වෙන්නේ අර අසත්‍ය පුවත්, අර ෆේක් නිවුස් කියලා කියන්නේ. තොකට ෆේක් නිවුස් එකක් දාලා, අසත්‍ය පුවතක් දාලා නිවැරදි මිනිස්සෙකුට අපි වැරද්දක් පැටවුවොත් ඒක ඓතිහාසිකව වරදක් බවට පත් වෙනවා. ඔහු නිවැරදි වුණත් ඔහුට එල්ල වෙච්ච අපවාද ප්‍රමාණයෙන් ඔහුට ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපේ අතේ තියෙන බටන් සහිත, එම නැත්නම් ඩිජිටල් ස්ක්‍රීන් එක සහිත යම් උපකරණයක් පාවිච්චි කරලා මිනිස්සෙක්ගේ ආත්ම ගෞරවයට අනවශ්‍ය හානි කළොත්, මිනිස්සෙක්ගේ ආත්ම ගෞරවය පළිදු කළොතින් ඒක ගෙවලා අවසන් කරන්න බැරි පවක්. يعني තව කෙනෙකුට එහෙම නොකළ යුතු එකක්. තව කෙනෙක් එහෙම කරන්න ඕනේ නේ. මම දැක්ක අපේ ගම් පළාත්වල එක මිනිහෙක් දාලා තියෙන, මම නම් දැන් හාමුදුරුවන්ට දන් දෙන්නේ නෑ. මං ඒ මනස හොඳට දන්න, කොහොමත් එයා දන් දෙන්නේ නෑ. හැබැයි එයා කියන්න උත්සාහ කරන, මම මෙච්චර කලක් දන් දුන්නත් මම දැන් දන් දෙන්නේ නෑ. දැන් නෙවෙයි, ඉස්සර දුන්නෙත් නෑ. නමුත් අපි ගිහි කෙනෙකුට හරි පැවිද්දෙකුට හරි යමක් ලැබෙනවා නම් අපි ඒක වළක්වන්න කොයි වෙලාවකවත් කටයුතු කරන්නේ නැහැ. කටයුතු කරලත් නැහැ. ඇයි? ඒක සංසාර ගමනේ අපිට ගෙවලා අවසන් කරන්න බැරි පාප කර්මයක්. අපි දන්නවා සමහර ඇත්තෝ, මේ ඇත්තෝ දන්නවා
ගම්වල ඔය සමෘද්ධි සහනාධාරෙහිම අස්වැසුමෙහිම ඇත්තටම සුදුසුකම් සම්පූර්ණ කරන්නේ නැතුව ගන්නවා. ඉතින් ඒ ඇත්තෝ තේරුම් ගන්න ඕනේ ලාභ කීර්ති ප්‍රශංසා හරි දරුණුයි, මම සුදුසු නොවෙනවා නම් එහෙම පිනට යමක් ගන්න එක හොඳ නෑ කියලා. හැබැයි අපි කියන්නේ නෑ, අපි පෙත්සන් ලියන්නේ නෑ ඒ ඇත්ත එහෙම කරනවා කියලා. නමුත් ඔවුන්ට ඔවුන්ගේ වරද තේරුම් ගන්න අවස්ථාවක් හැදෙනවා නම් ඒ වරද තේරුම් ගැනීම තමයි ඉතාම යෝග්‍ය. දැන් මෙතින් තව පුංචි කාරණයක් කියන්න ඕනේ. දැන් අපේ ඇත්ත දන්නෝ සිරිමා ගණිකාව, භාරතයේ හිටපු ගණිකාව. ඇය ගොඩක් ඇත්තන්ගෙන් මුදල් ගන්න කටයුතු කළා. එක භික්ෂූන් වහන්සේ නමක් සිරිමා ගණිකාව පිළිබඳව හිතක් හැදිලා ආහාරය පවා නොගෙන කටයුතු කළා. දැන් අද දවසේ ඔය TikTok සමාජ මාධ්‍ය, TikTok කියලා කියන්නේ YouTube හා සමානම සමාජ මාධ්‍යයක්. හැබැයි අපේ රටේ TikTok කිව්ව ගමන් මිනිස්සුන්ට මනසට එන්නේ ඊට වඩා වෙනස් එකක්. ඇයි? මේ සන්නිවේදන මාධ්‍යයක් හැටියට වඩා වැදගත් දේවල් සමාජයට ඉදිරිපත් කරන්න හැකියාව තියෙන මුදුකාංගයක්. හැබැයි අපේ ඇත්තෝ මේ ලෝකෙ මිනිස්සු මුලාවටපත් කරන්න, ඉතාමත්ම අශීලාචාර කරන්න, නොකළ යුතු රංගනයන්, නොකළ යුතු අඟපසඟ පෙන්වීම්, නොකළ යුතු ක්‍රියාවන්, නොකළ යුතු කතාවන් මේ මාධ්‍ය පාවිච්චි කරලා කරලා මිනිස්සුන්ව උම්මත්තක කරලා සමහර ලාභට මුදල් ගන්න, සමහර ලාභට වෙන යම් ලාභ ප්‍රයෝජනයන් ගන්න මේ මාධ්‍ය පාවිච්චි කරනවා. එතකොට ඒ මාධ්‍ය ඒ විදියට පාවිච්චි කිරීම කියන එක අපාගත කරගන්න, අපාගත වෙන්න පුළුවන් වරදක්. එතකොට අපි පහුගිය දවස්ක ඔය දැක්කේ ඔය ගොඩක් ඇත්තෝ බොරු කොණ්ඩ, බොරු රූප, බොරු නම්, බොරු පැහැයක්, බොරු රැකියාවන් දාලා අපේ සමාජයේ අනිත්‍යත්වය රවටනවා. ඉතින් අපි මේ මොහොතේ දැනුවත් වෙන්න ඕනේ ඔවුන්ට පව් කරන්න අයිතියක් තිබුණට අපි ඒකට අහුවෙන්න අපි කාටවත් අයිතියක් නැහැ. ඔවුන් පව් කරද්දී අපි ඒකේ ගොදුරක් බවට පත් වෙනවා නම් ඒක යෝග්‍ය නැහැ. දැන් ඔය ජටිල සිටුවරයා, භාරතේ හිටියා සිටුවරේ ජටිල කියලා, එතුමාට තිබුණා රන් පර්වතයක්. එතුමාට රන් පර්වතයක් තිබ්බහම සමහර ඇත්තෝ මේ රන් පර්වතය දිහා බලලා ඊර්ෂ්‍යාව හදාගත්තා. දැන් අපිට රන් පර්වතයක් තියෙනවා කියලා අපි ඕක ප්‍රදර්ශනය කරගත්ත ගම අනිත් ඇත්තෝ ඊර්ෂ්‍යාව හදා ගන්නවා. දැන් ඔය සමහර වෙලාවට සමාජ මාධ්‍ය, ඔය ඩිජිටල් මාධ්‍යවල අපි අපේ වත්කම් ප්‍රමාණය, අපි අපේ මුදල් ප්‍රමාණය, වෙලාවට සමහරලාවට අපේ විභාග ජය, අපි ගත්ත වාහනය, අපි කනබොන විදිය, අපි ගමන් බිමන් යන විදිය ප්‍රදර්ශනය කරනවා. එම කරද්දි වෙන ප්‍රධාන කාරණය තමයි අපි අනෙකාගේ ඊර්ෂ්‍යාවට පින්නතුනි භාජනය වෙනවා. අපි අනෙකාගේ ඊර්ෂ්‍යාවට භාජනය වෙනවා කියන්නේ අපි ප්‍රදර්ශනාත්මක ජීවිතයක් පවත්ව ගන්න කටදරික මිනිස්සෙක්ගෙන් අහනවා, ඔයා මොනවද අද කෑවේ? එයා කියනවා මම සෑන්ඩ්විච් කෑවා, ලාවා කේක් කෑවා, මිදි කෑවා, තව මොනවාරි. එතකොට කියනවා නෑ නෑ මේක මේ සමාජ මාධ්‍ය නෙවෙයි, ඇත්තටම කෑවේ මොනවද? මම පරිප්පුයි පොල් සම්බෝලයි බතුයි. ඒ කියන්නේ සමහර ඇත්තෝ මේ ප්‍රදර්ශනාත්මක ජීවිතයක් පවත්ව ගන්න තමන් නොකරපු නොකෑපු දේවල් පවා කෑව කෑව කියලා කියලා අනිකාගේ ඊර්ෂ්‍යාවට පත්. දැන් ඉස්සර අපි තව කෙනෙකුට පේන්න කන්නේ නැහැ බඩේ කැක්කුම් හැදේ, බඩේ අමාරු හැදේ කියලා. අපි සමහරලාට අද හැලපයක් හැදුවත් ඒක ඡායාරූපයක් හැටියට අරගෙන මාධ්‍ය ඇතුලේ ප්‍රදර්ශනය කරනවා මේ හැලපයක්. අපි මේ ජීවිතේ හැලප කාලා නැතුව නෙවෙයි, අපි අනන්තව හැලප කාලා තියෙනවනේ.
හැබැයි හැලප කියලා කියන්නේ අපි කෑව කියලා ප්‍රදර්ශනය කළ යුතු අවස්ථාවක් නිමි. ඒ කියන්නේ බුදුහාමුදුරෝ මේ ජටිල සිටුවරයා තමන්ට තිබිච්ච රත්තරන් පර්වතය ප්‍රදර්ශනය කරනවා රත්තරන් පර්වතයක් තිය කියලා පැහැදිලි කරද්දී බොහෝ පිරිස් මේ ජටිල සිටුවරයා පිළිබඳව ඊර්ෂ්‍යාව හදා ගන්න. ඒ කියන්නේ මේ සමාජ මාධ්‍ය ඇතුලේ සමහර වෙලාවට අපි නොහිතා මේ කටයුත්තට දායක වෙලා තියෙනවා. දැන් ගිරිමානන්ද සූත්‍රයේ පින්නත මෙන්න මෙහෙම ඉගැන්වීමක්. ඒ කියන්නේ සංඥා විපරීත, ඒ කියන්නේ නූතන ඩිජිටල් ලෝකයේ තුල මිනිස්සු ජීවත් වෙන්නේ මායාවක. තමන් විසින් මවාගත් ලෝකයක. ඒතර ගිරිමානන්ද සූත්‍රයේ මෙන්න මේ වචන දෙකක් තියෙන එකක් තමයි අසුබ සංඥාව, අනික පින්නතුනි අනිච්ච සංඥාව. එතකොට අසුබ සංඥාව අනිච්ච සංඥාවෙන් පෙන්වලා දෙන්නේ බාහිර රූපවල තියෙන తాවකාලික බව. එතකොට බාහිර රූප කොතරම් తాවකාලිකද කියලා තමයි පේන. ඒ කියන්නේ සමාජ මාධ්‍ය තුල පේන සමහර සුන්දර ඡායාරූප, ආකර්ෂණීය සමහර ජීවන රටාවන් සැබෑ ජීවිතය නොවේ කියන බව වටහා ගන්න ඉතාමත්ම යෝග්‍ය තැනක් තමයි මේ කිව්ව අසුභ සංඥාවයි පින්නතුනි අනිච්ච සංඥාවයි. මේ අසුභ සංඥාව සහ අනිච්ච සංඥාව කියන දෙක ගිරිමානන්ද සූත්‍ර දේශනාවේ පැහැදිලි කර මේ ධර්මකාරණය මේ සමාජයේ තියෙන ගොඩක් දේවල් සම්බන්ධයෙන් අදට වළංගුයි. දේශා මවාගත්ත, අපි විසින් සමහරට ස්ථාපිත කරගත්ත, අපි විසින් මෙහෙමයි මෙහෙමයි කියලා මේ පැහැදිලි කරගත්ත කාරණය ඊට වඩා හාත්පසින් වෙනස් කියන එක මේ වෙලාවේ අපි තේරුම් ගැනීම පිනතුනි ඉතාමත්ම යෝග්‍ය එකක්. ඒ වගේම තව අවස්ථාවක් මෙතනට කියන්න ඕනේ. ඔය මදු පිණ්ඩික සූත්‍ර දේශනාව. මදු පිණ්ඩික සූත්‍ර දේශනාවේ ඔය ප්‍රපංච සංකල්පයේදී දැන් මිනිස්සු සන්නිවේදනය කරන කරද්දී සිත තුළ ඇතිවෙන ඔය සිතුවිලි සමාජ මාධ්‍ය දකින සමහර ඔය අපි කියන්නේ පෝස්ට් එකක් කියලා, ඒකට සමහරට අපි කියන්නේ කමෙන්ට් එකක් කියලා, මෙන්න මේ නිසා මිනිස්සු මේ හිතින් දහස් වරක් තැවෙනවා, ක්‍රෝධ කරනවා, හිත දුෂ්‍ය කරගන්නවා. ඒ කියන්නේ පින්නතුනි දැන් මෙවැනි වෙලාවකදී සිදුවෙන මනෝවිද්‍යාත්මක ක්‍රියාවලිය මානසිකව අපි ඉතා හොඳින් තේරුම් ගන්නව නම් මේ සිතුවිලි පාලනය කර ගැනීම මෙවැනි අවස්ථාවන්වල යෝග්‍යයි. එම නැතුව මේ සමාජ මාධ්‍ය වර්තමාන ඩිජිටල් යුගයට අපි දොස්පරොස් තියලා අර්ථයක් නැහැ. එහෙම දොස්පරොස් තිබ්බා කියලා මේ සමාජය නිවැරදි කරගන්න එක හේතුවක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අනුන් රැවටීම කියන එකත් තමන්ගේ තුල තියෙන දේවල් අනිකාට පෙන්눔 කළා කියලත් එතන පින්නොතින් අපි කාටවත් ලාභයක් හෝ යම් යහපතක් වෙන්නේ නැහැ. එනිසා තථාගත දේශනාවේ පෙන්නනවා යෝනිසෝ මනසිකාරයත්, ඉන්ද්‍රිය සංවරයත්, සීල ප්‍රවේශයත්, සතිමත් භාවයත්. මෙන්න මේ ගුණ හතර අපි අපේ ජීවිතවල ප්‍රගුණ කිරීම මත මේ ඕනෑම තාක්ෂණික ලෝකයක යුගයක පව් පුරවගන්නේ නැතුව අර පරිස්සම් සහගත ජීවිතයක් අපිට පවත්ව ගන්න පින්නතුනි හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ ඕනෑම දෙයක් බෙදා හරිනවා, ඒ කියන්නේ ෂෙයා කරනකොට
ඕනෑම දෙයක් කැමති, ඒ කියන්නේ ලයික් කරනකොට මේ අවස්ථාවන් සිද්ධ කරන්න පෙර අපි බලන්න ඕනේ මේක සත්‍යද? මට ලැබෙන දෙයක් මම තව කෙනෙකුට බෙදනවා කියන එක නෙවෙයි මෙතන වැදගත්කම. මේක සත්‍යක්ද? මේන් කාට හෝ හානියක් වෙනවද? ඥානාන්විතව ඒ පිළිබඳව හිතන්න ඕනේ. මේක ඇත්තක්ද? මේකෙන් තව කාට හරි හානියක් වෙනවද කියලා හිතන්න ඕනේ. දෙක, ඉන්ද්‍රිය සංවරය. ඒ කියන්නේ පින්නතුනි, ඇස, කන, නාසය ආදී ඉන්ද්‍රියන් බාහිර රූපවලට වහල් වෙන්නේ නැතුව පාලනය කරගන්න එක, දිනකට හෝ සතියකට

දෛනික ජීවිතයේ සතිපතා ගෙවන ජීවිතේ යම් කාලයක් අපේ ළඟම ඥාති හිතවතුන් සමග ගත යුතු කරන්න කාලෙ වෙන් කරනවා කියන එක ඉතාම යෝග්‍යයි. ඊළඟ තමයි සීල ප්‍රවේශය. දැන් ඔය පන්සිල් පද පහ අන්තර්ජාලයට ආදේශ කරලා අනුන්ගේ දත්ත මුදල් වංචා කරන්නේ නැතුව කටයුතු කරන එක, අන්තර්ජාලය හරහා ලිංගික අපරාධ හෝ නොමනා සබඳතම් පවත්වන්නේ නැති බව, අසත්‍ය පුවත් අපහාස උපහාස වලින් ඉවත් වෙන එක මුසාවාදයෙන් ඉවත් වෙන බව අපිට දියුණු කරන්න පුළුවන්. පංචශීල ප්‍රතිපදාවම අපිට මේ කියන තැනකට ආදේශ කරත හැකි. ඒ වගේම සතිමත් බව. ඒ කියන්නේ පින්නතුනි, තමන් මේ මොහොතේ දුරකතනය භාවිත කරනවා කියලා අපි හිතුවොත්, ඒ දුරකතනය අපි මේ මොහොතේ පාවිච්චි කරන්නේ කුමන චේතනාවක් මතද? ඒ කියන්නේ කුසල් හිතකින්ද අකුසල් හිතකින්ද? එහෙම අකුසල් හිතකින් නම් මේ මොහොතේ මේක පාවිච්චි කරන්නේ අපි කල්පනා කරනෝ නෑ, මේ මොහොතේ මම මේක පාවිච්චි කරන්නේ නෑ. මේ මොහොතේ පාවිච්චි කළොත්ින් මේ වෙලාවේ ගොඩනැගෙන්නේ අකුසලයක්. මේ වෙලාවේ අකුසලයක් ගොඩනැගෙනව නම් මම මෙවැනි කාරණාවන් වලින් ඉවත් වෙන්න ඕනේ කියන තැනට එනෝ. ඒ වගේම පින්නතුනි, ධර්මයේ පැහැදිලි කරනවා ඔය අපි යම් වචනයක් කතා කරනකොට ඒ වචනය සම්බන්ධයෙන් ওই සුභාසිත වාචා සූත්‍රේ කාලභාසිතයි, සත්‍ය භාසිතයි, ශලක්ෂණ භාසිතයි, අර්ථ සම්පන්නයි, මෛත්‍රී සහගතයි. එතකොට අපි කතාවක් කරද්දී අපේ වචනය ඇතුලේ මේ ගුණාංග තියෙන්න ඕනේ. කාලභාසිතයි, කාලානුරූපව එක ගැළපෙනවද? සත්‍ය භාසිතයි, ඒක කොතරම්නම් සත්‍යක්ද? ශලක්ෂණ භාසිතයි, කොතරම්නම් මෘදු මොළොක්ද? එවැගේම මෛත්‍රී සහගතයි, කොතරම්නම් මෙත් සහගතද? එතකොට ඔය වෛරී ප්‍රකාශයන් කරන එක, ඒ කියන්නේ නහි වීරේන වීරාණි සම්මන්තීද කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ. අපි යම් පෝස්ටුවක්, අපි යම් ප්‍රකාශනයක් කරලා ඒ මත කොහේ හරි ඇවිලෙනවනං, ඇවිලෙන්න හේතු වෙන කිසි දෙයක් අපි මේ මොහොතේ ප්‍රකාශ නොකළ යුතුමයි. ඒක තථාගතයන් වහන්සේ ඉතා පැහැදිලිවම දේශනා කරනවා. මේ ජීවිත ගමනේ අනුන්ගේ වැරදි හොයලා අනුන්ට දෝෂාරෝපණය කරන අය කෙලෙස් නිසා මානසික පීඩාවට පත් වෙනවා, ඔහුට කවදාවත් සැනසීමක් ඇත්තේ නැහැ කියලා. ඒ කියන්නේ මේ ලෝකේ එවැනි ආකාරයේ කටයුතු කිරීම කියන එක යෝග්‍ය නැහැ, සුදුසු නැහැ. එවැනි කටයුත්තක් සිද්ධ කර නැත්නම් සමාජයේ ගෞරවාදරයට පාත් වෙන්නේ නැහැ. ඔය ධර්මයේ කියනෝනේ මෙහිම සන්තුට්ටි පරමන් ධනං කියලා. සතුට තමයි පරම ධනෙ අපි යමක් කළාට පස්සේ. අපිට අවිප්පටිසාරය තියෙනවා නම්, වෙනතුනේ අවිප්පටිසාරය කියලා කියන්නේ පශ්චාත්තාපය නැහැ කියන එක. පසුතැවීම නැහැ. අපි ජීවිතේ යමක් කළාට පස්සේ අපිට පසුතැවීමක් නැත්තක්, ඒ පසුතැවීම නැති බව ධර්මානුකූලව අපි හඳුනා ගන්නවා ලාභයක් කියලා. ඊළඟට අපි ධර්මයේදී පැහැදිලි කරගන්නේ මේ තාක්ෂණික මෙවලන් අන්තර්ජාලය, මේ හැම දෙයක්ම අපි පාවිච්චි කරන්න ඕනේ. අත් තානං උපමං කත්වා නහ නියන ගාති, තමා උපමාවට පත්කොටගෙන අනිත් ඇත්තෝ පිළිබඳව කටයුතු කරන්න. අත්තානං උපමං කත්වා නහ නියන ගාති, තමා උපමා කරගෙන

0: අන් අය පිළිබඳව ඒ ආකාරයෙන් කටයුතු සම්පාදනය කරන්න, ඒ ආකාරයෙන් කටයුතු කරන්න. තමන්ට අනිකා කරනවට අකමැති දෙයක්, තමන්ගේ බිරිඳට, තමන්ගේ සහෝදරියට, තමන්ගේ නැගණියට, තමන්ගේ අම්මා තාත්තට තව කෙනෙක් කරන, ඔබට මේ අම්මා තාත්තට තව කෙනෙක් කරනවට අකමැති දෙයක් ඔබ මේ සමාජයේ කාටවත් කරන්න එපා. එහෙම කරමින් කටයුතු කිරීම කියන එක, අර නැවත මම මුලටම ආවොත්, කෝකාලික හාමුදුරු පණපිටින්ම අවීචියට ගියා කියන බවම ප්‍රධාන හේතුවක්. ඒ පණපිටින්ම අවීචියට යාම කියන එක යෝග්‍ය තත්ත්වයක් නෙවෙයි. අපි මිනිස්සෙක් වෙලා ඉපදිලා ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් මනාව පිහිටලා එවැනි තැනකට පත්වීම ඉතාමත්ම නරක එකක්. ඒ කියන්නේ මෙහෙම කියනනේ පින්නතුනේ, අපි ඔය හැම තැනම රූප දෙස බලාගෙන ගීතයන් වගේම නාදයන් වල බැඳිලා එහි සැබෑ අර්ථය දන්නේ නැතුව අපි කටයුතු කළොතින් අපිට ධර්මය අධර්මය කියන එක ඉතා හොඳින් පේන්නේ නැති වෙනවා. ඒ කියන්නේ ධර්මය අධර්මය හොඳට පේන තැනක විතරයි අපිට කටයුතු කරන්න ලේසි. චිත්තස දමතෝ සාදු චිත්තං දන්තං සුඛාවහං. නොහික්මුණු හිතක් දමනය කිරීම, පාලනය කිරීම යහපත් වගේම ඒක මත අපිට සැපය ළඟා කරගන්න හේතුවක් වෙනවා. නිසා ඒ වෙනුවෙන් අපේ මේ තාක්ෂණික මෙවලම්, තාක්ෂණික උපකරණ, මේ අපි දන්න ඩිජිටල් දැනුම ඉතා හොඳින් පාවිච්චි කිරීම අවශ්‍යයි. ඉතින් ඒ වෙනුවෙන් මේ පින්නත් හැම කෙනෙකුටම මේ උතුම් ධර්ම දානයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනාවන් කරනවා. ඉතින් මේ වෙලාවේ අපි උතුම් වූ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ලද සියලු පුණ්‍ය ශක්තිය, ඔබ නමින් මියගිය සියලු වර්ග පරම්පරානුගත ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඔවුන්ගේ සාංසාරික ජීවිත සුවපත්ය, උතුම් නිවනින් සැනසීම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා, දෙවියන්ගේ දිවිසුර වර්ධනය කර ගනිත්වා. දෙවියෝද පතන බෝධියකින් උතුම් නිවනින් සැනසීම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් මියගිය සැමටත්, දෙවියන්ටත්, අපි ඔබ හැමටත් දෙවමිනිස් සැප කෙලවර උතුම් නිවනින් සැනසීම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං.
1: සාදු සාදු සාදු. අද බදාදා ධර්ම දක්ෂිණාව පැවැත්වූ පොල්ගසෝවිට සියඹලාගොඩ සඳමෙත්තරණ භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක, කොළඹ මහානාම විද්‍යාලයේ සහකාර විදුහල්පති වන්දනීය පූජනීය සියඹලාගොඩ ධම්මින්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ඔබටත් අපි ආරාධනා කරනවා පොසොන්පුර පසළොස්වක පොහෝ දිනේ වෙනුවෙන් එන්න බණ්ඩාරවෙලට. නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් කලාපය ක්‍රියාත්මක වෙනවා 27, 28, 29 උතුම් වූ ධාතුන් වහන්සේ වන්දනාව වගේම තොරණ, දන්සැල්, සැදැහැකි සරණිය, පහන්කූඩු ආදී පින්කම් රාශියක් ක්‍රියාත්මක වෙනවා බණ්ඩාරවෙල නගරය ආශ්‍රිතව. එවගේම අපි ඔබට මතක් කරන්නට ඕනේ, නෙතෆෙම් රේඩියෝව පොහෝ දිනේ වෙනුවෙන් පවත්වන ශ්වේත පූජා පින්කම් මාලාව ඔබේ ප්‍රදේශයේ ඔබ සංවිධානය කරන්නට කැමති නම් 0941 42 72 අංකයෙන් අපේ දර්ශනට කතා කරලා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබට දැනගන්නටත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබ උතුම් වූ දඹදිව වන්දනා කරන සිහිනයක තියෙනවා නම් මේ සිහින යථාර්ථයක් කරලා දෙන්නට ට්‍රැවල් නෙත් ආයතන නිරන්තරයෙන් සූදානම්ෙන් ඉන්නවා. බොහොම පහසුවෙන් අර්ථාන්විතව මේ වන්දනා ගමනේ දෙන්නට වන්දනාකරුවන්ගේ විශ්වාසය දිනු ආයතනයක් තමයි ට්‍රැවල් නෙත් ආයතන කියලා කියන්නේ. ඒ වගේම ට්‍රැවල් නෙත් කීර්ති නාමය මේ වන විට සම්මානිතව තියෙන නාමයක් බවට පත් වෙලා තියෙනවා. ඔබ ට්‍රැවල් නෙත් ආයතනයට කතා කරන්න 076-716-3872 අංකයෙන් ට්‍රැවල් නෙත් ආයතනය කතා කරලා ඔබ දඹදිව වන්දනාව සිහිනය යථාර්ථයක් කරගන්නට හැකියාව තිබෙනවා. එහෙමනම් ඔබ දිගින් දිගටම නෙත් FM රේඩියෝ ඇසරින්න මතකයිනේ මේ පොසොන් පොයට අපි බණ්ඩාර වෙලා යමු.
2: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා

Nit FM, Spirit Mandapil. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලොව තෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී. කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Net Spirit Mandebeer. Mandebeer. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

NetFM Spirit Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමෙතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය ගෙන දෙන දජග්ග පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nette Fem. Nette Ferit Mandebjerg.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

මෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිධ දිනීමේ මංගලකාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.